බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුතුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

වීරයා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත්. අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස.
1: කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
0: අතික්‍රමණ
1: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
0: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
1: ඔබේ අසනත් වෙන් කරගන්න අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කර 0676 86 17 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
0: විමසීම් 0760 980 980
1: අතික්‍රමණ
0: සාංසාරික සීමා ඉක්මවා යාමට
1: සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
2: මේවා මහ පොළවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලු වලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
1: මෙත් net පාමුල.
2: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව්ින්දද? ඔය පෙරපව් නෙමේ. ඒක දැන් පව්.
1: පූජනීය කුටිකුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදයටට දුකින් එතෙරවන මඟ සොයා යමු.
3: යටිහිතේ භාෂාවක් තියෙනවා. යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප. එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න. ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න. ඉතු වෙනවාමයි. ඉතු වෙනවාමයි.
4: Alpha Studio with Kasuni and Lehansa.
3: සතිය දවස් වල උදේ 6ට. උදේ 6ට.
5: Brought to you by
6: හරිදේ හරි තැනින් අරගන්න. Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

0: නිවන උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සදැල්ල කිතු දහමින් ඔබේ දිවියට
1: ප්‍රේමවන්ත දරුවෙනි අප සමිධානන් වහන්සේ පිළිබඳ තවත් අපූරු සිද්ධියකට මං ඔබව අරගෙන යනවා. මෙනුන් වහන්සේ යෙරිකෝවට ලං වෙද්දී යෙරිකෝවේ තාප්පේ ගාව ඉන්න බාතිමියුස් කෑමර දෙනවා, "දාවිද්ගේ පුත්‍රයාණනි, මට මාගේ පෙනීම දෙන්න." මේ සිද්ධිය හරි බරපතල සිද්ධියක්. බා දාවිද් හෙබ්‍රෙව් භාෂාවෙන් කියන්නේ දාවිද්ගේ පුතා. ඒ අන්වර්ත නාමයක්. අන්වර්ත නාමය මෂියා. තැනන් වහන්සේට මෂියා කියන්නේ දෙවියන් වහන්සේ ගැලුම් කරුවාණන් වහන්සේ යැයි තේරුම් දෙන නාම පදේ නොහොත් ගැලුම් කරුවාණන් වහන්සේට. අන්ද බාතිමියුස් අදහනවා, තමන් සිඟා කන තැනින් නැගිට උතුරු සළුව විසිකොට සමිධානන් වහන්සේව මුළුමනින් අයිති කරගෙන සුවය තමන්ට ලැබූ බව අදහා සුවය ලබනවා. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ඔහු සමිධානන් වහන්සේව අනුගමනය කිරීමයි. මගේ ආදරණීය දරුවෙනි, There is no magic in Christianity. Christianity ඇතුලේ මැජික් නෑ. ඔබට සුවය වෙන්න ලබන්න ඕන නම් ඔබ කරන්න ඕන එක දෙයයි, මහා මනස්ථාපනයෙන් උන්වහන්සේව ස්වාමියාණන් හැටියට පිළිගැනීම පමණයි. අපි හෙබ්‍රෙව් භාෂාවෙන් කියනවා, "හමෂියාහ යේෂුවහ නසාරෙ, නාසරෙද්දී ජේසුන් වහන්සේ මාගේ ස්වාමියානෝය." බාතිමියුස් කිව්ව පරිද්දෙන්ම ඔබටත් ආරාධනා කරනවා, උන්වහන්සේව ඔබේ ජීවිතේ ස්වාමියාණන් ලෙස බාරගන්න, පිළිගන්න. ඒ භාග්‍යවන්ත අත්දැකීම ඔබට ලැබේවා. ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මාදරණීය සහෝදර සහෝදරියනි, අද උදේ වරුවේ ඉඳලා රාත්‍රි නිින්දට යනකොට අපි සෑම කෙනෙක්ම කල්පනා කළ යුතුයි, මම අද කළේ මොකද්ද කියලා. උමර් රලියල්ලාහ් තුමාණන් වන වියතානන් පැවසුවා, ඔබවම විමසා ගන්න, ඔබව දෙවියන් විමසන්නට පෙර ඔබම ඔබ විමසා ගන්න. මම අද මොකද්ද කළේ? එක්කෙනෙක් උදව් කළාද? දෙමව්පියන්ට මොනාහරි උදව් උපකාරයක් කළාද? මම අද කළපු වැරද්ද මොකද්ද? මගේ මොනාහරි පවක් සිද්ධ වෙලා තියෙනවද? මගේ සේවා කාලය තුලදී මම රැකී රක්ෂා කරන ස්ථානයේ හැම දෙයක්ම සාර්ථකව කළාද? නැත්නම් කාවහරි රැවට්ටුවාද? බොරුවක් කිව්වද? මේ කියන සෑම දෙයක්ම කල්පනා කළ යුතුයි. රැට නිින්දට යන්නට පෙර මේ දේ අපි කළොත්, ඉටු කළොත් අනිත් දවස යහපත් දවස කර ගැනීමට අපිට හැකියාවක් ලැබෙනවා. හේතුව මම අද දිනයේදී කරපු වැරදි මට දන්නවා. ඒ වැරදි මට හෙට නිවැරදි කර ගැනීමට මට හැකියාවක් තිබෙනවා. මම යම් පාපයක් අද කළා නම් ඒ පාපයෙන් බැහැරවන්නට මට පුළුවන්කමක් තිබෙනවා. මම අද යහපත් දෙයක් කළා නම් තවත් යහපත් දේවල් කීපයක් අනිත් දවසට කරන්නට මට හැකියාව ලැබෙනවා. එනිසා අපි සෑම කෙනෙක්ම තමන් ගැන විමසිය යුතුයි. මම කවුද? මම කළේ මොකද්ද? කරපු පින මොකද්ද? කරපු පව මොකද්ද කියන එක අපි විමසා ගත යුතුයි. එමගින් අපිට අපගේ සෑම දිනයක්ම සාර්ථක දිනයක් කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා දෙවියන් වාසය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානි තුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: හිමයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: අයිබෝවන් සුබ උදැස්සනක්. උදැස්සන හයායේ විනාඩි එකයි.
2: ඉරු කිරණයි කිචිපිචියයි දාංගලේ කුරුබුහුටි
3: ඔයා මේ අහගෙන

සුබම වේවා ජයම වේවා වාසනාවන්ත සතියන්තේ වාසනාවන්තම තවත් දවසක් නේද? ඉරිත දවස අගෝස්තු 16 වෙනිදා උදේ 6 විනාඩි 9යි වෙලාව. net fm කලබල පැන් චහගෙන අද දවසත් හරිම සාර්ථක විදිහට ගත කරන්නනේ අපි හැමෝගෙම බලාපොරොත්තුව. ඉතින් උදේම වැඩ පටන් ගත්ත කට්ටිය කෝ බලන්න එන්න බලන්න මේ පැත්තට. අර කියන්නේ මේ කොනට එන්න බලන්න උදේම වැඩ පටන් ගත්ත කට්ටිය. මේ කොනට එන්න බලන්න තව චුට්ටක් වෙලා ඉඳලා වැඩ පටන් ගන්න ඕන කට්ටිය. හරි අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඔන්න අපේනම් උදේම වැඩ පටන් අරගෙන තියෙන්නේ. ඉරිත දවස කියලා කියන්නේ සතියන්තේ කියලා කියන්නේ. දැන් ඉතින් විශේෂයෙන්ම මේ දවස්වල අපි පැටවුන් ගෙනිවාඩු කාලෙත් නිසා වැඩිපුර අපි ටිකක් කාලයට දීලා බලනවා නේද? වැඩ ටික වෙනදට නම් ඉතින් හරීම කාර්යබහුලයි. මොකද පොඩු ටික ඉස්කෝලේ යන නිසා උදේට ගෙදර පුංචි යුද්ධයක් වගේ නේද? උදේ ගෙදර පුංචි යුද්ධයක්. හැබැයි දැන් ඉතින් ඒක චුට්ටක් චුට්ටක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් උසස් පෙළ විභාග කටයුතු ඒ විදිහටම පවත්වනවා. ඉතින් අපි මේ දේවල් වලට පුළුවන් උපරිමයෙන්ම අපේ සහයෝගයත් ලබා දෙනවා නේද අම්මේ තාත්තේ. මම දැක්කා සමහර පැතිවල දැන් උදේට මේ වැඩට යනවනේ අම්මල තාත්තලා. එතකොට අපි හිතමුක යන්නේ ත්‍රිවිල් එකක නං තමන්ගෙම වාහනයක වගේ නං සමහර දරුවෝ විභාග කටයුතු වලට යනකොට මම දැක්ක ඒගොල්ලන්ට විභාග ශාලාවට යන්න අවශ්‍ය කරන වටපිටාව හදලා දෙන විදිය තමන්ගේ ත්‍රිවිල් එකට දාගෙන යනවා, වාහනේ එක්කගෙන යනවා. ඉතින් ඒක කොච්චර දෙයක්ද නේද? දරුවේ කඳුන්නන්නම ඕනේ නැහැනේ, අඳුර ගන්නම ඕනේ නැහැනේ. මේ හැමෝම අපි අපිනේ, අපේ දරුවෝනේ. ඉතින් ඒ දේවල් හොඳ දේවල්. හරි, ඉතින් මේ හැම දෙයක් එක්කම අපි අද දවස අරගෙන යමු ඔයාගේ හැම වැඩ කටයුත්තක්ම. අපේ දරුවන් දැන් අදහම් පස්සල් යනවා. ඒ හැම දෙයක්ම අති සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරගමු. අපි හැමෝම එකතු වෙලා ලොකු අධිෂ්ඨානයකින් ලොකු ප්‍රාර්ථනාවකින් අද මේ ඉරිදාවත් හරිම ලස්සන කරගමු. එහෙම නේද?

0: ඉරණයි කිචිපිචියයි දාංගලේ හුරුබුහුටි
1: ඔයා මේ අහගෙන ඉන්නේ නැත්ත ෆෙම් කලබල පැංචා කලබල පැංචා
2: උදැස්න 6 විනාඩි 15යි
3: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා
4: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කෙල්නිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013036
5: ඔබව ඉදිරියෙන් තබන SLP මොබිටෙල් ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලාස් සම්මානයෙන් පෙතුම් ලබයි. SLP මොබිටෙල් සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
6: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න
7: ලංකාවේ හදන යුරෝපයේ පදින KD රයිස් ලීඩර් 125 අපේම බයික් එක දැන් රුපියල් 599,000යි මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක් බස් වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ දැන්ම කතා කරන්න KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකට 0773 523 535
2: ඔයාට තියෙන සනීප වෙන්නෙම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
8: කොළොන්නේ මංගලිකා හත්මසේදී මගේ මහත්තයා පපුවේ හැක්කුම ආවා එහෙම්ම ECG ගත්තා ඔක්කොම පරීක්ෂණ දෙක කරා කිව්වා හાર્ට් ඇටැක් එකක් කියලා ඊට පස්සේ තමයි මේ හෙඩ් එකේ කමල බන්ද ડોක්ටර් ගිහින් අටසරයක් ගත්තා ඊට පස්සේ ඩයබටිස්ණි කරා හොඳටම හොඳයි කියලා කිව්වා ඒ ડોක්ටර්ද දීගාසු වේවා ඉන්නේනවා
2: කතා කරන්න 0773 340
9: FM 95.8 net FM
1: kalabala pencha
2: හරි අපි ඔන්න චූටිම කාලෙට යමුනේ මේ සින්දු අහනකොට ඇත්තටම මතක් නහනේ කාලේ අපි කොන්සර්ට් වල ස්කූලේදී පෙර පාසලේදී පුංචි කාලේ නටපු නැටලි කොච්චර දඟ කර කර ලස්සන දේවල් මේ සින්දු වලින් අපි කරාද නේද හරි ඉතින් දැන් පොඩ්ඩන්ට තව තව ලස්සන අලුත් සින්දු එකතු වෙලා තියෙනවා මේ වගේ ඒ කාලේ සින්දු තාමත් පොඩ්ඩන්ට අපි අහන්න දෙන්න සලස්සනවා ඉතින් මට හිතුණා ඒ කාලේ මේ කාලේ ඔක්කොම එකතු කරගෙන 1971 නිර්මාණය වුණු සින්දුවක් අහමු කියලානේ මතකයි නේද මේ මියුසික් එක ටිකක් සද්ද වැඩි කරගෙන අපි හැමෝම එකතු වෙලා අහමු බලන්න අම්මලා තාත්තලාත් මතකයි නම් වචන මුමුණමු බලන්න

0: ඔන්න දැන් කතන්දරේ කියන්නයි හදන්නේ අපේ සුරේෂ් මාමා උදේ 6යි විනාඩි 21යි වෙලාව.
1: වටක අනාගතය සුපහසත් කිරීම උදෙසා දැනුමින් සන්නද්ධ කිරීමට සටන් කළ අසහාය සහය CWW කන්නංගර මැතිතුමා.
2: අයිබෝවන්, ලස්සනම ලස්සන ඉරිදාවක් වෙන්න ඕනේ අටවැනි මාසේ අගෝස්තු මාසේ. ඔව්, ආදරේ හිතනව නේද? හුළඟ එනවා. එතකොට සරුංගල් යවන්නත් ඕනේ. සමහර වෙලාවට පොඩි වැස්සක් එනවා. අන්න එතකොට අරයට හොඳ අවස්ථාවක් හම්බ වෙනවා නේද? එයාට අවස්ථාව දෙන්න හොඳ නෑ. වැඩියෙන්ම අවස්ථාව අපි අරගෙන එයාගේ අවස්ථාව නැති කරලා දාන්න ඕනේ. මං කිව්වේ ඩෙංගුගේ නේද? එහෙම කරගෙන යන්න ඕනේ. එහෙම කරගෙන ගිහින් තමයි අපි පරිස්සම් වෙලා ආරක්ෂා වෙලා ඉන්න ඕනේ. දැන් අපේ කථානායක තමයි ආචාර්ය CWW කණ්ණංගර මැතිතුමා නේද? ඔව්, ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කණ්ණංගර මැතිතුමා. මං කිව්වා ඊයේ පුංචි කාලේ ඉඳලම ආදරණීයයි. සහකම්පණය තියෙන්න ඕනේ. ඒ කියන්නේ තව කෙනෙක් කෙරෙහි තියෙන බැඳීම, ලැබදියාව, තව කෙනෙක්ගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන්කම, තව කෙනෙක්ගේ කම්පණය, තව කෙනෙක්ගේ සතුට, දුක, වේදනාව අපිට දැනෙන ගතිය, මෙන්න මේක තියෙන්නම ඕනේ. මෙයාට මේවා ආවේ අම්මගෙන් කියලා අපච්චි කිව්වනේ. හැබැයි ඇත්තම කතාව දන්නවද? මෙයාගේ ළඟම මල්ලි නෙමෙයි, ඊළඟ මල්ලි ලැබෙනකොට අම්මා මිය ගියා. ඔව්, කන්නංගර දරුවා තුන්වෙනියා පවුලේ ළමයි 5 දෙනෙක් හිටියා. එතකොට කොහොමද මේ ළමයි බලාගන්නේ? මේක ලොකු ප්‍රශ්නයක් වුණා අප්පච්චිට. මෙයාන්න.
3: අනේ මන් දන්නේ. කොහොමද මේ දරු පැටව ටික තනියම හදාවඩා ගන්නෙ?
4: ඒක කොහොමටවත් කරන්න බෑ. ඒක නිසා තව පෙළවක් කරගමු.
3: හිත පෑරෙන තරම්ම වාව ගන්න ඕනේ. කොහොම හරි මේ දරු පැටව ටික රැකෙන්න ඕනේ.
4: නැතිව කුඩම්මෙක් නොවන බවලතෙක් තමයි යහපත්.
3: ඒ ගැන නම් නොසෑහෙන්න හිතනවා. මේ සංසාර චක්‍රේ කැරකෙන විදිහ.
2: දැන් මෙන්න මේ ප්‍රශ්නේ නිසා කණ්ණංගර පියා හරිම අසරණ වුණා. කල්පනා කරා වෙන කරන්න දෙයක් ඇත්තෙම නෑ. කන්න බොන්න හැමදේම සරි කරද්දී ළමයි 5 දෙනෙක්ව බලා කියා ගන්නයි, ඒ දේවල් කරන්නයි, ළමයි 5 දෙනෙකුට ඕනි කරන දේවල් ලබා දෙන්නයි, මේක තනියෙන් කරන්න බෑ කියලා තේරුම් ගත්ත නිසාම පියා තව විවාහයක් කරගත්තා. ඉතාම ආදරණීය කාන්තාවක්. ඇත්තටම කියනවා නම් තමන්ගේම දරුව කරගෙන තමයි මේ දරුව 5 දෙනාව බලාගත්තේ. මේ 5 දෙනාට රැකවරණය දුන්නා. ගුණ නූණ පෑදුවා. කිසිම අඩුපාඩුවක් කරේ නැහැ. කණ්ණංගර පුංචි පුතාගේ තාත්තා බෞද්ධයෙක්. ඉතින් ඒ බෞද්ධ පරිසරයේ පුංචි කාලේ ඉඳලා තිබුණා වුණාට මව ක්‍රිස්තියානි ආගමේ. ඒ කියන්නේ එංගලන්ත සභාවේ බැතිමතිනියක් කියලා කියන්නකෝ. එංගලන්ත සභාව කියලා කියන්නේ දන්නවද මොකද්ද කියලා? ඒ කියන්නේ මේ ඇංග්ලිකන් කියන එක. ඇංග්ලිකානු සංසදය. ඒක ගැන කියන්න ගියොත් එහෙම අපේ කතාවත් වෙනස් වෙනවා. දවසක ගැලපෙන තැනක් ආපු ගමන් මම ඒ ගැන කියන්නම්. ඊට පස්සේ ඊට පස්සේ කතාව කියන්නේ ලබන සතියේ නම්. දැන් හොඳටම වෙලා ගිහිල්ලානේ. එහෙනම් මම ලබන සතියේ එනවා. සෙල්ලම් කරන්න ඕනේ, සරුංගල් ලවන්න ඕනේ, පරිස්සමෙන් ඉන්න ඕනේ. හැමෝටම ආදරේ, මං ගිහිල්ලා එන්නම්. සුබ සතියක්.
1: වටක අනාගතය සුපහසත් කිරීම උදෙසා දැනුමින් සන්නද්ධ කිරීමට සටන් කළ අසහාය සහය CWW කණ්ණංගර මැතිතුමා.

කවදාවත් පරණ වෙන්න ඇති සින්දු නේද? අහන්න අහන්න ආය ආය ආස හිතෙන සින්දු නේද? ඒකනේ. ඒක නිසාම වෙන්න ඇති WhatsApp එකට මට මෙච්චරම ප්‍රතිචාර ලැබුණේ. බොහොම ස්තුතියි හැම කෙනෙකුටම. උදේ 6යි විනාඩි 29 ආයේ net FM කලපල පැංච අහගෙන ඉන්න වෙලාව. දැන් කෝ බලමු අපේ පොඩ ටික. චූටි දුවල පුතාලා, ඔන්න දැන් ඕගොල්ලන්ගේ අවස්ථාව. 0711 95 95 95 ඔගොල්ලන්ගේ WhatsApp නම්බර් එකට කැමති දේවල් දැන් ඔන්න එවන්න පුළුවන්. ඔගොල්ල කරපු ලස්සන දේවල් නිවාඩු කාලේ ඇඳපු චිත්‍ර, ඒ වගේම අපි හිතමු කොනිස්ස දැස් ලිව්වා නම්, රචනා ලිව්වා නම්, නිර්මාණ කරා නම් නේ, වීඩියෝ මොනවා හරි ඔයා ලස්සන දේවල් හැදුවා නම් වීඩියෝස් විදිහට, ඔන්න ඒ දේවල් එවන්න පුළුවන් අවස්ථාව. කලබල පැංචාංකේ 0711 95 95 95. ඒ විතරක් නෙමෙයි, දැන් තව වැඩක් කරන්න ඕනි නේද? මතකයිද විෂන් කෙයා පාට සිත්තම් තරගේ තියෙනවා. හානේ කොච්චර හොඳයිද, සැප්තැම්බර් 12ට කලින් තමයි ඔන්න පොඩ්ඩු ටිකේ වන්න ඕන චිත්‍ර. මගෙන් ගොඩාක් අය පර්සනල් නම්බර් එකටත් WhatsApp පණිවිඩවල අහලා තිබුණා. එක ශ්‍රේණිය ඉඳලා 13 ශ්‍රේණිය වෙනකම් හැම දරුවෙකුටම අවස්ථාව තියෙනවා විෂන් කෙයා පාට සිත්තම් තරගයට එකතු වෙන්න. සැප්තැම්බර් 12 කියන්නේ ඉතින් තව කල් තියෙනවා. හැබැයි ඉතින් දැම්ම ඉඳලා අඳින්න පටන් ගන්න ඕන. අද අගෝස්තු 16 මැනික. ඒ නිසා වැඩ ටික පටන් ගමු. තව විස්තර ගොඩාක් තියෙනවා. මුදල් තෑගේ සහතික පත් දිනා ගන්න පුළුවන් ලස්සනම ලස්සන අත්දැකීමක් මේක විෂන් කෙයා පාට සිත්තම් තරගය. ඉතින් මම කියන්නම්කො එඩ්‍රස් එක දැනට ඔන්න. එඩ්‍රස් එක ලියා ගන්න ටග්ගාල රේඩියෝ එක ළඟට එන්න ඕන. සද්ද වැඩි කර ගන්න ඕන.

විෂන් කයා පාට සිත්තම් තරගේ හදවල පුතාලා අඳින නිර්මාණ කියන්නේ චිත්‍ර මෙන්න මේ ඩ්‍රෙස් එකට තමයි එවන්න ඕන. ඔන්න අම්මලා තාත්තලා උදව් කරන්න මේ ඩ්‍රෙස් එක ටග් ගාලා ෆෝන් එකේ රෙකෝඩ් කරගන්න, නැත්නම් ටග් ගාලා ලියාගන්නත් පුළුවන්. ඔන්න මම හෙමින් කියන්නම්කෝ, විෂන් කයා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2. විෂන් කයා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2. මෙන්න මේ ලිපිණයට තමයි චිත්‍රය තැපැල් කරන්න ඕනේ. දැන් මේකේ තරංගාංශ තියෙනවා පුතේ, බය වෙන්න ඕන නැහැ. ඒ කියන්නේ වෙන වෙනම තමයි ඕගොල්ලන්ට සහතික පත් දෙන්නේ, මුදල් තෑගි ලබා දෙන්නේ. ඒ කියන්නේ පළමු ස්ථාන, දෙවන ස්ථාන, තුන්වන ස්ථාන විශිෂ්ට සම්මාන තෝරන්නේ මේ අංශ අනුව. මූලික ප්‍රාථමික, මූලික ද්විතීක, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, ජ්‍යෙෂ්ඨ ද්විතීක කියලා වෙන් කරලා තියෙනවා. ඒ නිසා පුතාලට ඔන්න ලස්සන චිත්‍රයක් අඳින්න පුළුවන්. මොකද දන්නවද මාතෘකාව? හෙට ලොව දකින මාගේ දැස්. හෙට ලොව දකින මාගේ දැස් කියන මාතෘකාවට තමයි දුවදරෝ එවන්න ඕනේ. ඉතින් මේක එක එක විදිහට අඳින්න පුළුවන්, එක එක විදිහට හිතන්න පුළුවන්. කොහොමද අපි හෙට ලෝකය දිහා බලන්නේ? කොහොමද අපි හෙට ලෝකය දකින්නේ? ඔන්න දැන් පුතාලට එක එක අදහස් එනවා. අම්මල තාත්තලත් පුතාලට අදහස් දෙන්නේ. එතකොට ඒගොල්ලෝ ලස්සනට අඳි. ඉතින් අපි බලමුකෝ ලස්සනම චිත්‍ර කාගේද කියලා. විෂන් කියා පාට සිත්තම් තරගෙට ඔන්න අපි පොඩ්ඩන්ට අවස්ථාව තියෙනවා.

0: කො බලමු මගේ පොඩි චන්ඩියෝ ටික ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඔගලන්ගේ ලස්සන නිර්මාණය වන්න බලන්න ෆොටෝස් විදිහට වීඩියෝස් විදිහට ඕනම විදිහකට එවන්න පුළුවන් ඔගලන්ගේ WhatsApp අංකයට 0711 95 95 95 ඉක්මන් කරමු ඉක්මන් කරමු
1: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා
0: උදැසන 6යි විනාඩි 38යි
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
2: මාරයිනේ
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
6: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
5: ඒ කාලේ හිටම සින්දු
7: වැදවල් මල් රැඟු සිරිපාට දේදුණු සේදිලා
8: මේ කාලේ හිටම සින්දු
9: වෙරළු මල් වෙරළු මල්
10: වෙරසෙත් හිටුන යන්නේ නැතුව තුරුලෝ යකි
5: හැම කාලෙම ට්‍රෙන්ඩින්ග් ම සින්දු එක දෙකට අහන්න සෙන්සුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
11: නෙපෙම් හෙලෝ හෙලෝ සතියන්තයා
5: අහන්න අහන්න
12: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන
13: මේව මහ පොළවේ ඇත්ත එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලු වලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
12: මෙත් net පාමුල.
13: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව් ඉදද? ඔය පෙරපව් නෙමේ. ඒක දැන් පව්.
12: පූජනීය කුටි කුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදයටට දුකෙන් එතෙරවන මඟ සොයා යමු.
5: අහන්නකෝ අහන් ඉන්නේ කියන්නකෝ වෙන මොකක් තෝන නැ සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ
14: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasri and Lehansa WhatsApp 0711 95 95 95 net fm facebook live
15: brought to you by
16: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කයා සුපැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්
17: FM 95 FM 94.8 net FM
1: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා
0: අපේ උදේ 6:45ට උදේ ප්‍රවෘත්ති අහන්න ඕන ඉතින් අහගෙන ඉන්නකෝ net FM

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් දැම්මම කතා නවතින්නේ.

0: ඇක්ටිවේට් කරගන්න.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112-863-363 0767-716-1872.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ධර්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙත් නිවුස් උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක එකේ ප්‍රවෘත්ති සන්නාමය. නෙත් නිවුස් සජීව මැදිරියේ සිට මම සමීර බණ්ඩාර වීරකෝන්. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ.
1: ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල ගල්කිස්සේ පත්තු වෙඩිල්ලෙන් තුවාල් ලැබූ පුද්ගලයා බරුට. සංවිධානාත්මක අපරාධ කල්ලි ගැටුමක් බවට තොරතුරු. විදුලි බිල සම්බන්ධයෙන් බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්. එල්නිනෝ තත්ත්වයෙන් දිස්ත්‍රික්ක 4කට බලපෑම්. බලධාරීන්ගේ විශේෂ සාකච්ඡාවක් හෙට. පාසල් නිවාඩු සමය තුළ දරුවන් ගැන දැඩි අවධානයෙන් සිටින්න සෞඛ්‍යංශ දෙමව්පියන්ගෙන් ඉල්ලයි. ඉන්දුනීසියාවේ පැය කිහිපයක් ඇතුළත භූකම්පන 3ක්. ගල්කිස්ස හුළුදාගොඩ ප්‍රදේශයේදී ඊ රාත්‍රියේ සිදු වෙඩිතැබීමෙන් බරපතල තුවාල් ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බවට පොලිසිය සැකපල කරනවා. මේ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. ගල්කිස්ස හුළුදාගොඩ පාර ප්‍රදේශයේදී රාත්‍රී සිදු වෙඩිතැබීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණෙන නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියේදී මියගොස් තිබෙනවා. මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින අරහුලක ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. විදුලි බිලෙහි සංශෝධනයක් සිදු කිරීම සඳහා ලබන මාසයේ විශේෂ ගණනය කිරීමක් සිදු කරන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ මෙම ගණනය කිරීම තුළින් විදුලි බිලෙහි යම්කිසි අඩු කිරීමක් සිදු කිරීමට හැකියාව පවතිනවාදැයි සොයා බැලීමට කටයුතු කරන බවයි. නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වමින් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මෙම අදහස් පළ කළා.
2: ගල්ලංකුරු හිගතාවයක් හේතුවෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු වෙනවා කියන එක සමාජ මාධ්‍ය තුල කතා බහට ලක්වීමක් වෙලා තියෙනවා.
3: මට දැනගන්න ලැබුණා ඇත්තටම විවිධ පුද්ගලයන් විවිධ මාධ්‍ය හරහා මේ ගල්ලංකුරු වල හිගතාවයක් තියෙනවා, ඒ හරහා විදුලි කප්පාදුවක් එනවා කියලා විවිධ ප්‍රචාර කරගෙන යනවා කියලා. නමුත් අපිට තියෙන සංඛ්‍යාලේඛන අනුව සැප්තැම්බර් මාසේ 7 වෙනිදා දක්වා ප්‍රමාණවත් ගල්ලංකුරු තොග සමාගම සතුව තියෙනවා. දැනට අපි 26-27 කාලය සඳහා අවශ්‍ය වෙන ටෙන්ඩර් එක ගල්ලංකුරු මෙට්‍රික් ටොන් මිලියන 2.28 ලබා ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රසම්පාදනය අවසන් කරලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරගෙන තියෙනවා. ඒ අනුව එයින් 70% සිංගප්පූරු සමාගමකටත් අනිත් 30% ඉන්දියානු සමාගමකටත් ලබා දීම සඳහා අනුමැතිය අරගෙන සමාගම් දෙක තෝරගෙන තියෙනවා. ඒ සමාගම් අපිට පොරොන්දු වෙලා තියෙනවා සැප්තැම්බර් මාසේ මුල් සති දෙක ඇතුළත පළවෙනි නැවතුග ලබා දෙනවා කියලා. ඒ වගේම අපිට මතකයි අර පහුගිය වාරයේ හදිසි මිලදී ගැනීම වල පස්වෙනි නැවතුගය ප්‍රමිතියේ පිළිබඳ ගැටලුවක් නිසා අපි ප්‍රතික්ෂේප කරලා ඒ වෙනුවට විකල්ප නැව කියලා ඒ සමාගමෙන් ඉල්ලීමක් කරා. ඒ නැවත් අපි අගෝස්තු මාසේ අවසන් වෙනකොට පැමිණේ කියලා බලාපොරොත්තු වෙලා තියෙනවා. ඒ සමාගම් පොරොන්දු වෙලා තියෙනවා අගෝස්තු මාසේ අවසන් වෙනකොට ඒ නැවත් ලබා දෙනවා කියලා. ඉතින් මේ සියලු දේවල් බැලුවාම අපිට ඉතිලිය අඛණ්ඩ සැපීම සඳහා අවශ්‍ය වෙන නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය වෙන ගල්ලංගුරු ප්‍රමාණවත් පරිදි තියෙනවා.
2: විදුලි බිල සම්බන්ධයෙන් ජනතාවට සහනයක් ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා වීම තියෙනවා. එහෙම
3: විදුලි බිල වැඩි කරන්න සිද්ධ වෙන මොහොතේදී විශේෂයෙන් 180ට වඩා අඩුවෙන් පාවිච්චි කරන අයට අපි රජයේ හැටියට මැදිහත් වෙලා සහනයක් ලබා දීලා 180ට වඩා වැඩියෙන් පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන්ගේ තමයි මිල වැඩි කිරීම සිද්ධ කරේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසයේදී ඉවලුවේෂන් එකක් කරලා විදුලි බිල වැඩි කිරීමේ අවශ්‍යතාවයක් පැන නගිනවද, එහෙම නැත්නම් මේ මට්ටමේ පවත්වාගෙන යන්න පුළුවන්ද, එහෙම නැත්නම් කිසියම් විදියක මිල අඩු කිරීමක් අපිට කරන්න පුළුවන්ද කියන එක බලන්න අපි සැප්තැම්බර් මාසයේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරනවා.
0: එල්නිනෝ තත්ත්වයත් සමග දිස්ත්‍රික් හතරකට ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ලවි ඇති බව ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ මෙම දිස්ත්‍රික් හතරෙහි ඇතැම් ප්‍රදේශවලට පානීය ජලය සම්බන්ධයෙන්ද ප්‍රශ්න මතුවී ඇති බවයි.
4: එල්නිනෝ තත්ත්වයෙන් එන බලපෑම් අවම කිරීම සඳහා වෙච්ච අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ඔප්පත් කළ දෙනවා. ඒ අදාළ ආයතනවල ප්‍රධානීන් සහ නිලධාරීන්ගේ සහභාගිත්වය තියෙනවා. මේ වෙනකොට හදාගත් වැඩපිළිවෙළක් තිබෙනවා. නැවත අපි එකතු වෙන දාර්ශනික 17 දා ඒ වෙනකොට තියෙන තත්ත්වය සමාලෝචනය කළ විශේෂම කාලගුණිත දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරයි. නවතම තත්ත්වය සහ ලෝකයෙන් මේ සම්බන්ධයෙන් පුරෝගතනය කරන්නේ මොකද්ද කියන එක සම්බන්ධයෙන්. ඒ වගේම ආපදා කළමනා කරන මධ්‍යස්ථානයේ වාර්තා කරනවා. මේ වෙලාවේ ආපදාවට ලක් වෙන පවුල් කීයද? පානීය ජල ගැටළු ඇවිල්ලා තියෙන පවුල් කීයද? ඒ වගේම වගා හානි වෙලා තියෙන මොන දිස්ත්‍රික්කවලද ජලය මූලාශ්‍ර සිඳියම් තියෙන කොහෙද මොන දිස්ත්‍රික්කද කියන එක වාර්තා කරනවා. මේ වෙනකොට ප්‍රධාන වශයෙන් දිස්ත්‍රික්ක හතරක යම් යම් තැන්වල පවුල් කීපයකට ජල පානීය ජල ගැටළු ඇතිලා තිනවා. ඒවට ආපදා කළමනා කරන මධ්‍යස්ථානයේ විදිහට මැදිහත් වෙමින් තියෙනවා. දිස්ත්‍රික්ක කීපයක පානීය ජල ගැටළු ආවෙ නැතත් ජල මූලාශ්‍ර විශේෂම කුඩා වැව් හිඳියම් නිසා වගා හානි සිද්ධ වෙලා කියලා වාර්තා වෙලා තිනවා. මේ සම්බන්ධයෙන් අපි කෘෂි රක්ෂණ මණ්ඩලත් එක්ක සාකච්ඡා කරලා තිනවා. උන්ට ඒක වාර්තා වෙලා තිනවා.
0: පාසල් නිවාඩු සමය තුල දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයෙන් සිටිය යුතු බව සෞඛ්‍යංශ පවසනවා. ළම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ හදිසි අනතුරු සිදුවීම් මෙම කාල සීමාව තුල වැඩි බවයි.
5: ළමයි නිවාඩු කාලේ විනෝද ගමන් යනවා, නෑදෑයෝ බලන්න යනවා. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට සංචරණය කරනවා. ඉතින් මේ කාලෙදී තමයි අපි දකින්නේ දරුවන්ට යම්කිසි අනතුරු, විශේෂයෙන්ම හදිසි අනතුරු වැඩිපුර දකින කාලයක්. ඊට අමතරව පාචන තත්ත්වයේ වැඩිවීමක් අපි දකින කාලයක් දරුවන්ට නිවාඩු කාලේ. මොකද ඒ දරුවෝ තැන තැන ට්‍රිප්ස් යනවා, විනෝද ගමන් යනවා. ඒකම දකින තැන් වලින් කෑම බීම ගන්නවා. ඉතින් ඒක ගැන අපි සැලකිලිමත් විය යුතුයි. දරුවන්ට පිරිසිදුව ආහාර සකස් කරලා පිරිසිදු ජලය ටික ලබා දෙන්න. එහෙම ඇති වුණොත් මේ පාචන තත්ත්වයන් මතුවෙන්න, පාචනය කියන්නේ අතරම උණ සමග වමනය බඩේලිය වගේ යන රෝග ලක්ෂණ තමයි අපි දකින්නේ. එතනදී බඩේලිය සමග ලේ ගියොත් මේක අතිසාරය වෙන්න පුළුවන්. කාලයක් තිස්සේ බඩේ කැක්කුමත් එක්ක උණ තියනවා නම් මේක උණ සන්නිපාතය වෙන්න පුළුවන්. ඒ නිසා පිරිසිදු ආහාර සහ පිරිසිදු ජලය අපේ දරුවන්ට ලබා දෙන්න. ඊට අමතරව පාචන තත්ත්වයක් ඇති වුණොත් ඒ දරුවන්ට ස්වභාවික දියර ආහාර ලබා දෙන්න. දෙහි, දොඩන්, නාරන්, දෙළුම්, බැදිහාල් කඳ, පාන්ටෝස්, කෙසල් ගෙඩි, තැඹිලි වතුර, යෝගට් වගේ දේවල් හොඳයි. පාචන
0: මේෙහිදී වැඩිදුරටත් දහස් දක්වූ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා.
5: මේ දවස්වල දරුවෝ ගමන් බිමන් යනකොට අනතුරුත් වැඩි. දැන් ඒ දරුවන්ට හදිසි අනතුරු වෙන එක වළක්ව ගන්න අපි කටයුතු යොදන්න ඕන. මොකද හදිසි අනතුරු වලින් බොහෝ දරුවෝ ආබාධ වෙනවා, මිය යනවා. ඒ නිසා ඒක වළක්ව ගන්න අපි දැනුවත් විය යුතුයි. අපි බස් හරි වාහනේ හරි යනවා නම් පිටිපස්සේ ගිරියත් ඒ සීට් බෙල්ට් එක දාගෙන යනවා නම් මං හිතන්නේ ඉතාමත් වැදගත්. ඊටත් අමතරව අපි කිසි කෙනෙක් බීමතින් වාහන පදවන්න එපා. දරුවෙක්ව පාරේ අල්ලගෙන යනවා නම් පාර පැත්තරේ දරුවෝ අල්ලගෙන යන්න එපා. පාරක් අපි ක්‍රොස් කරනවා නම් ලකුණු කරලා තියෙන තීරුවේ විතරක් ගමන් කරන්න ඉඩ කරලා ලබා දෙන්න. ඉතින් දරුවන් එක එක තැන් වලට පාරේ ක්‍රොස් කරන්න හැම දෙන්න එපා. ඒ වැනුත් හානි සිදු වෙනවා. දරුවන්ට අම්මලා තාත්තලා නැති වෙලාවයි බයික් එක අරගෙන යන්න, ත්‍රී වීල් එක අරගෙන යන්න, අර ඒ වගේ දේවල් වලට ඉඩ කඩ ලබා දෙන්න එපා. ඒ මගිනුත් හදිසි අනතුරු වෙලා තියෙනවා. ඒව අවම කරගන්න කටයුතු කරන. ඒ විතරක් නෙමෙයි, මේ දවස්වල දරුවෝ දියගිලීම්, දිඳවල් වලට වැටීම්, ඊටත් අමතරව සමහර වෙලාවට ගෙදර තියෙන බේත් බීලා එනවා. මොකද දරුවෝ ගෙදරනේ ඉන්නේ. අම්මලා තාත්තලා සියල ආච්චිලගේ බෙහෙත් වර්ග බීලා එනවා. ඒක වසවිස කැවිලා එනවා. ඒ ගැනත් අපි කටයුතු කරන දැනුවත් වෙන්න ඕන. ඊටත් අමතරව මේ දවස්වල ගමන් බිමන් යද්දී අපේ දරුවන්ට පැණි බීම ಜಾති දෙන්න එපා. ඒ පැණි බීම කෙටි ආහාර කියන ඒවා ඇත්තරම බොහෝ විට අපිට හානිදායකයි. දීර්ඝ කාලීනව අපිට බෝනවන රෝග ඇති වෙන්න පුළුවන්.
0: ඉන්දුනීසියාවේ සුලවේසි කලාපයට අයත මිනහසා ප්‍රදේශයේ රික්ටර් මාපාංක 6.1 ප්‍රබලතාවයෙන් යුත් භූකම්පනයක් සිදුව තිබෙනවා. යුරෝපීය මධ්‍යදරන භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය වාර්තා කරන පරිදි මෙම භූකම්පනය ඉන්දුනීසියානු වේලාවෙන් අදාළියම 12:25 පමණ සිදුව ඇති බවයි. මේ කිලෝමීටර 52ක් පොළොව අභ්‍යන්තරයෙන් සිදුව ඇති අතර මින් සිදු වූ හානි හෝ ජීවිතහානි පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ. ඉන්දුනීසියානු වේලාවෙන් පැය කිහිපයක් ඇතුළත එරටින් වාර්තා වූ තෙවෙනි භූකම්පනය මෙයයි. එරට මධ්‍යම දූපත් සමූහය ආසන්නයේදී රික්ටර් මාපකයේ 7.7 අගයකින් පළමු භූකම්පනය හටගත් අතර ඉන් සිදු වූ මරණ සංඛ්‍යාව මේ වන විට 40ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එන අනතුරුව බටහිර සුමාත්‍රා දූපතේද රික්ටර් මාපකයේ 6.9 ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් ඇති වුණා. මේ අතර පැපුවා නියුගිනියාවේ අංගෝරාම් ප්‍රදේශයේද රික්ටර් මාපකයේ 5.4 භූකම්පනයක් සිදුව තිබෙනවා. මෙය වර්ග කිලෝමීටර 140ක් පොළව අභ්‍යන්තරයේ සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නෙත් නිවුස් නිමාව මීළඟ නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
6: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
7: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura

0: Spasunen des budesnak.
1: Ai bovan sat kaserinende.
2: Subudesnak subudesnak. Iting කොහොමද උදේ 7යි විනාඩි 2යි වෙලාව? කොහොමද කොහොමද? කොහොමද පැන්චෝ?
1: අපි ගිය සතේ අපි ගියා දියත. දියත ගියා.
2: ඊට පස්සේ
1: බීච් ගියා. කලුතර බීච්. අපි කකුළු ඇදෙට යනවා දැක්කා.
2: කකුලෝ ඇදට යනවා දැක්කද? ඉතින් ඉතින්
1: ඒ කිව්වා කකුල ඒ කිව්වා අනේ පැංචි කකුලෝ කෙලින් යනවා කියලා.
2: කෙලින් යන මෙහෙමයි. ඒ පැංචි කියන්නේ නැත්තේ මොකද දන්නවද? ඊයේ පැංචි කකුලෝ හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ කෙලින් යනවා කියලා.
1: නෑ ඇදට යන්නේ.
2: ඔව් ඒගොල්ලෝ යන්නේ ඇදට. ඒක පේන්නේ අනිත් අයටනේ. හැබැයි ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මම යන්නේ කැලි කියලා තමයි හිතාගෙන ඉන්නේ. හරි ඉතින්
1: ඊට පස්සේ අපි සිප්පි කටුව එකතු කරා. මුතු හොයලා හොයලා ගත්තා.
2: ඒ කියන්නේ පැංචා ගිහිල්ලා ලොකු අත්දැකීමක් අරගෙන තියෙනවා නේ.
1: ඊට පස්සේ බීච් එක නෑවා.
2: අන්න පැංචා කියපු කතාවත් එක්ක පැංචි
1: අපි තාත්තත් එක්ක දියුවා.
2: ගොඩක් දේවල් කරලා
1: අපි අලුත් එක්ක ගියේ.
2: මම පොඩි දෙයක් කියන්න දෙයකත් එක්කම පැංචෝ. දැන් අද උදේ 6:45 ප්‍රවෘත්ති අහගෙන හිටියා නම් අපේ වෛද්‍යතුමා දීපාල් වෛද්‍යතුමා කියනවා මේ දවස්වල වෙන අනතුරු ගැන. දැන් මේ දවස්වල නිවාඩු කාලෙනේ පැංචි. ඉස්කෝල නිවාඩු
1: මටත් කියන්න
2: තියෙනවා එමගින්.
1: මම කියන්නම්ද?
2: මොකද කියන්න හැදුවේ පැංචි?
1: දැන් මේ දවස් ටිකේ ඉස්කෝලේ නිවාඩුනේ. අපි සෙල්ලම් කළා විතරක් හරියන්නේ නැහැ. අපි පාඩම් කරන්නත් ඕනේ.
2: ඒකනේ.
1: හස්සුන්නේ.
2: ඔව්.
1: මේ අපි පාරේ යනකොට දැක්කා. මිනිස්සු පාරේ කොළ දාලා. බුලත් කෙල ගහලා.
2: ඒකනේ. ඉතින් දැන්
1: මේ බෝතල් දාලා.
2: ඔව්. අපි ඒකල
1: ජරා කරලා
2: බලන්න ඉතින් නේද?
1: ඊට පස්සේ අපි දැක්ක පිරිසුදු කරන්න මේ එකක් කෙනා. ලෝකෙ පිරිසුදු කරන්න මැෂින් එකක් කෙනා.
2: බලන්න එච්චරට දැන් ලෝකේ කියන්නේ විනාශ කරලා නේද?
1: අම්මා පෙන්නේ.
2: ඒක තමයි. දැන් මම මොකද දන්නවද? ඔන්න ඔය දෙන්න හොඳට අහගන්න. ඒ වගේම මේ අපේ අහගෙන ඉන්න දුවදරුව දෙමව්පියෝ මේ ගැන ඇත්තටම අවධානයෙන් ඉන්න ඕනේ. මේ විශේෂඥ වෛද්‍යතුමා දීපාල් පෙරේරා මහත්මයා කිව්වා මේ දවස්වල කොච්චර අනතුරු වෙනවද කියලා. මොකද දරුවෝ නිවාඩු කාලේ ගත කරනවා, අච්චි අම්මා සීලෑගේ වල්වල ගිහිල්ලා විනෝද චාරිකා යනවා, විනෝද ගමන් යනවා. ඉතින් ඒව නිසා සමහර වෙලාවට අර දැන් සෙල්ලම් කරනකොට විවිධ අනතුරු වෙලා තියෙනවා. අනතුරු වැඩි වෙලා තියෙනවා. තුවාල කරගෙන තියෙනවා. ඊළඟට යන යන තැන්වලින් දකින දේවල් කාලා බීලා පාචනයේ තත්වයකුත් ඇති වෙලා තියෙනවා. හරිද? ඉතින් ඒ නිසා දැන් යන තැන්වලින් කෑම බීම කනකොට පරිස්සම් වෙන්න ඕන. පිරිසුදු තැනක්ද පිරිසුදුයිද කෑම කොහොමද කියලා ඒවත් අම්මල තාත්තල ටිකක් වැඩිපුර අවධානය දෙන්න ඕන කියලා දීපාල් අපේ ඩොක්ටර් දීපාල් කියනවා. ඉතින් ඒ නිසා මටත් ඒ ගැන අද විශේෂයෙන්ම කියන්න ඕනේ වුණා පැංච කියපු කතාවත් එක්ක මේ දවස්වල වැඩිපුර ගමන් බිමන් යන නිසා. නිවාඩු කාලේ නිසා නේද? ඒ වගේම උසස් පෙළ අයියලා කළා විභාගවලටත් යනවා. ඉතින් අපි ඒගොල්ලන්ව පරිස්සම් කරන්නත් ඕන නේද?
1: ඒකනේ.
2: ඔව් පැංචෝ
1: මට බර්ත්ඩේ 21ක් තියෙනවා.
2: ඇත්තද? අපි තව ටිකකින් 21 දෙමුද එහෙනම්?
1: හා.
2: දැන් පැංචි පැංචිට මොකද තව කියන්න තියෙන්නේ?
1: මට විස්තර කියන්න තියෙනවා.
2: ඇත්තද? මොනවාද විස්තර?
1: මට සින්දුවකුත් තියෙනවා. කසුනන්ද.
2: කියමු පැංචු. තව ටිකකින් පැංචිගේ විස්තරෙන් පස්සේ. කියන්නකො පැංචි.
1: මං කසුනන්ද. මම සෙල්ලම් කරා. මට ඉන්නන් තෙවඳු කියලා යාළුවෙක්. ඉතින් ඒගොල්ලෝ ගෙදර ගිහින් සෙල්ලම් කරනවා. ඊට පස්සේ මට මම ගෙදර ගිහින් drawings, writing, reading එහෙම කරනවා.
2: ගොඩක් චිත්‍ර අඳිනවා පැංචිනේ. ලස්සනට colors match කරනවා. ඉස්සරට වඩා දැන් චිත්‍ර පැංචිගේ ලස්සනයි නේ. මම දැක්කනේ. ඒකනේ.
1: මං පෙන්නුවා නෑඳලා මේව එක.
2: ඒකනේ. දැන් ඔන්න අපේ පුංචි පැටවුන්ට අම්මලා තාත්තලා දැන් Facebook එකට යනවනේ උදේම නේද? මොකද අපේ net fm Facebook පිටුවට ගියා නම් ඊයේ තේරවිල්ල වගේම අද ඔන්න කවියක් තියෙනවා. හිස්තන සම්පූර්ණ කරන්න තමයි තියෙන මේක හරි විනෝද වැඩක් ඉතින් නේද? Facebook එක බලන ගමන් මේකට කමෙන්ට් එකක් දාන්න. මේක මං හිතන්නේ ඉතාම ලේසි කවියක්. ඔන්න බලන්න මොකද තියෙන්නේ කියලා හිස්තන පුරවන්න තමයි තියෙන්නේ. හිස්තනක් ඉතාම වටිනා මහනුග දූම බලසකෙහි සිත් සේම නීලාම්බර දුල්. ඔක තමයි කවිය. හරිද? මේක මේ ගජමන්නෝනගේ කවියක්. ඔන්න තවත් ලේසි කරලා තියෙනවා. ගිහිල්ලා කමෙන්ට් එකක් විදිහට උත්තරේ දාන්න. ඉන්න ගමන් ඉතින් මේ වගේ ලස්සන ලස්සන වැඩත් කරමු නේද? අපේ කම්මැලිකම නැති කරගන්න. හා. ඉතින් දැන් හරිද විස්තර කියලා ඉවරද?
1: නෑ.
2: තව තියෙනවද? මොනවද?
1: මම සෙල්ලම් කළා හොම මම රයිටින් ඩ්‍රෝවින් රයිටින් එහෙම කරා රීඩින් උත් කරා ඉස්කෝල දේවල්
2: හා
1: මම මට දෙයක් කියන්න තියෙනවා
2: මොකද්ද
1: අපි ඔයිල් ලැම්ප්ස් පූජා කරන්නේ ඒ ගැන මට ගාතාවක් කියන්න තියෙනවා
2: එහෙනම් අපි කියමු
1: දැන්ද
2: ඔව් කියන්න
1: මං ඔයගොල්ලන්ට කියන ඝනසාරප්පදිත්තේන කියන වැරදි. අපි කපුරු දාලා නෙවෙයිනේ පූජා කරන්නේ.
2: අහහ.
1: ඒක හින්දා අපි කියන්නේ ගන්ධ තේලප්පදිත්තේන.
2: හරි.
1: ගන්ධ තේලප්පදිත්තේන තමයි එහෙම කියන්නේ. අපේ අම්මා නම් කියන්නේ ඝනසාරප්ප නෑ ඝනසාරප්පලු. මේ තව ගාතාවක් තිනෝ එකට
2: මොකද්ද
1: මට මතක නැති වුණා
2: අපි මතක් කරගමුද ටී හෙමින්
1: හා
2: පැංචි ගොඩක් විස්තර කිව්ව නිසා එකපාරට අමතක වෙන්නේ නැතිනේ නේද අපි තව ටිකක් හිතලා මතක් කරගමු හානේ
1: හා
2: එහෙනම් පැංචෝ අපි ටග්ගාලා විරාමයක් අරගෙන ඊට පස්සේ සුරු විස්තර ටික කතා කරමු අපිට තියෙනව පුළුවන් නම් කියන්න තරඟ වටේ දැන් වෙනස් වෙලා තියෙනවනේ නේද දැන් අපි කියන විස්තරෙම්ම තමයි ප්‍රශ්නයක් අහන්නේ එතකොට මේ ප්‍රශ්නේ ඇහුවට පස්සේ කියන්නේ අපි කියන විස්තරේම අපි අහන ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා හරි එතකොට ඒ උත්තරේ වහොඳට විස්තරය අහන කියන විස්තරේ හොඳට අහන් ඉඳලා අපි අහන ප්‍රශ්නෙට උත්තරේ වන්නයි තියෙන්නේ WhatsApp අංකෙට හරි එහෙනම් ඒකටත් ලෑස්ති වෙන්න ටග් ගාලා විරාමයක් අරන් අපි එමු හානේ
1: හා
2: හා
3: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා
4: FM 95.8 Net FM Divaina Pura
1: Kalabala pancha hanginna welawa
5: 7 10
6: Meltol hisarathaya una sempratishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
7: riya pedavime aluth parapura BYD navina taakshanaya samaga wedi dhavana durak avama viyadamakin athwedinna BYD plug-in hybrid ho electric wahanayak wen karawa ganeemata BYD pradarshanagarayekata paminenna nathoth 0112125 125 amathanna

0: අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඬලින් වදාහල මිහිරි අමා ධර්ම පරයායක් ශ්‍රවණය කරන්නටයි හැම දිනාම සිත පහදවාගෙන සිටින්නේ.
1: අප මෙදස සැතැයින් පූජනීය බලංගොඩ රාතහිමියන් දහම් දෙසන ඉරිදා රාත්‍රිය.
0: ස්වර්ණමය හිරු මඩලක් ප්‍රීදී සඳ මඩලක් සේ ඒ බුදුරජාණන් වහන්සේ සිරු දෙනාටම සමකරුණාවෙන් පිහිට වුණා.
2: ඉරිදා සිත් නෙත් අසපුව
1: හැම ඉරිදාම රෑ 7ට නෙත් FM සමග බුදුපණ අහමෝ.

0: සුනිරන්ද
1: ඕ පැංචි
0: අපි කපුරු දාල නෙවෙයි කියල අපි කිව්වේ.
1: ඕ
0: ඒකට අපි කියන්නේ අපේ අම්මා ගඳ තේලබ්බනේ. අපේ අම්ම කියන්නේ
1: ගනසාරප්ප දිත්තේන වැරදි කියලන දැන් කිව්වේ නේද? ඒකට ගඳ තේලබ්බ තමා හරි කියලනේ පැංචි කිව්වේ.
0: ඔව්.
1: සද්දාය සම්පදිත්තේනද?
0: ඔව්, අපේ අම්ම කියන්නේ සද්දාය සම්පදිත්තේන කියලා.
1: ආ, දීපේන තම දන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝන දන් නේද?
0: එහෙම තමයි ගඳ තේලබ්බ ගාතාවත් කියන්නේ.
1: ආ, හරි හරි හරි. ඒ වගේ පොඩි පොඩි දේවල් අපේ පැංචි ඉගෙන ගන්නව නේද? දැනගන්නව බලන්නකො ඒවා. ඒව කරද්දි තමයි අපිට මතක් වෙන්නේ නේ.
0: මතක්
1: වෙන්නේ. හරි. අපි එහෙනම් පැංචගේ පැත්තට යමු.
0: හා.
1: මොකද කරන්නේ පැංචෝ?
0: සින්දුව කියන්නකෝ.
1: ඒකනේ. මොකද සින්දුව?
0: ටැග් ගන්න.
1: ආ, අපි ওই සුද්ද උදේ ඇහුවත් එක්ක සින්දුව කියමුකෝ එහෙනම්.
0: ටක් ගානා ටික් ගානා ටිකක් ගානා දර වහනවා අනේ
1: ටික්
0: අනේ
1: නෑ වැරදුනව නයි මියුසික් මන් දෙන්න ඔන්න 1 2 3 4
0: ටක් ගානා ටික් ගානා සීර බුලක් තිත හපනා අනේ
1: තරද නේද ටක් ගානවා ටික් ගානවා ටිකක් ගානවා දර වහනවා හොනුටුල් හොටයක් කරගෙන සිය බුලත්තිට හපනවා
0: අනේ සිය අම්මත් බිසෝ

0: Hardy und
1: Zebra කෙනෙක් නෑ Zebra ලු Unicorn කෙනෙක් ඉන්නවා Teddy bears ගොඩක් ඉන්නවා ඒකේ වටේට heart තියෙනවා ඇස් තුනක් ඉන්නේ නෝ එක ඇස් තුහ ගන්නවා දෙක වහ ගන්නවා
0: එහෙම හොරතල් නේද
1: ඔව්
0: අනේ අපි බලමු කවුද එවල තියෙන්නේ කියලා සමීරු එවල තියෙන අට ශ්‍රේණිය තමයි ඉන්නේ කොමැනික ඉස්කෝලේ එවල නෑ නේ ඉස්කෝලෙත් එවන්න බලන්න මෙන්න පෙන්චෝ
2: පෙන්ගුයින්
0: අනේ
1: එක් ෆොටෝ එකක්
0: දේ හයි ශ්‍රේණිය ලෙක්ස්කන් ඉන්ටර්නැෂනල් ස්කූල් කියලා තියෙනවා පෙන්ගුයින් තමයි එවල තියෙන්නේ මෙන්න තියෙනවා උපන්දිනයක්
2: පැන්චි මේ ඊයාපු පැන්චි මේ අලි
0: ගණ දෙවිය
2: හදලා
0: ඒකනේ වෙනුලි මෙත්දාරා නංගිගේ දෙවනි උපන්දිනය වෙනුලි මෙත්දාර චූටි නංගි පැටියට ඔන්න කලබල පැන්ච අපි හැමෝම සුබ උපන්දිනයක් කියලා කියමු නේද පැන්චි ඔන්න පැන්චයි පැන්චි කියන්න
1: සුබ උපන්දිනයක්
0: හා මෙන්න තියෙනවා තව චිත්‍රයක් ඔන්න පැන්ච
2: මල් තියෙනවා ෆ්ලවර්ස් ගොඩක් තියෙනවා
0: ලස්සනට ඇඳලා නේද සෙනුලි සෙහන්සා
1: මල් නිකන් අපි බර්ත්ඩේස් වලට නිකන් මල් පොකුරක් වගේ
0: ඕනේ අපි දෙන මල් පොකුරක් වගේ නේද බදුල්ල විසකා බාලිකා පාසල අවුරුදු හයයි සෙනුලි සෙහන්සා තමයි එවල තියෙන්නේ හරි මෙන්න චූටි බබෙක් මං හිතන්නේ ඇඳලා තියෙන්නේ නෙතුච මෙත්සර කොටපල ජාතික පාසල කියලා තියෙනවා නලපාන ජාතකයේ කියලා තියෙනවා හරි
2: කොහොමද
0: මගේ සුරතලා මෙන්න තියෙනවා
2: අපිට පූස් පැටි පූසාමගෙන කියන එයා පැටිය දාලා ටික දවසක් යනකොට ඊයේ ඇසරල පැටව තුන් දෙනාම
0: අනේ ෂෝයි නේද ඒකනේ කවින්ද පහන්දිත සිල්වා එක ශ්‍රේණිය විද්‍යා ප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේ කිතාගල ඔන්න සුරතලාව එවල තියෙනවා ඊළඟට ඔසිත රන්දිව්
2: අපේ ලෝකේ
0: මෙන්න එවල තියෙනවා පැංචි
1: ඔව් අපේ ලෝකේ ලස්සන කරන්න
2: ඕනේ ජරා කරන්න හොලේ නෑ
0: ඔව් දැන් අපි කොච්චර දකිනවද එහෙම නේද
1: මේ අකුරු කියවන්න පුළුවන්
0: කියවන්න බල
1: පාරිසරය සුරකිමු
0: very good පාරිසරය සුරකිමු දැන් අකුරු කියවනවනේ පැන්චි නේද
1: ඔව් මම සිංහල ක්ලාස් උත් යනවනේ
0: ඒකනේ
1: මේ පිල්ලන් ඉගෙන ගත්තා
0: හා ඉතාම හොඳයි
1: කැටිස් පිල්ලම කොන්නිස් පිල්ලම
0: හහා
1: එම් කියලා ඉගෙන ගත්තා හල් ලකුණ
0: හල් කිරීම
1: එහෙම
0: පාපිල්ල
1: ඔව් ඇද පිල්ල
0: දීර්ඝ ඇදය
1: ඒකපට
0: කියලා නැද්ද හා දැන් ඔන්න මෙන්න මෙහෙමයි පැංචත් අර ඉස්සෙල්ල කිව්වනේ පාරේ කොච්චර දේවල් දාලා තියනවා නේද ටොෆී කොළ තියෙනවා බෝතල් අරෝ මේවා තියෙනවා නේද
1: කොත්
2: මේ අපි එනකොට දැක්ක කකේ අර මිනිස්සු දාලා තියෙන ජරාව කල්
0: කනවා ඉතින් බලන්න
2: ඊට පස්සේ ඒගොල්ලෝ ජරා කාලා මැරෙනවා
0: ඕ බඩරි දිලා නේද
1: ඔව් කසුනි නන්ද කොයි වෙලාවත් අපි දැක්කොත් එහෙම අපේ පරිසරයේ ලස්සන කරේ නැතොත් අපි මේ කුණු හැම දාලා දැක්කොත් එහෙම කුණු නම් බෑග් එකට අරගෙන බින්නකට දාන්න ඕනේ.
0: ඕ. දැන් හිතන්නකෝ දැන් මමත් දකිනවා උදේට අපි එනකොට කොච්චරනම් පිරිසුදු කරන අර නැන්දල මාමල කොච්චර මහන්සි වෙනවද පාර ලස්සන කරන්න.
2: අතු ගාලා
0: ඒ කොලයින් කරලා නේද ඊට පස්සේ කොච්චර ශ්‍රමයක්ද ඒකනේ මහන්සි වෙනවද. ඕ රෑ උදේ පාන්දර 3ට 4ට මේ වැඩ කරලා කියන්නේ දැන් එළි වෙන්න කලින් අපි කියන්නේ ඉර එළිය වැටෙන්න කලින් ඒගොල්ලෝ පාර ලස්සන කරලා ඉවර කරනවා. අපි මොකද කරන්නේ? එළිය වැටුණාට පස්සේ අර ලස්සන කරපු පාර ඇත්ත කරනවා. ඉතින් ඒකද අපි කරන්න ඕන නෑනෙ නේද? දැන් ඕක
1: තීනාන පේන්න
0: ඒ
1: බිල්ලක තීනා පේන්න ඒකට දාන්න නැතු නොහේ
0: අපි
2: කසුන්නන්ද අපි උදේට උදේ පාන්ද රතු ගානානේ එළිය අපේ පැත්තේ. ඊපස් රතු ගාලා මේ අපි මේක දාන කැලේට.
0: ඒකෙන බින් එකට දාලා ඒ අදාළ තැනට දානවා නේද? ඔව්. ඉතින් ඒ කියන්නේ කොණු දාන්න වෙනම තැනක් තියෙනවා නේ.
2: කසුනන්නේ. මම බර්ත්ඩේ විෂේ කියන්නද?
0: හා, ඔහොම ඉන්න. දැන් අපි කතා කරපු එක ඉවර කරමු. හරි.
1: කසුනන්නේ. මම ඔයාට කියන්න. මම ඔයා කිව්වේ මට ජනේලෙන් තුක් ගාලා විසික් කරනවා කියලා.
0: ඔය කියන්නේ මං කියන්නේ ලේසි. තුක් ගාලා දානවා. ජනේලෙ. බස් එකේ යනකොට නේ.
1: ඔව්. බස් එකේ අපේ අම්මා නම් මන් ටොපියක් කකා යද්දි බස් එකේ අපේ අම්මා කිව්නවා ඕක මට දෙන්නකෝ මං බෑග් එකේ තියාගෙන ගෙදර ඩස්බින් එකට දාන්නම් කියලා.
0: ඒකනේ නේද?
1: අපේ අම්මා නම් එහෙමයි පිරිසිදුවට ඉන්නවා.
0: ඕ, ඒක තමයි අපි මේ කියන්නේත් නේ. අපි හැමතිස්සෙම
1: පරිසරේ සුරකින්න.
0: ඕ, ඒක තමයි දැන් මේ එවල තියෙන චිත්‍රෙත් එක්ක අපි මෙච්චර මේ මාතෘකාවෙදි දුර ගියේ. ඉතින් මේවා ආයේ කියන්න වෙන එකත් හරිම කනගාටුදායකයි නේද? අපි මේව කියන්න ඕන නෑ. අපිම හිතලා බැලුවා නම් අපිම ඔළුවට ගත්තනම් හානේ මම එහෙම කරනවාද කියලා අනිත් අය එහෙම කරපු දෙන්. ඒක අපිට මේ වෙනස් කරන්න අපි උත්සාහ කරමු. හැබැයි ඉස්සෙල්ලා අපි වෙනස් වෙලා යමු නේද? ඔස්සිත රන්දිව් හංවැල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ 7 ශ්‍රේණිය ලස්සන මාතෘකාවකට එවල තේනවා පුතා. ඉතින් මේ මාතෘකාවේදීත් අපිත් ගොඩක් දේවල් කතා
2: කරේ. පීකොක්
0: ලස්සනයි. ඒක හදලා තියෙන නම් වෙනස්ම දේවල් වලින් නේ. දැක්කද? බලන්න.
2: කාඩ්බෝඩ් වලින්
0: පොල් හනස වලින් නේද හදලා තියෙන්නේ? ඕ,
2: මොනාර හදලා තියෙන කාඩ්බෝඩ් වලින්.
0: දෙහි ඕවිට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ 4B සෙනුෂී සෙහන්සා තමයි වෙල තියෙන්නේ. සෙනුලි සෙහන්සා ජයවර්ධන එක ශ්‍රේණිය. ඊළඟට මෙන්න තව තියෙනවා. මෙන්න බලන්න පැංචි. අන්න, අද දිනේ උපන්දිනය සමරනවා ඔවින්දි බබා. ඔවින්දි චූටි බබාට සුබ උපන්දිනයක් වේවා. අපි හැමෝම ඔන්න ඔවින්දි බබාට සුබ පැතුම් එකතු කරමු. හා, සුබ උපන්දිනයක් වේවා කියලා පැංචි කියන්න බලන්න.
1: සුබ උපන්දිනයක් වේවා.
2: කසුන්නේ.
0: ඔව්, දැන් ඔයාගේ විශ්වක කියන්නකෝ.
2: අපේ ලොකුත මගේ ලොකුතාත්ත සෙල්ලම් බඩි වේවනා. මගේ ලොකු තාත්තගේ තමයි බර්ත්ඩේ විශ්ක තියෙන්නේ. මගේ ලොකු තාත්තා සෙල්ලම් බඩු ගේනවා, සත්තු ගේනවා. සත්තු කියන්නේ බොරු සත්තු. සත්තු ගේනවා. මේ දවල් හෙලිකොප්ටර් ගේනවා. මේ තව ප්ලේන් ගේනවා. ප්ලේන් කියන්නේ මේ සෙල්ලම් බඩු.
0: හරි.
2: ඊට පස්සේ තව කසුන්නන්නේ ඩ්‍රෝන් දෙකක් ගෙනත් දුන්න ලොකු තාත්තා. ඊට පස්සේ එකක් අපි ඊරල් යව්වා.
0: දැන් අද ලොකු තාත්තගේ උපන්දිනේ නේද?
2: එහෙනම්
0: සුබ පතන්නකෝ.
2: 20. 20 තියෙන්නේ.
0: ඉතින් අපි සුබ පතමු.
2: හා, හත්

0: ಕಲಿಯೋ.
1: ಒಂದು ತವೇ ಇವಾಗೆ ಉಪಾಂದಿನೇ ಆಗ್ತೀನ ಕಲುತರ ಬಾಲಿಕಾ ವಿದ್ಯಾಲಯ ಕೊಲಹ ಶ್ರೇಣಿ ಈಗಿನ ಗಾನ ಅದು ದಾಸೇವೆನಿ ಉಪಾಂದಿನೇ ಸಮರನ ಸೆನುರಿ ದಿನೇತ್ ಮಾ ಮೇ ಹಮೋಟಮ ಅಪೇ ಉಪಾಂದಿನೇಟ ಶುಭ ಪ್ರತು ಮೇ ಕತ ಕರನವಾ ನಿತ್ಯಫಿಲ್ಮ್ ಕಲಬಲ ಪೆಂಚ ನಿರ್ಮಾಣ ಪಿಟುವೆ ದವಸೆ ತೇಗ ದಿನ ಗನ್ನೇ ಮೆನ್ನ ಮೇ ಚಿತ್ರೇ ಉಪಯಾಲೋ ಹರಿದ ಮೇ ಆಲೋ ಎವಲ ತೇಯನ್ನೇ ತರಹ ಮೂನ್ ಹಿನಾ ಮೂನ್ ದುಃಖ ಮೂನ್ ತರಹ ಮೂನ್ ಹಿಹಿಹಿನಾ ಮೂನ್ ದುಃಖ ಮೂನ್ ಒಕ ತಮ ಎವಲ ತೇಯನ್ನೇ ಹರಿಮ ಲಸ್ಸನೈ ಓ ಸನುತಿ ಮಮ್ಮ ಮೇಕೆ ಫೋಟೋ ಎಕ ಗಹಗತ ನೆತ್ತಂದ ಮೇ ಮೆಹಿಮ ನಿರ್ಮಾಣ ಪಹಲಟ ಪಹಲಟ ಗಿಹಾಮ ಅಪಿಟ ಎಕ ಹೊಯಾಗನ್ನ ಬೇರೆ ವೆನುವನೆ ಸನುತಿ ಸಿತುಮ್ಯ ರಣಸಿಂಹ ಕ್ರಿಸ್ತು ದೇವ ಜಾತಿಕ ಪಾಸಲ ಮಾತಲೆ ಕ್ರಿಸ್ತು ದೇವ ಜಾತಿಕ ಪಾಸಲ ಮಾತಲೆ ತುನು ಶ್ರೇಣಿ ತಮ್ಮ ಈಗಿನ ಗಾನೆ ಅಕ್ಕಲ ತುಂದಿನೆ ಕ್ವೆಂದಲ ಏಗೊಲ್ಲಂಗೆ ತರಹ ಮೂನ ಹಿನಾ ಮೂನ ಒಕ್ಕೊಮ್ಮ ಎವಲ ತೇನ ಒಂದು ದವಸೆ ತೇಕ ಮೆನಿಕ ಒಯಾತ ಹೊಂದೆ දැන් මේ වගේ ලස්සන චිත්‍ර එවන්න පුළුවන් විෂන් කෑ පාට සිත්තම් තරඟෙට ඔන්න පැංචිටත් එවන්න පුළුවන් කැමතිනේ තෑගි දිනන්න ආසයිනේ ඉතින් සහතික පතක් හම්බ වෙනවා ඒ වගේම මුදල් තෑගි හම්බ වෙනවා දැන් මේ අංශ වෙන් කරලා තියෙනවා විෂන් කෑ පාට සිත්තම් තරඟේ දැන් අපි හිතමුකෝ ජ්‍යෙෂ්ඨ ද්විතීක තරඟය කියලා කියන්නේ ජ්‍යෙෂ්ඨ ද්විතීක අංශය කියලා හිතමු ඒ කියන්නේ 12 ශ්‍රේණිය 13 ශ්‍රේණිය ඔන්න ඒ දරුවන්ට පළමු වන ස්ථානයේට රුපියල් 75,000ක මුදලක් හම්බ වෙනවා මුදල් තෑගයක් හම්බ වෙනවා ඒකනේ ඔන්න ග්‍රේඩ් 1 බබාලට දැන් පැංචි වගේ 1 ශ්‍රේණිය 2 ශ්‍රේණිය 3 ශ්‍රේණිය කියලා කියන්නේ මූලික ප්‍රාථමික කියන අංශය
2: හරි මමත් ග්‍රේඩ් 1
1: ඒකනේ ඔන්න පැංචටත් පුළුවන් අපේ අනිත් පැංචිටත් පුළුවන් සෙනසුරාදා පැංචිටත් පුළුවන් එයත් ලස්සන චිත්‍ර අඳිනවනේ ඉතින් ඔන්න ඕගොල්ලන්ට මේ මූලික ප්‍රාථමික අංශයේ දරුවන්ට විෂන් කියා පාට සිත්තම් තරඟේ පළමු වන ස්ථානයෙන් රුපියල් 25,000ක මුදල් තෑගයක් හම්බ වෙනවා ඒ වගේම සහතික පතක් හම්බ වෙනවා තව තියෙනවා දෙවන ස්ථාන තුන්වන ස්ථාන විශිෂ්ට සම්මාන මේ විදිහට වෙන් කරලා තියෙනවා තෑගි ගොඩාක් දෙන්න හිතාගෙන ඉන්න විෂන් කියා පාට සිත්තම් තරඟේ ඒ කියන්නේ මුදල් තෑගි වගේම සහතික පත මේ කාලේ හැටියට දරුවන්ට ගොඩාක් වටින අවස්ථාවක් නේද මේක ලස්සන මද්දැකීමක් නේද මම දන්නවා අම්මලා තාත්තලා ඒකනේ අනේ
2: මාතාසයි
1: ලස්සන චිත්‍ර ඔගොල්ලෝ අඳිනවනේ නේ මම දැකලා තියෙනවනේ ඉතින් අන්න ඒ දක්ෂ දරුවන්ට ඔන්න විෂන් කියා පාට සිත්තම් තරඟයට අතලත් වෙන්න පුළුවන් ඔගොල්ලෝ අඳින චිත්‍රය සැප්තැම්බර් 12ට කලින් එවන්න ඕන අගෝස්තු 16ද අපි මතක් කරනවා දවසින් දවස විෂන් කියා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2 කියන ලිපිණයටයි එවන්න ඕනේ වැඩි විස්තර මොනවා හරි දැනගන්න ඕනේ නම් www.vishankaya.lk කියන වෙබ්සයිට් එකට යන්න එතකොට විස්තර දැනගන්න පුළුවන්

0: കലബലബെഞ്ചാ
1: അങ്ങിന്ന് കലബലബെഞ്ചാ അങ്ങിന്ന് വിളാവ് ഹത്തായി തിഹായി ആറ്റവേനക്കം
2: അട്ടവേനക്കം അഹഗന ഇന്ന്
3: අලුතන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරු කිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුග ව්‍යාපාරයේ වෙතින්
4: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නාන් ස්ටොප් ඩේටා පැකේජ් එක Facebook YouTube WhatsApp සහ Messenger සඳහා නාන් ස්ටොප් ඩේටා අමතර 10GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 30ක්
5: ගන්න පුළුවන් දැන්ම කතා කරන්න 077 633 535
6: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මග කියන
7: මේවා මහපොළොවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලුවලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
6: මෙත් නෙත් පාමුල.
7: දැන් මගේ අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව්ින්දද? ඔය පෙරපව් නෙමේ. ඒව දැන් පව්.
6: පූජනීය කුටි කුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදයටට දුකින් එතෙරවන මඟ සොයා යමු. FM 95 FM 94.8 net FM
0: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා
8: net FM කලබල පෙන්චා
9: හසුනි නැන්දේ ඔයා පාන් ගණන කියන්න යන්නේ.
8: ඔව්. පාන් ගණන ආසයිද?
9: ඔව්. අපේ අම්මා දැන් අපේ ඉස්කෝලේ ෆුඩ් මෙනුස් තියෙනවනේ. ඇට එතකොට සෑන්ඩ්විච් එහෙම තියෙනවනේ.
8: නූඩල්ස් තියෙනවනේ.
9: ඔව්.
8: එක එක දවස්ට කේක් ඒවා.
9: ඔව්. මං කියන්න යන්නේ අද අපේ අම්මා කොහොමද හදන්නේ මේ සෑන්ඩ්විච්. ඔයගලන්ට කියවන් අපේ අම්ම කොහොමද කරන්නේ කියලා.
8: ඔක කියන්නකෝ.
9: අපේ අම්ම ටෝස්ටර් කළා. ජෑම් ටිකක් ගන්නවා.
8: හා ටෝස්ට් කරනවා නේ.
9: ඔව්.
8: එතකොට පැන්ච?
9: අපි දැන් ඉස්කෝලේ දෙන්නේ මේ බත් එහෙම ඇට ජාති එහෙමනේ.
8: ඔව්.
9: සුයිමින් දවසට දෙන්නේ පාන්.
8: ආ හා හා.
9: ඔව්.
8: එතකොට
9: දවසකට
8: සෑන්ඩ්විච් වගේද හදන්නේ?
9: සෑන්ඩ්විච්.
8: හා.
9: සෑන්ඩ්විච් අපේ අම්ම හදන සෑන්ඩ්විච්. චීස් ගාලා.
8: සලාද කොලයක් තියලා, ලුණු පෙත්තක් තියලා, තක්කාලි පෙත්තක් තියලා නේ. එහෙමත් හදාගන්න පුළුවන්. හරි
9: අපි කනවා.
8: දැන් මෙහෙමයි, ඔය පාන් කියන දේ මේ ඇත්තටම ගොඩක් අය හරි ආසයි. ඒ කියන්නේ පාන් කන්න ආසයි. හරිද? දැන් පැංචි පැංචයි කසුනි නැන්දයි වගේම ඔයා දන්නවද පැංචි ලෝකේ එක් පුද්ගලයෙක් වසරකට පරිභෝජනය කරන පාන් ප්‍රමාණය කොච්චරද කියලා?
9: කසුනි
8: නැන්දේ ඔව්
9: ඔව් නැන්දේ අපේ අම්ම එක දවසක් හදල් තියා එක දවසක් ලිසන්දි වගේ
8: මට පාන් එකක්
9: ලිසන්දි වගේ පැංචි වගේ පාන් එකක් හදල් දුන්නා.
8: ඇත්තද? පැංචිගේ අම්මා හදන එකක් නේද? ඔන්න දැන් හොඳට අහගන්න කසින් නැන්ද කියන එක. හරිද? මේ ආශ්‍රයෙන් තමයි අද පුළුවන් නම් කියන ප්‍රශ්නේ අහන්නේ. ලෝකයේ එක පුද්ගලයෙක් කවුරුත්කට පාන් පාවිච්චි කරනවා කිලෝ 199.6ක්. ඒ කියන්නේ කිලෝ 200ක් විතර එක පුද්ගලයේ කවුරුද්දකට පාන් පාවිච්චි කරනවා. ලෝකේ වැඩිපුරම පාන් පාවිච්චි කරන රට වෙන්නේ තුර්කිය. තුර්කිය තමයි මේ විදිහට මේ වැඩිපුරම පාන් පාවිච්චි කරන්නේ. එතකොට තුර්කිය තමයි මේ ගණනය කිරීම කරලා තියෙන්නේ.
9: තුර්කිය කියන්නේ මොකක්ද?
8: ටර්කි කියන්නේ ටර්කි. තුර්කිය කියලා රටක් තියෙනවා. ඒ රට තමයි, ඒ රටේ මිනිස්සු තමයි වැඩිපුරම පාන් පාවිච්චි කරන්නේ. ඉතින් එක එක පාන් වර්ග තියෙනවා තුර්කිය. ඊළඟට ඉරානය කිලෝ 160ක් විතර පාන් පාවිච්චි කරන අවුරුද්දකට එක පුද්ගලයෙක්. මේ කියන්නේ හොඳේ, එක පුද්ගලයෙක් අවුරුද්දකට කිලෝ 160ක් පාන් පාවිච්චි කරනවා ඉරානයේ. ඉරාන් කියලා කියන්නේ. එතකොට තුර්කිය අවුරුද්දකට එක මිනිසෙක් කිලෝ 199 කියලා අපි එක හිතමු, 0.6 කියලා කියන්නේ කිලෝ 200ක් පාන් පාවිච්චි කරනවා. එක්කෙනෙක් කිලෝ 200ක් පාන් පාවිච්චි කරනවා කියලා කියන්නේ ඉතින් හිතලා බලන්න මිනිස්සු කීයක් ඉන්නවද නේද? ඒ වගේ වැඩිපුරම ලෝකේ පාන් පාවිච්චි කරන්නේ තුර්කිය, ඉරානය, සර්බියාව, බල්ගේරියාව, යුක්‍රේනය, සයිප්‍රස් කියන රටවල්. ඉතින් එතකොට බැලුවොත් ඇත්තටම ලංකාව ඒ ගණනය කිරීම එක ගත්තොත් හරි පොඩි ප්‍රමාණයක් තමයි පාන් පාවිච්චි කරන්නේ. හැබැයි මම දන්නවා හැම ගෙදරකම වගේ එක පාන් කෑල්ලක් හරි කන කෙනෙක් ඉන්නවා නේද පැංචි? ඉතින් පාන් කියලා කියන්නේ ඇත්තටම මේ ලස්සන කලාවක්
2: ලෝකයේ.
8: එහෙමද? ඒ වගේම මේ පාන් කියලා කියන්නේ ලස්සන සංස්කෘතියක්. ප්‍රංශය, ජර්මනිය, ඊජිප්තුව කියන රටවල් හරි ලස්සන සංස්කෘතියක් විදිහට පාන් පාවිච්චි කරනවා. ඒගොල්ලෝ මේ ප්‍රංශය වගේ රටක හැම උදෑසනකම පාන් තමයි ගොඩක් ගෙවල්වල, හැම ගෙදරකම වගේ පාන් තමයි ආහාරයට ගන්නෙ. ඉතින් අපි යුරෝපය ගත්තොත් ඉතාලිය, ඔය රෝමය වගේ පැතිවල පාන් කියලා කියන්නේ
2: හරිය. ඉතාලිය එක්කෙනෙක් ඉන්නා මගේ නැන්දකින්.
8: ඇත්තද?
2: ටොෂික නැන්ද.
8: ඉතින් ඔන්න ටොෂික නැන්දගෙන උතහල බලන්න. ටොෂික නැන්දත් එක එක පාන් වර්ග
2: සතියේ
8: කනව ඇති. ඉතින් ඔන්න ඕක තමයි තත්ත්වය. මට කියන්න ඕන උනේ අපිත් පාන් පාවිච්චි කරනවා නේද? පාන් කෑල්ලක් පරිප්පු හොද්දක් හදාගෙන නේ, අල හොද්දක් හදාගෙන
2: සුගදාලා පරිප්පු දාගෙන
8: ඔව්, නැත්තම් සෑන්ඩ්විච් විදිහට හදනවා. හෝ
2: පසුනේද මං ගෙදර ගන්නේ සුගදාලා ඇෂ්ටගාල තමයි.
8: හරි. ඉතින් ඔන්න අද පුළුවන් නම් කියන ප්‍රශ්න විදිහට කසිනේ නැන්ද අහන්නේ, ලෝකයේ වැඩිපුරම පාන් පරිභෝජනය කරන රට කුමක්ද, ඒ වගේම කොච්චර ප්‍රමාණයක්ද කියලා තමයි අහන්නේ. ලෝකයේ පාන් වැඩිපුරම පාවිච්චි කරන රට මොකක්ද, වසරකට එක පුද්ගලයෙක් පාන් කොච්චරක් පරිභෝජනය කරනවාද ඒ රටේ. ඔන්න මම අහන ප්‍රශ්නේ. ඉතින් අපි බලමු පුළුවන් නම් කියන තරඟයට කොහොමද අපේ යාළුව ඉදිරිපත් වෙන්නේ කියලා. හරි නේද? WhatsApp අංකයට ඔන්න එවන්න උත්තරේ 0711 95 95 95ට තමයි ලේසි. දැන් කතා කරන්න ඕන නැහැ. WhatsApp එකට ඔයාලට උත්තරේ එවන්න පුළුවන්. පුළුවන් නම් කියන්න තරඟයට ඉදිරිපත් වෙන්න, තෑගි දෙනන්න. දැන් එහෙනම් සෙල්ලම් කරමුද?
2: හා.
8: කැමතිද? බෑ වගේ නේ.
2: මං
8: බෑ. පුදුමයක්. හා? හරි, අපි බලමු චූටි චූටි යාළුවෝ ගොඩක් ඇවිල්ලා ඉල්ලේ සෙල්ලම් කරන්න. හැබැයි දැන් පුළුවන් නම් කියන තරඟ වටේට තියෙන්නේ කතා කරන්න නෙමෙයි, ඔන්න හොඳට මතක තියාගන්න. අපි අහපු ප්‍රශ්නෙට උත්තරේ WhatsApp කරන්න විතරයි තියෙන්නේ ලේසි වැඩේ. ඔන්න මේ වෙද්දීවල තියෙනවා. අපි බලමු කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. ජයග්‍රහණය කරන යාළුවට මුළුවන්නම් කියන තරඟයෙන් ලස්සන තෑගක් හම්බ වෙනවා. සෙල්ලම් කරමු. පළවෙනි පෝලිම ඔන්න පැංචා.
2: අල්බවන් සුබෝදසනක්.
10: අල්බවන් සුබෝදසනක්.
2: නම් මොකද්ද?
10: පහන්නාලිත.
2: කී වසරද?
10: එක වසරේ.
2: ඔයාගේ ඉස්කෝලේ මොකක්ද යාළුවේ?
10: දේවානන්ද කනිෂ්ඨ විද්‍යාලය උඩමාලිබොඩ.
2: ඔයා ආසස් විෂය මොකක්ද?
10: ඉංග්‍රීසි.
2: ඔයා අද මොකක්ද ඉදිරිපත් කරන්නේ?
10: කවි සින්දුවක්.
2: ලස්සන්ට කියන්නකෝ.
10: වෝටර්මෙලන් වෝටර්මෙලන් පාපාය papaya banana banana banana banana pootelet pootelet thank
8: හරි ලස්සනයි හොඳ ඉදිරිපත් කිරීමක් මෙන්න තව යාළුවෙක් ඉන්නවා පැංචිකි පෝලිම
9: ආයුබෝවන්
10: ආයුබෝවන්
9: නම් මොකද්ද කී වසරේද යාළුවේ ඉස්කෝලේ නම කියන්න
10: අයුබෝ මුල්ල ප්‍රාථමික විද්‍යාලය
9: ඉදිරිපත් කරන්නේ මොකද්ද යාළුවේ
10: සින්දුව
8: හා සින්දුව කියන්නකෝ වස්තු

0: சவுருத் மேதரே தும்மே மட்டலோகே.
1: ஹரி
2: சுனினந்து ஆரவால அண்டுக்கு மெசேஜ் மெசேஜ் மெசேஜ் மெசேஜ் மெசேஜ் மெசேஜ்
1: மெசேஜ் மெசேஜ் மெசேஜ்
2: மெசேஜ் மெசேஜ் மெசேஜ் மெசேஜ்.
1: ඔව් අනේ උත්තර ඔන්න ගොඩක් එවනවා අපේ යාළුවෝ.
2: ඔව් ගොඩක් අය එවනවා.
1: හරි. අපි දැන් ඒ අතරේ උත්තර බලන ගම පුළුවන් නම් කියන තරඟ වටේ අපි බලමු. මෙන්න ඉන්නවා.
2: දැන් මගේ වාරේ.
1: හරි. ඔන්න කතා කරන්න.
2: අයබවන්.
0: අයබවන්.
2: නම් මොකද්ද?
0: ඔෂි.
2: කී වසරද?
0: එක.
2: ඉස්කෝලේ නම කියන්න. එතකොට ඔයා ආසම විෂය මොකද්ද?
0: ඉංග්‍රීසි.
2: ඔයා මොකද්ද ඉදිරිපත් කරන්නේ?
0: සිංදුවා.
2: කියන්නක බලන්න ලස්සනට.

0: දැන් මගේ පෝලිම කසුන් නැන්දේ.
1: හරි.
0: අයිබෝවන් සුබ උදෑසනක්.
2: අයිබෝවන්.
0: නම් මොකක්ද?
2: විබන්දි භාවනා.
0: කී වසරද?
2: එක වසරේ.
0: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
2: ඊයේ රාජපක්ෂ විද්‍යාලේ.
0: ඔයාද කතාවක්ද සින්දුවක්ද කවියක්ද කියන්නේ?
2: සින්දුවක්.
0: ලස්සනට කියන්නකෝ.
2: එක දවසක් දා කුඹි පොඩිත්තා පොස්කොළ ඇඳ උඩ නිදියා ගත්තා. අහස කලුණා වහින්න ගත්තා කුඹි පොඩිත්තා අඳන්න ගත්තා. අම්මට ඇහිලා දුවගෙන ආවා කුඹි පොඩිත්තා නලවා ගත්තා.
1: හරි, ලස්සන්ට ඉදිරිපත් කරානේ.
3: කසුනි නැන්දේ, මට සීයා ගැන කියන්න තියෙනවා.
1: හානේ,
3: අපේ සීයා ආවනේ ගෙදර අපේ.
1: හා,
3: ඉතින් මගේ බයිසිකලෙට හුලං ගහන්න ගියා. මගේ බයිසිකල හුලං ගහන්න විතරයි තිබ්බේ රෝදට, ඉස්සරහ රෝදට. ඊට පස්සේ අපේ සීයා මාව රවුන් තුනක් හතර පහක් එහෙම් පැද්දුවා. මං යන්න කියන දේ ඇහුවා.
1: කියන දේ අහලා සිය කියන විදිහට සෙල්ලම් කරා නේද?
3: ඔව්.
1: අන්න එහෙම තමයි වෙන්න ඕනේ. දැන් මේ දවස්වල නිවාඩු කාලේ මගේ රත්තරන් පැටව ආච්චි සියලා ගෙදර ගියාම, ඒ වගේම ගමේ ගියාම, විනෝද ගමන් යනකොට, ගමන් බිමන් යනකොට, යන තැන්වල පරිස්සම් වෙන්න ඕනේ. අම්මා තාත්තා කියන විදිහට ඉන්න ඕන, නෑද අයියෝ කියන විදිහට ඉන්න ඕන නේද?
3: හා. ඔව්, කසුනි නැන්දේ.
1: ඔව් පැටියෝ.
3: මම ඒගොල්ලන් ගෙදර ගියාම, ආච්චිලා ගෙදර ගියාම, ආච්චි සීයයිගේ ගෙදර ගියාම එහෙ ඔන්චිල්ලාවක් තියෙනවා. අවුරුද්දට ඒක හැදුවේ මට.
1: ඒක පාතිනවා සීයා.
3: ඒක කඩේට දානවා මම යනකොට ගෙදර.
1: ඒක
3: හදලා දෙනවා අය.
1: පැංචිගේ ආච්චි

0: සියයි පැංචිට තියෙන ආතරේ නේද?
1: අවුරුද්දට හදලා දෙන්නේ.
2: හසුන් නැන්ද?
0: ඕ පැංචු
1: අවුරුද්දට එනකොට විතරයි මට පදින්න දෙන්නේ.
0: හා හරි.
2: අපේ තාත්තටත් තාත්තා අපේ තාත්තා සෙල්ලම් බඩු අරන් දෙනවා. තව සෙල්ලම් බඩු අරන් දෙනවා.
0: ග්‍රවුන්ඩ් එකක් යනවා නේද?
2: පොලිස් ග්‍රවුන්ඩ් එකක් යනවා.
0: ඔක්කොම කරනවා.
2: සෙල්ලම් කරන්න.
0: හා.
2: අම්මා අම්මගේ ඔෆිස් එකට එකක් යනවා.
0: ඕ හරි. හා දැන් අපි අනිත් අයලත් එක්ක කතා කරමු නේද?
2: හා.
0: ඔන්න ඉන්නවා. දැන් පැංචිගේ වාරේද පැංචගේ වාරේද?
2: පැංචිගේ.
0: පැංචි?
2: අයිබෝවන්.
3: අයිබෝවන්.
2: නම් මොකද්ද?
0: අපි රේඩියෝ එකේ සද්ද අඩු කරගමු රත්තරන්. සද්ද අඩු කරගෙන කතා කරමු. හා. දැන් කියන්න. ඔන්න පැංචි අහන්න.
2: නම් මොකද්ද?
3: කවිඳි.
2: කී වසරේද ඔයා ඉන්නේ?
3: දවසරේ.
2: ඉස්කෝලේ නම කියන්නකෝ.
3: බෞද්ධ මන්දිරේ.
2: එතකොට පවුලේ කවුරු කවුරුද ඉන්නේ?
3: අම්මයි මමයි අක්කයි අප්පච්චි.
0: හරි.
2: ඔය ඉදිරිපත් කරන කවිය, සින්දුව, කතාව ඔයා ගැන මොකක් හරි කියන්න ලස්සනට.
3: සින්දුව
2: කියන්න බලන්න ලස්සනට.
0: බුදු සරණයි දෙවි පිහිටයි මගේ වස්තුව. දැන් ගොඩක් අය අහනවා අර මේ විෂන් කියා පාට සිත්තම් තරගේ මාතෘකාව මොකක්ද කියලා. හෙට ලොව දකින මාගේ දැස්. ඔන්න මාතෘකාව. හෙට ලොව දකින මාගේ දැස්. අම්ම තාත්ත දරුවොත් එක්ක මේ ගැන කතා කරන්න. කොහොමද දැන් අනාගතේ දකින්නේ? දරුව කොහොමද ආස? අනාගතේ තියෙනවට ආස කොහොමද? එයා කවුරු වෙන්නද කැමති? මේ වගේ එක එක විදියට එක එක පැතිවලින් මේ මාතෘකාව ගැන හිතන්න පුළුවන්. ඇස් ගැන හිතලා මේ මාතෘකාව ගැන හිතන්න පුළුවන් නේද? ඉතින් විෂන් කියා පාට සිත්තම් තරගේ මාතෘකාව වෙන්නේ හෙට ලොව දකින මාගේ දැස්. සැප්තැම්බර් 12 වෙනකන් කල් තියෙනවා. හිතේ හැටියට ලස්සනම ලස්සන චිත්‍රයක් ඇඳලා එවන්න පුළුවන්. එක ශ්‍රේණියේ ඉඳලා 13 ශ්‍රේණිය දක්වා
2: දරුවන්ට.
0: ඒකනේ ඔන්න ඒක.
2: මම වෙන්නේ ડોක්ටර් කෙනෙක්නේ. මම ડોක්ටර් කෙනෙක්
0: ඇද්ද? ඒක එක එක හිතෙන විදිහට ලස්සනට නිර්මාණශීලීව හිතලා හඳින්න පුළුවන්. හරිද? දැන් අර මේ අපි අහපු ප්‍රශ්නෙට පුළුවන් නම් කියන තරඟවටේ අහපු ප්‍රශ්නෙට උත්තර එවනකොට දුවල පුතාලා ඔන්න මේ එවන්න ඕනි ඉස්කෝලේ කීවෙනි ශ්‍රේණියද, නම ඉස්කෝලේ කීවෙනි ශ්‍රේණියද, ඔය ඔක්කොම විස්තර එවන්. එතකොටනේ අපිට ඔයා කවුද කියලා බලා ගන්න පුළුවන්. හරි. ඔහොම මහගෙන ඉන්න. දිනන්නේ කවුද කියලා කියනවා.

0: උදේ 7:52යි. ඔහොමම ඉන්න.
1: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කර්ණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0.70013336. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773-273-540.
3: ඒ කාලේ හිටම සින්දු
4: රදවල් මල් රැංගු සිපාට දේදුනු සේදිලා.
5: ඒ කාලේ හිටම සින්දු
6: වෙරළු මල් වෙරළු මල්
3: හැම කාලෙම ට්‍රෙන්ඩිංම සින්දු එක දෙකට අහන්න
7: සෙන්සුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
8: නෙපෙම් හෙලෝ හෙලෝ සතියන්ත
3: අහන්න අහන්න.
9: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා.
10: කස්සිනේ නැන්ද දිනලා තියෙන්නේ? දිනලා තියෙන යාළුව ගැන තමයි මේ කියන්න හදන්නේ. දමකල්ල පේරත්න මහා විද්‍යාලයේ හයි ශ්‍රේණී ඉගෙන ගන්න මහේෂ් මේනුක කුමාර පුතා තමයි ඔන්නාද පුළුවන් නම් කියන තරග වටේ පිළිතුරෙන් ජයග්‍රහණය කරන්නේ. අපි අහුවේ ලෝකෙ වැඩිපුරම පාන් පරිහරණය කරන, පරිභෝජනය කරන, පාවිච්චි කරන රට මොකක්ද, කොච්චර ප්‍රමාණයක් පාවිච්චි කරනවද කියලා මං ඒ ගැන විස්තර කියලම තමයි ප්‍රශ්නේ ඇහුවේ. ඒ විදිහට තමයි දැන් පුළුවන් නම් කියන තරඟ වටේ තියෙන්නේ. ඒ නිසා හොඳට ඇහුම්කන් දීම ඉතාම වැදගත්. Facebook පිටුවටත් යන්න. NetFM Facebook පිටුවේ තියෙනවා ගජමන් නෝනගේ කවිය දාලා. ඒ ගජමන් නෝනගේ කවියේ මුලට එන, හිස්තැනට එන වචනේ තමයි කමෙන්ට් කරන්න ඕන. මං දන්නවා මේකට ගොඩක් කමෙන්ට් එවන්නේ අපේ අම්මල තාත්තල කියලා. මොකද ඒක හරිම විනෝද වැඩක්නේ. ඉතින් ඒ කමෙන්ට් එකක් විදිහට උත්තරේවල ලස්සන අදහසක් එකතු කරගන්න ජීවිතේට. ඒකත් වටිනවනේ. හරිනේ
0: එහෙනම්. මම කලබල පැංචි බයි. පරිස්සමෙන් ඉන්න මම චුට්ටක් දක පැංචි ටටා බයි.
11: මම කලබල පැංචා බයි. ඕගොල්ලෝ පරිස්සමෙන් ඉන්න.
10: හරි, දැන් ඔන්න මේ කවිය ඔන්න ආය යන්න කලින් මතක් කරන්නම්. හිස්තැනක් ඉතාම වටිනා මහනුග දූම, බලසකයෙහි සිත් සේම නීලාඹර දුල්. ඕක තමයි වෙන්නේ. දැන් මේ කවි කියන තාලෙකුත් තියෙනවා. අර අහලා ඇතිනේ, පිනවන දුටු තන සෑම. අන්නේ තාලෙට තමයි මේක කියන්නේ. හිස්තැනක්

දැන් හිස්තන මං හිතනෝ ඉතාම ලේසි වුණා කියලා. හිස්තන සම්පූර්ණ කරලා අද දවස්සේ කාලේ ලස්සන කරගන්න වන්නවත් කරගන්න හැඩ කරගන්න. එහෙනම් අපි හම්බවෙමු සතේ දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්. ඒ වගේම ඔන්න ආපහු මතක් කරනවා උදේ ඩොක්ටර් දීපාල් කිව්වා වගේ අපි පරිස්සම් වෙමු, අපේ දරුවෝ පරිස්සම් කරගමු. ගමන් බිමන් යනකොට, විනෝද ගමන් යනකොට, චාරිකා යනකොට, දැන් මේ දවස්වල නිවාඩු කාලේ නිසා දරුවෝ සරුංගල් යවනකොට අනිවාර්යෙන්ම අම්මල තාත්තලා ඒ ගැන අවධානයෙන් ඉන්නම ඕනේ. මොකද අපේ දරුවෝ සමහර වෙලාවට කියන දේ අහන්නෙත් නැහැනේ නේද? ඉතින් අපි ඒගොල්ලන්ගේ පස්සෙන්ම ඉන්න එක තමයි හොඳම දේ. හරි, හම්බ වෙමු මම ආදරණීය කසිනේ නැන්දා.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවස්වා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යනෙත් නිවස් සමග මම සමීර. බස්නාහිර සබරගමු සහවයම් පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්සා මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මෙම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතේ තම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පසුරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. උතුර උතුරුමැද වයමසා දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර 30-40ක පමණ තරමක තද සුළං අපේක්ෂා කරනවා. වෙළඳ net news පෙරවරු 9ට මොහොතෙන් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people we trust. FM Anupaha FM Anu Hatarai Dashma Ata Net FM
3: Kavatat Alut Kaget Net

0: Mit net paamule. Mit net paamule.
1: ආයුබෝවන් සුබ පින්වන්ත උදෑසනක ආරම්භයේ අපි සූදානම් වෙන්නේ සුපුරුදු සෙනෙහසින් ගෞරවයෙන් මෙත්නෙත් පාමුල වැඩසටහන ආරම්භ කරන්නට. අදත් අපි මෙත්නෙත් පාමුලට ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කළා මිරිහාන විවේකාරාම විහාරවාසී මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපෝචනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමින් වහන්සේට. උන්වහන්සේව බොහොම ගෞරවයෙන් නමස්කාර පූරකව මෙත්නෙත් පාමුල වෙනුවෙන් පිළිගනු ලබනවා. මෙත්නෙත් පාමුලේ ධර්මානුශාසනාව ආරම්භ කරන්නට සැරසෙන වෙලාවේ ඔබට ආරාධනා කරනවා නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා මේ වැඩසටහන නැවත නැවත අහන්න, ඔබේ ජීවිතය ධර්මයෙන් සනසවා ගන්න. ඒ වගේම net රේඩියෝවේ මෙවැනි ධර්මදේශනාවල ධර්ම දායකත්වයේ දරන්නට මෙන්න මේ දුරකථන අංකයට කතා කරන්නටත් අපි ආරම්භයේදීම ඔබට ආරාධනා කරනවා. 0744252014. එවනම් අපි ආරාධනාවත් සමගින් ධර්මානුශාසනාවයි අරඹන්නට සූදානම් වෙන්නේ අතිපූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
2: සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා

ධර්මදේශනාව ශ්‍රවණය කරනු ලබන සදා පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි සදහවත් පින්වත්නි. අද දවසේදීත් සුපුරුදු පරිදි මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙන අවස්ථාව. ඔබ හොඳ ආකාරවම දන්නවා ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම, ඒ සඳහා දායකත්වයේ දැක්වීම, දේශනා කිරීම කියන කාරණා ත්‍රිත්වයම ආනිසංස අනුමෝදන් විය හැකි සහ අනුමෝදන් කළ හැකි පින්කම්. ඒ අතර පින්කම් අතර ප්‍රධානයි ධර්ම දානමය පින්කම. එනිසා මේ ධර්ම දානමය පින්කමේ අද දවසේ දායකත්වයේ දරන පින්වතුන් නොම්බර 23-1 බෝලගල කටාන ලිපිනෙහි පදිංචි ශිරෝමි විජේවර්ධන මහත්මිය ඇතුළු පවුලේ හැමදෙනා විසින් අරමුණු බලාපොරොත්තු තියනවා. විශේෂයෙන්ම නොම්බර 550 මායිම් පාර කොච්චි කඩේ ලිපිනෙහි පදිංචිව සිට 2026 අටවැනි මාසේ 16 වන දිනට පරලෝසපත් වෙලා වසර 6ක් සපිරෙන ජෝසප් විජේවර්ධන පියාණන්ට පින් අනුමෝදන් කිරීම කියන කාරණාව ප්‍රධාන කරගෙන තමයි මේ පින්කමෙහි දායකත්වයේ දරන්නේ. තවත් පින් අනුමෝදන් කළ යුතු නාමලේඛනයක් තියෙනවා. දේශනාව අවසානයේ අපි ඒ අය සිහිපත් කරනවා. ඒ වගේම තවත් දායකත්වයක් ලැබෙනවා. ඒ තමයි නොම්බර 39-7 වේරගම පාර වාද්දුව ලිපිනෙහි පදිංචි එම් එරංගිකා කුරේ මහත්මිය ඇතුළු දූදරු පිරිසත් අද දවසේ දේශනාවේ දායකත්වයේ දරනවා. විශේෂයෙන්ම 2026 අටවැනි මාසේ 17 දින 57 ජන්මදිනය සමරන W. අනිල් ප්‍රනාන්දු ස්වාමි පුරුෂයාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම එක අරමුණක්. එය ප්‍රධාන කොටගෙන තවත් මිය පරලොවගේ ඥාති පිරිසකට පින් අනුමෝදන් කිරීමේ ලයිස්තුවක් තියෙනවා. අපි සුපුරුදු පරිදි දේශනාව අවසානයෙහි ඒ නාමලේඛනයන් වලට පුණ්‍යානුමෝදනාව සිද්ධ කිරීම කරනවා. අද දවසේ ධර්මදේශනාව ඔබට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ ඔබේ සවන් වලට නුහුරු නුපුරුදු ගාථා පාඨයකින් නෙමෙයි. අතිශයම හුරු පුරුදු සූත්‍ර දේශනාවක අන්තර්ගත වන එක් ගාථා පාඨයක්. මිත්තානිසංස සූත්‍රය ආශ්‍රයෙන්. මිත්තානිසංස සූත්‍රයේ තියෙන කාරණා කියන්නට පෙර අපි මේ දේශනාව සඳහා තේමාවක් හැටියට ඇයි මේ මාතෘකාව තෝරාගන්නේ කියන කාරණාව ඔබට කියන්නටම ඕනකම තියෙනවා. මිනිස්සුන්ට තියෙනවා අපි කියන්නේ තත්වය කියලා, ක්වොලිටි එක. බොහෝ තැන්වලදී අපිට මුණ ගැහෙනවා මිනිස්සු තත්වයෙන් ඉහළාය, සමහර අය තත්වයෙන් බාලයි, ක්වොලිටි එක අඩුයි. ඒ ක්වොලිටි එක දියුණු කරන්ඩ, තත්වය දියුණු කරන්ඩ මිත්‍රත්වය කියන භූමිකාව අතිශය වැදගත්. මොකද සමාජයේ ජීවිතයේ ක්වොලිටි නැත්තේ මිනිස්සු මිත්‍රයන් හමුවේ බව අධ්‍යක්ීම් වලින් බහුතරයක් අපිට ලැබිලා තියෙනවා. එනිසා අද දේශනාවේ ඇතුලේ ඔබේ මිත්‍රත්වයේ ඇතුලේහි තියෙන භූමිකාව, ක්වොලිටි එක කතා කරනවා. ඒ කතා කරන්නේ මේ ජීවිතයට සැනසීම ලැබෙන සංසාර ගමන අතරමං නොවන සම්බන්ධයක් හැටියට මිත්‍රයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ කළ පැහැදිලි දේශනාවන් ආශ්‍රය කරගෙන. මොකද හේතුව අපි ওই පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙනකොට මෑතකම අධ්‍යක්ීමක් ඔබට කිව්වොත් සමහරු දහම් පාසලෙන් මිත්‍රයෝ ගැන ඉගෙනගෙන, සාමාන්‍ය පෙළ සිලබස් එකෙන් යාළුවෝ ගැන ඉගෙනගෙන, කොටින්ම සිගාලෝවාද සූත්‍රයේ කටපාඩම් කරගෙන මිත්‍රයෝ ගැන පටලවා ගත්ත බවක් ඉතාම මැනවින් තියෙනවා. පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අවුරුදු 16ක දරුවෙක්ගේ ප්‍රකාශයක් එළියට එනවා. ඔහු මත් කුඩු වලට ඇබ්බැහි වෙලා පුනරුත්ථාපනය වෙන්නේ. නුවර පළාතේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඒ දරුවගේ කියවීමක් තියෙනවා. ඒ තමයි හාමුදුරුවනේ මම යාළුවෝ කියලා හිතාගෙන ආශ්‍රය කළේ කියන කිසි දෙයකට බෑ කියන්න බැරිකම තමයිලු හොඳම යාළුකම කියලා හිතාගෙන හිටියේ. ඒක තමයි එයාගේ ප්‍රකාශනය. මොකද අපේ වැඩසටහනෙන් පස්සේ එයාට අදහස් දක්වන්න ඉඩ දුන්නාම ඔහු කියන්නේ අපි යාළුකම කියලා හිතාගෙන හිටියේ, යාළු
ආශ්‍රය කරන අයට බෑ කියන්න බැරිකම. ඒගොල්ලෝ කියන හැම දෙයකටම කැමති වෙන එක තමයි යාළුකම කියලා කියන්නේ කියලා කිව්වා. මොකද සමහරු කිව්වලු බොක්කේ යාළුවෝ නම් කතා කරන වෙලාවට එන්න ඕන දෙයකට අපිත් එක්ක ඉන්න ඕන එහෙම කියලා තමයි ඒගොල්ලොන්ගේ ඔළුව ආක්‍රමණය කරලා තිබුණේ. ඒක නිසා තමයි මට මේ විදිහේ බන්ධනාගාරගත වෙලා පුනරුත්ථාපනයට එන්න උනේ කියලා දවරෝ කියනවා. ඒ නිසා අපේ සමාජයේ අපි කොහොම කතා කළත් හරියටම මිත්‍රත්වය නිර්වචනය කරගෙන තියනවද කියන හැම දෙයකටම හා කියන එක ද මිත්‍රකම වගේ කාරණාවන් අපිට සුලභව දැන් අහන්න දකින්න ලැබෙන අත්දැකීම් වලින්. ඒක එක පැත්තක් මේ මාතෘකාව තෝරා ගන්න. ඊළඟට දැන් මානසික රෝග සම්බන්ධව තියෙන විග්‍රහවලදී ඔය තරුණ අසහනය වගේ කාරණාවන් වල විවාහය අසාර්ථක වගේ කාරණාවන් වලදී තේරෙන එක පැත්තක් තියෙනවා. ඒ තමයි දැන් ඉන්න යාළුවන්ට දරුවන්ට යාළු සම්බන්ධතා මිත්‍රයෝ අඩුයි. ඒක සමහර වෙලාවට gederin සීමා කරලා තියෙන සමාජයට ගියොත් නොමගට යයි කියලා කවුරුත් ආශ්‍රය කරන්න ඕන නැහැ. ඔයා මේ ටැබ් එක පාවිච්චි කරන්න, ෆෝන් එක පාවිච්චි කරන්න, gederin එළියට යන්න එපා, කාත් එක්කවත් පෑහෙන්න එපා කියලා හුදෙකලා කරපු දරුවෝ දැන් සමාජයට ඇවිදිලා ජීවත් වෙන්න දන්නේ නැති ගැටලුවක් තියෙනවා. ඒකත් මේ වෙලාවේ මම මතක් කරන්න ඕන. දෙමව්පියන්ට හිතෙනවා නම් gedera ඉන්න දරුවන්ට සමාජයට දැම්මහම වැඩ වරදී ආශ්‍රය කරන අය නිසා ඒගොල්ලෝ හුදෙකලා කරන්න ඕන කියලා ආශ්‍රය කරන්න තමන්ගේ අදහසක් ප්‍රකාශ කරගන්න විශ්වාසනීය මිතුරෙක් නැතිකම නිසා පීඩාවට පත් වන පරම්පරාවක් අපේ රටේ ඉන්නවා. ඒ අය අපෙන් ප්‍රතිකාර ලබනවා. ඒ වගේම තමයි රස්සාවකට ගියත් ඒ රස්සාව ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ ළමයිට එන්න කිව්වත් හිතෙන්නේ රුවිතට, කන්න කිව්වත් හිතෙන්නේ වෙන විදිහකට. ඇයි? ආශ්‍රය කරලා අදහස් හුවමාරු කරගන්න අවස්ථාවක් දීලා නැහැ. එතකොට ගැටලුවක් තියෙනවා. කොහොමද සමාජයේ ඉන්න නරක අයගෙන් වෙන් කරලා ඔබේ දරුවන්ට මිතුරු සංගමයක් හදන්නේ? ඒකත් වැදගත් වෙනවා. අර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී අත්දැකීමෙන් ඔබට මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා තමයි කල්යාණ මිත්‍රයෝ නැත්තම් හුදෙකලාව සිටීම යෝග්‍ය බව. හැබැයි මේ හුදෙකලාව කොහොමද ගත කරන්නේ? ෆෝන් එකක, ටැබ් එකක, රූපවාහිනියක, අන්තර්ජාලයේ කියලා කොතනකවත් නැහැ මේ හුදෙකලාව ඇතුලේ යාළුවෝ වෙනුවෙන් කරන රීප්ලේස්මන්ට් එක. එහෙම නැහැ. හැබැයි දැන් වෙලා තියෙන්නේ ඒක. ඒ නිසා ඒකේ අනිසි ප්‍රතිඵල අපිට භුක්ති විඳින්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඒකටත් පිළිතුරක් අපි මේක ඇතුලේ හොයාගන්නම ඕන. ඒ නිසා මම මුලින් දෙමව්පියන්ට යෝජනා කරනවා දරුවන්ට යාළුවෝ එපා කියනවා වෙනුවට යාළුවෝ මේ කණ්ඩායම එපා කියන්නේ ඇයි කියන එක පැහැදිලිව කියන්න. මොකද ඔය සමවයස් කණ්ඩායම් හරි ප්‍රබලයි. සමවයස් කණ්ඩායම් වැඩ කරන්නේ අවුරුදු 30න් පල්ලෙහා හැඟීම් වලට මුල් තැන දෙමින්. ඕන දෙයක් කියන්න අපි ඉන්නවා කියලා කියන අය තමයි ඉන්නේ. සමහර වෙලාවට දෙමව්පියන්ට වෙනස් කරන්න බැරි චර්යාවන් සමවයස් කණ්ඩායම් වලට උපක්‍රමශීලීව වෙනස් කරන්න පුළුවන්කමක් තියෙනවා. එනිසා අපි මුලින්ම කියන්න ඕන දරුවන්ට යාළුවන්ගේ ආශ්‍රය තහනම් කිරීම වෙනුවට ඇයි එහෙම කරන්නේ කියලා අවබෝධ කරවලා දෙන්න වෙනවා. එහෙම දීලා ආශ්‍රයට සුදුසු කෙනෙක් නැත්තම් ඒ සමාජීය අවශ්‍යතාවයන් සම්පූර්ණ කෙරෙන මානසික මනෝභාවයන් gedara ඇතුලේ හුදෙකලා නොකොට තබා ගැනීම සඳහා උපාය ගෙවල් ඇතුලෙන් හදාගන්න ඕනමයි. මොකද අපි දන්නවනේ මොළේ සම්බන්ධව ප්‍රීෆ්‍රොන්ටල් කෝඩෙක්ස් එක අවුරුදු 21ක් යනකල් දියුණු වෙනවා. එතනදී තමයි මේ සමාජශීලී ක්‍රියාවන් බෙදා හදා ගැනීම, නිර්මාණශීලීත්වය, සංවේදීතා මේ හැම දෙයක්ම දියුණු කරගන්න පුළුවන් ওই කාලේ. එතකොට එතනදී ඒ කොටස දියුණු වෙන්න gederadi කරන්න අවශ්‍ය කරන දේවල් ටික gederin කරන්නේ නැතුව අපි තහනම් කිරීම ඇතුලේ මේ ගැටලුව තියෙනවමයි. මම හොඳ ආකාරම දන්නවා විශ්වවිද්‍යාලයට තේරිච්ච ගොඩක් දරුවෝ ඒලෙවල් කාලෙවත් යාළුවෝනේ අන්තර්ජාලයෙන් අර ඔන්ලයින් ක්‍රමයට ඉගෙනගෙන යාළුවොත් එක්ක බෙදා හදාගෙන යාළුවෝ නැතිම අය විශ්වවිද්‍යාලයට ගිහිල්ලා පළවෙනි මාසෙදී අපව හැරිලා ගෙදර ඇවිදලා තියෙනවා. සමහර රස්සාවලට ගිහිල්ලා රස්සාවල් 10ක් 12ක් කරලා දවස් දෙකෙන් නවතිනවා. කියන්නේ රස්සාවේ වරදක් කියලා.
නමුත් නැත්තේ අනිත් අයත් එක්ක ඇසුරු කරන්න ගනිදුණු කරන්න පුළුවන් කුසලතා නැහැ. ඒ නිසා අපි දැන් මේ කතාව ටිකක් ප්‍රබලව සාකච්ඡා කරන්න ඕන වෙනවා. ඒක නිසා අපි ගමු බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශන ගත්තහම මිත්‍රයෝ අවශ්‍යයි. මිත්‍රයෝ වනාහි කොටස් කීපයක් ගැන අපි කතා කළයි. අපේ ජීවිතයට මිත්‍ර සංගමය පුජ්‍යලය වශයෙන් බද්ධ නොවෙනවා නම් ඔවුන් බද්ධ වීමත් එක්ක අපේ ගොඩනැගෙන කුසලතා බාහිර තැනකින් වර්ධනය කරගන්න ඕන. මොකද බුද්ධ දේශනාවේ ඔබට මතක ඇති සෝවාන් මාර්ගයේදී කාරණා කීපයක් ඇතුලේ තියෙනවා. කල්‍යාණ මිත්‍ර සම්පත්තියද අවශ්‍යයි. ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ඊට පස්සේ තියෙන්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය. මේ සංසාර ගමන කෙලවර කරන මාර්ගයේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය බුදුරජාණන් වහන්සේ අනිවාර්ය කළා. එතකොට මිත්‍රයා කල්‍යාණද කියලා හොයාගන්න නිර්ණායක ටිකක් තියෙනවා. අපි ඒව තමයි අද සාකච්ඡා කරගෙන යන්නේ. හේතුව ඔබ සමහර වෙලාවට අද ගොඩක් පීඩා විඳින්නේ මීට අවුරුදු ගානකින් ඔබ ඔබේ අපි කියන්නේ අර බොක්කේ තියාගෙන හදපු ආශ්‍රය කරපු යාළුවෝ නිසා වෙන්න පුළුවන්. සමහරු අද බන්ධනාගාර ගත වෙලා ඉන්නේ, රෝහල් වල ප්‍රතිකාර ලබන්නේ, සමහර වෙලාවට අංගොඩ වගේ මානසික රෝහල් වල ඉන්නේ ළඟම හිටපු මිත්‍රයෝ නිසා වෙන්නත් පුළුවන්. ඔබට වැරදිලා තියෙන්නේ ඒ අය නිසා වෙන්නත් පුළුවන්. ඒක නිසා තව දුරටත් මේ ජීවිතයටත් සංසාර ගමනටත් වරදක් නොකරගන්න ඇසුරු කළ යුතු පුද්ගලයෝ තෝරන්න ඕන. බුදුරජාණන් වහන්සේ මතක් කළේ ආනන්ද හාමුදුරු අහනවනේ, මේ ශාසනයේ ආධ්‍යාත්මික ජීවිතයේ හරි අඩක්ම ශාසනයෙන් දර්ශනයෙන් හරි අඩක්ම පවතින්නේ මිත්‍රයෝ මත නේද කියලා. බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මාහේවං ආනන්ද, එහෙම කියන්න එපා ආනන්ද, අඩක් නෙමෙයි මගේ සම්පූර්ණම ධර්මය, සම්පූර්ණම මේ දේශනාව, සම්පූර්ණ අධ්‍යාත්ම එතරවීම පවතින්නේ මිත්‍රත්වය මත තමයි. ඒ මිත්‍රත්වය ඒ තරමටම ප්‍රබලයි. හැබැයි ජීවිත හරියන්නත් වරදින්නත් ඒ මිත්‍රත්වය එනවමයි කියලා අපි හොඳාකාරම දන්නවා. අර කියන්නේ ඇසුර වැරදුනොත් සසරත් වරදිනවා, ඇසුර හරි ගියොත් සසරත් හරියනවා. ඒ කාරණා දෙකම තියෙනවා. ඒ නිසා අපි හොයන්න ඕන කොහොමද මේ කියන මිත්‍රත්වය තෝරන්නේ. ඒක ඊටාම වැදගත් සත්පුරුෂ කියන න්‍යායත් එක්ක. මොකද මේ සමාජය ගත්තාම මිනිස්සු හොඳම මිනිස්සු කියලා වර්ග කරන්න බෑ. නරකම මිනිස්සු කියලා වර්ග කරන්නත් බෑ. තමන් ඇතුලෙන් හොයන සහ තමන්ට ගැළපෙන ගලපව ගන්න පුළුවන් මිනිස්සු හොයාගන්න පුළුවන්. අර තියෙනවනේ ප්‍රධාන කියමනක් අපේ ඔය පෙළේ, ඒක පරිවර්තනයක් තියෙන්නේ. හතු පිපෙන පොළවේ කටුපිල පතොක් පැලවේ, පෑගුණොත් විසවේ, එයම කෙනෙකුගේ දුකට මුලවේ කියනවා. මහපොළව තමයි මේකේ හතුත් පිපෙනවා, ඒක බොහොම මිහිරි තමයි. හැබැයි පතොක් වගේ විස කටුත් හැදෙනවා. හැදෙනවා මොකද වෙන්නේ? පෑගුණොත් විසයි. මොනව පෑගුණොත්ද? පතොක් පෑගුණොත් විසයි. ඒක තමයි සමහර වෙලාවට කකුල් කපන්නත් වෙනවා, සමහරුන්ගේ ජීවිතත් නැති වෙනවා. එකම පොළොවේ හතුත් පතොක් දෙකම පැලවෙනවා. මොකද්ද වෙන්න ඕනන්නේ? අන්න අපිට පුළුවන් වෙන්න ඕනේ උපාහනා මුඛ භංගෝවා. සංස්කෘතෙන් කියන්නේ කොහොමද? අපි ඇවිදිනකොට කටු තියෙන පොළවක ඇවිදිනවා නම් අපි පාවහන් පළඳිනවනේ. පාවහන් පළඳිනවා මිසක් ගස්වල කටු කඩ කඩ ඇවිදින්නේ නැහැ. ඒ වගේ ඔබට පුළුවන් වෙන්න ඕන මේ මහ පොළවේ ඉන්න මිනිස්සු ආශ්‍රය කරනකොට අර පාවහන් පළඳගෙන විස කටුත් එක්ක ආශ්‍රය කළා වගේ එහෙම ආවරණයක් යොදාගන්න. ඒ සඳහා න්‍යායවල ටිකක් ඕන. හැබැයි එක කටුවක් දෙකක් හන්දා සමස්තේම කටු කියලා සලකලා ජීවිත අසතුටෙන් වෛරයෙන් පුරවා ගන්න හොඳ නැහැ. ඒකත් අපි මේ වෙලාවේදී මතක් කරගෙන යන්න ඕන. එනිසා ඔබට දැන් පැහැදිලි වෙන්න ඕන අපි මොන ස්පර්ශයක්ද මේ දේශනාව ඇතුලේ කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. එනිසා මම මනෝවෛද්‍යවරු, මනෝවිද්‍යාඥයෝ විශේෂයෙන්ම, ඒ මනෝවිද්‍යාඥවරු කෙනෙකු මිත්‍රත්වයක් තෝරන්න පෙළඹෙන න්‍යායන් ටිකක් හඳුනාගෙන තියෙනවා. ඒකත් එක්ක අපි බුදුදහමේ මේ කොටස ස්පර්ශ කරන්න ඕන. ඒ කියන්නේ කෙනෙකුට කෙනෙක් ඇයි ඕන, යාළුවෙක් මිත්‍රයෙක් ඉන්න ඕන ඇයි, එයා කොයි වගේද කෙනෙක් කියලා පිරිසුදු කරන්නත් ක්‍රමවේද අපි හොයමු. ඒකේ තියෙනවා මේ සමානාත්මතා න්‍යාය කියලා මනෝවිද්‍යාවේ කතා කරන න්‍යායක්. යාළුකමට මිනිස්සු තෝරනවලු තමන් වගේ අදහස් තියෙන. මේක හොඳ නරක දෙකටම ගන්න. මේක හොඳමයි
මේක නරකමයි කියලා එකක් නෙමෙයි, මේ දෙකටම ගන්න පුළුවන්. සමහරු අපි කැමති ඒවට කැමති. අපේ අදහස් වගේම තමයි ඒගොල්ලොන්ගේ අදහස්. අපේ රුචි අරුචිකම් වගේම තමයි ඒගොල්ලොන්ගේ රුචි අරුචිකම්. පෞරුෂ ලක්ෂණවල තියෙන සමානාත්මතාවය නිසා ආන් ඒ සමානාත්මතා න්‍යායෙන් ඒගොල්ලොත් එක්ක මිත්‍රත්වයක් හදා ගන්නවා. හරිද වැරදිද කියන එක අපි පස්සේ කියන්නේ. හැබැයි ඒ ප්‍රමාණය හදා ගන්නවා, මිත්‍රත්වයක් හදා ගන්නවා පමණයි. හදාගත්ත මිත්‍රත්වයේ යාලුකම හිතවත්කම ඒක හරිද කියන එක ඊට පස්සේ බලමු. දෙවෙනි කාරණාව උන් කියන මේ සමීපතා න්‍යායක් ගැන. තව මිත්‍රකමක් හැදෙනවා මේ නිතර මුණ ගැහෙනකොට. දැන් ওই කාර්යාලවල ඇවිල්ලා වැඩ කරන අය ඉන්නවනේ, අනුරාධපුරයෙන් එනවා, පොළොන්නරුවෙන් එනවා, මාතරෙන් එනවා, ගාල්ලෙන් එනවා, අඳුරන්නේ නැහැ. හැබැයි නිතර මුණ ගැහෙනකොට. දැන් ඔය අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්නකොට ගුරුවරු ඉන්නවා විවිධ තැන් වලින්, ඇවිදලා අපි කියන්නේ ස්ටාෆ් එක අපේ. ආන් එහෙම සමීපතා න්‍යායෙන් කියලා කියන නිතර මුණ ගැහෙනකොට හමු වෙනකොට ඒගොල්ලෝ මුණ ගැහෙනවා. බස් එකෙදිත් කෝච්චෙදිත් ඒව එහෙම තමයි. එකම කෝච්චිය යනකොට සමහර මිත්‍රත්වයන් විවාහ වලින් කෙලවර වෙලක් තියෙනවා. සමීපතා න්‍යාය හන්ද නිතර මුණ ගැහෙනකොට යාළුකම් ඇති වෙනවා. ඊළඟට අන්‍යෝන්‍යතා න්‍යාය කියලා වුන් කතා කරනවා. තව එකක් ගරුත්වයේ සහයෝගයේ සැලකිල්ල වගේ දේවල්. ඒ කියන්නේ මට ගරු කරනවා, මට සලකනවා. ඉතින් මේවා පදනම් කරගෙනත් ඒගොල්ලොත් එක්ක යාළු වෙනවා, යාළුකම් හදාගන්න විදිය. ඊළඟට ආකර්ෂණ න්‍යාය කියලා එකක් උගන්වනවා. ඒ න්‍යාය තමයි අනිත් කෙනා අඳින විදිහට කැමති වෙලා, කතා කරන විදිහට කැමති වෙලා, යනේන විදිහට කැමති වෙලා, එයාට ආකර්ෂණය වෙලා එයත් එක්ක මිත්‍ර සමාගමක් හදාගන්න මොලේ පෙළඹෙන බව ඔය මනෝ විද්‍යාඥයන් නිර්දේශ කරගෙන ඉන්නවා. එහෙක නිර්දේශ කරගෙන ආශ්‍රය කරගන්න තෝරා ගන්න අය හරහා තමයි අපේ කේදාන්තය හෝ සුකාන්තය ජීවිතේ තීරණය වෙන්නේ. එනිසා කොහොම ඔබට කෙනෙක් මුණ ගැහුණත් ඔබේ ජීවිතේට ඒ ඇසුර සුකාන්තයක් කර ගැනීම උදෙසා මඟ පෙන්වීම මින් ඉදිරියට අපි කරගෙන යනවා. බුද්ධ දේශනාවේ මුලින්ම ওই මිත්‍රත්වයේ පිළිබඳව දෙන ලස්සන අපූර්ව තැනක් තමයි ජීවිතේ කෙනෙකුට මුණ ගැහෙන ප්‍රධානතම කල්යාණ මිත්‍රයෝ තමයි අම්මා තාත්තා කියලා කියන්නේ. ඒක මම පැහැදිලිව කියන්න ඕන. හැයි කොන්දේසි විරහිතව මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සිව් බඹ විහරණයෙන් මේ ලෝකේ කෙනෙකුට සැලකුම් ලැබෙනවා නම් ඒ දෙමව්පියන්ගෙන් විතරයි. අර ඒකනේ කියන්නේ නේද? තමහරුන්ට සෙනෙහස වැඩිදා මොකද වෙලා තියෙන්නේ? සෙනෙහස වැඩි වුණහම එයාට සියල්ල අමතක වෙලා දෙමව්පියෝ අතහැරලා ඒ තැනකදී අතරමං වෙන්න ඉඩ තියෙනවා. අතරමං වුණහම ඒ හිත බොළඳ වෙලා අතරමං වෙච්ච තැනදිත් ආපහු දෙමව්පියෝ තමයි ළඟ ඉන්නේ. එමයි කිව්වේ සෙනෙහස වැඩිදා හිතද බොළඳ වේ ලොවම ආදරේ කියා සිතේ. මට මුළු ලෝකෙම ආදරේ කියලා හිතෙනවා සෙනෙහසට අන්ද වෙලා, ආදරයට ප්‍රේමයට අන්ද වෙලා. හැබැයි මායාවක් වෙලා එහි පැටලෙනකොට අම්මා විතරක් ළඟ ඉන්නවයි කියලා හරි අපූර්ව ලස්සන පද පෙළක් අපිට මතක ඇති. ඔව් කොන්දේසි විරහිත අපි බාර ගන්න උදව් කරන කල්යාණ මිත්‍රයෝ දෙන්නා තමයි අම්මා තාත්තා. හැබැයි ඇතැම් තැන්වලදී කර්මානුරූපීව දෙමව්පියොත් පාප මිත්‍රයෝ හැටියට එන තැන් තියෙනවා. ඒව හදාගන්නත් අපිට මේ දේශනාවල් වැදගත්. හැබැයි සහජයෙන්ම පත්‍යෙම්ම දෙමව්පියෝ කල්යාණ මිත්‍ර බව කියන්න ඕනා. ඒක බුද්ධ වචනයක්. දෙමව්පියෝ කල්යාණ මිත්‍රයි. අපේ හැසිරීම එක්ක සමහර කර්මානුරූපව ඒව වෙනස් වෙන තැන් නැතුව නෙමෙයි. ඒක නිසා එතනින් ආරම්භ කරන්න ඕන. මොකද කොන්දේසි විරහිතව සමහර වෙලාවට මේක යම් යම් තැන්වලදී දැන් මම ඉන්නේ මනෝ උපදේශන ශාස්ත්‍රයේදීනේ. අපි සාහිත්‍යයෙන් දෙමව්පියෝ ගැන වර්ණනා කළාට, දරුවෝ ගැන වර්ණනා කළාට ප්‍රායෝගික ජීවිතයේදී මේවා වෙනස් වෙනවා. මේක තමයි ඇත්ත කතාව. සමහර ගෙවල් ඇතුලේ ළමයි 3-4 දිනක් ඉන්නකොට සමහර දෙමව්පියන්ට 3-4 දිනාට 3-4 විදියකට සලකන්න හිතෙනවා ලැබෙන දේවලුත් එක්ක. ඒවත් නැතුව නෙමෙයි. හැබැයි පොදුවේ පොදු සාධකය දෙමව්පියන් තුල තියෙන කොන්දේසි විරහිත සෙනෙහස උපකාරක අදහස කල්යාණ මිත්‍රයි කියලා හඳුනා ගන්න කියලා කියනවා. මොකද ඒක තමයි අපිට පෙන්වන්න තියෙන ළඟම සාධකය. එතකොට ඔබ ඇසුරට කෙනෙක් ඉන්නවා නම් ඒ ඇසුරට ඉන්න පුද්ගලයන් 8 දෙනෙක් පිළිබඳව බුද්ධ දේශනාවේ තියෙනවා. ඒ වගේම තමයි මිත්තානිසංස සූත්‍රයේදී කියනවා නිවැරදි කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා නම් එයාට ආනිසංස 23ක් ලැබෙන. දැන් මාත්‍රිකා පාඨයේ තියෙනවා අග්ගි යතා පජ්ජලති දේවතාව විරෝජිත. කොහොමද වෙන්නේ?
එයාගේ යස ඉසුරු සැප සම්පත් අඩු වෙන්නේ නැහැ. දෙවිවරු වගේ බබලනවා. ඒ වගේම තමයි ශ්‍රියාකාන්තාව. අපි කියලා කියන්නේ ලැබීම සම්බන්ධව. නොලැබීම් අහිමි වීම නැහැ. ලැබීම් තියනවා, තියෙන ලැබීම් රැකෙනවා. මොකක් වුණොත්ද ඔය කියන විදිහේ කල්යාණ මිත්‍ර සම්පත්තිය දිනු කළා. ඒක නිසා ඔය කාරණා 23ක් සල්ලි දීලා ගන්න බෑ. ඔය ආනිසංස ගන්න පුළුවන්නේ මේ කියන මිත්‍රත්වයේ මත පදනම් කරගත්ත මනෝභාවයන් වලින්මයි. ඒ නිසා අපි අපේ දරුවන්ට මිත්‍රෙක් හොයාගන්න විදිහත්, ඔබට ඔබේ ළඟ ඉන්න අය සැබෑ මිත්‍රයෝද කියලා හොයාගන්නත් අපි මේ නිර්ණායකවලට යං ඒව ඇතුලේ එක එක දේවල් කියවෙනකොට ඔබට මනින්න පුළුවන් මේ කියන්නේ අසවලා ගැනද, මේ කියන්නේ අසවලා ගැනද, මේ කියන්නේ මම ගැනද, එහෙනම් මම මොනවද මේකට කරන්න ඕන කියලා. අනිවාර්යයි, මොකද මේ එතනින් පස්සේ ගලාගෙන යන්නේ බුද්ධ දේශනාවේ තියෙන කාරණා 8 තමයි. මිතුරන් සම්බන්ධව කරුණු 8ක් බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ. ඒකේ පළවෙනියටම ගන්නේ තමන් ළඟ තියෙන, ඒ කියන්නේ මිත්‍රයෙක් ඉන්නවා, එයා එන්නේ හැම වෙලාවෙම හිස් අතින්. හිස් අතින් එනවා තමන් ළඟ තියෙන දෙයක් අරන් යන්න බලාගෙන. හිස් අතින් මෙන්නේ ඇවිදිලා ටිකක් කතා බහ කරනවා, ආශ්‍රය කරනවා, අරගෙන යනවා. භෞතික දෙයක් වෙන්නත් පුළුවන්. ඊළඟට ටිකක් කතා කරපුවාම අරගෙන යනවා මොකද්ද? තමන් කොච්චර ගුණවත් වෙලා හිටියත් මොකද? එයා ඒ ගුණවත්කම නුගුණවත්කමකට පෙරලලා යනවා. ඒ කියන්නේ ගුණවත්කම අරන් යනවා කියලා කියන්නේ එයාට ඕනේ නැහැ. ඔබ ළඟ තියෙන ගුණවත්කම් නැති කරනවා. ඒ එක එක කෙනෙක්. ඊළඟට එයාගෙම තව ස්වභාවයක් තියෙනවා, ටිකක් දෙනවා භෞතිකව. අපි කියන්නකෝ 500ක් දීලා පහුවදාට 1500ක් ඉල්ලනවා. එහෙම තමයි. ටිකක් දීලා ගොඩක් බලාපොරොත්තු වෙනවා. ඊළඟට මේ කියන පළවෙනි පුද්ගලයාගේ ස්වභාවය තමයි තව කෙනෙක් ආශ්‍රය කරන්නේ එයාගේ ප්‍රයෝජනයකට විතරමයි. කෝල් එකක් දුන්නත් මොනවා හරි උදව්වකට විතරයි. හොයලා බලන්නේ කිසි දෙයක් නැහැ, තමන්ගේ ප්‍රයෝජනයකටමයි. කෝල් එකක් දිලා නෝ කීයක් හදිසියක් මට මේ විස්තර පස්සේ කතා කරමු, අතමාරුවක් නැද්ද? කෝල් එකක් ගත්තොත් එහෙමයි. සමහරව ඉන්නවා ඇවිදිලා මේ කෝල් එනකොට දන්න ඔය ණයක් ඉල්ලන්න ගන්නෙ. ඔය දුකක් කියන්න ගන්නෙ. තමන්ගේ ප්‍රයෝජනයකට විතරමයි සමහරු ආශ්‍රය කරන්නේ. එහෙම අයට තමයි කිව්වේ අඤ්ඤ දත්තු හර කියලා. එබඳු අය තරහ කරගන්නේ නැතුව ඇසුරු නොකළ යුතුයි. මොකද ඇසුරු නොකළ යුතුයි කියලා කියන්නේ තරහ කරගන්නවා කියන එක නෙමෙයි. වෛරක්කාරය හදා ගන්න ඕනේ නැහැ. ඔබ බලන්න, ඔබ ළඟට එන්නේ තියෙන දෙයක් අරන් යන්නමයි, ටිකක් දීලා ගොඩක් ගන්නමයි, එයාගේ වාසියකට විතරමයි. එහෙමයි ඕන තරම් ඔබට ජීවිතේ මුණ ගැහිලා ඇති. ඒ වුණාට මොනවද දන්නද? සමහර අය කියන්නේ ආමතරි මන් දන්නවා ඔය මිනිස්සයා ආවේ ඔය මිනිස්සයාගේ වාසියටමයි, මගේ හොඳකමට මං දන්නේ වගේ හිටියලු. ඒක හොඳකම නෙමෙයි, ඔබට අවබෝධයක් නැතිකම. දැනෙනවා නම් මේ එන්නේ පුජ්‍යල වාසියටම විතරයි, මෙයාගේ වෙන අරමුණක් නැමයි කියලා. ඔව්, ඔබ තරහ නොකරගෙන ඇසුරු කරන්නේ නැතු ඉන්න පුළුවන්. අඤ්ඤජත්වර. ඊළඟට එක්කෙනෙක් ගැන කතා කරනවා, අපිට කරදරයක් වුණාම ඉල්ලන්නකෝ හදිස්සියකට, මට පොඩි කරදරයක් තියෙනවා, මට මේ උදව්ව කරන්න. එයා කියනවා මේ ඕක අද නෙමෙයි, ඊයේ කිව්වනම් මට කරන්න තිබුණා, ඊයේ වෙනකල් මගේ ගාව තිබුණා, දැන් නෑනේ. ආන් එහෙම එයා කියනවා, අතීතයෙන් කියනවා කවදාවත් උදව් කරන්නේ නෑ. හැබැයි මෙයාගේ තව වැඩක් තියෙනවා. මොකද්ද වැඩේ? අය කරදරයක් වුණොත් මට කියන්නකෝ, මම ඉන්න ඕනම දෙයකට, බය වෙන්න එපා. මේ තව තව සමාජ වචන තියෙනවා. ආ සහෝදරයා කියලා හිතාගන්නකෝ, සහෝදරයෝ කියලා හිතාගන්නකෝ, අපිට අපි දෙන්නා විතරයි කියලා හිතාගන්නකෝ, කාටවත් කියන්නව මටම කියන්න කියලා කියනවා. හැබැයි කිව්වහම මොකද වෙන්නේ? අපරාධේ ඊයේ ඉල්ලන්න තිබ්බ කියනවා. කවදක්වත් එහෙම දෙන්නේ නැහැ. එයාගේ වැඩේම යම් කිසි ඕමනාවකට කතා කරගත්තොත් එයාගේ වැඩේ එයාගේ අමාරුව කියන එක. එයාගේ අමාරුව කියනවා වගේම තමයි ඒ උදව් කරන්නේ නැහැ. වචනෙන් හැබැයි කියනවා ඕන දෙයකට අපි ඉන්නවයි කියලා. ඒගොල්ලොන්ට කියන්නේ වචී පරම කියලා. දැන් කල්පනා කරන්න, ඔව් ඔබ ගාව 100ක් යාළුවෝ ඉන්න පුළුවන්. බලන්නකෝ යාළුවන්ට කොහොමද යමක් විපතක් වුණාම කියන්නේ කියලා. දැන් ඒකට හරි අපූරු තාත්ත කෙනෙක් පාඩමක් උගන්ලා තිබුණා. මේ තමන්ගේ පුතා පිටරට ඉගෙන ගන්න. හදිසි නිවාඩුවක් දාලා කසාද බඳින්න ලංකාවට එනවා. තාත්තට බාර දෙනවා විවාහ මංගල උත්සවයට ආරාධනා කරන්න. ඒ පුතා කියනවා, තාත්තා මගේ යාළුවෝ ගොඩක් ඉන්නවනේ, හැමෝටම කියන්න, මට කියන්න පුළුවන් වෙන්නේ නැහැ මං තියෙන කාර්යබහුලත්වයක් නිසා. මගේ යාළුවෝ අනිවාර්යයෙන්ම කියන්න ඕනේ, මොකද ඒගොල්ලෝ කියලා තිබුණා මගේ වෙඩින් එකට මොනව නැතත් එනවයි කියලා. ඒ නිසා කලින් කියන්න.
එහෙම කියලා කිව්වා. ඊට පස්සේ විවාහ මංගල්‍ය දවස ආවා. ඒ මංගල්‍ය දවස ඇවිදිලා විවාහ ශාලාවට ගිහිල්ලා බලපුවාම වෙලාව නැකත් හරි 10යි. පෝර්වේ චාරිත්‍ර කරා ඉවරයි 11යි. ඒ වුණාට යාළුවෝ නැ 100ක් 200ක් ඉන්න යාළුවොන්ට කියන්න ඕන කියපු ලයිස්තුවේ යාළුවෝ නැ. තාත්තට ඇවිල්ලා කිව්වා, තාත්තා ඇයි මේ වැඩේ කරේ? මම කිව්වනේ යාළුවන්ට කියන්න කියලා. ඇයි කිව්වේ නැත්තේ? පස්සේ තාත්තා කිව්වා, නෑ පුතේ මං හැම යාළුවෙකුටම කිව්වා. අහවල් දවසේ අහවල් වෙලාවට ඔයාට කරදරයක් වෙනවා අසවල් තැනක එතේකට එන්න කියලා. ඒකෙක් කතාවේ නැහැ කියනවා. හැබැයි ඒගොල්ලෝ තියනකොට වාසියට ඉන්නවා කියපු අය කරදරයක් වුණාම නෑ කියන අය කියලා කිව්වා. පුතාට තේරුණා තාත්තා හොඳම පාඩම මට විවාහෙදි කියලා දුන්නයි. ඒක නිසා අර සැපක් තියනකොට නැත්තම් වචනයෙන් කියලා ඉවර කරගෙන ඕන දෙයකට ඉන්නවයි කියලා කරදරයකට නැති වෙන අයගේ ස්වභාවය එහෙමයි කියලා මතක තියාගන්න. ඒ නිසා ඒගොල්ලොන්ට කියන්නේ වචී පරම කියලා. තව කොටසක් ඉන්නෝනේ. අර ඔය අපි කිව්වේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලින් හම්බුනේ මෙන්න මේ අය. යාළුවෝ කොටලවගෙනත් ඉන්නවා අපේ රටේ. මම ඒකත් කියන්න. අනුප්පේවහණී අය. පොතේදී අහලා තිබ්බට ඕක සමාජයේදී අහුවෙන විදිය දන්නේ නැහැ. අනුප්පේවහණී කියලා කියන්නේ එයාගේ ස්වභාවය තමයි පවටම තමයි අනුබල දෙන්නේ. පවටමයි අනුබල දෙන්නේ. පිනට අනුබල දෙන්නෙම නැහැ. පිනකට අනුබල දෙන්නෙම නැහැ. කාට හරි කතා කරගත්තොත් අපි යන්ද පන්සල්. අපි දෙමුද මේ පාර දන්සලක්. නැහැ. අපි යන්ද වීකෙන්ඩ් එකට කොහේ හරි කැම්පින්. අපි දාමුද පාටි. උඩින් පැනලා ඉන්නේ. ඒක තමයි මේ කෙන අනුප්පිය බහණි කියන කෙනාගේ ස්වභාවය. එයා කවදක්වත් කොහොමටවත් එයාගේ යහපතට වැඩක් කරවන්නේ නැහැ. කොටින්ම කියනවා නම් තව විස්තර කරලා කියනවා මෙයාලගේ තියෙන භයානකකම යාළුවෝ ඉන්න තැන ගුණ කියනවා. උඹ වගේ කෙනෙක් නැ මේ උදව්ව මට කරලා තියෙනවනේ, මගේ මරණකල් හිතේ ඉන්නේ උඹ කියලා කියනවා. එයා නැති තැන පළු යන්න බයිනෝ. අනුප්පි බහණි ආන් එහෙම කෙනා පවටම අනුබල දෙනවා, නැති තැන දුගුණ කියනවා, ඉන්න තැන ගුණ කියනවා. පරිස්සම් වෙන්න ඕන. ඉතාම භයානකයි මේගොල්ලෝ අඳුනගන්න හරි අමාරුයි. දැන් අපිට නායක සර්පයෙක් හඳුනාගන්න පුළුවන්නේ. උන්ගේ විස තියෙන අසවල් තැන කියලා අපි දන්නවනේ. මේ වගේ අයගේ හොයාගන්න බෑ. ඇයි? මූණට මුණ ගැහුනහම හදවත ගලවලා අතට දෙන්න කතාව. ඒ වුණාට ගියාට පස්සේ දොස්. මම ඔබට ආපහු යෝජනා කරනවා මේ සිතුවිලි ඔබගේ හිතේ තියෙනවද කියලා බලන්න. මොකද ඔබට කල්යාණ මිත්‍රයෙක් නොවෙන්න ඇති නොවෙන්නත් ඔබට කල්යාණ මිත්‍ර ගුණ නැති වෙන්නත් හේතු මේවා වෙන්න පුළුවන්. ඉතින් මේවා හේතු හැටියට ඔබ ගාව තියෙනවා නම් ඔය මොන තරම් පින්දහම් කරගෙන දඟලුවත් සෝවන් මාර්ගයටවත් එන්න බෑ. ඒක නෙමේ තියෙන ගැටලුව. මේ ජීවිතේ එහෙම සැනසille සතුටේ ඉන්නවා කියලා රඟපෑවට එහෙම ඇත්තටම හෘද සාක්ෂියට අනුව එහෙම ජීවත් වෙන්න බෑ. ඒ නිසා අනුප්පේ බහණි අය දෝෂදර්ශි. ඊළඟට ඉන්න අයගේ ස්වභාවය තමයි අර අපාය සහය අය. ඒක බණපොත කියන පංච දුෂ්චරිතේටම අනුබල දෙනවා. ගහමු කිව්වොත් ගහනවා, මරමු කිව්වොත් මරනවා, බොමු කිව්වොත් බොනවා, යමු කිව්වොත් යනවා. අර උපදේශන සේවා මධ්‍යස්ථාන වලට ඇවිදලා පුනරුත්ථාපණය වෙන අය කියන්නේ මට බෑ කියන්න බැරි වුණා යාළුකමට. යාළුකම කියලා කියන්නේ අකමැති දෙයට බෑ කියන්න බැරිකමට නෙමෙයි. දැන් මේ කියන අපාය සහය අයගේ ස්වභාවය තමයි ඕනම පවකට දක්කගෙන යන අය බෑ කිව්වොත් කියනවා යාළුකම නම් එන්න ඕන. මතක තියාගන්න වැඩිහිටියන්ට නොකිය සමාජ ආචාර ධර්ම වලට පටහැනිව ඔබට යම්කිසි යෝජනාවක් කරගෙන ඒකට බල කරනවා නම් ඒ මිතුරුකම අපාය සහය තමයි. ගොඩක් තැන්වල දැන් මට ওই බන්ධනාගාර සිද්ධවීම වලදී ලියලා දෙනවා. අඳුනේ මම තනියම මේ වැඩේ කළේ නැහැ. මේ වැඩේට මාව පෙළඹුවේ අසවල් අය. මගේ මිත්‍ර සමාගම. අපි කිව්වර සමෝයස් කණ්ඩායම්. ඒ නිසා මාව මේ தത്വෙට ඇදලා දැම්මේ මං ආශ්‍රය කරපු අය. ඒ නිසා අර මුලින් කියපු අම්මලාගේ බය සාධාරණයි දරුවන්ට නරක ආශ්‍රයක් වැටෙන එක. මොකද උපදේශනයට අරගෙන දරුවෝ සම්බන්ධව මම දන්නවනේ. මට කියනවනේ 8 වසරේ එනකල් අසවල් ළමයි එක්ක හිටියේ 9ට වැටුනේ අහවල් ළමයි එක්ක ගන්න දෙයක් නැති උනායි කියලා. ඔව් මේ අපාය සහයව බෝ වෙනවා. මං ඒකයි කිව්වේ ගෙවල් ඇතුලේ වෙනමම වැඩ ටිකක් හදාගන්න ඕන ඒ අයගෙන් මුදව ගන්න. තහනම් කරනවා විතරක් හරියන්නේ නැහැ. ඒ නිසා මම මේ වෙලාවේ ඔබට මතක් කරනවා කවුරු හරි පවටම නම් කතා කරන්න. සමාජ විරෝධී දේවල් වලටම නම් කතා කරන්න. නොමිලම ඇවිල්ලා කිට්ටු කරන පළවෙනි සිගරට් උගුර මමනි දෙන්නේ යාළුකමට බොන්න. දැන් ඔය උසස් පෙළ සාමාන්‍ය පෙළ විභාගයේ ඉවර වෙනකොට කිසි දවසක
බියර් උගුරක් බීපු නැති, සිගරට් උගුරක් කටේ තිබ්බේ නැති අයට යාළුකම වෙනුවෙන් දීලා තමයි පොළඹවලා දැන් අර පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන්නේ. ඒවා යාළුකම් නෙමෙයි. මම ඔය වැඩසටහන්වලදී දැවිච්ච අත්දැකීමෙන් සමහරුන්ගේ ක්‍රූරතරම පලිගැනීම තිබිලා තියෙනවා. එක්තරා පවුලකට පලිගැනීම කරලා තියෙන බොහෝම සුහදව ළඟ ඉඳලා ඔළුව අත ගාලා එයාගේ තරහ පිරිමහලා තියෙන්නේ එයාගේ දරුවෙකුට කුඩු බොන්න පුරුදු කළා. එයා ඔය මං කියන මුදලාලිගේ ළඟම හිටිය යාළුවෙක්. එයාට තිබිච්ච අර දුෂ්ටකම දරුවට පුරුදු කළා. දැන් ඒ මුදලාලි සම්පූර්ණ විනාශ වෙලා ඉන්නේ. ඒ ළමයාත් මම බැලුවා. ඊට පස්සේ යාට මුණ ගැහෙන සියලුම යාළුවෝ ටික අපාය සහය තමයි. මුලින් නිකන් දෙනවා, පස්සේ යාගෙන් ගන්නවා, විකුණනවා. සමහරුන්ට අම්පතාත්ත මරන්න වෙනවා. එහෙම මරලා තිබුණේ කුඩු පැකට් එකට. එහෙම වෙනවා. ඒ නිසා මේ මුලින්ම හඳුනා ගන්න දුස්චරිතයටම විතරයි මෙයාගේ කතාව. සුචරිතයේ කතා කළොත් හරියන්නේ නැහැ. ආන් එහෙම අය ඉවත් කරගන්න කියන එක තමයි මතක් කළේ. දැන් අපි කාරණා හතරක් ගැන ටික ටික කතා කළා. ඒ අපි කියන්නේ නරක පැත්තනේ, නෙගටිව්නේ. හැබැයි මෙන්න මේ හතර දෙනෙක් ගැන ධනාත්මකව ජීවිතයට ආලෝකයක් ආභරණයක් වෙනවා කියන එක මේ දේශනාව ඇතුලේ තියෙනවා. පළවෙනි එක්කෙනා, එයාගේ ස්වභාවය අනිවාර්යයි උපකාරයක් කරනවාමයි. සමහරුන්ගේ ජීවිතයට මෙන්න මේ වරදවා ගැනීම තියෙනවා අපේ රටේ. උපකාරයක් කරනවා කියපුවාම ඉල්ලපුවාම දෙයක් නෑ බෑ කියලා දෙන එක කියලා හිතනවා. ඒකම නෙමෙයි. සමහරුන්ගේ මිත්‍ර කණ්ඩායම් තියෙනවා, එකිනෙකාට උදව් උපකාර කරගන්නවා, කිසි ගැටලුවක් නැහැ. මෙතන බුද්ධ දේශනාවේ උපකාරම කරනවායි කියලා කියන්නේ ප්‍රමාද වෙච්ච මිතුරෝ ඉන්නවා. මොනව ප්‍රමාද වෙච්චද? සමහරුන්ට පිනෙහි, කුසලයෙහි, ධනෙහි, බණෙහි ප්‍රමාදයි. ආන්ගේ ප්‍රමාද වෙච්ච අය ප්‍රමාද භාවයෙන් මුදවන්න උපකාර කිරීමයි. ඕක තමයි උපකාරක මිත්‍රයාගේ ස්වභාවය. නැත්තම් සමහරු කියනවා ඉල්ලන වෙලාවේ අපිට බෑ කිව්වේ නැහැ, අපිට උදව් උපකාර කළා, මෙහෙමයි සත්පුරුෂකමක් උදව් උපකාර කරන එක. නමුත් ප්‍රමාණවත් නැහැ සසර ගමනෙන් එතර වෙන්න මේ ජීවිතයේ සැනසෙල්ල උදෙසා. මොකද සමහර වෙලාවට උදව් උපකාර කරපු අය කල් ගියාට පස්සේ කියන්න පටන් ගන්නවා, අපි උදව් උපකාර කරපු හන්ද තමයි උන් දැන් මෙහෙම ඉන්නේ. එහෙම මානයක් එනවා. ඒ මානෙ එන්නේ අර ආධ්‍යාත්මික භාවයෙන් තොර වුණා. මොකද ආධ්‍යාත්මික භාවයේ ආ ප්‍රමාද වෙච්ච කෙනා ධර්මයේ හිටපු නැති කෙනාට ධර්මයේ හොයලා දුන්නාම, පින් නොකරපු කෙනාට පින් හොයලා දුන්නාම එහෙම. ඒ නිසා ඔය කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ හරි අපූරු මිත්‍රයෙක් මුණ ගැහෙනවා, ගටිකාර කියලා කෙනෙක්. ගටිකාර කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට පැහැදිච්ච කෙනෙක්. එයාගේ යාළුවා ජෝතිපාල. ජෝතිපාලට කිව්වා මේ යං බුදුහාමුදුරුව බලන්න. මොකටද බුදුහාමුදුරුව බලන්න යන්නේ? මට ඕන නැති බුදුහාමුදුරු කෙනෙක් ඕන නැහැ කිව්වා. ජෝතිපාල කියන්නේ බ්‍රාහ්මණේ. ඒ සමාජයේ ඉහළ කුලයේ හිටපු කෙනෙක්. පස්සේ කිව්වා එහෙනම් බුදුහාර බලන්න යන්න ඕනේ, අපි යන්න ආන්න. ඒකට යං කිව්වා. දැනුත් එහෙම තමයි. යම් පන්සල් කිව්වොත් කල් තියනවා කියනවා. යම් පාටි කිව්වොත් උඩින් නැගලා එන්නේ. ඒ වගේම තමයි උපක්‍රමයක් යෙදුවා ගටිකාර එක්කන් ගියා නාන්න. නාන්නකොට ඉස්සරහින් තියෙන්නේ පන්සල. නාන ගමන් කිව්වා යම් පන්සල් බෑ කිව්වා. කෙස් වැටියෙන් අල්ලලා කිව්වා යමන් පන්සල් කියලා. ජෝතිපාල බැලුවා මෙච්චර කේන් තියන්නේ මොකටද යාළුවට? ඔය පන්සලේ මොනව හරි ඇති. යම් කියලා ගියා. ගිල බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බණ ටිකක් ඇහුවාම එයාට තේරුණා ඇයි යාළුවා මට බල කරේ. මොද මංගව ධර්මයේ තිබුණේ නැහැ. ජෝතිපාල අවසානයේ මැරෙන්නේ රහත් වෙලා. බුදුරජාණන්සේ දකින්නවත් කැමති නැහැ කියපු කෙනා. හැබැයි කොහොමද බුදුරජාණන් වහන්සේ මුණ ගැහුනේ? රහත් වෙන නිසා. යාළුකම නිසා. උපකාර කළා. ආන් එතන. එහෙම නැතුව දැන් අපිට මුණ ගැහෙන මානයත් එක්ක උදව් කරපුවාම ටිකක් උඩට යනකොට ඔය උඩ නගින්නේ. අපි හිටියහන්ද තමයි. අපේ උපකාර නැත්තම් ඔහොම කරයි කියලා හිතෙනවා. ඒක නිසා කොන්දේසි විරහිතව තමන්ගේ වස්තුව දෙන්න පුළුවන් නම් ධනයෙන් උදව් කරන්න පුළුවන්. ඒකත් භෞතික උපකාරය තමයි. නරක නෑ, හොඳයි, ප්‍රමාණවත් නෑ. අධ්‍යාත්මික උපකාරයක් කරන්නත් ඕන. කුසල් නොකරපු අය කුසලෙහි පිහිටවන්න ඕන. බණ අහපු නැති අය බණ අහන තැනට පත් කරන්න ඕන. දන් නොදුන්නු අය දන් දෙන තැනට පත් කරන්න ඕන. බෝධි පූජාව නොතිබ්බ අය බෝධි පූජාව තියෙන අය බවට පත් කරන්න ඕන. දැන් මොකද ඕක වෙලා තියෙන්නේ? දැන් ඉතින් සමහරු කියනවනේ බෝධි පූජාව තියන්නෝ තිබ්බිච්චි තිබ්බ අයට බනිනෝ, දන් දුන්න අයට බනිනෝ. එහෙමවත් ඇහිලා තියෙනව නේද? ආන් ඒවා අපකාර. ඔබ උපකාර කරන්න ඕන,
ප්‍රමාද වෙච්ච කෙනෙක්ව අප්‍රමාදී කරවන්නමයි. ඒකයි බෝසත් ගතිය, බෝසත් මිත්‍රත්වය. ඒක ඉතාම වැදගත්. හැබැයි එතනදි මානය ගොඩ නැගෙන්න බෑ. මානය ගොඩ නැගෙනවා භෞතික උපකාරයක් විතරක් කළොත්. ඉල්ලන එක බෑ කියලා නෑ කියලා නොදී ඉන්න එක විතරක් නෙමෙයි උපකාරය. ඊළඟට දෙවෙනි කොටස, අන්න මේක තමයි පටලව ගන්න. අපි කියන්නේ සමාන සුඛ දුක්ඛ, දුකේ සැපේ අත නොහැර ඉන්න එක. එහෙම අය කොහොමද දන්නවද කියවගන්නේ? ඔක පටලව ගන්නවා අර අනුප්පිය බහණී කියන අයත් එක්කයි, ඊළඟට අපාය සහය කියන අයත් එක්කයි. දැන් සමහරු ඉන්නවා මනුස්ස ඝාතනයක් කරන්න හරි මංකොල්ල කෑමක් කරන්න හරි තමයි ලෑස්තිය. මේ අපිත් එක සෙට් එකේ ඉන්නේ යාළුවෝ නම් යම් බෑ කිව්වොත් කෝ අපේ දුකේ සැපේ ඉන්නවා කියලා යාළුවෝනේ. දැන් කෝ අපේ දුකේ සැපේ නැහනේ. මතක තියාගන්න සමාන සුඛ දුක්ඛ කියලා කියන්නේ කියන හැම එකකටම ඉන්නවා කියන එක නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. යහපත් මේක සැප දුක කියලා කිව්වේ කෙනෙකුගේ දුක ඇති වුණාම පිහිට වෙන එක. අර කියන්නේ පර දුක්ඛේ සති සාදුණං හදයන් කම්පණං කරෝති इति කරුණ. කාරුණික බව තමයි දක්වන්න කියලා කිව්වේ දුකට. මනෝවිද්‍යාවේ ඒක උගන්වනවා මේ සහ කම්පණේ එම්පති කියලා. දුකක් දැනුණාම ඒ දුක Tamanටත් දැනෙනවා. ඔබේ දුකත් එක්ක මම ඉන්නවයි කියන ශක්තිය වීමයි. එහෙම නැත්නම් බැංකු මංකොල්ල කණ්ඩ යන්න හරි ස්ත්‍රී දූෂණ කරන්න හරි, දැන් මේ බණ අහන සත් දෙකකට කලින් එක තරුණෙක් තමන්ගේ යාළුවට කතා කළා මත්පැන් සාදයකට. මේ යාළුවෝ බෑ කිව්වා. ඕකද යාළුකම කියලා යාළුවට කියලා ගැහුවා. ගහනකොට 100 ඇවිල්ලා මැදට පැන්න, 100ට ගැහුවා 100 මල. දැන් කොහමද ගැහුවේ? සැප දුක බෙදා ගන්න ඕන මේකත් එන්න ඕන. ඒ නිසා ඔය සමහර අය නේද සමාන සුඛ දුක්ඛ කියලා වරදවා ගන්න තැන තමයි අනිත් එක්කෙනා කරන නරකම දෙයටත් ඉන්නවා කියලා හිතන එක නම් ඒක නෙමෙයි. දුකකදී උපකාර කරන්න ඕන අනුකම්පා කරලා කරුණාවෙන්. සැපකදීත් ඒ අනුකම්පාවම තමයි. දැන් ගොඩක් අයට වෙලා තියෙන්නේ දුකෙහිදී අතෑරලා සැපෙහිදී ළඟ සිටීම.

ආන්ගේ දුන්නු දේවල් ටිකක් නතර කරලා බලන්නකෝ. ඉල්ලනකොට මේ දක්වා දුන්නනේ, නොදී ඉන්නකෝ බලන්න. ආන් එතකොට බලාගන්න පුළුවන් ඔබ ආශ්‍රය කරේ මොන වගේ සත්තුද කියලා. හිතවත්කමින් ළඟ ඉන්නකොට එකක්, නැති වෙනකොට තව එකක්. ඒක නිසා මේ සමාන සුඛ දුක්ඛ කියලා කියන්නේ එහෙම අය නෙමෙයි, එහෙම අය තමයි ගොඩක් සමාජයේ නැත්තේ. සමාන සුඛ දුක්ඛ ඕනෙන්නෙත් එහෙම අය. නැතිකොටත් තියනකොටත් නොසෙල්වි ළඟ ඉන්න. ඔබට හරියනකොටත් ඔබට වරදිනකොටත් ඔබව අත නොහැර යන අය. ඔබට ගරුත්වය ලැබෙනකොටත් ඔබට නින්දාව ලැබෙනකොටත් ඔබ ළඟ ඉන්න අය. දැන් වැඩේ වෙලා තියෙන්නේ සමහර වෙලාවට නින්දාව දෙන්නේ ළඟ මීටපු අය. අගෞරව දෙන්නේ ළඟ මීටපු අය. එහෙම එකක් වෙනවා තියෙනවනේ. හැබැයි හිතාගෙන ඉන්නේ හරියාලුකමක් තිබුණායි කියලා, මිත්‍රකමක් තිබුණායි කියලා. ඒ නිසා මේවා ඔළුවෙන් හිතන්න. අර අපූර්ව පණිවිඩයක් තියෙන්නේ, පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකෙමයි ඔබට එරෙහිවි නැගිටින්නේ. ඒ නැගිටින්නේ එරෙහි වෙන්නේ ඔබ ළඟම හිටපු අය, ඔබ මිත්‍රයෝ කියලා හිතාගෙන හිටපු අයම වෙන්න පුළුවන්. විය හැකි. ඒක ධර්මතාවයක්. දැන් මොකද්ද වෙන්න ඕන? වෙන්න ඕන ඇසුරට නොගෙන එහෙම දුකේදී අතහැරලා යන අය අතහැර යන්නම දෙන්න ඕන. හොඳට මතක තියාගන්න මේ වැඩේ. හැබැයි ඔබට මොකද්ද තියෙන ගුණය? ඔබ නිවැරදි මිත්‍රයෙක් නම් කෙනෙකු ළඟ වැඩිපුරම රැඳෙන්නේ ඔහුට බැරිම වෙච්ච වෙලාවක. එහෙම අය අතේ ඇඟිලි ගන්නවත් නැහැ නේද ඔබ ගාව? ඔබ ගාව ගොඩාක් ඉන්නේ අර මුලින් කියපු හතර නේද? කලින් කිව්වා නම් එන්න තිබ්බා. එහෙම අය නේද ගොඩක් ඉන්නේ? මගේ හැරපු අය. ඔව්. අපේ සමාජයේ මට මුණ ගැහිලා තියෙන ගොඩක් අය අරම අය නැතුවත් නෙමෙයි ඉන්නවා. හැබැයි හරි පරිස්සමට යන්න ඕන. මං ඒකයි කිව්වේ, මේ සමාන සුඛ දුක්ඛ එක වරද්දගෙන ඉන්නවා අපාය සහය ඇත්තෙක්. කොහමද? දැන් මං හොඳ ආකාරවම දන්න සිදුවීමක් තියෙනවා. ඒක ගිය සතියේක සිද්ධී සිදුවීමක්. අවුරුදු 30ක් අක්කයි නංගි මූණට මූණ බලන්නේ නැහැ. අවුරුදු ගානෙම එහෙම තමයි. අක්කගේ ගෙදර දානයක් දවසේ වලලු වගයක් නැති වෙලා තියෙනවා. වලලු වගයක් නැති වුණා හොරගම් කරලා ලොකු වටිනාකමකුත් මට කිව්වා. දැන් මොකද්ද ප්‍රශ්නේ? දානමාන ඔක්කොම ඉවරුණාට පස්සේ නෑදෑයොත් ගියාට පස්සේ මේ අක්කගේ ගෙදරට ආපු අක්කගේ යාළුවෝ කියන කොටස කිව්වලු, එයාගේ නම කියලා, අපි ඕක දැන් හෙව්වට හම්බ වෙන්නේ නැහැ. CCTV කැමරාත් නැහනේ. ඒක නිසා අපි යන් අපි දන්න කියන හොඳ ශාස්ත්‍රයක් බලන්න නැති බඩු ගත්ත අය කියනවලු. එහෙම. ඊට පස්සේ මෙයත් මොකද කළේ? හොඳට තෙරුවන් අදහන මනුස්සයා. දානයක් දීලා නෙමේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ලක්ෂ ගාණක් වටිනවා වලලු. ගියා. ගියාට පස්සේ ශාස්ත්‍රය බලන තැනින් කිව්වලු, මේක පිට කෙනෙක් නෙමේ ගත්තේ. නෑයෙක්ම තමයි ගත්තේ. එයාගේ හැඩහුරුකමත් කිව්වලු. එයාගේ මූණේ මෙන්න මෙහෙම ලප දෙකක් තියෙනවා. ඇවිදිනකොට දකුණු පැත්තට ඇලවෙලා ඇවිදින්නේ. කොණ්ඩේ මෙහෙමයි. එයාගේ නංගිගේ ස්වරූපය කිව්වා කියලා තමයි කිව්වේ. ඇවිල්ලා මොකද කළේ? කෙලින්ම කිව්වා, නංගිට උඹ තමයි හොරා. කවුද කිව්වේ? කවුරුත් කියන්න දෙයක් නැහැ. හරියටම ශාස්ත්‍රය බලලා කිව්වලු. පස්සේ මං කිව්වා, ආන්ගේ ශාස්ත්‍රය බලපු තැන එක්කෙනාව අරන් ගිහිල්ලා අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුවට CID කර දෙන්න. ඔච්චර පරීක්ෂණ කරන්න දෙයක් නැහැ. ඒ ආත්තරේ බැලුවා, මොකද මේ වෙඩි තිබ්බේ කොහෙද, මං කොල්ල කෑවේ, හොයාගන්න පුළුවන්. අපරාධින CID එකක් තියෙන. මං කියන්නේ අර දුකේදී පිහිට වෙනවයි කියලා කියන්නේ අන්ධ විශ්වාසයට අන්ධ භක්තියට ඇදගෙන යන එක නෙමෙයි. ඕක යාළුකම නෙමෙයි. උපකාර කරන්න ඕන නම් තිබ්බ ඊට වඩා වෙනස් ක්‍රම. දැන් මොකද? දැන් යාළුවොත් නෑ, සහෝදරියත් නෑ. අවුරුදු 30ක් යනකල් මූණවත් බලන්නේ නෑ කියන්නේ. වලලු වල වටිනාකන්ද වැඩි, සහෝදරකම් වල වටිනාකන්ද වැඩි කියලා මම ඇහුවා. දැන් මට කියනවා, එයා ඇවිල්ලා, හාඳුරුනේ මං දන්නවා මගේ නංගි නෙමෙයි ඒ වලලු හොරගම් කරලා තිබුණේ. එහෙනම් මං තියපු තැන අමතක වෙලා මේ මෑතක මම අස් කරනකොට හම්බුණාලු වලලු. දැන් ශාස්ත්‍රයේ බලපු එක්කෙනා ගැන මොකද හිතෙන්නේ? දැක්කද යාළුකමින් ඇවිදිලා මිත්‍යාවට අරගෙන ගිහිල්ලා තියෙන සම්බන්ධතා නැති කරලා ඔළුව විකාර කරවන හැටි. ඒ නිසා සමාන සුඛ දුක්ඛ කියලා කියන්නේ ඔකට නෙමෙයි. ඔබම ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. ළඟ තමන්ගේ භෞතික දේවල් තිබ්බත් නැතත් අතර නොහැර අනුකම්පා කරන්නම ඕන කෙනෙක්. ඊළඟ කාරණාවේදී කියනවා අත්තක්කායි. අත්තක්කායි කියලා කිව්වේ අන්න අර කියන සමාන සුඛ දුක්ඛේ ළඟ හිටියා වගේම එයාට අර්ථයක්මයි කරන්නේ. එයාව පවිම්මයි වළක්වන්නේ. කිසිම මිත්‍යා දෘෂ්ටික මතවල අරගෙන යන්නේ. දැන් සමහර වෙලාවට සමහර යාළුවෝ අර සල්ලි වලට එකතු වුණාම ඉන්නවනේ. ඉර පෙන්නලා ඒක හඳ කිව්වොත් හඳත් කියනවා. තරු පෙන්නලා කිව්වොත් මේවා මැණික් කියලා ඒවා මැණික් කියනවා. ඒගොල්ලෝ

0: අවස්ථායි නෙමේ. ඒගොල්ලන්ට කිව්වේ අනුප්පෙබහණි. යාළුවා කියන කියන ඒවා අනුමත කරනව නේද? ඒක අත්තක්කයි නෙමේ ඈ. මොකද්ද කරන්න ඕනන්නේ? ඇත්තම කියලා දෙන්න ඕන. සමහර වෙලාවට තිත්තයි. තිත්ත දේවල් කියනකොට මිනිස්සු මොකද කරන්නේ? ඇත්ත කියන එක වයින් කරනවා. කිසි ගැටලුවක් නෑ. කවුරු වයින් කළත් අර්ථයම පෙන්නලා දෙන්න ඕන. ඒක කිසි ගැටලුවක් නෑ. බලයට, ධනයට, තානාන්තරවලට, ලැබීම් වලට ගිජු වෙලා ඇත්ත පෙන්නලා දෙන්නේ නැතුව ඒක යටපත් කරලා එයාව සතුටු කරන දේවල් කරලා දෙනවා නම් මතක තියාගන්න වැඩිපුරම පරිස්සම් වෙන්න ඕනේ ඒගොල්ලොන්ගේ. හැබැයි අත්තක්කායේ මිනිස්ස එහෙම නෙමෙයි. අපි කියන්නේ සත්‍යම පෙන්නලා දෙනවා. හැබැයි සත්‍ය පෙන්නලා දෙන්නේ මිහිරිම විදියට. එයාට ඒ කුසලතාවය තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. හෘද සාක්ෂියෙන් බලන්න දැන් මට මේ ඉන්න අය ඉන්නේ අත්තක්කායේද? මට අර්ථයක් කරන්නමද? මාව පවින් වළක්වනවාද? ඊළඟට මාව යහපතේ යොදවනවද? අත්තක්කා එක්කන කරන ඊළඟ ස්වභාවය තමයි එන්න. ඔයා මේ ධර්මය ගන්න. ඔයා මේ පින්කමට එන්න. ඇත්තටම අපේ රටේ පින්කම් කරන ගොඩක් සංවිධානයේ තියෙනවා. ඉතාලම සතුටු ඒ සම්බන්ධව. ඔය සමාජ මාධ්‍ය ජාලා තියෙනවා. ඊළඟට WhatsApp group තියෙනවා පින්කම් කරන. කිසි ගැටලුවක්. ඉතාලම හොඳයි. නොකරන පින්කමක් කරගන්න බැරි අයට කරගන්න ඉඩ දෙන එක ඉතාලම හොඳ වැඩක්. හැබැයි මතක තියාගන්න ඒවා කරන දේවල් ඇතුලේ හැම වෙලාවකම ආමිසයත් එක්ක ප්‍රතිපත්තිය ගොඩනගෙන්න ඕනේ. ආමිසයත් එක්ක ප්‍රතිපත්තිය ගොඩනගෙන්න ඕනේ. මොකද ඔය කණ්ඩායම් එකතු කරගෙන පින්කම් කරනව නේද ගෲප් වල ඇවිදilla. මම හොඳ ආකාරම දන්නවා. පින්කමට මුදල් එකතු කරනවනේ. මුදල් එකතු කරගන්න වෙනවනේ පින්කමක් කරන්න. කණ්ඩායමේ ඉන්න 500ටම එකම ගාණ දෙන්න බෑනේ. ඒ නිසා රුපියල් 5000ක් දෙන එක්කෙනා තමයි හොඳ. රුපියල් 500ක් දෙන එක්කෙනා හෙන ලෝභය කියලා එයාට බැන බැන ඒ කරන පින්කමට වඩා හොඳයි ඒ ගෲප් එක ගලවලා විසි කරනවා. භෞතික ඒ කියන්නේ ආමිසය කරලා වැඩක් නෑ. ප්‍රතිපත්තිය සෞත්තු කරගෙන යහපතේ පිහිටන්න යනකොට අපිට වෙන අර්බුද මම මේ කියන්නේ. උඩින් හොඳ කරලා වැඩක් නෑ. ඇතුලෙන් නරක තියාගෙන. ඒ නිසා හොඳට බලන්න මේ මිත්‍රකම් හදාගන්න ගියාම අපිට බලපාන විදි. ඒ නිසා මේ අර්ථයක් කරන කෙනා ඊළඟට අවසානයේ අනුකම්පික කියලා කියනවා. තමන්ගේ මිත්‍රයන් කෙරෙහි තියෙන අනුකම්පාව මොකද්ද? පිරිහෙන්න දෙන්නේ නැහැ. පිරිහෙන්න දෙන්නේ නැහැ. පිරිහෙනකොට එයාව ඒකෙන් මුදවන්න වැඩ කරනවා. ඊළඟට වැදගත්ම දේ තමයි එයාගේ දියුණුවේදී බොහොම ලොකු මුදිතාවක් සතුටක් තියෙනවා. ඒ මිත්‍රකම ඇතුලේ අනුකම්පා කරන මිත්‍රය ඇතුලේ මොන දේ ආවත් බාධක තිබුණත් මිත්‍රකම අතහැරලා යන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. මිත්‍රකම අතහරින්නේ නැහනේ. දැන් අර එක තැනක තියෙනව නේද? අපිට සලුපිලි ආභරණ ආයිත්තම් තියෙනකොට මුළු ලෝකෙම අපිත් එක්ක හිනහ වෙනවා. හැබැයි අපිට වරදිනකොට මුළු ලෝකෙම ඔබ අතර හිනහ වෙනවලු. එහෙමයි නෙමෙයි. අනුකම්පික කියන මිත්‍රයාගේ ස්වභාවය තමයි මනුස්සයට වැරදුනහමත්, තමන්ගේ මිත්‍රයාට රිදුනහමත්, අගෞරවය ආවත්, නින්දාවල් ආවත් අතහැර යන්නේ නැතුව ළඟ ඉන්න එක. ඇයි මොකද? සර්ව සම්පූර්ණ මිනිසු නෑනේ. ඔබේ මිත්‍රයත් එහෙම නෑ. හැබැයි කොන්දේසි දාගෙන හිටියොත් මේ මිත්‍රකම් නැති වෙනවා. ඒ නිසා අනුකම්පා කරන්න, පවින් වළක්ව ගන්න, දියුණුව දැකලා සතුටු වෙන්න, යාළුවන්ගේ ಗುಣ කියනකොට ඒ ಗುಣ කියන අයව ප්‍රශංසා කරන්න නේද? ඒ එහෙමත් තියෙනවනේ. තමන්ගේ යාළුවෝ ගැන, තමන්ගේ අය ගැන ಗುಣ කියනකොට සමහරුන්ට දිරවන්නේ නැති වෙනවා. දන්නවද ඔයගොල්ලෝ වගේම පින්කමක් මේගොල්ලොත් කළා කියපුවාම කියන්නේ කොහොමද? අපි දන්නවනේ ඒව කරන විදිහ. අපෙන් තමයි කොපි කළේ. ඒ වුණාට හොඳම මිත්‍රයෝ. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට මේ ධර්මයෙන් සැනසීම දුර. අනුකම්පා කරන අනුකම්පික මිත්‍රයාගේ ස්වභාවය තමන්ගේ අය ගැන ಗುಣ කිව්වත් එතන ඒ ಗುಣ කියන අය ප්‍රශංසා කරලා යාළුවවත් ප්‍රශංසා කරනවා. දුගුණ කියනවා නම් ඒ අයට නිඳා කරනවා. ඒව කියන්න එපා. මේ වගේ යාළුවගේ ස්වභාවය එහෙම නැහැ. ඒ නිසා අන්න එහෙම අයද ඔබ ළඟ ඉන්නේ, ඔබ එහෙම කෙනෙක්ද කියලා හිතාගන්න තමයි අපි මිත්තානිසංස සූත්‍රයෙන් දේශනාව කළේ. මේ ටික නිවැරදිව කළොත් ආනිසංස 23ක් තියෙනවා. ඒ ආනිසංස 23 පොතෙන් බලා ඉගෙන ගත හැකි මිත්තානිසංස සූත්‍රයේ පොතේ තියෙනවා. මේ ටික පොතේ නැහැ. මේ විස්තරාත්මකව මම කිව්වේ අපි කතා කරපු සිඟාලවාද සූත්‍රයේ අපිට හම් වෙලා ළඟ ඉන්න මිත්‍රයෝ 8 දෙනෙක් ගැන. ඔබ කවුද? ඔබ ළඟ ඉන්න අය කවුද කියලා දැන් හොයාගන්න. ඒ හොයා ගැනීම ඇතුලේ ඔබට මෙලව සැනසීමත් සසර ගමනේහි අතරමන් නොවීම පිණිසත් පුද්ගලයන් භාවිතා කිරීම සඳහා ප්‍රඥාව ධර්මඥානෙ ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ දේශනාව අපි සමාප්තිය සටහන් කරන්නේ. මුලින් මතක් කළා වගේ අද දවසේ දේශනාවේ දායකත්වයන් දෙකක්. එකක් නොම්බර 23 න් එක බෝලගල කටාන ලිපිනෙහි පදිංචි ශිරෝමී විජේවර්ධන මහත්මිය ඇතුළු පවුලේ හැමදෙනාම, අරමුණ නොම්බර 550 මායිම්පාර කොච්චි කඩේ ලිපිනෙහි පදිංචිව සිට 2026 අටවැනි මාසේ 16 වන දිනට පරලෝසපත් වී වසර 6ක් සපිරෙන ජෝසප් විජේවර්ධන ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීම, පරලෝසපත් වූ ස්ටෙලා විජේවර්ධන ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කිරීම, සෙබෙස්තියන් හලහකෝන් මාමණ්ඩියට පින් අනුමෝදන් කරන්නට, මේරි හලහකෝන් නැන්දනිය ඇතුළු පරලෝසපත් සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම තමයි ශිරෝමී විජේවර්ධන මහත්මියගේ ප්‍රාර්ථනාව. එවැගේම අනෙක් දායකත්වයේ නොම්බර 39-7 වේරගම පාර වාද්දුව ලිපිනෙහි පදිංචි එම් එරංගිකා කුරේ මහත්මිය ඇතුළු දුවදරුවන්, ඔවුන්ගේ ප්‍රාර්ථනාව 2026 අගෝස්තු මාසේ 17 දින 57 ජන්මදිනය සමරන W. අනිල් ප්‍රනාන්දු ස්වාමි පුරුෂයාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, වසර 13කට පෙර පරලෝසපත් එම් ඩික්සන් කුරේ පියාණන්ටත්, වසර 21කට පෙර පරලෝසපත් එම් හේමලතා චාලට් පෙරේරා මෑණියන්ටත්, වසරකට පෙර පරලෝසපත් එම් මියුරියල් සිල්වා නැන්දනියටත්, වසර 4කට පෙර පරලෝසපත් පුෂ්පා රෝහිණී සොහිරිය ඇතුළු මිය පරලොව ගිය හැම දිනාටම පින් අනුමෝදන් කිරීම. අපි පුණ්‍යානුමෝදනාව කරමු. දායකයන් දරන සියලු දෙනාගේම නමින් මිය පරලව ගිය හැමද, දේශනාව ශ්‍රවණය කළ දේශනා කළ ඔබමා නමින් මිය පරලව ගිය සියලු දෙනාමද මෙපින් අනුමෝදන් වෙත්වා. ඒ අය ලබා ඇති භවයන් සුවපත් කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව, ආශිර්වාද ප්‍රාර්ථනා කරන අතර ජන්මදිනය අනුස්මරණය කරන ඒ ජන්මදිනයේ උරුමකාරකම අපි හැමදාම කතා කළගේ මෑණිවරු, කෙසේ වෙතත් 57 ජන්මදිනය සමරන අනිල් මහත්මාට, එවැගේම දැනට ප්‍රතිකාර ලබන අපේ කැටවල හේමානෝක නායක හාමුදුරන් වහන්සේ ප්‍රදාන සියලු යතිවරණන් වහන්සේලාට, ඔවුන් සඳහන් කරන පරිදි W. චන්දරත්න මාමාට, එවැගේම අගෝස්තු 17 දින ජන්මදිනය සමරන සුදු අයියටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නටයි දායකත්වයේ අරමුණ. එනිසා දේශනාව ශ්‍රවණය කළ නොකළ ලක්වාසී ලෝවාසී සැමට අපි ප්‍රාර්ථනා කරමු. බුද්ධාදි රත්නත්‍රයේ ආශිර්වාදය ඔබේ ජීවිතවලට නොඅඩුව ලැබේවා, සැලසේවා, කායික මානසික පීඩාවන් දුරු වේවා, ජීවිත තුල අගුණ අදහම් වැඩි වී සුගුණ සදහම් වැඩි වේවා. ඔබටත් අපටත් දෙවියන් සහිත ලෝක සත්වයාටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙන්නට මේ සියලු පින්කම් පිහිට පිළිසරණ වේවා කියා අපි පින් අනුමෝදන් වෙමු. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං, පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං, පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. හැමතෙ තෙරුවන් සරණයි.
1: සාදු සාදු සාදු. එනිමවටපත් උනේ මෙත්නිත් පාමුල ධර්මානුශාසනාව. අදතේ උතුම් ධර්මානුශාසනාව සිදු කරන්නට යෙදුණු මෙරිහාන විවේකාරාම විහාරවාසී මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති රාජකීය පඬිතු අතිපූජනීය කුටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසලා ඔබට මේ වැඩසටහන නැවත අහන්නට හැකිවගත් ඔහොම ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරන අපව subscribe කරන්න කියන ආරාධනාවත් සිදු කරන්නට කැමතියි. එමනම් අපි අද වැඩසටහන නිමා කරන්නට සැරසෙන මේ වෙලාවේ ඔබට මතක් කළ යුතු කාරණා කිහිපයක් තිබෙනවා. යතරින් ට්‍රැවල් නිතායතනය පිළිබඳ මුලින්ම මතක් කරලා ඉන්නම්. ට්‍රැවල් නිතායතනය මේ දවස්වල දඹදිව වන්දනා ගමන් වෙනුවෙන් කණ්ඩායම් සූදානම් කරමින් පසු වෙන දවස්. ඒ නිසා විශේෂයෙන්ම ඔබටත් අපි ආරාධනා කරනවා ඔබේ දඹදිව බුද්ධ වන්දනාව සිදු කිරීමේ අපේක්ෂාව, ඒ උතුම් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු සිද්ධස්ථාන දෙක බලා ගැනීමේ අවස්ථාව ට්‍රැවල් නිත් එක්ක එකතු වෙලා සපුරා ගත හොත් ඔබට බොහොම වාසි, එහෙම නැත්නම් බොහෝ පින්කම් රැසකට දායක වෙමින් පුණ්‍යස්කන්ධයක් රැස් කරගන්න හැකියවග අපි බොහොම ආදරයෙන් සිහිපත් කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සතර ස්ථාන ඔබට දකින්නට පුළුවන් මේ වන්දනා ගමන්වලදී. විශේෂයෙන්ම ඔක්තෝබර් මාසේ 1 ඉඳලා 15 දක්වා දින 14 වන්දනා ගමන වෙනුවෙන් විශේෂ වන්දනා ගමනක් ලෙසින් ඔබව ගෙන යන්නට ට්‍රැවල් නිතායතනය කටයුතු කරනවා. ඒ තමයි ඒ සතර ස්ථාන සමග සාංචිය වන්දනා කර ගැනීමේ අවස්ථාව ඔබට ලබා දෙනවා. විශේෂයෙන්ම අග්‍රා ඉඳලා පැය 6ක් වගේ දුරක් සාංචිය වෙත යන්නට ඕන. ඒ නිසා ඒ වෙනුවෙන් විශේෂ සුඛෝපභෝගී දුම්රියක් ආසන වෙන් කරලා ඔබ වෙනුවෙන් සූදානම් කරනවා. මේ දුර බොහෝ වෙලාවට ওই දඹදිව යනාය කරන්නේ දුම්රියෙන්, සාමාන්‍ය දුම්රියෙන් යන එක තදබදේ සෙනඟ ගොඩේ හරි අපහසුවෙන් යන ගමනක් තමයි ඒ ගමන. ගියාම අම්මෝ දැන් නම් ඇති කියලා හිතන අවස්ථාව එනවා. හැබැයි ට්‍රැවල් නිතායතනය ඒ වෙනුවෙන් විශේෂ වායු සමනය කරන ලද ඒ වගේම සුඛෝපභෝගී විශේෂ දුම්රියක් ආසන වෙන් කරලා ඔබට ඒ සඳහා සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා කිසිදු අපහසුවකින් තොරව සුඛෝපභෝගී දුම්රිය ඔස්සේ අග්‍රාවලින් පිටත් වෙලා ඔබට පෑ 6ක ගමනකින් පසු සාංචිය වෙත ළඟා වෙලා ඒ පුණ්‍ය භූමියේ සිදු කෙරෙන මහා පින්කමට එකතු වෙන්නට පුළුවන්. ඊට පස්සේ සාංචිය වැඳ පුදාගෙන නැවතත් අග්‍රාවලට ඇවිල්ලා අර සතර ස්ථාන ඇතුළු කොටගත්තු පින්කම් රාශියකට සාසම්බන්ධ වෙලා ඔබට මේ වන්දනාව සිදු කරන්නට පුළුවන්. ඔක්තෝබර් මාසේ පළවෙනිදා තමයි ගමන ආරම්භ කරන්නේ. තව කල් තියෙන නිසා ඉක්මනින්ම කතා කරලා තමන්ගේ ආසනය වෙන් කරගන්න කියන ආරාධනාව අපි ඔබට කරනවා. ඒ සඳහා කතා කරන්න පුරුදු දුරකථන අංකය මා ඔබට සිහිපත් කරන්නන් ට්‍රැවල් නිතායතනයත් එක්ක දඹදිව වන්දනාව යන්න කැමති අපේ පින්නතුන් බොහොමයක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් තමයි අපි මේ මඟ පෙන්වීම ලබා දෙන්නේ. කතා කරන්න 0112 863 363 0112 863 363 දුරකථන අංකය විවෘතයි. අනිත් අංකය තමයි 0767 163 872. ඒ ආරාධනාව කරනවා. දැන් අපි අගෝස්තු 25 වෙනිදා දැන් තියාම ඔබ දන්නවා මහා පින්කමක් අසිරිමත් වැඩසටහනක් සිදුවෙන වග. ඒ තමයි BMICH එකේ, එහෙම නැත්නම් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ 25 වෙනිදා තමයි පින්කම් පැවැත්වෙන්නේ. ඉතින් මේ පින්කම හරිම වැදගත් ඔබේ ජීවිතයටත්. එනිසා මා බොහොම ආදරයෙන් ඔබට නැවත නැවත ඒ පිළිබඳ සිහිපත් කරන්නේ. ඒ තුළින් ඔබට ධර්මලාභය නම් උතුම් දානය ඔබේ ජීවිතයට ලං කරන්නට අපිත් දායක වෙනවා. ඒ පින්කම වෙනුවෙන් ඔබ කළ යුතු දේවල් ටිකක් තියෙනවා. අතික්‍රමණ කියන අසිරිමත් පින්කමයි මේ PMICH වල 25 වෙනිදා පැවැත්වෙන්නේ. අපේ අතිපූජනීය වන්දනීය කොළඹහත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ඨානාචාර්ය අතිපූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව තමයි උදෑසන 8:30 ඉඳලා රාත්‍රී 7 දක්වා පැවැත්වෙන්නේ. ඉතින් ඒ නිසා මේක මේ හරි වටින ඔබේ ජීවිත අවබෝධයට හේතු වෙන, සිහිය තවත් වර්ධනය වෙන, භාවනාවෙන් කමටහනක් ලබා ගන්නෝ වගේ අභිධර්මයත් සමග මුසුණු මනස නිවන අසිරිමත් වැඩසටහනක් පဋාහාන ධර්මානුශාසනාවක් ලෙසින් තමයි මේ පින්කම ඔබට ජීවිතයට ලං වෙන්නේ. ඒ නිසා තාම ලියාපදිංචි වෙන්නට බැරි වුණු අයෙක් ඉන්නවා නම් මෙන්න මේ දුරකථන අංකයට WhatsApp ඔස්සේ මෙන්න මේ විදිහට තමන්ගේ ලියාපදිංචිය සටහන් කරගන්න. ඉස්සෙල්ලාම WhatsApp වලින් අතික්‍රමණ කියලා ටයිප් කරනවා. හිස් තැනක් තියෙනවා. ඔබේ නම සඳහන් කරලා 0.7.66.80.7 0.7.66.80.7 දුරකථන අංකයට WhatsApp මාර්ගෙන් යොමු කරලා ඔබට ඊට එකතු වෙන්නට පුළුවන්. මම බොහොම ආදරයෙන් ඔබට ආරාධනා කරනවා මග නොහැර අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් මේ පින්කම සමගින් සම්බන්ධ වෙන්නට. ඒ වෙනුවෙන් තමයි මේ මා සඳහන් කරපු ආකාරයට තමන්ගේ අවස්ථාව උදා කරගන්නට ඕන. ඊට අමතරව මෙන්න මේ දුරකථන අංකයට කතා කරලත් විස්තර දැනගන්නට පුළුවන්. 0.1.1.2 0.1.1.2 0.1.1.2 දුරකථන අංකයට කතා කරන්න කියලාත් ආරාධනා කරනවා. එහෙමනම් ඒ දේ ඒ කාරණා දෙකත් සිහිපත් කරලා ආයේ සිහිපත් කරන්න තියෙන්නේ කුට්ටිකොළමේ හාමුදුරුව ඇතුළු කොටගත් net රේඩියෝවේ ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනාවල ධර්මදායකත්වයේ දරන්නට ඔබට පුළුවන්. 0.7.4.25.214 අංකයට කතා කරලා. ඒ වගේම මේ වස් කාලයේ ඔබේ ගමේ විහාරස්ථානයේ එහෙම නැත්නම් ඔබේ නිවසේ අසිරිමත් වැඩසටහන් ධර්මදේශනාමය පින්කම් පැවැත්වෙනවා. ඒ පින්කම් net එක්ක ලෝකයටම ගෙනියන්නට අපි සූදානම්. ඔබත් එක්ක එකතු වෙලා ඉතින් අපි ඔබට ආරාධනා කරන වෙන පින්කමක් net එක්ක සිදු කරගන්නට අවශ්‍ය නම් කතා කරන්න එපමණක් නොවේ අපේ කුට්ටි කුළුමේ ප්‍රේමාලංකාර හාමුදුරුව ඇතුළු කොටගත් ස්වාමින් වහන්සේලා ඔබේ ගමේ විහාරස්ථානයට වඩමවල net රේඩියෝ ඔස්සේ විකාශය කරලා නේත්‍රාලෝක YouTube නාලිකා ඔස්සේ වීඩියෝ මගින් විකාශය කරලා පින්කම සිදු කරගන්න අවශ්‍ය නම් කතා කරන්න 0.7.7.9 80.7 0.7.7.9 80.7 යත් සිහිපත් කරමින් මෙත්නෙත් පාමුල නිම කරනවා. හැමට තෙරුවන් සරණයි.
2: මෙත්නෙත් පාමුල. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ.
4: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි. වේලාව උදේ 9:00 විනාඩි 3යි දැන්.

0: ශුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් බය දිවස්ම ඇත් නියුස්
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යනෙත් නියුස් සමග මම සමීර සිද්ධ රන් කඩු පත්තින දේවාලයේ දිය කැපීමේ වාර්ෂික මහා පෙරහර හේතුවෙන් අද කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ දේවාලයේ පෙරහර උදෑසන 6 සිට දහවල් 2 දක්වා වීථි සංචාරය කිරීමට නියමිත බවයි. පෙරහර දේවාලය අසලින් ආරම්භ වී 143 විසාවේල කොළඹ බස් මාර්ගය හරහා කඩුවෙල රාජසිංහ පාලම මතින් බණ්ඩාරවත්ත බීගම් ප්‍රදේශයට ගමන් කර දීකවිමේ චාරිත්‍රය අවසන් වීමෙන් පසුව නැවතම මාර්ගයේම කඩුවෙල හන්දිය හරහා දේවාලය වෙත පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පෙරහර ගමන් ගන්නා කාල සීමාව තුළ ඇතිවන රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසියෙන් ප්‍රදේශයේ ගමන් කරන රියදුරන්ගෙන් සහ මහජනතාව වෙත දැනුම් දීමක් සිදු කර තිබෙනවා. විකල්ප මාර්ග 143 අවිස්සාවේල්ල කොළඹ බස් මාර්ගයේ වෙලෙහන්දි අසලෙන් රථවාහන ගමනාගමනයේ සීමා කරන අවස්ථාවේ විකල්ප මාර්ග වශයෙන් 697 බස් මාර්ගයෙන් පට්ටියවත මාර්ගය ඔස්සේ 177 කඩුවෙල කොල්ලුපිටිය බස් මාර්ගයට අවතීර්ණ වී මාළමේ දෙසට ඇති රාජසිංහ මාවත ඔස්සේ නැවත 143 අවිස්සාවේල්ල කොළඹ බස් මාර්ගයට අවතීර්ණ වී ගමන් කළ හැකි බවයි පොලිසිය පැවසුවේ. මේලගනිත් නිවුස් පෙරවරු 10ට මොහොතෙන් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust fm 95 fm 94.8 net fm
4: Sati Antea.
5: Hello, hello.
4: Sati Antea.

0: සැලොන් ගැන උනන්දු වෙන්නේ කාන්තාව විතරයි කියලා අපි හිතුවට නෑ. පිරිමි අයත් ඒ විදියට උනන්දු වෙනවා. මේක ඇත්තටම පිරිමි කෙනෙක්ගේ ඉල්ලීමක්. එයා කොණ්ඩෙ කපන්න යන සැලොන් එක ගැන. ඒ සැලොන් එක තමයි භාග්‍ය සැලොන් ඔක්කම් පිටිය. ඒ අතරේ මේ සැලොන් එක ගැනත් මතක් කරන්න ඕනේ. සැලොන් දිනේශ්‍රී මයිලපිටිය වගේම රිකිල ගස්කඩ බ්‍රාන්චස් දෙකක් තියෙනවා. ස්ටාෆ් එකත් මතක් කරන්න එපැයි. සන්දීපනි, නුවන්තිකා, එතකොට අයිතිකාර නෝන ඉන්නවා, ශාමා, විජයසිංහ. අද සැලොන් වල කට්ටිය අපි වැඩියෙන් ගහනවා වගේ හිතෙන්නේ නැද්ද?
1: ලස්සන වෙන්න
0: නේද? දැන් මට ඇත්තටම කියන්න කවිෂ්, මේ ගෑනු ළමයි විතරද නිතර සැලොන් යන්නේ?
1: නිතර සැලොන් යන ගෑනු ළමයි විතර හොඳ වැදගත් ප්‍රශ්නයක්. හැබැයි මේ මම නම් කොණ්ඩේ කපන සතියකට සැරයක්වත් සැලොන් එකට යන තරංග.
0: ඇයි වැදගත් ප්‍රශ්නයක් කියන්නේ?
1: මේ ගොඩක් වෙලාවට ලස්සන වෙන එක ලස්සනට ඉන්න එක දැන් කොයික අතරත් පොදුයි නේද?
0: ඔව් නේද. මං කල්පනා කළේ අපේ ඉංජිනේරින් ඩිවිෂන් එකේ අමිල සහෝදරයා හැම
1: ඕ එහෙමත් ආරංචියක් තියෙනවා.
0: නෑ එයා ඇවිල්ලා මේ තට්ටේනේ. ඔව්. එයා සැලොන් එකට කී දවසක් යනවද දන්නේ
1: නෑ. ඒ කියන්නේ හෙඩ් මසාජ් එකක් දාගන්න එහෙම.
0: ආ ඒ වගේ.
1: ඔව් ඒ වගේ. ඔළුව නිදහස් වෙන්න.
0: ඔව් නේ ඔව් නේ. ඔළුව නිදහස් වෙන්න. කවුද එකතු කරගන්නේ?
1: හා අපි යමු නවගත්තේගම පැත්තට. අපේ ගාමිණී කරුණාජීව ඉන්නවා, පුතා කවිඳු කරුණාජීව, දෙල්හානි කරුණාජීව, යසිරු රාජපක්ෂ, දුලාංජලි රාජපක්ෂ, ඊට පස්සේ අපි ඉන්නවා වයිෆ් බණ්ඩාර මැණිකේ, ඊට පස්සේ නවගත්තේගම සෙට් එකම එකතු කරගෙන
0: ලස්සන හින්දි සින්දුවක් අහමු.
1: අනාරේ

0: 아빠엔 안하드라이 다시마 아덴
1: FM 안우하드라이 다시마 아다 넷 FM ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිර වෙලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nadun Vadina, Rhino Premier Roofing Sheet. Very stress on the hall, the Hatunai Anuhayamatana.
0: Sukoba Bogit Veda Navartak Denza, Navina Thakshane, Kala Denza B5 Sa Denza B8, Premium SUV Rata Atvinimata, Altaya Pradashanagare to Peminen, Nathinam Bindu Aikai Kai Dekai, Ekasivsipai, Ekasivsipa Amatana.
2: SLT Mobitel Fiber Nisa Deng Hamagetherama Novena Sadivegen Superiorama Fiber Fit. Okkoma Devices Connect Karanna. Gaming World Low Latency. Fast and Stable Unlimited. Thoraganna Package Rasa. Obe Gedara Adama Fiber Fit Karaganna.
3: Heels within the Nam Nishpadan Santa Aduma Milak. Wambutu Gram Sia Krupel Tisnave. Komodo Red Fantasy Gram Sia Krupel Hayai. Madhima Pramane Isso Gram Sia Krupel Desia Nave. Heels Nam Babai Aduma Milai.
4: Pratik Shava, Kasa, Una, and Kapata Vetana Turan Kurana, Divyame Aushadaya, Sevenakala Maduka Kasatapania, Sevenakala Ayurveda Nishpadania, Api Vedakama Api Urumaya, Hatalis Vasareka Api Manea, Sevenakala Ayurveda, Pindoi Hatalis Hatai, Disekai Distunai Pansi Hataliha.
5: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
6: Net FM. Hello hello Satyantaya. Hello hello Satyantaya.
7: Hello hello Satyantayaට අපි hello hello කියන්න ඇවිල්ලා දැන් විනාඩි 24කුත් වෙනවා.
8: කාලේ යන ඉක්මනට ඒ යන කාලේ අතරතුර අපි කීප දෙනෙක් එකතු කරගමු.
7: හා කියන්න.
8: අපි යමු මීටියාගොඩ පැත්තට. මීටියාගොඩින් අපේ නර්ස් සුමන නැන්ද. ඊට පස්සේ මම යනවා ශාන්ත ටේලර්ස්ගේ පැත්තට. ඊට පස්සේ අපි කෑගල් නිදහස් මාවතේ එයාවත් එකතු කරගෙන ගාල්ලේ අක්මීමණින් ලක්ෂ්මීවත් එකතු කරගන්නවා මම.
7: ඒ අතර වාරේ අපි යන්නනේ WhatsApp එක පැත්තට කැන්ඩි වලින් අම්පිටියෙන් අම්පිටිය ආරිය ටේලර්ස් එකේ සෝමතිලක ඒ වගේම ආදිත්‍ය මේ කට්ටියටම ලස්සන සින්දුවක් දෙන්න ඕනේ. ඒ වගේම සද්දෙටම කැගල්ලේ කණු 70 ඉඳන්
8: කණු 70 ඉඳලා කණු 70 කුඩ නැග්ග කිව්වම
7: ඊකනේ අට්ටිය අපිව සද්දට අහගෙන ඉන්නල සාවින්දයා එක්ක අම්මා කුමාරි
8: හරි අපිත් එකතු කරගමු මෙන්න මේ සින්දුවට
7: 0715 95 95 95 නෙන්න උදේම ලස්සන සින්දුවක් ඉල්ලගෙන හිතනවා ගන්න

0: Udena Verevina di Tissekai.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
3: අලුත් තැන අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
4: මාතර ෆ්‍රීලන්් චීස් රස සෝයක රස බලමුද මාතර ෆ්‍රීලන්් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
5: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නා
6: කාලයත් එක ඇඟට ඇහුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා යුතුකම් ඔබට මග හැරෙනවා නව ඇන්ලීන් කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ ඇන්ලීන් සීමා බිඳලන්න
7: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උසහනය
8: Daily drive එකකට smart choice එකක් BYD C-Line 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD C-Line 5 smart drive smart savings 0112-125-125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න
9: කීර්ස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අදම එන්න
10: කීර්ස් නැවුම් බවයි අඩුම මිලයි
11: Love is in the air. Love is in the air. Inna, adre allaganna.
12: Net FM. Hello, hello, Satyante.
0: මේ නිල්මැණික් දැස ලං වෙලා. එයා මන් තෝරපු නෙමෙයි යන්න.
13: එහෙම තමයි ඉතින්. තරංග. අපි යමුද WhatsApp එක පැත්තට.
0: යා.
13: අයිබෝන් සුබ දවසක් දෙන්නටම මමත් අහගෙන ඉන්නවා සින්දුවකට එකතු කරගන්න. මම බරදැල්පොළ SL ප්‍රනාන්ද.
0: හරි.
13: හරි. අයි හයි සුබ දවසක් දෙන්නටම. අදපට දෙන්නකෝ ලස්සන සින්දුවක් ආදරේ දෙන්නටම.
0: පිට ආදරේ යන්නේ.
13: පස්සරින් රමණි සුමේද තමයි මෙහෙම කියලා තින්නේ. තව ඉන්නවා සෙට් එකක් එකතු කරගන්න කැනඩාවෙන් Angel, Adrian, Angie, Michelle, Channa එක්ක පුංචි සොෆියා ඉන්නවා එකතු කරගන්න ආදර තරංග ආදර කවි ආදරේ වටත අපිට වහිනවා දත්තා නේ
0: නියමයි අනේ කොහෙටද මට යන්න ඕනේ හෙට
13: අපි වැස ටිකක් ඉල්ලන් හිමුද
0: ඔව් අනේ ඉල්ලන්
13: අපි හාගෙන ඉන්නේ සත්‍යන්තේ අපිවත් එකතු කරගන්න අපි සඳරවල තේකඩේ ගාමිණී සබන නායක අයයි සීල දනවම එකතු කරගන්න ඕන අපි මෙන්න මේ ලස්සන සින්දුවට සිනියස් කුමාරයෝ මානෙල් මලි
0: හයි හයි ගුඩ් මෝර්නින්
13: සුබ දවසක් වේවා ඔන්න අදත් ක්ලාස් ගේනතු නිවාඩුවක් දැන් බලමු මෙන්න වැඩක්
0: ඕටි ළමයා අතල්ලන්න
13: මේවට උත්තර බඳින්න වෙනවා
0: මේවල් පාරක් දෙන්න
13: තරංග සරයියා
0: ඔව්
13: ඔයාලා දෙන්නගේ කිචිබිචි අහන ඕන නිසා ඔන්න නිවාඩුවක් දාලා තියෙන්නේ කියන අපි දෙන්නගේ ඒකනනම් චුටි සමාවක් දෙන්න නේද කරලා තියෙන නරක වැඩක්
0: ඒකනම් ඇත්ත
13: ඔව් ලස්සන සින්දුවක් දෙන්න කියලා ඉල්ලලා තිනවා ආදරේ පැලෙන්න.
0: අනේ තායිචරක්.
13: අකුරස යශෝ තමයි මෙහෙම කියලා තියෙන්නේ.
0: අහහ.
13: ඉතින් අපේ හේනයකට අනන් යන්ද අපේ අකුරස යශෝව.
0: යන් අරන් යන්.
13: යන්.
0: බින්දයි හත්සේ ගලහයි අනුපහයි අනුපහයි අනුපහයි නෙන්න.
13: බින්දයි කකේ දෙකයි 55 33 63 නුත් දෙන්න.

0: නවයයි විනාඩි 41 තමයි අපිට පබෝගේ නම කියන්න හම්බෙච්ච නැහැ
1: වෙලාව. හෙලෝ හෙලෝ අපේ නම් නේද නෑ හොඳේ.
0: හෙලෝ ඒක
1: හොඳ ළමයි නේ.
0: ඒක තමයි.
1: ගුඩ් ගර්ල්. උදේ නැගිටලා බණ අහලා අපිව තහගෙන ඉන්නේ. හොඳ ළමයි. සින්දුවක් දෙන්න එකතු කරගන්න රිටකේ අයයි, පවුලේ අයයි, තරංගක්කවයි, කවි අයවයි හැමෝම එකතු වෙන කියලා තරංගක්ක විශේෂයිලු. තවුම් එකක් දුන්නා නම් හරියයි.
0: මන් දන්නවා එයා මම විශේෂයි කියන්නේ කියලා. එයා මන් දාරම් රෑහනවා.
1: ඊට පස්සේ ඉන්න අපේ නෙතුක ඉන්න නෙතුකවත් එකතු කරගෙන අපි යනවා තුර්කි රටට. යමු. අපේ තුර්කි රටෙන් ඉන්න අපේ මලේෂියා මලේෂියාවත් අපි එකතු කරගෙන අපි යනවා තුර්කියට.
0: ආයි තුර්කියට යනවා.
1: ඔව් ආයි තුර්කියට යනවා.
0: අපි ඉන්නේ තුර්කියේද?
1: අපි ඉන්නේ තුර්කියේ. හා පතිරාජ පෙදස කුඩු හන්දේ රවිදු රශ්මික පුතා තිලකා සීමන් ආරච්චි අම්මා සද්දෙටම හගිරින්නේ අපිව රස්සන සින්දුවක් අහමු කියලා කියලා තිනවා.
0: සීමන් ආරච්චි අම්මා.
1: ලස්සන නමක්.
0: වෙනස් නමක්.
1: Good morning තරංග මණික.
0: මාන්නේ.
1: කවි බබා දිනටම morning tangalen apsara thamai mehema kiyala thiyenne
0: lassana sindu denna kiyena
1: anda hari nittime kiyaway api denna way lassana sindu ekata ekathu karaganna kiyala onna ya kiyala thiyena
0: api yangam pahadat
1: yamu giant gold creation එකකින් ලස්සන මුදුවක් කියලා තිනා මං ඒ තරංගට වෙන්න ඕන
0: ආ දින්න දින්න දින්න
1: එන සතියන්තේ අපි දිනව තහන ගම වැටි

0: හෙලෝ හෙලෝ සතියන්තයට වෙලා උදේ 9 විනාඩි 47 දැන්.
1: කීල්ස් වැතින් දැන් ඔබට හොඳම දීම නාසා වැටි ඉදිරියක්. එලිෆන්ට් හවුස් ලෙමනේඩ් ලීටර් 1.5ක් සඳහා 130ක වට්ටමක්. ප්‍රීමා කොත්තුමි නූඩල්ස් ග්‍රෑම් 400ක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීම නා කීල්ස් වැතින්ම පමණයි.
2: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703133036.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල, බෝගහ හන්දිය කෙරේ.

0: എന്നെ അന്ന ഹോട്ടലിന് തികില്ലില്ല അന്ന.
1: യമു യമു യമു. അത് മേ പൊടി കംപ്ലിമെന്റ് ഒക്കെ തേന തേന.
0: മുഖാത്ത.
1: കിരില്ലേ ഒക്കെ ഗലസന.
0: തരംഗ
1: മകളങ്കേ ලස්සන සින්දුවක් දෙන්න කියලා ඉල්ලලා තේන. ඒ සින්දුව එකතු කරගන්න කියලා තේනවා කලබෝයිල ආයතනයේ සේවය කරන සියලුම සේවක මණ්ඩලය.
0: ඕකේ. අපි හාලියක් ළඟට යන්.
1: ලස්සන හાર્ට් එකක් කියලා තේනවා.
0: ඉල්ලලා තියෙනවා. ඒකේ හදවත තියෙනවා.
1: මම ඒකල චමින්ද. ඒකල චමින්ද ඔයා අපි මේකට එකතු කරගන්න. අනේ මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න
0: කෝ. නෑ අනේ එකතු කරගන්න.
1: පෞලයායි අපි දෙන්නවයි 2006 ලෙවල් 2026 ලෙවල් බැච් එකේ ඔක්කොම එකතු කරන්න කියලා තේනවා. වැලිමඩින් සමරකෝන් තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ.
0: අහස තරං ආදරෙයිලු.
1: අපිත් ආදරේ ඔයාට පොළවේ තියෙන වැලිකඩ තරං.
0: අම්මෝ. හොඳට ආදරේ කරන්න.
1: සුබදාසනක් බලංගඩ පෙට්ටිග වික්ෂ්‍යානේ.
0: අහා.
1: ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න මම ආසයි දෙන්නගේ හිනාවට. ලස්සන සින්දුවක් දෙන්න බඩල් කුඹුරෙන් අශේන් බිහාන් ලෙහිනි මහත්ය ආනන්ද එකතු කරන්න කියලා තේනවා කියපු කෙනා තමයි නැත්තේ
0: කමන්නේ මේ ඔයාට.

0: වෙලා උදේ 10යි.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
3: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
2: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
4: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසම ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නැත්නෙව් සමඟ මම සමීර. මීරිකම මදුරුපිටිය ප්‍රදේශයේදී මායෝයේදී නෑමට කිය තරුණයන් තිදෙනකු දේගිලේ එක් අයකු මේ ගොස් තවත් අයකු අතුරුදන්ව තිබෙනවා. පොලිසි සඳහන් කළේ ඒ පස්වරුවේ මායෝයේදී නෑමට කිය තරුණයන් තිදෙනකු දේගිලියේ අතර ඉන් දෙදෙනකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බවයි. එහිදී බරපතල තත්ත්වයේ පසු එක් අයකු මිය ගොස් ඇති අතර ඔහු 19 වියේ පසුවන මීරිකම් ප්‍රදේශයෙන් පදිංචිකරුවෙක්. දේගිලි අතුරුදන් වූ අනෙත් පුද්ගලයා සොයා මීරිකම් පොලිසිය පොලිස් ජීවිතාරක්ෂකගේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් මෙහෙයුම් සිදු කරනු ලබනවා. මීළඟනෙත් නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් යුටියුබ් නාලිකාවට සහ නෙත් නිවුස් ෆේස්බුක් පිටුවට පිවිසෙන්න, නැතහොත් නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM අනුපහ FM 94.8 Net FM

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: ආසව සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
3: Net FM. Hello, hello, Satyam there.

කවිශ්ව පුඩි ගමනක් යවුව. කවිශ්ටාව පුඩි කෝල් එකක්. හරිද? දන්න නැතුව ඒක මට ආන්ස කරන්න ඕන. හරිද? ඊට පස්සෙමක දන්නවද උනේ? ඒක ඡායාරූපගත වුණ. අන්නේ ෆොටෝ එක තව ටිකකින් අපේ Facebook එකට අප්ලෝඩ් කරනවා. කට්ටිය බලන්න ලෑස්තිලා ඉන්න ඕනේ. එන්න මේ පැත්තට. අපි මග බලාගෙන ඉන්නේ.

චක්කරේ චක්කරේ කියනකොට මට චූටි කාලේ මතක් වෙන්න ගත්තා. චක්කරේ ඉස්සර වෙලාම ලේසියෙන් පාඩම් කරපු චක්කරේ මොකද්ද? දෙවර එක දෙකයි දෙවර දෙක හතරයි දෙවරක් තුන. පොඩ්ඩක් ඉන්න මතක් කරලා කියන්නම්. උදේ 10යි විනාඩි 11යි මතක් කරන්න ඕනේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක අරගෙන ඔයාගේ නගරයට අපේ කණ්ඩායම එනවා කියලා දැන් දන්නවා. අද අගෝස්තු මාසේ 16 වෙනිදා කොහෙට දෙන්නේ? උදේවරුවේ අපි ඉන්නවා රඹෑවේ, හවස් වරුවේ ඉන්නේ මැදවච්චියේ. උදේ රඹෑව, හවස මැදවච්චිය. ඒ ලස්සන අපූරු වෙනස් අත්දැකීම විඳගන්න ඔයත් එන්න ඕනේ ලංකා ටයල්ස් විශේෂඥ කණ්ඩායම හමු වෙලා. ඔයාගේ ගෙදර ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල්, ඒ වගේම බාත්වයා, ඒ වගේ දේවල් මොනවද කියලා දැනගන්න විතරක් නෙවෙයි අඩුම මිලකට, පහසු මිලකට ඒවා ලබා ගන්න අවස්ථාව හදලා දෙන්නයි මේ ගමන සූදානම් කළ තියෙන්නේ ලංකා ටයිල්ස්. හඩිකරයි චමත්කාරයේ සුන්දර නවාතන්.

0: හෙලෝ හෙලෝ එලවදේ දහය විනාඩි 15 දැන්.
1: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
2: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
3: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
4: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
3: අම්මට ඒකත් ඇහුණා.
4: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
5: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලක් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
8: Meltol hisarathaya una sempratishyava angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
9: oyata thiyena sanipa wennema nathi rogayakda me kathawa ahannako
10: කුරුණෑගල නාරම්මල ELW නන්දනක් මීටර් 100ක් 200ක් පයින් ඇවිදිනකොට ලොකු මහන්සියක් දැනෙන්න පටන් ගත්තා. වෛද්‍යවරේ කම්බ වුණා. කිව්වා ව්‍යායාම ECG එකක් ගන්න කියලා. ඒ වෛද්‍යවරයා කිව්වා ස්ටෙන්ට් දාන්න වෙනවා. කෙනෙක්ගේ පණිවිඩයක් මත මේ සෙවනගල වෙද මහත්මයාට ගියා. හතරපාරේ මම බෙහෙත් ගත්තේ. ඒ බෙහෙත් ගන්නකොට මට සම්පූර්ණයෙන්ම දැන් සුවයි.
9: කතා කරන්න 0777 300 940. පිකාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ කාටද
11: net fm hello satyantaya
12: ඔන්න අපි ආයෙත් ආවා
0: පෙම්හේනවල මල් පෙපෙන්න යන්නේ කාගේ පෙම්හේනද අපි මල් මුලින්ම පුප්පවන්නේ මං කැමති ඉස්සල්ලම වත්සපේ කට්ටේ මල්ටි පුපුවන්.
12: හරි.
0: මල් ගොඩක් තේරන්න. රෝස මල් ගොඩයි. සුබ පන්දිනයක් දෙන්නටම. මං හිතන්නේ සුබ උදෑසනක් කියන එක තමයි උපන්දිනයක් කියලා වැටලා තියෙන්නේ.
12: මං කල්පනා කළේ උපතත් වෙනස් කළා කියන්නේ. ඉස්සල්ලට ඒ කවුද මේ?
0: අපි වෙනස් කරගමු සුබ උදෑසනක් දෙන්නටම මල්ගේ අකගේ හිනාව ලස්සනයි.
12: Thank you.
0: මම තනියම ඉන්නේ මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා. මානෙල් අරණායකෙන් තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ.
12: ස්තුතියි මන.
0: හයි හයි කවියන් තරංග. දෙන්නටම good morning. Good morning. අපිට දෙනකෝ ලස්සන සින්දු ගොඩාක් දෙනවා ගොඩක්. තරංගකේ දෙනකෝ ලස්සන උම් එකක් කියලා ඉල්ලලා තියෙනවා.
12: මගේ උම් එක ඉල්ලලා නේද? ඉන්න දෙන්න එන උම්මක 1 2 3 4.
0: හරි නේද? බොකුන්දර 10 කනෝපාරේ මංගලී ෆැෂන් ගාමට් එකෙන් තමයි අපිට මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. සාලිය, මංගලී, ශිරන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්තන කියන සෙට් එකම එකතු කරගන්නවා මෙන්න මේ ලස්සන සින්දුවට.
12: එනං අහමු.
0: යමු.

මේකමං ඔන්න ටයිමෙක් කරගන්න අපේ තෝනිගල වේල්පාකගේ ප්‍රසන්න අයවයි සෙට් එකව එකතු කරගන්න. අපේ පතිරණ ඉන්නවා, ශාන්ත ඉන්නවා, සංජුල ඉන්නවා, ජානක ඉන්නවා. ඔය කියන කට්ටියම වේල්පාකේ ගොන සද්දෙටම net fm දාගෙන ඉන්නවා කියලා ආරංචියක්කාව. සෙට් එකටම ජය වෙන්න ඕන, ජයින් ජයම වෙන්න ඕන. මගුණ මෛත්‍රී පහලවත් අපි මේකමම එකතු කරගමු. අපේ ඉන්නවා මංගලිකා, මధుරංග, මදුසංක, මధుකා. ඔය හතර දෙනාවත් එකතු කරගෙන මම දෙන්න හදන්නේ ලස්සන පණිවිඩයක්. මොකද කියලා දන්නවද? මේ දවස්වල අපි යනවා රටම එකට ජාතික වැඩසටහන. රටම එකට ඇත්තටම එක් වෙන්න ඕන දෙයක් තමයි අපි ශ්‍රී ලංකා ජාතියක් විදිහට ඕනම උපද්‍රවයකදී ඕනම කරදරයකදී රටම එකට එකතු වෙනවා. ඒක අපේ ජාතියේ හැටියක්. ඉතින් මෙන්න මේ ලස්සන කියන්නේ ලස්සන අපේ වගකීම ඉෂ්ට කරන්න අපිට තවත් ඇවිල්ලා තියෙනවා ලොකුම ලොකු ලොකු ලොකු කාර්යභාරයක්. ඒ තමයි මත් ඌදුර. මත්තෝදුර රටින් තුරන් කරන්න අපෙන් සිද්ධ වෙන්න ඕන කාර්යභාරයක් තියෙනවා, විශාල කාර්යභාරයක් තියෙනවා. ඉතින් අපි මේ වෙද්දී අපි දන්නවා රජයන් විසින්ුත් විවිධාකාර වැටලීම් සිද්ධ කරගෙන යනවා. බාල මහලු ලොකු කුඩා කියලා ભેදයක් නැහැ. අපි හිතමුකෝ අර සර්පයෙක් දෂ්ට කරොතින් ඒ සර්පයාගේ දෂ්ටනේ අපිට අයින් කරන විවිධාකාරව ක්‍රම තියෙනවා. හැබැයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණොතින් ඒක මුළු මහත් සමාජයක් විනාශ කරන්න පුළුවන් දෙයක්. එදින තමන්ගේ වැඩිහිටියන්ට පුළුවන් පොඩි එක්කෙනාව ළඟට අරගෙන මේකේ ආධිනව කියලා දෙන්න. විශේෂයෙන් ශාරීරික සෞඛ්‍ය, මානසික සුවතාවය, අධ්‍යාපනය වගේ විශාල පැතිවලට මේක බලපාන්න පුළුවන්. ඉතින් මේක අවස්ථාවක් කරගන්නවා ඔයාලට මතක් කරන්න අපි මේ දෙවලින් වැළකිලා අපිව හදාගෙන සමාජය හදාගෙන රටක් විදිහට ඉස්සරහට යන්න කටයුතු කරමු කියලා. එහෙනම් මේ ලස්සන සින්දුව ඔයාලා වෙනුවෙන්ම තමයි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඇලි දියුණු කළ brand new Bajaj 3 road රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. David Pierce Motor Company Private Limited වෙතින්.
2: වේලාව 2:06 විනාඩි 31යි තප්පර 34යි දැන්.
3: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
5: Belvaika, Lankavi Ika, Apima Ika.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 17 අපි එන්නේ උදේ වවුනියාව සවස කැපිටිගොල්ලෑව නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
8: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
9: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0547 31 33 540 මේ හැන්දෑවනන් ටිකාක් වෙනස් මෝටෝස්ද වැඩ වැඩිද ට්‍රැෆික් එක හිර වෙලාද එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන එකම තැන
10: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් දවස් හතර වෙනකල්
11: ගින්දර හැන්දෑව විජානු
12: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJ ක අපෙන්
13: Net FM Hello Hello Satyantya

0: අපි මුහුණ දෙමින් සිටින අර්බුදය ඔබ අටහා ගත යුතුමයි. කවුද දන්නවද? රයිකම සරස් චන්ද්‍ර ඩයසංකර. මොකද මෙතන වට්සප් මෙසේජස් කුඩුකුඩා පිරීලා කෝල්ස් හෝ ගාලයිනවා. මටත් වෙන වතාවට මතක් කරා අනේ මගේ වට්සප් මෙසේජ් කියවන්න කියලා. ඔයා ගන්නේ කෙසේද? හරි, ඔන්න ඔයාවත් ඔන්න ලස්සන සින්දුවකට එකතු කරගන්න. විමල් අංකල් බොරලස් ගමින් ඔන්න ඔයාවත් එකතු කරගන්න. මම යනවා කිතුල් කොටේ පැත්තට. කිතුල් කොටේ පැත්තේ ප්‍රේමසිරි අංකල් ඉන්නවා, මගුණවති, දිනුෂ, ගණේෂා, චමිලානි, බිම්සර, කිරණිඳු වගේ මසන් කවත් එකතු කරනවා මෙන්න මේ ලස්සන සින්දුවට. අපි ඉන්නවා තව සෙට් එකක් එකතු කරගන්න. අපි යනවා වට්ස්ඇප් එක පැත්තට. කළුතර වාණිජ නවාණිජ සංකීර්ණයේ බන්දු ඇන් සන්ස් වොච් සෙන්ටර් එකේ බන්දු කුමාරේ, සචින්ත, තුරංගිය කියන කට්ටිය එකතු කරගන්න අපි මෙන්න මේ සින්දුවට. හයි හයි, හෙලෝ හෙලෝ, සතියන්තයට ආදරෙන් එකතු කරගන්න කියලා තියෙන්නේ. කවුද? දුවතිනුලේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. කඩවතින් ලක්මාලි තමයි මේ මැසේජ් එක අපිට දාලා තියෙන්නේ. අහහ, ඊයේ 15 වෙනි උපන්දිනයේ සම්මරණ අක්කට සුභ උපන්දිනයක් වේවා කියලා කියන්නේ චූටි නංගී කුසල්ය.
1: ඔන්න දැන් ඒ අතරේ හෙලෝ හෙලෝ සතියන්තේ කවිතාව කෝල් එක ගැන මේ සජීවී ඡායාරූප සහිත විස්තරයක් තියෙනවා.
0: විනාසයි.
1: net fm facebook පිටුවේ ගිහිල්ලා බලන්නකෝ.
0: හරි ළමයි, එහෙනම් ඒකටත් යන්නකෝ. හොර වැඩ අහුවෙනවා කියන්නේ නාගේ වෙලාවට තමයි. කමන්නේ සතනතු මේ සින්දුවට යන්කෝ.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින්දනම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: හෙලෝ හෙලෝ සත්‍යන්තයට වෙලාව 11:00 දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසම ඇත්නියෝ.
2: අයිබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නැත්නියෝ සමග මම සමීර. තනමල් විල හම්බේගම පොලිස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් හම්බේගම කුකුල්කටුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගංජාහෙන් තුනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. එම ගංජාහෙන්වල විවිධ උස ප්‍රමාණයන්ගෙන් ඉතාමත් සරුවට වගා කර තිබූ ගංජා පෙළ රසක් තිබී ඇති අතර ඒවාෙහි වටිනාකම රුපියල් කෝටියකට අධික බව පොලිසිය සඳහන් කළා. සියලුම ගංජා පෙළ ගින්තබා විනාශ කරති අතර අත්අඩංගුවට සැකකරු අද වැල්ලවහේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් හම්බේගම පොලිස්ථානයේ නිලධාරීන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. Net News ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: Net News, the truth people we trust. FM Anupaha, FM Anuhatarai Dashuma Atta, Net FM.
3: Love is in the air, love is in the air. Inna, Adre Allaganna.
4: Net FM, hello, hello, Satyantaya.

පෙම්පාට වෙනකං බලාහින්ද පුකාලය ඔන්න දැන් උදා වෙලා තේන්නේ වෙලා උදේ 11 වෙනාඩි 6. නම් ටික කියනකං නේද ඔය බලාගෙන ඉන්නේ. මට තේරෙනවා ඔය ලස්සන හිනාව දාගෙන මේ පැත බලාගෙන ඉන්නේ මගේ නම කොයි වෙලාවෙ කියයිද කොයි වෙලාවෙ කියයිද කියලා බලාපොරොත්තු වෙන්න කියලා. හයි මම ගාලෙන් දමයන්ති අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ඔන්න මැසේජ් එකක් දාලා තිනා. ඔයවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නවා. හෙලෝ කොහොමද මම ගාමිණී ජපානයේ තමයි ඉන්නේ. අපි අත්තස්සන සින්දුවකට එකතු කරගන්න යාළුවා නිශාන්ත, බිරිඳ අරුණ සංජීවනී, පුතා ඔසඳ, දෝෂේනාශ්‍රී, අම්මා ලංකාවේ ගොඩලින්දගමේ යාළුවෝ සීලු දෙනාම එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. ගොඩලින්දගමේ මල්නු මෝටර්ස් අධිපති කුමාර් ඇතුළු පවුලේ සීලු දෙනාමත් එකතු කරගන්න කියලා කියලා තියෙනවා. අනිවාර්යෙන් ඔය හැමෝම එකතු කරගන්නවා මෙන්න මේ ලස්සන සින්දුවට. හෙලෝ හෙලෝ අක්කියෝ, හෙලෝ හෙලෝ අයියේ, ලිහිනියාගලින් හිමාශි තමයි මට මේ මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන සින්දුවක් කියලා තියෙනවා. අපි අනිවාර්යෙන් දෙන්න ට්‍රයි කරන්න. ඔයාලා දෙන්නවයි අපේ ගෙදර හැමෝමවයි, කියන අපි දෙන්නව වෙන්න ඕන. ඔලිවලිප හැමෝමවයි, බෙස්ටි ඔෂීවයි, බෙස්ටා රන්දිතවයි එකතු කරගන්න කියලා හාලා තියෙනවා. හා බෙස්ටවයි බෙස්ටිවයි එකතු කරගෙන අපේ ජෙන් ජී වයිබ් එකට අපි යනවා ඊළඟ මැසේජ් එකට. නෙත් FM හෙලෝ හෙලෝ සුබෝදසනක් සින්දුවක් දෙන්න. හලාවත පැට්‍රික් කරුණාපාල, ඇන් රශ්මිදුව, ලිලි මොනස්ටදුව අපි දෙන්නවත් එකතු කරගෙන ලස්සන සින්දුවකට යමු කියලා තමයි කියන්නේ. ඒ අතරේ මට ඉන්නවා කෝලස්ලා කීප දෙනෙක්. අපි යාළුවත් එකතු කරමු මෙන්න මේ ලස්සන සින්දුවට. සූර්යවෙන් ලේන ආරච්චි ඉන්නවා, දේදලාවෙන් සයුරි ඉන්නවා, කාන්තියමුවත් එකතු කරගන්නා මෙන්න මේ සින්දුවට. අරකවිල හඳපාන් ගොඩෙන් ඉන්නවා වසන්ති, හර්ලින් හස්බන්, කමනී, ශ්‍රීනී, සෙවන්දී, සීජී, බිනර, නන්දන, කිත්සිරි, සජිත්, මෙන්න මේ කියන සෙට් එකවත් මෙන්න මේ ලස්සන සින්දුවට එකතු කරගමු.

0: FM Anupaha, FM Anuhatrai Tashmata, Net FM.
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 17 අපි එන්නේ උදේ වවුනියාව සවස කැබිතිගොල්ලෑව නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. ලංකාවේ හදන යුරෝපයේ පදින KD රයිස් ලීඩර් 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකට. 0773 523 535.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 387 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: Meltdol හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltdol පැරසිටමෝල් විශේෂයකි.
5: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට්. ඔබත් අදම රස බලන්න.
6: දෙවන්ද රසයි. වතාවට අවසන්. යමුද අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ.
7: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානෝ රෝමාන්තික මතක ස්මරණය.
8: Love is in the air. Love is in the air. Inna aadre allaganna.
9: Net FM. Hello, hello, Satyante.

0: හෙලෝ හෙලෝ ළමයි, ඉතින් ඔන්න ගෙයක් හදාගන්න එක හැමෝගෙම හීනයක් නේද? ඒ හදන ගෙදරට ලස්සන ටයිල් ටිකක් දාගන්න තිබ්බොතින් අපි හැමෝම කල්පනා කරන්න හැබැයි නේද? ලස්සන ටයිල් ටිකක් තිබ්බනම් ගේ තව ලස්සන වෙනවා. ඔන්න ඒ ගැන මට වඩා හොඳට කියන්න අපේ ඊශාන් ඉන්නවා අපිත් එක්ක සම්බන්ධ වෙලා. ආයිබන් ඊශාන්.
1: ආයිබන් මතක් කරා වගේම තරඟ කවිට බොහොම සුබ දවසක් ප්‍රාර්ථනා කරන. ඔන්න අර ලස්සන ගයක් හැමෝගෙම හීනයක් නේද? මේ හදන ගෙදරට ලොකු වටිනාකමක් එකතු කරගන්න පුළුවන්. ඉතින් ලංකා ටයිල් ඔබ භාවිතා කරන, මොකද ලංකා ටයිල් කියලා කියන්නේ දශක පහක් වසර 50ක ආදිත ඉතිහාසයක් තියෙන සන්නමක්. අපේ රටේ ටයිල් කලාව හඳුන්වල දුන්න සන්නාමය තමයි ලංකා ටයිල් කියලා කියන්නේ. ඉතින් ඔන්න අපි අර කතා කරන FM 94.4 දශමට කවදත් අලුත් කාගෙත් මේ අර සාම්ප්‍රදායික ප්‍රවර්තන කලාව අතික්‍රමණය කර ලංකාවේ ප්‍රථම වතාවට මොබයිල් ෂෝරූම් එකක් අරගෙන යනවා අප මේ ලංකාව පුරාම. ඉතින් අද දවසේ අපි අනුරාධපුර ප්‍රදේශයේ ඉන්නවා. මේ වටිනාකම ගැන කියන්න දැනුවත් කරන්න ඉතින් අපි ඔබට පුළුවන් මේ වසර මැද සේල් එක 40% දක්වාම ඩිස්කවුන්ට් හිමි කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ටයිල් වාස්තය උපංග මෙන්න මේ සීලම දෙයට 40% දක්වා ඩිස්කවුන්ට් හිමි කරගන්න පුළුවන්. ඉතින් අනුරාධපුරේ විතරක් නෙමෙයි මේ ලංකාවේ ඕනම තියෙන බලයක් අලුවේ නියෝජිත මධ්‍යස්ථානයක් වෙන්න පුළුවන්. නැත්තම් ලංකා ටයිල් ෂෝරූම් එකට ගියා නම් ඔයගලන්ට පුළුවන් මේ තෝරාගත් ටයිල් වලට වාස්තය උපංග වලට 40% දක්වාම ඩිස්කවුන්ට් හිමි කරන්න. ඉතින් අද දවසේ අපි ඉන්නේ අනුරාධපුර ප්‍රදේශය ඉඳලා තමයි මේ වටිනාකම ගැන කතා කරද්දි අවස්ථාවේ අපි යනවා මැදවච්චි ආදරණීය නගරේ. මැදවච්චි නගරේ ඉන්න අපිට ඉන්න ඕනම කෙනෙකුට පුළුවන් මැදවච්චි නගරේ අවස්ථාවේ ඉක්තු වෙනවා නම් මේ වටිනාකම ඔන්න සියසින් දැක ගන්න පුළුවන්. ලංකා ටයිල් ප්‍රථම වතාවට අරගෙන මොබයිල් ෂෝරූම් එකට ඇවිල්ලා ඔන්න හොඳ ඩිස්කවුන්ට් එකක් ඉච්ච අර ඔබ දකින හිණ දකින ගෙදර සැබෑවක් කරගන්න ඔන්න ඒ ගෙදරට වටිනාකමක් ඉක්තු කරගන්න ලංකා ටයිල් පාවිච්චි කරන භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි ඔබට මතක් කරන්නේ හැමදාම ලැබෙන වටිනාකමක් අරගෙන තමයි අපි මේ විදිහට අරගෙන ඇවිල්ලා තියෙන ISO සහතික වලින් පවා පිදුම් ලැබලා තියෙන පරිසර හිතකාමී සමාජ හිතකාමී ආයතනයක් සම්නාමයක් බවට ඔන්න ලංකා ටයිල් තහවුරු කරලා තියෙන. ඉතින් හැමෝටම මතක් කරන්නේ මේ වටිනාකම නම් මගේ අරගන්න එපා. හෙට දවසේ අපි එනවා වවුනියා පොරවරේට, විතර නෙමෙයි කැපිටිකුල්ලා පොරවරේට එනවා. හෙට දවසේ ඉතින් අපි ඔබට කියන මේ වටිනාකමත් එක්ක එකතු වෙන්න හැමදාමත් වගේම අපි ඉන්නවා ඔබට වටිනාකම ගැන කියන්න. ඉතින් එන්න එකතු වෙන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. බොහොම ස්තුතියි සම්බන්ධ කරගත්තට.
0: අනිවාර්යෙන් බොහොම ස්තුතියි ඊශාන්. ඉතින් ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සුන්දර නවතන් කියන නිකන් නෙවෙයි. ඔනවත් අද අනුරාධපුර කිට්ටෝ ඉන්නවනම් යන්න පුළුවන් කියලා කෙලින්ම අලුත්ම ඩිසයින්ස් ටිකක් බලලි වෙලා ඔයාගේ අලුත හදන ගෙදරට ටයිල්ස් ටිකක් සිලෙක්ට් කරගෙන එන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම අපි අමු ලස්සන සින්දුවක් අහන්න. සින්දුව අහගෙන ඉන්නලා තේනවා ලස්සන පණිවිඩ කීපයක් දෙන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඉතින් මේ වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් e-mobility වෙතින්.
1: හෙලෝ හෙලෝ සත්‍යන්තයට වෙලාව උදේ 11 වෙනාඩි 30 දැන්.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි අටේ NLB දනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත දනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: දැන් එතකොට ඔයා කියන්නේ එයාට ඉන්නවා විතරයි කියලාද?
8: අනේ මන්ද
7: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකම් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
8: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ අයනකල් විතරයි.
9: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
10: net fm 4 වටේ.
11: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
12: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
11: අතික්‍රමණ
12: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
11: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
12: ඔබේ අසනත් වෙන් කරගන්න අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කර 0676668017 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
11: විමසීම් 0760 980 980.
12: අතික්‍රමණ
11: සාංසාරික සීමා ඉක්මවා යාමට.
13: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
14: net fm hello hello satyante

හයි හයි නවසාන පැබාගට ඇවිල තියෙන අපි මංකිවනර කතාවක් කියන තියෙනවා කියලා මොකද දන්නවද? අපි හැමෝගෙම හේනයක් තමයි ලස්සන ගෙයක් හදාගන්න එක. ඉතින් ගේ හදාගෙන යනකොට එන ප්‍රශ්නේ තමයි මෙච්චර ලොකු මුදලක් යට කරන්න කොහොමද? අපේ ඇති දැන් සල්ලි නෑ. හැබැයි ඉඩම තියෙනවා. ගේ හදාගන්න විදිහක් නෑ. ප්‍රශ්න කෝටියයි. හැබැයි ප්‍රශ්න වලට විසඳුම තියෙනවා. මහරගම තියෙන කැදල්ල එන්ටර්ප්‍රයිසස් එකට ඔයාට ගියොතින් ලංකාවේ ඕනම තැනක ඔයාලාගාව ඉඩමක් තියෙනවා නම් ඕනම තැනකට ඇවිල්ලා නිදන කාමර දෙකක නිවසක් ලක්ෂ 50ක් වගේ අඩු මුදලකට හදලා දෙනවා ඒගොල්ලෝ. ඉතින් ඔතනින් ගියාම ඊළඟට එන ප්‍රශ්නේ තමයි, හරි ලක්ෂ 50ක ගෙයක් ඔයා නිකන් හදලා දෙන්නේ නැහනේ. ඉතින් අපි එකපාරටම ගෙවා ගන්න කොහොමද කියලා නෑ. ගෙවීමේ ක්‍රමයට පවා මේගොල්ලෝ ඔයාලගේ සිහින නිවහන හදලා දෙනවා. හැබැයි ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මේකට පොලියක් එකතු වෙන සෑහෙන ලොකු කියලා. නෑ, එහෙම ලොකු පොලියක් එකතු වෙන්නේ නෑ. කිසිදු පොලියක් නැතිව ඔයාට ඔයාගේ සිහින නිවහන හදාගන්න හැබැයි යන්න ඕන මහරගම ඇල් හේන පාර තියෙන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එකට. කිසිම අනුකරණයකට රැවටෙන්න එපා. යන්න කලින් කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. නම්බර්ස් දෙක මම මතක් කරන්නම්. 0743903250 එහෙම නැත්නම් 0743903251. ඉතින් ඔන්නයි සිහින නිවහනට ටයිල් ටිකක් දාගන්න ඕනොත් ලස්සන ටයිල් ටිකක් සිලෙක්ට් කරගන්නත් ඕන. සිලෙක්ට් කරගන්නේ මොකක්ද කියලා දන්නෙත් නෑ, මොකක් වේද දන්නෙත් නෑ, ගණන් කොහොම වේද දන්නෙත් නෑ. අන්න ඒකට ඔයාලට තියෙන ලංකා ටයිල්ස්, මේ දවස්වල ලංකා ටයිල්ස් ඉන්දියා මොබයිල් ඇක්ටිවේෂන් එක තියෙනවා අනුරාධපුරේ. අදවන්නවා අනුරාධපුරේ පැත්තේ අවට ඉන්න කෙනෙක් නම් යන්න පුළුවන්. 40% දක්වා ඩිස්කවුන්ට් ගන්නත් පුළුවන්. ගැලපෙන ටයිල් එක ලස්සනම ට්‍රෙන්ඩිම ටයිල් එක ඔය ගෙදරට දාගෙන ඔන්න අල්ලපු ගෙදරට ගින් කියන්න පුළුවන්. අපි නම් දැන් ටයිල් ටිකක් දැම්ම, අපේගේ හදාගෙන ලස්සන ටයිල් ටිකකුත් දැම්ම කියලා එන හරි උජාරුවෙන් කියන්න පුළුවන්. ඉතින් ඔන්න පණවිඩ දෙකත් මතක් කරන අතරේ අපි යමු ලස්සන ගේකුත් හදාගෙන ටයිල් උත් කරගෙන වසන්ත කාලෙට.

ඔයාතර අර හොරෙන් ආපු කෝල් එක අර වැඩ වැරදුනේ. අපි තරංග කෝල් එක ආන්සර් කරේ. ඔයාට උනත් තිබ්බා තරංගට ආන්සර් කරන්න නොදී මට ආන්සර් කරන්න කියලා ප්‍රේ එකක් කරලා කෝල් එක ගන්න. කෑවනේ වැඩේ කෑවනේ. ඔන්න දාපු පෝස්ට් එකට ඉෂාරා කරුණාරත්න දාලා තිනා මේ හෙලෝ හෙලෝ නම මොකක්ද ඔයාගේ කෝල කෙනෙක් ඉඳවා බලාගෙන. කෝල් එකේ නම කියන්න එයා මම කවුද කියලා. මලිත් ප්‍රභාෂර කියන කොයි වෙලාවෙ ගත්තත් බිසි ෆෝන් එක කියලා. බිසි බිසි අපිට ඒ තරම් ඉල්ලුම. ඊළඟට කවුද ඉන්නේ අප්සරා එවගම ඉන්නවා. අර අර අර කවි කැලලෙන් තමයි තින්. වව් තරංගා දැක්කත් ආදරේ හිතනවා. ආශාක මුදුනි තමයි හිම කියලා දෙන්නේ. ලක්මාල් ඉන්නවා, ජයන්ත ඉන්නවා, ඊට පස්සේ අපි ඉන්නවා දර්ශනී ඉන්නවා, ශිරාණි ඉන්නවා, දයාරූප සිංහ ඉන්නවා. සැහෙන දිනෙන් කමෙන්ස් දාලා තිනා. ඉත ඔයාලටත් පුළුවන් අපේ ලස්සනම ලස්සන පෝස්ට් එක net fm official facebook page එකට ගිහිල්ලා බලන්න. යතරේ whatsapp එකටත් යන්න නේද? net fm hello hello සුබදාසනං සේ ලස්සන සින්දුවක් දෙන්න කියලා කියලා තිනා. අනිවාර්යයෙන් ලස්සන සින්දු ගොඩාක් දෙනවා. හයි හයි සුපිරිද පරිදි අදත් අපිට ලස්සන සින්දුවක් දෙන්න. දෙහිවල නදිමාල් ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝර් සිටියේ චන්දන සහ චාන්දිනි තමයි මේ සින්දුව දාලා තිනේ. සැහැල්ලුවෙන් පහසුවෙන් අපි සද්දෙටම අහගෙන ඉන්නවලු. අපර පරණ

0: FM Anupaha. FM Anu Hataraita Sumata. Ne FM. Divaina Pura. Divaina Pura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
4: වේලාව දවල් 12යි.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Home Blaster them.

0: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් තමතන්න 0112 863 363 0767 716 7672.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 16 ඉරිදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම කසුනිනා නායකකාර ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ.
2: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: සිරස්තල. අතුරුදන් වූ නාවිකයා සොයා අදත් මෙහෙයුම්. මුහුද රළුවීමෙන් මෙහෙයුම් වලට බාධා. ගල්කිස්සේ වෙඩි තැබීම ගැන CCTV දර්ශනෝස්සේ පොලිස් කණ්ඩායම් දෙකකින් විමර්ශන ඇරඹේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ජනතාවගේ ඉල්ලීමක් නොවේ විපක්ෂය කියයි. අධිකරණයට වෙන බලපෑම විපක්ෂය හෙළි කළ යුතුයි ආණ්ඩුව කියයි. පළත් කිහිපයකට අද පස්වරුවේ තද වැසි. ඕස්ට්‍රේලියාව පරදවා බංග්ලාදේශයට කඩලු 9ක ඓතිහාසික ටෙස්ට් තරඟ ජයක්.
2: Net News, the truth people trust.
3: අගුණන මුහුද තීරයේදී අනතුරට පත් වූ නාවික යාත්‍රාවේ සිටි අතුරුදන් වූ නිලධාරියා සොයා අද පෙරවරුවේ යළිත් මෙහෙයුම් ආරම්භ කළා. කෙසේ වෙතත් මුහුද රළුවීම හේතුවෙන් එම කටයුතු වලට දැඩි බලපෑම එල්ල වී තිබෙනවා. ඒ ඇතුළු කතා පෙළෙහි අපේ දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. අඟුලන මුහුදු තීරයේදී අනතුරට පත් වූ නාවික යාත්‍රාවේ සිටි අතුරුදන් වූ නිලධාරියා සොයා අද පෙරවරුවේ යළිත් මෙහෙයුම් ආරම්භ කළ බව නාවික හමුදාව පවසනවා. ඒ සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක්ද යොදවා තිබෙනවා. මේ අතර මුහුදුබත් වූ අනතුරට ලක් වූ යාත්‍රාව ගොඩගැනීමේ කටයුතුද ආරම්භ කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ. කෙසේ වෙතත් මුහුද රළුවීම හේතුවෙන් එම කටයුතු වලට බලපෑම එල්ල වී තිබෙනවා. පොලිසිය සහ ප්‍රදේශවාසීන්ද එම මෙහෙයුම් සඳහා ඊයේ එක්ව සිටියා. ඒ අනුව අනතුරට ලක් වූ යාත්‍රාවේ සිටි නාවික නිලධාරී 11 දෙනෙකු බේරාගනු ලැබුවා. පුහුණු සැසියක් අවසන් කර යළි ගමනන්තය දක්වා පැමිණෙමින් තිබියදී එම යාත්‍රාව අනතුරට ලක් වූ බවයි නාවික හමුදාව සඳහන් කළේ. ගල්කිස්ස හුළුතාගොඩ පාර ප්‍රදේශයේදී ඒ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළා. CCTV දර්ශනෝස්සේ සිදු කරන විමර්ශනවලදී මෙම වෙඩි තැබීම සිදු කර පලාගිය වෙඩිකරුවන් කඩිනමින් සොයා ගැනීමට හැකිවන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. ඒ රාත්‍රියේ සිදු වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාකුස් ඇති බවට පොලිසිය සැක පල කරනවා. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුපෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියේදී මෙලෙස මියගොස් තිබෙනවා. මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පල කරනවා. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද දිනේද දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස් සත්නායක මහතා පැවසුවේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනතාව ඉල්ලූ සංශෝධනයක් නොවන බවයි.
4: 22 සංශෝධනය මෙරටේ මහජනතාව ඉල්ලපු සංශෝධනයක් නෙවෙයි. ආණ්ඩුවේ තියෙන හදිස්සිය මොකද්ද මේ කඩිමුඩිය ඉදිරිපත් කරන්නේ? සාමාන්‍යයෙන් ආණ්ඩුකම් ව්‍යවස්ථාවක් සංශෝධනය කරනකොට එය ජනතාවගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් කරනවා නම් ජනතාව සමග, විද්වතුන් සමග, ඒ වගේ මහජන නියෝජිතයන් සමග, ඊට අදාළ කණ්ඩායම් සමග සාකච්ඡා කරන්න ඕනේ. එහෙමනේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවක හෝ කුමන හෝ සංශෝධනයක් ගෙනෙනවා නම් ඒක ප්‍රතිඵලදායක යහපත් ජනතාවාදී ව්‍යවස්ථා සංශෝධනයක් වෙන්නේ. මේ සංශෝධනය සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ උවමනාව ඉටු කිරීම වෙනුවෙන් කරන ඒකපාර්ශ්වික සංශෝධනයක්. විශේෂයෙන්ම මේ රටේ කවුරුවත් ඉල්ලුවේ නැහැ නඩු විභාග කඩනම් කරන්න නඩුකාරවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දික් කරන්න කියලා. නඩු ප්‍රමාදයේ පවතින්නේ මෙතන නෙවෙයි. නඩු ප්‍රමාදයේ පවතින්නේ පහළ උසාවියවල විශාල ලෙස නඩු ගොඩ ගැහිලා තිබෙනවා. එහෙමනම් ඒක කාර්යක්ෂම කරන්න මොකක්ද ගන්න ඕන පියවර කියලා පාර්ලිමේන්තුවේ ක්‍රමවේදයට අනුව තේරීම් කාරක සභාවක් කරහා කරන්න පුළුවන්. මේකෙදි විනිශ්චයකාරවරුන් වැඩි කිරීම, ඒ වගේම නඩු විභාගයට බලපාන පරීක්ෂණ ක්‍රමවත් කිරීම, ඒ වගේම රජයේ රස පරීක්ෂණ වාර්තා ආදිය කඩිනම් කිරීම, ඒ වගේම නඩු කඩිනම් කිරීමට අවශ්‍ය වන පරිපාලනයේ ක්‍රමවේදය සහ පරීක්ෂණ ක්‍රමවේදයන් වේගවත් කිරීම මේවා කරන්න පියවර ගත්තනම් මීට වඩා වේගෙන් නඩු විභාග කරන්න පුළුවන්.
3: ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විරෝධතා දක්වන පිරිසට අධිකරණයට යා හැකි බවයි අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසුවේ.
5: පාර්ලිමේන්තුවේ 18 වෙනිදා පළවෙනි වර කියවුවට පස්සේ සති දෙකක් ගැසට් පත්‍රේ පළ වෙනවා. ඒ කාලය ඇතුළත අධිකරණයට යන්න පුළුවන් ඕනෑම පාර්ශ්වයකට. දැන්ටවත් මම හිතන්නේ විපක්ෂයේ කීප දෙනෙක් ප්‍රසිද්ධියෙන් ප්‍රකාශ කළ දෙනවා මේ සම්බන්ධයෙන් අධිකරණයට යනවා කියලා. ගරු අධිකරණය තමයි තීරණය කරන්නේ මේක ජනමත විචාරණයකට යන්න ඕනද නැත්නම් කුමන තත්ත්වයක් යටතේද සම්මත කරගන්න ඕන කියලා. ඒ ගරු අධිකරණයේ ලැබෙන තීන්දුව ප්‍රකාරව කටයුතු කරන අපි රජයේ විදිහට සූදානම් වෙලා තිනවා. සාමාන්‍ය පනත සංශෝධනය කරද්දී එහෙම නැත්නම් ව්‍යවස්ථාව සංශෝධනය කරද්දී යන්න තිබෙන ක්‍රමවේදය තියෙනවා. කැබිනට් අනුමැතිය, නීතිපති අනුමැතිය, ඊට පස්සේ ගැසට් පත්‍රයේ පළවෙනි එක පාර්ලිමේන්තුවේ පළවෙනි වර කියවීම, ඊට පස්සේ ගැසට් පත්‍රයේ පළවෙනිවා, ඊට පස්සේ දෙවෙනි වර කියවීම, විවාදය, තුන්වෙනි වර කියවීම, කතානායකතුමා අත්සන් තැබීම කියන මේ ක්‍රියාවලිය යනවා. මේ තමයි සම්මත ක්‍රියාවලිය. ඒක ක්‍රියාවලිය අපි යමින් තිබෙනවා. ඒ ක්‍රියාවලියට අනුව මේ ගැසට් පත්‍රයේ පළ වුණාට පස්සේ ඕනෑම කෙනෙකුට උසාවියට යන්න පුළුවන්. උසාවියට ගිහිල්ලා උසාවිය ලබා දෙන තීන්දුව අනුව අපි කටයුතු කරන්න සූදානම්.
3: කඩිනමින් නඩු විභාග අවසන් කිරීමට නම් අධිකරණ ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු පිරවිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළා.
6: ඉස්සෙල්ලාම නඩු යන්නේ කොහටද? පොලිසියට. දැන් පොලිසිය 1,200,000ක් ඉන්න ඕන තැන පොලිසිය ඉන්නේ 68,000. පොලිසිය මං කිව්වේ කලිනුත් SI ලා 100 පත් කරගත්තේ නැහැ. නැතුව කියනවා 10,000ක් ගන්නවා. ඒක කරාද? නඩුව තීන්දු කරන්නේ කොහෙද? නීතිපති දෙපාර්තමේන්තුව. නීතිපති දෙපාර්තමේන්තුවේ මේ මොහොතේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරල් වරේක් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් වරේක් ඇතුළු කණ්ඩායමක් විශ්‍රාම වයසට යන්න කලින් අස්වෙන්න ලියුම් දීලා තියෙනවා. අන්න ඒකට පිළියමක් ගන්න. පත් ක්‍රීම් කරලා තියෙනවද? ගිහලා බලන්න නීතිපති දෙපාර්තමේන්තුවේ කී දෙනෙක් ගිහලා තියෙනවද? වේකන්සි කීයක් තියෙනවද? ඉදිරියේ කලුතෙන් පත් කරලා තියෙනවා. එතකොට මොකද්ද ඒ අවශ්‍යතාවය කරලා තියෙනවද? ඊට පස්සේ නඩු යන්නේ කොහටද? මහේස්ත්‍රාත් උසාවි. ඔබ මහේස්ත්‍රාත් උසාවි කීයක් වැඩි කරලා තියෙනවද? මහේස්ත්‍රාත් වරුන් කී දෙනෙක් පත් කරලා තියෙනවද? අවුරුදු දෙකටම 33 දෙනෙක් පත් කරලා තියෙනවා. අවුරුදු දෙකටම. කී දෙනෙක් ගෙදර යවලා තියෙනවද? එතකොට වේකන්සි. එතකොට අහන්න පුළුවන් ද නඩු? ඊට පස්සේ නඩුට කියන්නේ කොහටද? මහාධිකරණයට. මහාධිකරණ කීයක් වේකන්සි තියෙනවද? අධිකරණයට ඩිස්ත්‍රික් උසාවියෙන් පත් කරන්න තියෙන ටික පත් කරලා තියෙනවද? දැන් ඩිස්ත්‍රික් උසාවියේ නිශ්චකාරවරු තමයි මහාධිකරණයට යවන්නේ. කී දෙනෙක් පත් කරලා තියෙනවද? අය ඉතුරු වේකස් ටික පුරවන් ඉන්නේ. ඒක කරලා නැතුව. එතකොට මේ වැඩ ටික කරන්නේ නැතුව කොහොමද තියෙන නඩු ටික විපක්ෂේ හරි ආණ්ඩු පක්ෂේ හරි වෙනත් වැරද්දක් කරපුවා හරි කෙනෙක්ට විරුද්ධව නඩු තීන්දුව ඉක්මනට ගන්න මේ කටයුත්ත කරන්නේ නැතුව? රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වේකන්සි කීයක් තියෙනවද? එයාට තාක්ෂණය තියෙනවද? එතකොට කොහොමද නඩු ඉක්මන් කරන්නේ?
3: අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වයේ බලපෑම් සිදුවන ආකාරය පිළිබඳව විපක්ෂය සමාජයට පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවයි.
7: මහානායක ස්වාමීන් වහන්සේලා ජනාධිපතිතුමා ලිපියක් යොමු කරාට පස්සේදී ජනාධිපතිරේක කියවලා ඒ සඳහන් කරුණු සැලකිලි අරගෙන තමයි අපිට ගිහිල්ලා කිව්වේ හර්ෂ නැමැතිතුමාටත් මට අපේ මහානායක ස්වාමීන් වහන්සේලාට යම් ප්‍රමාණයක් මේ ගැන කරුණු සාකච්ඡා කරන්න කියලා. ඒ අනුව අපි ගියා. ඒතර අපි ලියුම දකින්න ඕනේ නෑ. ජනාධිපතිතුමාට ඒ ලිපිය ජනාධිපතිතුමා දැකලා අපිට කිව්වට පස්සේදී අමතිවරු හැටියට මෙන්න මේ කටයුත්ත උන්වහන්සේත් එක්ක සාකච්ඡා කරන්න කියලා අපි ඒක කළා. ඉතින් අපිට දැනුණා ඒ සාකච්ඡා අවසන් වෙනකොට උන්වහන්සේලා අපි කරන්න වැඩේ ගැන පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත්තා සහ ඒ වෙනුවෙන් තමන්ගේ ආශිර්වාදය ප්‍රකාශයට පත් කළා.
8: මේ සන්දේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ නඩුවත් උන්වහන්සේලා ලිපි ලැබුණා කියලාත් දැනුවත් කරේ නැහැ කියලා. මේක අඩුපාඩුවක් නේ.
7: ඒ සාමාන්‍ය උන්වහන්සේලා දන්නවා උන්වහන්සේලා ජනාධිපතිතුමාට හොඳ සාකච්ඡාවක් පවතිනවා. විශේෂයෙන් බොහෝ කරුණු කාරණාවලදී උන්වහන්සේලා දහස් උපදේශ සාකච්ඡාවට ගන්නවම තමයි. ඒ නිසා ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. ජනාධිපතිතුමාත් දන්නවා මොකද්ද කරන්න කියලා, උන්වහන්සේලා දන්නවා මොකද කරන්න කියලා. මේ මහානායක ස්වාමීන් වහන්සේත් ජනාධිපතිතුමාත්ලොන් සාකච්ඡාව පවත්වනවා. ඒ යන වැඩ කටයුතු සිදු වෙනවා. අර යම් කුඩා කණ්ඩායමක් ගිහිල්ලා තැන් තැන් වල බොරු වපුරවපුර යනවා. ඒගොල්ලෝම තමයි මේක අරගෙන යන්නේ. ඉතින් අපි කියන්නේ මේ 22 වෙනි සංශෝධනයේ හරහා අධිකරණයේ ස්වාධීනත්වයේ නැති වෙන්නේ කොහොමද කියන එක කෙලින් කටහරලා කියන්නකො. දැන් අපි කියනවා අපි මේ කරන්නේ ඇයි කියලා. අර කණ්ඩායම කියන්න කොහොමද මේකෙන් අධිකරණ ස්වාධීනත්වය වෙන්නේ කියලා. ඒක තාම කියන්නේ නැහැ. නෝකතා තියෙන ප්‍රශ්න අපි ඇත්ත කියනවා රටට ඒගොල්ලෝ දෙයක් හංගගෙන එක එක දේවල් කියනවා.
3: තනමල් විල හම්බෙකමුව පොලිස් තහනේ නිලධාරීන් පිරිසක් විසින් හම්බෙකමුව කුකුල් කටුව ප්‍රදේශයේ සිදු කළ වැටිලීමකදී ගංජා හේන් තුනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. එම ගංජා හේන්වල විවිධ උස ප්‍රමාණයන්ගෙන් ඉතාමත්ව සරුවට වගා කර තිබූ ගංජා පැල රැසක් තිබී ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් කෝටියකට අධික බව පොලිසිය සඳහන් කළා. සියලුම ගංජා පැල ගිනි තබා විනාශ කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු අද දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙකම පොලිස් තහනේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. බස්නාහිර සබරකමෝ සහ වයඹ පළාත්වලත් මහනුවර නෝරෙලිය ගාල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පසරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. උතුරු උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර් 30ත් 40ත් පමණ තරමක තද සුළං අපේක්ෂා කරනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කාර්ය නියුතු කාලුගුණ විද්‍යාඥ මනීෂ විජේසිංහ.
9: බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කීපයක් ඇති වෙන්න පුළුවන්. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපු දිස්ත්‍රික්කවල තානසු අල්පයක පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම හැකියාවක් පවතිනවා. උතුර උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ වන තරමක තද සුළං ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න කැමති ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස.
3: මේ අතර කන්කසන්තුරේ සිට මන්නාරම සහ පුත්තල මහරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවේ හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය සඳහන්. මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවද ඔහු ඉල්ලීමක් කළා. හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. ඔස්ට්‍රේලියාව පරදා ඉතිහාසගත ටෙස්ට් තරඟ ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම අද සමත් වුණා. ඒ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩලු 9 පරාජයට පත් කරමින් තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවි ලකුණු 198ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 426ක දැවැන්ත ලකුණු පෝරුවක් නිර්මාණය කළා. අනතුරුව බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 228ක් පිටුපස සිටමින් සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 284ක් පමණයි. ඒ අනුව මෙම තරගයේ ජය ගැනීමට බංග්ලාදේශයට හිමි වූ ඉලක්කය ලකුණු 57ක පහසු ඉලක්කයක් හිමි වුණා. එම ඉලක්කය බංග්ලාදේශ කණ්ඩායමේ 1 පමණක් දැවී තිබියදී පසු කර යමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඓතිහාසික ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම අද සමත් වුණා. එමෙන්ම බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව තුළදී ටෙස්ට් තරඟයක් ජයගත් පළමු අවස්ථාව මේ ලෙසටයි ඉතිහාසයට එක්වන්නේ. ඩාවින් හිදී පැවැති මෙම තරඟයේ ජය ගැනීමත් සමග තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය තරඟ 1.0ක් ලෙස බංග්ලාදේශය පෙරමුණේ පසුවනවා.
2: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: Net News නිමාව. Net News මේ ළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය. රාග ප්‍රතිරාග.
10: ජනතාව විශ්වාස කරන සත්‍ය Net News පිළිබඳ පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා දැක් වූ අදහස්.
11: මම දකිනවා Net News මගින් එතනින් එහාට ගියපු කාර්යභාරයක් රට තුල ඉස්සර කරනවා කියලා. සෑම දිනකම වගේ තුන් පාරක් ඇත්තටම ඒගොල්ලෝ තමන්ගේ නිවුස් නැත්නම් නව තොරතුරු ජනතාව වෙත ඉදිරිපත් කිරීමක් දක්නට ලැබෙනවා. මෙතනදී විශේෂයෙන් අපි දකින්නේ ඕන විසින් ඉතාමත් කාලීනව ඒ වගේම ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ජනතාවට අලුත් තොරතුරු ලබා දීමේ අරමුණින් දේශපාලන දෘෂ්ටි කෝණයකින් තොරව ස්වාධීනව තම අදහස් මතවාද වගේම නිවුස් ඉදිරිපත් කිරීමක් ඔවුන් තුළින් සිදුවන බව තමයි අපිට තේරෙන්නේ. ඒ නිසා තමයි අපි හිතන්නේ නෙට් නිවුස් අනෙකුත් ඒවාට සාපේක්ෂව සලකා බලනකොට ලාංකික සමාජය තුළ ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරන රේඩියෝ චැනල් එකක ප්‍රවෘත්ති විචාරණයක් විදිහට. ඇත්තට ඔවුන්ගේ ප්‍රවෘත්ති තුළ අර සාමාන්‍ය ජනතාවට වගේම ඒ කියන්නේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාවට වගේම මේ රටේ බුද්ධිමත් ජනතාවට වුවත් නැවත හිතන්නට අලුතෙන් තොරතුරු දැනගැනීමට වගේම අලුත් දේවල් ඉතාමත් ඉක්මනින් ඔවුන්ට ලබා දීම සඳහා ක්‍රියා කිරීමක් තමයි සිදු කරනු ලබන්නේ. ඒක මම හිතන්නේ ලාංකික සමාජය තුළ ඔවුන් විසින් ඉටු කරනු ලබන විශිෂ්ට සේවාවක්. ඒ සේවාව අපි ඉතාමත් අගය කළ යුතුයි.
12: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
13: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
14: Satti Antaya Satti Antaya

සුබ දහවලක් වේවා. වෙලාව දවල් 12යි විනාඩි 22යි. තවත් සුන්දර සතියන්තයක හෙලෝ හෙලෝ සතියන්තේ අපි ඔයාව මුණගැහෙන්න ඇවිල්ලා තියෙනවා. අපි කියලා කිව්වට ඉතින් මම විතරයි ඉන්නේ හවස 3 වෙනකන්. ඔයා කැමතිම සින්දු ටිකත් එක්ක මාත් එක්ක කාලය ගත කරන්න ඔයාට දැන් අවස්ථාව හම්බ වෙනවා. මේ පැත්තට සුපුරුදු විදිහට ඉතින් කතා කරන්න පුළුවන්. 01112553 තමයි අපිට කතා කරනවා නම් නම්බර් එක. WhatsApp කරනවා නම් 0711959595 අපේ WhatsApp නම්බර් එක තියෙනවා සුපුරුදු විදිහටම. මේ පැත්තට එන්න අවස්ථාව ඔයාලට තියෙනවා net fm facebook fan page එකට ගියොත් මං post එකක් upload කරලා තියෙනවා. post එකට පහලින් comment එකක් දාලත් මේ පැත්තට එකතු වෙන්න පුළුවන්. සතියන්තයේ ගත කරන ගමන් ඉන්නේ හෙට ඉඳන් ඉතින් ආයෙත් පාරක් සුපුරුදු විදිහට සතියේ වැඩ ටික පටන් ගන්න තියෙනවා තමයි. හැබැයි එළමෙන සතිය වෙනුවෙන් සූදානම් වෙන්න මේ නිදහසේ ගත කරන සතියන්තයේදී ඔයා අනිවාර්යෙන් plan කරනවා වෙන්න පුළුවන්. ඒ හැම සැලසුමක්ම ගොඩ දා ගන්න chance එක හම්බ වෙන්න අද දවසේ අතුරේ ඉවර කර ගන්න chance එක හම්බ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් තමයි හෙලෝ හෙලෝ සතියන්තේ මේ විදිහට වැඩ කටයුතු ටික ආරම්භ කරන්න හදන්නේ. අද ඉතින් ක්‍රිකට් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න අයට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ආදරය කරන කට්ටියටත් හොඳ දවසක්. මේ වෙනකොට ඉන්දිය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාළව පළවෙනි ටෙස්ට් තරගයේ ක්‍රියාත්මක වෙන ගමන් තියෙන්නේ. මේ වෙලාවේ නම් මැච් එක පොඩ්ඩක් නවත්තලා තියෙන්නේ. මේ වෙනකොට මැච් එකේ ලකුණු තත්ත්වයේ ලකුණු 288යි විකට් 2යි ඉන්දිය කණ්ඩායම පළවෙනි ඉනිම ක්‍රීඩා කරන ඉන්දිය කණ්ඩායම. ලන්ච් එකට මැච් එක නවත්තලා තියෙනවා. මං ඉස්සරහදී අනිවාර්යයෙන් මැච් එක ගැනත් විස්තර ඔයාලට මතක් කරන්නම්. ඒ අතරේ යන්න හදන්නේ හෙලෝ හෙලෝ සතියන්තේ අපි දෙන්නගේ පැය තුනේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න. අද හෙලෝ හෙලෝ සතියන්තේ මගේ පැය තුනේ වැඩ පටන් ගන්නකොට රෝගාන්ත ගුණතිලක මහත්මයාගේ සින්දුවක් ඇහුවොතින් කොච්චර හොඳයිද කියලා මට හිතුණා. ඊයේ දවසේදී රෝගාන්ත ගුණතිලක මහත්මයා තමන්ගේ ප්‍රසංගයක් නිමා කරනවානේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ. ඉතින් ඒකත් එක්ක මුළු ලංකාවම ඒක ගැන කතා කරනවා. මාත් බලන්න ගියා ඒක හන්ද මට අද හිතුණා රෝකාන්ත ගුණතිලක මහත්මයාගේ සින්දුවකින්ම වැඩේ පටන් ගමු කියලා. හවස 3 වෙනකන් ඔයා කැමතිම සින්දු ටික මේ පැත්තෙන් ඉල්ල ගන්න පුළුවන්. මම ඉන්නවා ඔයත් එක්ක. මම ජනී.

වෙලාව 12යි විනාඩි 33යි. ඉතින් මේ සතියන්තයේ අනිවාර්යයෙන්ම ඉතින් ඔයා ගෙදර ඉන්නවා නම් ගෙදරට වෙලා මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා නම් ගෙදර ඉන්න වයිෆ්ට එහෙම නැත්නම් අම්මට ගෙදර වැඩවලට උදව් පදව් කරන ගමන් තමයි මාව අහගෙන ඉන්නේ. හස්බන්ඩ්ලා එහෙමනම් අනිවාර්යෙන් ඉතින් පොල් ටිකක් එහෙම කඩලා දෙනවා ඇති, පොල් ටිකක් ගාලා දෙනවා ඇති, ලුණු ටිකක් සුද්ධ කරලා දෙනවා ඇති. කොච්චර උදව් කරනවද අපේ වයිෆ්ලට හස්බන්ඩ්ලා? සින්දුවට යන්න කලින් මගේ ආදරණීය මිතුරු කැල එකතු කරගන්න ඕනි, WhatsApp එක පැත්තට යන්න ඕනි, ඒ වගේම තමයි කෝල් කරපු කට්ටිය එකතු කරගන්න ඕනි. මුලින්ම මං යනවා වල්පිට මුල්ල පැත්තට ගිහින්. අපේ උපාලි අයියා තමයි අද මුලින්ම මට කතා කරේ. වල්පිට මුල්ලේ උපාලි අයියා කිව්වා වයිෆ් දම්මි වයි, ඊට පස්සේ තුෂාන් මිහිරංග පුතාලා දෙන්න සුපුරුදු විදිහටම එකතු කරගන්න කියලා. ඊට පස්සේ මග්ගොණ මෛත්‍රී පාල අයියා, දැන් කට්ටියට වීක්ඩේස් වල කෝල් ගන්න අමාරුයිනේ, වීකෙන්ඩ් එකේ තමයි මාව අල්ලගන්නේ. අපේ මග්ගොණ මෛත්‍රී පාල අයියාගේ මයනු ෆැමිලිය මගේ මිතුරු කැල එකතු කරගන්න ඕන. මංගලිකා, මදුකා, මදුරංග, මදුසංක සෙට් එකම එකතු කරගන්නවා. කහදුව ඉඳිගහවිල ඉඳන් අපේ ජයරත්න ගමගේ අයියත් කතා කරා. පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා කිව්ව සින්දුවට මං ඉතින් ගොඩක් ආදරෙන් ඔගොල්ලෝ කට්ටියම එකතු කරගන්න මේ සින්දුවට. මීටියා ගොඩට යන්න හදන්නේ. මීටියා ගොඩ ඉඳන් සුමන නැන්දා සුපුරුදු විදිහටම කතා කර මං පවුලේ හැමෝම එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. ඒ වගේම තමයි WhatsApp එක පැත්ත බැලුවොත් එහෙම WhatsApp එකේ ඉන්නවා අපේ දුම්බර ලලිත් ප්‍රියංකර අයියා. එයා ඉල්ලනවා සින්දුවක්. කාගෙද බලමු ඉල්ලන්නේ සින්දුව? අතුල අධිකාරිගේ සින්දුවක් ඉල්ලන්නේ. දෙන්න බැරි වෙන එකකුත් නෑ. අද අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඉල්ලන සින්දුවක් දෙනවා. සුබ දහවලක් වේවා. ඊජි අනුරයියා පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන් සුපුරුදු විදිහටම අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මං එකතු කරගන්නම් මකුල්ලලුව රංජිත් දිසානායක අයියා. ගුඩ් ආෆ්ටර්නූන් ජනි බබා. මං තංගල්ලෙන් අප්සරා. මංජුල පුෂ්ප කුමාරගේ සිඳගෙන සින්දුව දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. වීකෙන්ඩ් එකේ මං සින්දු ඉල්ලන ඒවට බෑ කියන්නේ නෑනි, අනිවාර්යෙන් දෙන්නක්. හයි කොහොමද චාමර ස්ටෝස් එකේ සෙට් එක? කළුතර පනා පිටියේ චාමර ස්ටෝස් එකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ චාමර සහ තනෝජ. මං එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. සින්දුවට යන කලින් මතක් කරන්න 0112-1253-63 නම්බර එක විවෘතයි. මේ බැතර කෝල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි 0711-95-95-95 WhatsApp message එකක් දාලා මේ බැතරෙන්න.

0: FM Anupaha Anu Hatarai Dashama Atta Net FM Divaina Pura
1: Melavuden Dolahai Vinadi Hatalis Dekai
2: Heels within the Nam Nishpadan Santa Aduma Milak Vambutu Gram Sia Krupel Tisnave Komodo Red Fantasy Gram Sia Krupel Hayai Madhima Pramane Isso Gram Sia Krupel Desia Nave Heels Nam Bavai Aduma Milai
3: Dannavata Damadeva Vandana Utunda Ayatanayak
4: O Mandanava Travel Net
3: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672
4: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන්ඩ් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
6: අද කතා නැත්තේ මොකද වගේ ලදා ඔයා හෙපා හඳන්නට මගේ

0: වැතින් දැන් ඔබට හොඳම දීමනාසා වැඩි ඉදිරියක්. Elephant House Lemonade ලීටර් 1.5ක් සඳහා 130ක වට්ටමක්. Prima Kottumi Noodles ග්‍රෑම් 400ක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා කීල්ස් වැතින්ම පමණයි.
1: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940. අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
2: Net FM. Hello, hello, Satyantea.
3: අලුත් සින්දුවක් අහන්න දෙන්න යන්න හදන්නේ බ්‍රෑන්ඩ් නිව් සින්දුවක් මේක මේ දවස්වල හැමෝම වගේ බලන්න යන මේ ආදරණීය තරුවක් චිත්‍රපටයේ තියෙන සින්දුවක් තමයි අපි අහන්න යන්න හදන්නේ. TikTok එකේ බැලුවත් Facebook එකේ

දන්න සිින්දු අහන්න හැබැයි ඊට කලින් වාට මතක් කරන්න ඕනි මේ සිින්දුවට යන්න කලින් මේ වෙලාවේ මාව අහගෙන ඉන්න කට්ටිය කවුද කියලා WhatsApp එකේ ඉන්න කට්ටිය තමයි එකතු කරගන්න හදන්නේ. කොහෙටද යන්න හදන්නේ? අපිත් ඕගොල්ලන් අහගෙන ඉන්නේ නුවර ඉඳන්. ජීව්ස්, ෆරීදා, දීප්ති සිල්වා, ශිරීන් ඩයස් වගේම තමයි නිරෝ, ගයානි සිල්වා, චන්ද්‍රාණි මාරසිංහ, රොසෙට් ගමගේ කියන කට්ටිය තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඊළඟට අපේ මොරටුවේ ඉන්න සුජානි චන්දිමා, ජනී පැටියෝ සින්දුව කෝණි කියලා තියෙනවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් මට පැටියා කියලා තියෙන හන්දම. ඊළඟට යන්න හදන්නේ කොහෙටද දන්නවද? පතිරාජ පෙදෙසට ගිහිල්ලා ඉන්න. පතිරාජ පෙදෙසේ කූඩුව හන්දියේ ඉඳන් අපිට මැසේජ් එකක් ඇවිල්ලා තිනවා. රවින්දු, රශ්මික පුතා, ඒ වගේම තමයි තිලකා, සීමන් ආරච්චි මේ හැමෝම එකතු කරගන්න තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ආ, රවින්දු මල්ලිම තමයි මැසේජ් එක දාන්නේ. මං එකතු කරගන්නම්, ගොඩක් ආදරෙයි. ඊට පස්සේ යන්න හදන්නේ මීගමුවට ගිහිල්ලා ඉන්න. මීගමුවට ගිහිල්ලා මං යනවා ඔර්ලෝසු කණුව ගාවට. ඔර්ලෝසු කණුව ගාවට ගියාට පස්සේ මට පේනවනේ ජයසිරි බතික් ෂොප් එක. එතරින්න ස්ටාෆ් එකේ කට්ටිය සද්දටම මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට යන්න හදන්නේ අපිට උයන ගමන් ෆොටෝස් එවලා තියෙන මේ කවුද? කිරුළබණ සෝමාදේවි ප්ලේස් එකේ ඉඳන් අපි අහගෙන ඉන්න රංගන. මොනාද මේ කරන්නේ බඩගින් ඉන්න වෙලාවේ? අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා හම්බන්තොට ඉඳන්. රත්නේ මල්ලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. වැඩ කරන තැන ඉන්න සියලුම දෙනාව එකතු කරගන්න කියලා තිනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඕගොල්ලෝ හැමෝම. ඊළඟට සුබදහවලක් ජනී මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා බරුදැල්පොළ ඉඳන් SL ප්‍රනාන්දු අයියත් මැසේජ් එකක් දාලා තිනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගෙන යමු. ආදරණීය තරුවක් චිත්‍රපටිය වෙනුවෙන් දිනේෂ් ගමගේ එක කයිස කයිස් කියන සින්දුව අහන්න. මේ සින්දුවේ තව කැලේ ටිකක් ෆිල්ම් එකේ බලන්න පුළුවන්. මෙතන අහන්න නැති වෙන කැලේ ටිකකුත්.

ආදරේ අරගෙන යන්න හදන්නේ අලුත් පැයකට. මේ සින්දුවෙන් පස්සේ අපි ආයේ තඹ වෙන්නේ නිතෙෆෙම් හෙලෝ හෙලෝ සතියන්තයේ ඔයා මගෙත් එක්ක ඉන්න දෙවෙනි පැයේදී. හැබැයි ඒ පැයට යන්න කලින් මේ වෙලාවේ මගෙන් සින්දු ඉල්ලන්න කතා කරපු කට්ටිය එකතු කරගන්න ඕනි. කලින් අපි ඇහුවේ ප්‍රියා සූරියසේන මහත්තයාගේ සින්දුව. ඉල්ලුවේ අනුරාධපුරයේ පුල්ලේයර් හන්දේ ඉඳන් අපිට කතා කරපු අපේ රංජිත් ප්‍රියංකර අයියා. එකතු කරගන්න කියලා කිව්ව සැලෝන් මායකේ මාය ගුණසේකර, එතකොට නිපුන්දි, මේ කට්ටියව සේනාරත්න සුපර් එකේ ඉන්න සේනානත්න, සන්දීප, ඉනෝකා, දුලාරි, දිනෝෂ්, දිනේෂිකා, කෞෂිකා, හර්ෂිකා, ඊෂා, මේ කට්ටියව එකතු කරගන්න කිව්වා. ඒ වගේම තමයි මැදවච්චිය මන්නාරම් පාරේ ඉඳන් අපිට කතා කරපු ලක්ෂිකා ලක්මාලි. නෑ, අනුරාධපුර පොල්ලේ රන්දි රංජිත් ප්‍රියාකරන අයමයි කිව්වේ ලක්ෂිකා ලක්මාලි එකතු කරගන්න කියලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. දෙකන ඉතින් හදිස්සියට ගියාට පස්සේ අර කොරස් කටටවත් අත දාගන්න බෑ කියලා කියනවනේ. මටත් ඒ වගේ වැඩ තමයි වෙන්නේ. රමණි අක්කා කතා කරා පොළොන්නරුව ඉඳන්. ඒ වගේම තමයි කිතුල් කොටේ ප්‍රේමසිරි අයියා කතා කරා. එයා ඉල්ලුවේ කතා කරලා මැණිකේ මගේ හිතේ දෙන්න පුළුවන්ද කියලා. මං ඉතින් හිතේ කහට තියාගන්නේ නැතුව මැණිකේ මගේ හිතේ දුන්නා යා වෙනුවෙන්. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා දැන් මේ අහන්න යන සින්දුවට. ඒ වගේම තමයි අලව්වේ කරුව අක්කා කතා කරලා කිව්වා අද රුක්මන් පුතත් ගෙදර ඉන්නවා. රුක්මන් පුතා හරි ආසයි ජෝතිපාල මහත්තයාගේ වනමලට ආසාවි සින්දුව අහන්න. ඒ සින්දුව දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. බෑ කියන්නේ කොහොමද? මේ සින්දුවට ගොඩක් ආදරෙන් මං එකතු කරගන්නවා. ඊළඟ පැයේදීත් අපිට මේ විදිහටම එක දිගට සින්දු අහන්න පුළුවන්. කෝල් කරන්න 0112553263 WhatsApp කරන්න 0711959595 කැමති සින්දු ඔක්කොම හවස 3ට කලින් ඉල්ලුවොත් අනිවාර්යෙන් දෙනවා.

0: Anu Paha FM Anu Hatara Ita Shuma Ata Net FM
1: Velau Dola Hai Vinadi Panas Hatai
2: Kiris Elolu Palaturu Wala Ne Umbawa Kavadat Te Wage Mai Gana Tadui Obat Adu Main
3: Kiris Ne Umbawa Adu Mumilai
4: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නවා
5: කාලයත් එක ඇඟට ඇහුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා යුතුයකම් ඔබට මග හැරෙනවා නව ඇන්ලීන් කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශි සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ ඇන්ලීන් සීමා බිඳලන්න
6: ඕම් බ්ලාස්ටර්

0: ඇක්ටිවේට් කරගන්න.
1: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 17 අපි එන්නේ. උදේ වවුනියාව සවස කැපිටිගොල්ලෑව නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
2: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද. මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
3: ඇයි ශුග කියන මූනෙන්නගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540. මේ අහන්නකෝ. අහන් ඉන්නේ. කියන්නකෝ. වෙන මොකුත් ඕන නෑ. සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ. ඒ වයිබ් දෙක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
4: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
5: Brought to you by
3: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
7: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
8: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
7: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
9: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
10: වෙලාව දවල් එකයි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නියෝ.
2: අයබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවස් සමඟ මම ඩිල්ෂාන්. ප්‍රදේශ දෙකක සිදු වූ යතුරුපැදි අනතුරු වලින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ ගාල්ල අම්බලන්වත්ත ප්‍රදේශයේදී මෙම එක් අනතුරක් සිදුව ඇති බවයි. යතුරුපැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. මෙම අනතුරෙන් යතුරුපැදිකරු හා පාපැදිකරු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලැබමින් සිටියේදී පාපැදිකරු මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 65 හැවිරිදී ගාල්ල අම්බලන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්. මේ අතර මාදම්පේ තඹගල්ල ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් තවත් අනතුරක් සිදු වුණා. එම අනතුරෙන් යතුරුපැදිකරු මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 25 හැවිරිදී වීරකොඩියාන ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව පොලිසිය පැවසුවා. මේලඟ net news පස්වරු දෙකට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කී අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust. FM 95 FM 94.8 net FM.
3: Hello, hello.
4: Sati Antea.
3: Hello, hello.
4: Sati Antea.

වෙලාව යන ඉක්මනනේ. වෙලාව දැන් 1:07 හරියටම දැන් වෙලාව කිව්වොත්. හෙලෝ හෙලෝ සතියන්තයේ ඔයයි මමයි ගත කරන පැය තුනේ දෙවනි පැයේ වැඩ කටයුතු තමයි මේ පටන් ගන්න. සතිය අනික් දවස් එක්ක බලද්දී වීකෙන්ඩ් එකේ වෙලාව යන වේගය වැඩි කියලා ඕගොල්ලන්ට නිකමටවත් හිතිලා නැද්ද කියලා මට කියන්නකෝ. මට නම් සෑහෙන්න හිතිලා තියෙනවා මේ දේ. මොකද හැම වෙලේම වීකෙන්ඩ් එක මං සතුටින් ගත කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හැබැයි සතුටින් ගත කරන්න බලාපොරොත්තු වෙනකොටම වීකෙන්ඩ් එක ඉවර වෙලා සඳුදා දවස උදා වෙලා වැඩට එන්න සිද්ධ වෙනවා. ඔන්න ඔහොම තත්වයක් තමයි ඉතින් උද්ගත වෙලා තියෙන්නේ. හරි කොහොම හරි හෙලෝ හෙලෝ සතියන්තේ මේ වෙලාවේ මාව අහගෙන ඉන්න මගේ යාළුවෝ කට්ටිය එකතු කරගන්න ඕනි. WhatsApp එකේ කට්ටිය නම් ගොඩ දෙනෙක් ඉන්නවා. කෝල්ස් ගොඩක් එනවා. මම පුළු පුළුවන් විදියට හැම කෝල් එකම ආන්සර් කරනවා. ලයිව් කතා කරන්නත් කාට හරි chance එක දෙන්න ඕනි මේ පැයේදී අනිවාර්යයෙන්ම. එක හන්ද මේ පැත්තට වැඩි වැඩියෙන් කෝල් කරන්න 01 1 2 55 33 63. සින්දුවට යන්න කලින් කොහෙටද යන්නේ? කෝල් කරපු කට්ටිය එකතු කරගන්නද? සූර්යවැව ළඟ ඉන්න ප්‍රේම කුරුල්ලා. එයාම යාට එහෙම ගියා කන්නේ. ඒ තමයි අපේ සූර්යවැව ලියනාරච්චි අයියා එකතු කරගන්න ඕනි. මා බිම ඉන්න කාන්ති අම්මවයි අර අපේ නම නැති කියලා අපිට මෙසේජ් එවන්න කෙනෙක් අන්න යවයි එකතු කරගන්න කියලා කිව්වා. එහෙම කිව්වම හරීම නම කියයිනේ කියලා තමයි අපේ ලියනාරච්චි අයියා බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ තෝණිගල හන්දියට යන්න හදන්නේ. තෝණිගල හන්දියට යන්නේ සෙල්ලිපි කියවන්න නෙවෙයි. මං යනවා තෝණිගල හන්දියට ගිහිල්ලා අපේ ප්‍රසන්න අයියව හම්බ වෙමි. ප්‍රසන්න අයියා කතා කරලා එකතු කරගන්න කියලා කිව්වා. ශාන්තව, රංජුලව, පතිරණව, ජානකව කටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ආයෙත්ින් කතා කරාම තියන්න පුළුවන් උපරිමයෙන්ම මාව මුරුංගත්තේ තියනවා. හරි හරි කමක් නැහැ. ඉතින් ආදරයට නම් එහෙම කියන්නේ මං ගොඩක් ආදරෙන් එකතු කරගන්න. හෙලෝ හෙලෝ ජනියෝ දෙන්නකෝ අපිටත් ලස්සන සින්දු ගොඩක්. බොකුන්දර 10:90 පාරේ මංගලී ෆැෂන් ගාර්මන්ට් එකේ සෙට් එක, සාලිය, මංගලී, ශිරන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත කියන සෙට් එක තමයි එකතු කරගන්න කියන්නේ. මොකද දේවින්නේගේ කටිය අමතක වෙලාද? ජනි අයියේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ ඇහැලියගොඩ බොරළුව ඉඳන් අපි වහගෙන ඉන්න සෙට් එකක්. තාත්තා සමන්ත, අම්මා වන්නි ආරච්චි, අයියා උමයන්ත, අක්කා ශෂිනී, ඒ වගේම තමයි උමා අක්කා මේ කට්ටියව එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මැසේජ් එක දාලා තියෙන්නේ උදාරමල්ලි. මම ඔක කට්ටියම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. ඊළඟට අද දවසේ උපන්දිනයක් තියෙනවා. හරියටම කිව්වොත් එහෙම ජර්මනියේ ඉඳන් අපි වහගෙන ඉන්න අනේට් නැන්දට සුබපතන්න කියලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ගගනී සහ නවිදී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න අනේට් නැන්ද මම නම කිව්ව හරියද නැහැ. සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm team එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. අනේට් නැන්දගෙන් චොකලට් හරි කේක් හරි ඉල්ලුවෙත් නම් කෙලින්ම යුරෝප් චොක්ලට් හරි කේක් හරි තමයි හම්බ වෙන්නේ. ඊට පස්සේ ශාන්ත ටේලර්ස් එකට යන්න හදන්නේ. කෑගල්ල ඉඳන් ශාන්ත ටේලර්ස් එකේ ශාන්තය සුපුරුදු විදිහටම අපි වහගෙන ඉන්නවා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඒ වගේම තමයි මොනරාගල ඉඳන් අපි වහගෙන ඉන්නවා වැඩ කරන අතරේ අපේ මොනරාගල ඉන්න මේනක සඳරුවන් මල්ලි. ගොඩක් ආදරෙන් මල්ලිවත් එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. දැන් අද ඉතින් ස්කෝල නිවාඩු තියෙන කාලේ. එතකොට ගෙදර ඉන්න කට්ටියම ගෙදරට වෙලා ඉන්න කාලේ කැමතිම සින්දුවක් මේ වෙලාවේ කනට ඇහෙනවා කියලා කියන්නේ ඒක මාර ජොලි වැඩක්. කර කර ඉන්න වැඩේ වුණත් මාර සතුටින් කරන්න බුදු. ඉතින් ඒක හන්ද ඔයා කැමතිම සින්දු ඉල්ලගන්න මේ පැත්තට කතා කරන්න. 01 1 2 55 33 63 අපේ නම්බර් එක. කෝල් කරනවා වගේම තමයි WhatsApp කරන්න පුළුවන්. 01 711 95 95 95. තව පුංචි වෙලාවකින් මම මතක් කරන්නම් Facebook fan page එකේ මගේ post එකට comment දාලා තියෙන කට්ටිය. ඒක හන්ද ඔයත් ගිහිල්ලා comment එකක් දාන්න.

මේ ඇවිල්ලා තියෙන සතියන්තයනේ. ගෙදර සාමාන්‍යයෙන් ඇවිදලා කරලා පොඩ්ඩක් ගෙදර තියෙන තත්ත්වෙ කොහොමද කියලා බලාගන්න ඔයාලට කාලය හම්බ වෙන්නේ මේ වගේ සතියන්තයකදී තමයි. ගොඩාක් වෙලාවට සතිය දවස්වල ඉතින් උදේ පාන්දරම් වැඩට ගියාට පස්සේ ටිකක් රෑ වෙලා ගෙදර ආවට පස්සේ බෙඩ්රූම් එකයි සාලෙයි අරන්න මේ ගෙදර වෙන තැනක් දකින්න තියෙන අවස්ථාව සෑහෙන අඩුයිනේ. ඒකත් කලුවරේනේ දකින්න. ඉතින් මේ වගේ දවස්වල තමයි දකින්නේ වාගේ බාත්รูම් එකේ සමහර විට ටයිල්ස් ටික උල් වෙලා ගිහිල්ලා සවුත් වෙලා ගිහිල්ලා නම් එහෙම නැත්නම් වාගේ කිචන් එකේ වාල්ලා තියෙන පැන්ට්‍රි එකේ දාලා තියෙන ටයිල්ස් ටික පොඩ්ඩක් අවුල් වෙලා ගිහිල්ලා වගේ නම් ඔයාලට පේන්නේ මේ වගේ දවස්වල සමහර විට වයිෆ් ගෙන් කණුකුණු ඔය වගේ සම්බන්ධව ඔය වගේ දේවල් සම්බන්ධව ඔයාට අහන්න හම්බෙන්නේ තහන්න හම්බ වෙන්නේ මේ වගේ සතියන්තයේ දවසේ. දැන් මේ දවස්වල ඔයාට හොඳ අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා. ඔයා අලුතින් ගෙදරක් හදනවා නම් එහෙම නැත්නම් ඔයාගේ ගෙදර අලුත් වැඩියා කරලා අලුතින් ටයිල්ස් ටිකක් අල්ලන්න හිතාගෙන ඉන්නවනම් මේ කාලේ ඔයාට සුභ කාලයක්. ඒකට හේතුව වෙන්නේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක. ඔයාව ෂෝරූම් එකට ගෙන්නන්නේ නැතුව ෂෝරූම් එක ඔයා ගාවට එන කන්සෙප්ට් එකත් එක්ක ලංකාවේ ඔයාගේ ගමටම එන්න සූදානමින් ඉන්න හන්ද. දැන් අද දවස හරියටම කිව්වොතින් එහෙම අගෝස්තු මාසේ 16 වෙනිදානේ අද උදේවරුේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක තිබුණේ රඹෑව නගරේ. දැන් අවස් වෙනකොට කෙලීම මැදවචිය නගරයට තමයි මේ මොබයිල් ෂෝරූම් එක අරගෙන යන්න සූදානම් වෙන්නේ. සාමාන්‍යයෙන් අපිට ඔය ටයිල්ස් ඊට පස්සේ බාත්වයා ඊට පස්සේ ෆිටින්ග්ස් වගේ දේවල් උපාංග වගේ දේවල් ඔය ගෙදරට අවශ්‍ය කරන බාත්รูම් එකට අවශ්‍ය කරන උපාංග වගේ දේවල් ඔන්ලයින් ඕඩර් කළාට එච්චර වැඩේ සාර්ථක වෙන්නේ නෑ. ඔක පොඩ්ඩක් ගිහිල්ලා අල්ලලා බලලා ඊට පස්සේ ටයිල් එකක නම් පෙනුම බලලා ඩිසයින් එක බලලා එහෙමනේ සාමාන්‍යයෙන් අපේ ටයිල් ටිකක් බාත්වයා එකක් එහෙම නැත්නම් බාත්รูම් එකට අවශ්‍ය උපාංග මොනා හරි අරගන්නේ. මේ දේවල් වලට ෂෝරූම් එකට යන්න ගියාට පස්සේ ගොඩාක් වෙලාවට එක්ක දුර යන්න ඕනි. ප්‍රශ්න ගොඩක්නේ. හැබැයි දැන් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ලංකාවේ පළවෙනි වතාවට ෂෝරූම් එක ඔයාගේ ළඟටම අරගෙන ඇවිල්ලා තියෙනවා. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ ගෙදර සාලෙට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බෙඩ්රූම් එකට වෙන්න පුළුවන්. බාත්รูම් එකට වෙන්න පුළුවන්. හරියටම ගැළපෙන ටයිල් එක ඔයාට තෝරගන්න පුළුවන්. අද දවසේ හවස්වරුව මැදවචිය නගරේ ඉන්නවා වගේම තමයි හෙට දවසේදී වවුනියාව නගරයේ උදේවරුවත් හවස්වරුව කැබිතිගොල්ලෑව නගරයේදීත් ඔයාට ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක බලන්න ගිහිල්ලා මොකද්ද මේකේ වෙන්නේ කියලා දැනගන්න අවස්ථාව තියෙනවා. ඒ අතරේ මතක් කරන්න ඕනි දැන් ලංකා ටයිල්ස් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ඒ විශ්වාසය. අවුරුදු 50කට වඩා වැඩි කාලයක් තිස්සේ අපි දන්න කියන බ්‍රෑන්ඩ් එකක්නේ ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ඒ හින්දම තමයි ටයිල් කරණයේ පුරෝගාමියා විදිහට අපි ලංකා ටයිල්ස් හඳුන්වා දෙන්නේ. ඔයාගේ ගෙදරට ටයිල් එකක් තෝරනකොට නිකම්ම නිකන් ටයිල් එකක් විතරක් තෝරන්නේ නැතුව ගුණාත්මක භාවය ඊට පස්සේ මෝස්තරය විශ්වාසවන්තය පිරුණු ලංකා ටයිල් එකක්ම තෝරගන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. මේ දවස්වල ලංකාවේ ඕනිම තැනක තියෙන ලංකා ටයිල්ස් ෂෝරූම් එකකට ගියත් ඔයාට ලංකා ටයිල්ස් වසර මැද වාසිත එක්ක 40%ක් දක්වා වට්ටම් ටයිල්ස් වෙනුවෙන් ලබා ගන්න පුළුවන්, බාත්වයා වෙනුවෙන් ලබා ගන්න පුළුවන්, උපාංග වෙනුවෙන් ලබා ගන්න පුළුවන් කියලා අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන. මේ සින්දුවට යන්න කලින් කටිය එකතු කරගන්න ඕනි. මේක ඇවිල්ලා ක්‍රිෂ් චිත්‍රපටියේ සින්දුවක්නේ අපි අහන්න යන්න හදන්නේ. සින්දු අහන්න යන්න කලින් එකතු කරගන්න ඕනි මේ වෙලාවේ WhatsApp එකේ අපිව බලාගෙන ඉන්න මගේ යාළුවෝ කට්ටිය. සෑහෙන දෙනෙක් ඉන්නවා, මැසේජස් ගොඩාක් තියෙනවා, තාම කියවපු නැති. ජනිත අයියේ අපිටත් අලුත් සින්දුවක් දෙන්න. එහෙම ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ කළුතර නව වාණිජ සංකීර්ණයේ බන්දු ඇන් සන්ස් වොච් සෙන්ටර් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න. බන්දු කුමාරී සචින්ත තුරංගි ඇතුළු සෙට් එක මම එකතු කරගන්න. ජපානයේ ඉඳන් අපේ ගාමිණී අයියත් සුපුරුදු විදිහටම මැසේජ් එකක් දාලා තියෙනවා. සින්දුවට එකතු කරගන්න කියලා කියනවා යාළුවා නිශාන්තව, ඒ වගේම තමයි වයිෆ් ඉන්න අරුණ සංජීවනි, පුතා ඕෂද, දුව සේනාස්ප්‍රී, ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ අම්මා ගොඩලින්ද ගමේ ඉන්න යාළුවෝ හැමෝමත් එකතු කරගන්න කියලා. ගොඩලින්ද මලින්දු මෝටර්ස් එකේ අපේ කුමාරයයි අතුළු සෙට් එකත් එකතු කරගන්න කියලා තමයි ගාමිණී අයියා මැසේජ් එකේ දාලා තියෙන්නේ. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ගුඩ් ආෆ්ටර්නූන් ජනි, මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ඇඹිලි පිටියේ සිට මදු නංගි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මදු නංගි, ඔයාවයි පවුලේ හැමෝමයි මම එකතු කරගන්නම් මේ සින්දුවට. සුබ දහවලක් වේවා, මටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ බදුල්ලේ අන්දෙනිය ඉඳන් ශ්‍රියානි. එකතු කරගන්න කියලා කියනවා එනාස් බබාවයි, නවෝද්, හසේනි, අජිත්, මදු ඇතුළු කට්ටිය. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. නිහාල් නෙල්සන් මහත්තයාගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා මගෙන් අහලා තියෙනවා. දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ ඉන්න චන්දන සහ චාන්දනි.
එකතු කරගන්න කියනවා මහරගමින්න චමෝද් මල්ලිවයි හෂාන් මල්ලිවයි මහින්ද අංකල්වයි. කෙමීට අපි ඉතින් ඊළඟ පැයක් තියෙනවා. අනිවාර්යෙන් නිහාල් නෙල්සන් මහත්තයාගේ සින්දුවක් අහමු. එතකම් මේ සින්දුව අහන්න. ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් කරන්න, WhatsApp කරන්න, Facebook fan page එකේ තියෙන post එකට comment එකකුත් දාන්න.

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM.
1: මෙලවදන් 1:28
2: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0111 437 1250
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0111 437 1380 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
5: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ
6: එහෙම ගණන් නැහැ අනික කීල්ස්කේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තිය අද වෙන්නේ නැහැ
7: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
8: Meltol, Hisaratia, Una, Sempratishava, Angapatha Vedanava, Apasudina Sadaha, Ikman Sahanaya, Meltol, Paracetamol Visheshaki.
9: Hadaroga, Snai Roga, Arthritis, Sethulu, Upitatibin, Unamaroga, Kinitavata Suakaraganda, Sivanagala Kamal Bandu the Vedapata, Hamuana, Ayuma, Ire the Vedamatur, Boga Hahandia, Kiri Banara, Sivanagala, Bindu I had see Hatatunai, Dissia Hatatunai, Pansia Hataliha.
10: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
11: අනේ මන්නේ.
10: මේ ඔයා නොදන්න උනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
11: හතර වතේම මොනා කිව්වත් මම බලාගෙන ඉන්නේ එයානිකල් විතරයි.
12: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
13: Net FM 4 වතේ.
14: ආසම සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
15: Net FM Hello Hello Satyantea

කටිය සතිෂ් පෙරේර මහත්මයාගේ සින්දුවක් කෝණේ කියලා ඉල්ලලා තිබුණා. ඉතින් ඔන්නේ ඉල්ලීම ඉටු කරන්න හදන්නේ. මේ සින්දුව අහන්න යන කලින් මම යනවා සිංගප්පූරුවට පොඩ්ඩක් ගිහිල්ලා. සිංගප්පූරුවට ගිහිල්ලා මැලේසියාව පැත්තේ පොඩ්ඩක් ඇවිදලා පොඩි රවුමක් දාලා එන්න යන හදන්නේ. හැබැයි ඊට කලින් අපිට මැසේජ් එකක් දාලා තියෙන කටිය එකතු කරගන්න ඕනි. මේ අපිට මැසේජ් එක දාලා තියෙන්නේ සිංගප්පූරුවේ ඉඳන් සමිතක්කා. එකතු කරගන්න කියලා කියනවා බද්රාණි මිස්ව. ඒ වගේම තමයි සුධර්මා, සුනන්දා, සමිතා, රුවන්, ක්‍රිෂාන්ත ඇතුළු සෙට් එක. ඒ වගේම තමයි ඩුබායි වල ඉන්න නිලන්තිවත් එකතු කරගන්න කියනවා, කමණිවත් එකතු කරගන්න කියනවා. මේ ඇවිල්ලා ලංකාවේ සිංගප්පූරුවේ පෙන්ෂන් ගිය සෙට් එකලු. මට තේරෙන්නේ නැහැ මේ කට්ටිය මොන වගේ කට්ටියක්ද කියලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා කට්ටියම කොහොම හරි. ඊට පස්සේ හෙලෝ හෙලෝ ගුඩ් ආෆ්ටර්නූන් ජනි කොල්ලෝ, ජනි බෝයි, ජනි බබෝ, ජනි අයි. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ආ මේ කාලෙකට පස්සේ මාව අහන්න සෙට් වෙලා ඉන්න අපේ යකුරැස්ස යෂෝ සෙන්ටිග්‍රේඩ්ස් ලගේ සින්දුවක් තමයි දෙන්න කියලා ඉල්ලන්නේ. වැඩේ තියෙන්නේ ඉතින් මම අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම සුපුරුදු විදිහට සෙන්ටිග්‍රේඩ්ස් ලගේ සින්දුවක් එක තමයි වැඩේ පටන් ගත්තේ. ඒක හින්දා ඉතින් දැනට මේ සින්දුව අහන්න යෂෝ. උපුල් ඉලෙක්ට්‍රොනික්ස් එකට යන්න හදන්නේ හාලියල ගල උඩ 12 කණුවේ තියෙන උපුල් ඉලෙක්ට්‍රොනික්ස් එකේ ඉඳන් අපේ යාළුවෝ කට්ටිය මැසේජ් එක දාලා දෙනවා. උපුල් අයියා තමයි මැසේජ් එක දාන්නේ. නිෂාන් සැලුන් එකේ සෙට් එක, GM ස්ටෝස් එකේ සෙට් එක, පුබුදු පෙරපාසලේ දෙව්දි බබා, මේ කට්ටියම එකතු කරගන්න. මාකොල ගල්පොත්ත හන්දිය කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ දැන් ප්‍රියන්ත සමරවීරයව මම එකතු කරගන්නවා මේ සින්දුවට. ඊට පස්සේ පල්ලෙබැද්දේ සංකපාලේ ඉඳන් ශාමිනී රණසිංහ ලස්සන සින්දු ගොඩකට එකතු කරගන්න කියලා කියනවා, මම එකතු කරගන්න. ඒ වගේම තමයි හායි කොහොමද ඔන්න මාත් සද්දෙටම net fm අහගෙන ඉන්නවා, හෙලෝ හෙලෝ සතියන්තය එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. ආ මේ ඇවිල්ලා වඩුමුල්ල හන්දියේ එළවලු කඩේ ඉඳන් අපිව ආදරෙන් අහගෙන ඉන්න අපේ කෞශල්‍ය නංගි, මම එකතු කරගන්නවා මේ සින්දුවට. ඊළඟට බිබිලේ සිට ධම්මිකා අක්කා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක කියන්නේ. පුතා නිදෙව්, ඒ වගේම තමයි හෂී පුතා, තාත්තා දිසා ඇතුළු පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා කියනවා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ හම්බන්තොට කළු දොදොල් කඩේ සෙට් එක, ශානක, ආනන්ද, නිලන්ත, මහීමා, ශසීමා, රන්දිමා ඇතුළු සෙට් එක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මම ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා. මේ සින්දුව අහලා ඊළඟට මං හිමීට ලැස්ති වෙලා ඉන්නේ ඔයගොල්ලෝ කවුරු හරි සජීවීව සම්බන්ධ කරගෙන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ඒක හන්දම මේ බෙතර කෝල් කරන්න 0112 55 33 63. මම ලැස්තියි ඔයගොල්ලොත් එක්ක රටටම ඇහෙන්න කතා කරන්නේ.

0: වෙලාව එකයි විනාඩි 40යි. මං කියවනේ සජීවීව රටටම ඇහෙන්න මේ වෙලාවේ net fm hello hello සතියන්තය අහගෙන ඉන්න කෙනෙකුට chance එක දෙනවා කියලා මාත් එක්ක කතා කරන්න. ඉතින් එහෙම chance එක හම්බ වුණේ මේ වෙලාවේ නාලන්දේ සිට මාව අහගෙන ඉන්න අපේ සඳුණංගිට. සඳුණංගි කියන්නේ ඉතින් අපිට පුරුදු කෙනෙක්. කවදාවත් අර ඉස්කෝලේ යන්නේ නැති දවස් වලට හැමදාම අපිට කෝල් කරනවානේ. දැන් මේ දවස් නම් මං හිතන්නේ ඉස්කෝලේ නිවාඩුනේ සඳු. සඳු මේ දවස්වල ඉස්කෝලේ නිවාඩු නේද?
1: නිවාඩු.
0: ඒක හන්දේ ඉතින් මේ දවස්වල මේ කොහොමත් net fm එක තමයි ඉන්නේ. මොකද කරන්නේ වීකෙන්ඩ් එකේ?
1: කඩේටලා ඉන්න. අපිට එළවලු කඩයක් තියෙනවා. ඒකේලා ඉන්න.
0: එහෙමද? දෙන්නකෝ 8ක් කිලෝ එකක්. හරි, කවුද ඉන්නේ සින්දු අහන්න?
1: අම්මයි තාත්තයි.
0: අහා.
1: අයියයි ඔයාවයි
0: එකතු කරගෙන. ඔව් මාව අනිවාර්යෙන් එකතු කරගන්න ඕනේ. නැත්තම් සින්දු දෙන්නේ නැණි. එහෙනම් බොහොම ස්තුතියි සඳු. දිගටම net fm අහගෙන ඉන්න.
1: හරි.
0: දැන් මේ වගේ සඳුට වගේ ඔයාලටත් පුළුවන් මේ පැත්තට කතා කරන්න. කරන්න දෙන්නේ 0112553963 කෝල් කරන එක. WhatsApp කරන්න බලුවම් 0711 95 95 95. ඒ අතර ඔයාට මතක් කරන්න ඕනි රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳ. මේක අපි වගකීමක් කරගෙන තමයි අනිවාර්යෙන් ඔබට මතක් කරන්නේ. දැන් මේ ඇවිල්ලා තියෙන ඉස්කෝලේ නිවාඩු කාලයේ සහ දැන් මේ සතියන්තය කියලා කියන්නේ අනිවාර්යෙන් අපේ තරුණ පරපුර යාළුවෝ එක්ක එකතු වෙන්න යොදා ගන්න වෙලාවක් තමයි ඉතින් සතියන්තයේ නිවාඩු කාලය කියලා කියන්නේ. එතකොට ගොඩාක් වෙලාවට කරන දෙයක් තමයි අලුත් දේවල් අත්හදා බලන එක. අලුත් දේවල් අත්හදා බලනවා කියලා ඔය තාක්ෂණ ලෝකයේ මොකක් හරි අලුත් වෙන දෙයක්, එහෙම නැත්නම් ඊට පස්සේ අලුත් පොතක් පතක් අලුත් සින්දුවක් අහනවා වගේ දෙයක් නෙවෙයි. ඔය හානිකර මත්ද්‍රව්‍ය උත්සාහ කරලා බලන්න යනවානේ. අන්න ඒක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ගොඩාක් වෙලාවට අපේ රටේ දැන් මේ දවස්වල දැන් ඊයේ රාත්‍රියේ ඉඳනුත් අපිට ඒ වගේ ප්‍රවෘත්ති අහන්න හම්බ වුණානේ. net news facebook fan page එකට ගිහිල්ලා බැලුවත් net news අර අපේ website එකට dentnews.lk website එකට ගිහිල්ලා බැලුවත් මේ වගේ සිදුවීම් ජාලයක් ඔයාලට බලන්න පුළුවන්කම තියෙනවා. හානිකර මත්ද්‍රව්‍ය හඳ රටට කොයි විදිහේ අයහපතක්ද සිද්ධ වෙලා තියෙන්නේ. රටට වෙන අයහපත පැත්තකින් තියලා කියන්නකෝ. හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චි කරන ඔයාට කොච්චර විදිහේ හානි වෙනවද? ශරීරයට, ඔයාගේ ශරීර සෞඛ්‍ය අනිවාර්යයෙන්ම පිරිහිලා යනවා. ඒ වගේම තමයි අතේ සල්ලි ටිකක් තියෙනවනම් ඒ සල්ලි ටික නැත්තරම නැති වෙලා යනවා. ඔයාට එකපාරට මොනවා හරි අදහසක් ක්‍රියාත්මක කරන්න තියෙන හැකියාව, ෂණික තීරණ ගන්න තියෙන හැකියාව, මේ දේවල් නැත්තරම නැති වෙලා යනවා. ඒ හින්දා නිකමට පුංචි වෙලාවක සතුටක් වෙනුවෙන් හානිකර මත්ද්‍රව්‍ය වලට පෙළඹෙන්න බලාපොරොත්තුවක් තියෙනවනම් ඒ දේවල් අතහැරලා දාන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. අදරණී අම්මලාට තාත්තලාට අනිවාර්යයෙන් මතක් කරන්න ඕනි. ඉතින් පුංචි දුව පුතා මේ වයසේදී, පුංචි වයසේදීම මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙන්න තියෙන ඉඩකඩ වැඩි. එහෙනම් ඒගොල්ලෝ ගැන හැම වෙලේම අවධානයෙන් ඉන්න. දැනගන්න ලැබුණොත් පුතා හරි දුව හරි ඒ වගේ දෙයක් පාවිච්චි කරනවා කියලා අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ව ප්‍රතිකාර වෙනුවෙන්, උපදේශන සේවා වෙනුවෙන් යොමු කරන්න. මොකද ඒගොල්ලන්ගේ අනාගතය සාර්ථක කිරීමේ වගකීම තියෙන්නේ අපේ ආදරණීය දෙමව්පියන්ට. ඒකටත් මතක් කරන ගමන් තමයි අපි යන්න හදන්නේ හෙලෝ හෙලෝ සතියන්තයෙන් මේ සින්දුවට. සින්දුවෙන් පස්සේ මං හිමීට මේ පැත්තට කෝල් කරපු කට්ටිය WhatsApp messages ගොඩක් තියෙනවා. ඒ කට්ටිය අනිවාර්යෙන් මතක් කරන්න.

0: FM anu hatırlay da şumata net FM.
1: Velava oba veta gene enne.
2: Anda kale hondama ayojaneya. Brand new Bajaj Triroda rataya. Masika warike rupiyal 22000 sita. Dan divenupura DPMC pradarshanagara saha dealerun gen.
3: Velava kai vinadi 48ai.
4: Eda aarchi hadapu kossata kalupol rasa dan amma gen duwatath. Maathara Freeland kossata kalupol rasa soya meat. Varna karakat ne, rasa karakat ne.
5: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින් වව් ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ
6: ඇයි දන්නේ නැද්ද අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Race Motor Company Private Limited එකෙන් දැන් ලීඩර් 125 බයික් එකක් ගන්න පුළුවන් දැන්ම කතා කරන්න 0773523535
7: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අද වෙන්න
8: කිල්ස් නැවුම් බවයි අඩුම මිලයි
9: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැයත

0: අකුරු එක වචන ගලපල මුදලින් තෑගි දිනන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේදුණු මාවත ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 17 අපි එන්නේ උදේ වවුනියාව සවස කැබිතිගොල්ලෑව නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
1: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කර්ණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0.7013336.
2: Heels within the now නිෂ්පාදන සඳහා අඩුම මිලක්. වම්බටු ග්‍රෑම් 100ක් රුපියල් 39. කොමුඩු රෙඩ් ෆැන්ටසි ග්‍රෑම් 100ක් රුපියල් 6යි. මධ්‍යම ප්‍රමාණයේ ISO ග්‍රෑම් 100ක් රුපියල් 209යි. Heels now බවයි අඩුම මිලයි.
3: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
4: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJ ක අපෙන්

නමල් ලුඩුගම මහත්තයාගේ සින්දුවක් අහන්න යන්න හදන්නේ මේ සින්දුවත් අහලා තව සින්දුවකුත් අහලා අපි හෙමීට අපේ අවසාන පැයට අඩිය තියන්න ඕනේ. හැබැයි ඊට කලින් මේ පැත්තේ ඉන්නව කට්ටිය එකතු කරගන්න. ගුඩ් ආෆ්ටර්නූන් ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා පාරමී දිසානායක මෙසේජ් එකක් දාලා තියෙනවා. මම ඔයාව එකතු කරගන්න. ඊට පස්සේ ජනි අපිත් ඉන්නවා ඇඹිලි පිටියේ ගල්වංගුවේ ඉන්දික ටේලර්ස් එකේ. ඉන්දිකයි ඇතුළු සෙට් එක තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. දැරණියගල ඉන්න දිල්ෂාන් කල්හාර පුතාගේ අද උපන්දිනය තියෙනවා. එයාට සුබපතන්න කියලා ලක්ෂපාණ ඉඳන් ජෙනුල මල්ලි තමයි මට මෙසේජ් එක දාලා තියෙන්නේ. දිල්ෂාන් කල්හාර පුංචි පුතාට නෙත් FM ටීම් එකේ අපි හැමෝම, ඒ වගේම තමයි හෙලෝ හෙලෝ සතියන්තයේ මේ වෙලාවේ අහගෙන ඉන්න හැමෝම සුබපතනවා, සුබ උපන්දිනයක් වෙන්න කියලා. මාතලේ පැත්තට යන්න හදන්නේ. මාතලේ ඉඳන් චමෝ දිකා මෙසේජ් එකක් දාලා තියෙනවා. සඳක් වෙලා මනරම් සින්දුව දෙන්න පුළුවන් දහලා තියෙනවා. කොහොමද පැටියෝ බෑ කියන්නේ? මං අනිවාර්යෙන් ඊළඟ පැයේදී ඔයාලට සින්දුව දෙන්නම්. හරිද? පුටුපාගල ඉඳන් සචින් අපිට මෙසේජ් එකක් දාලා දිනවා. හරිද? මම ගමේ නම කිව්වා. පුටුපාගලද ගමේ නම? කොහෙද දන්නේ තියෙන්නේ. සුපිරි සින්දුව කෝණි කියලා තමයි කියන්නේ. මම එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ අපේ ගලේ කඩේ රයිගමේ ඉඳන් සරච්චන්ද්‍ර ඩයස් අයියා අපිට මෙසේජ් එකක් දාලා තිනවා. හලෝ හලෝ ජනි මල්ලි, අපිත් ඔයාව අහන ගමන් ඉන්නේ. ඊළඟ සින්දුවට එකතු කරගන්න කියලා කියනවා අම්මා චිත්‍රවයි, තාත්තා බොතේජුවයි, අයියා රොමේෂ්වයි, හස්බන්ඩ් චමීරවයි, පුතා ශාක්‍යවයි. එහෙම කියලා අපිට මෙසේජ් එක දාලා තියෙන ගල්ලෑලි, රත්නපුරේ ගල්ලෑලි ඉඳන් අපි වහගෙන ඉන්න සශි අපේ ගමේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා සාවින්ද්‍යනංගි. ඇයි මේ අපේ නම් කියන්නේ නැත්තේ? අපිවත් එකතු කරගන්න. සුබ දහවල කෑගල් ඉඳන් තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. කුමාරි අක්කවයි සාවින්ද්‍යවයි තමයි එකතු කරගන්න කියලා මෙසේජ් එකේ දාලා තියෙන්නේ. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඒගොල්ලෝ චොක්ලට් අයිස් ක්‍රීම් කෑවලු. මට නිකන් ඉමෝජිස් ටිකක් එවලා තිනවා. මේක දැන් අලගෙන කන්න පුළුවන්ද මට? ගොඩක් ආදරෙන් මම එකතු කරගන්න. ඒ වගේම තමයි මීරිගම මදු, ඔයවත් එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. මේ පැත්තට කෝල් කරන්න, WhatsApp මෙසේජස් එවන්න, Facebook post එකට කමෙන්ට් කරන්න. ඊළඟ වෙලේ හම්බ වුණාම නම් ටික කියන්නම්මා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: වේලාව හවස 2:00.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවස්වා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිියස් සමඟ මම ඩිල්ෂාන්. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92011 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ඩෙංගු රෝගය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ. ඒ අනුව ඩෙංගු අවදානම තවදුරටත් පවතින බවත්, ඒ පිළිබඳ ඉහළ අවධානයක් අවශ්‍ය බවත් අවධාරණය කෙරෙනවා. රට පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 96ක් තවදුරටත් අධි අවදානම් කලාප ලෙසයි පවතින්නේ. මුළු ඩෙංගු රෝගීන්ගෙන් 53%කට ආසන්න ප්‍රමාණයක්, එනම් රෝගීන් 48,725ක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති අතර, එය මෙරට වැඩිම ඩෙංගු අවදානම් සහිත පළාත ලෙස හඳුනාගෙන තිබෙනවා. මීළඟ නෙත් නිවුස් පස්වර 3ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM.
4: Sati Antea.
5: Hello, hello.
4: Sati Antea.

0: ගෝපිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
1: Net FM. Hello, hello, Satyantea.

වෙලාව දෙකයි විනාඩි හතයි. බලන්න මං අර කිව්වේ කලින් පේ පටන් ගන්න කොටත් මේ වෙලාව යනවා බොහොම ඉක්මනට කියලා සතියන්තයේදී. දැන් බලන්න මම මීට විනාඩි 5කට වගේ කලින්නේ දවල් 12යි කියලා වෙලාව කියලා අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා. දැන් වෙලාව දෙකයි විනාඩි හතයි. ක්‍රිකට් වලට ආදරය කරන කට්ටියට මේ දවස්වල බොහොම සුන්දර අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. මොකද ඉන්දියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය මේ දවස්වල වෙනවා. වැඩේ තියෙන්නේ වහිනවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තමයි මේ තරඟයේ පැවැත්වෙන්නේ. ඉන්දියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළවෙනි ටෙස්ට් තරඟය. මේ වෙනකොට පළවෙනි යනම ක්‍රීඩා කරමින් ඉන්නේ ඉන්දියා කණ්ඩායම. තාම ඉතින් වහිනවා. මැච් එක ගහගන්න විදිහක් නැහැ. ලකුණු 288ට විකට් දෙකයි ඉන්දියා කණ්ඩායම පළවෙනි ඉනිම වෙනුවෙන්. අපි බලාගෙන ඉමු වැස්ස පායල මැච් එක ගහන්න පුළුවන් වෙයිද කියලා ඉතින්. Right, ඊළඟ සින්දුවට යන්න කලින් කට්ටිය එකතු කරගන්න ඕනි. කෝල් කරපු කට්ටිය නම් ඉන්නව බරතෝගයක්. මට නම් කියාගන්න බැරි වුණු. දැන් ඒ කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. කොහෙටද යන්නේ මුලින්ම? ඇඹුල් දෙනියේ ඉඳන් මේනකා කතා කරා. දුවල දෙන්නවයි මහත්යවයි එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ මාතලේ සිට ජයසුන්දර අයියා කතා කරා. ගොඩක් ආදරෙන් අතර ඉන්න කට්ටියම එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. මීරිගම ගණේගොඩ ඉඳන් ශ්‍රියාණි අක්කා කතා කරා. අද කතා කරේ විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ මුණුපුරාගේ නම අකීල්. අකීල්ගේ හැපි බර්ත්ඩේ එක එනවා මේ ලබන 20 වෙනිදාට. තව දවස් 4ක් විතර තියෙනවා. හැබැයි කලින්ම සුබ පතන්න කියලා කිව්වා. ඉතින් අකීල් ඔන්න මතක තියාගන්න. ඔයාට මුලින්ම සුබ පැතුවේ net fm එකෙන් ජනිත් මාමා. එකතු කරගන්න කියලා කිව්වා හස්බන්ඩ් සුනිල්ව. ඒ වගේම තමයි සුරේෂ් පුතා, බුද්ධික පුතා, දිලූනි සහ ප්‍රසාදි දුවලා දෙන්නවත් එකතු කරගන්න කියලා කිව්වා අපේ අකීල් පුතාට සුබ පතන්න. net fm team එකේ අපි හැමෝම අකීල් පුතාට සුබ පතන්න එකතු වෙනවා. එල්පිටි ඉඳන් පුන්සරා නංගි කතා කරලා කිව්වා යාට සංක දිනෙත්ගේ සින්දුවක් ඕනි කියලා. ඔන්න මේ සින්දුව අහන්න කලින් මේ පැයේ පටන් ගන්නකොටම අපි සංකගේ සින්දුව ඇහුවා. ඒ සින්දුව පුන්සරා වෙනුවෙන් තමයි දුන්නේ. ඊට පස්සේ න්ියුස් නිය ඉඳන් අපේ ගීතිකා කතා කරා. දලු කඩන ගමන් ඉතින් අපි වහගෙන ඉන්නේ. ශ්‍රියාමාලා, අන්තෝනි, ඊට පස්සේ සුනීතා, නයන, අනුලවති අම්මා, ඊට පස්සේ ප්‍රියන්ත මෝටර්ස් එකේ ප්‍රියන්ත, හිරන්ද මෝටර්ස් එකේ හිරන්ද, හෙටිමුල්ලේ පූජනී සාරංගා ෆැෂන් එකේ යාළුවෝ කටිය එකතු කරගන්න කියලා කිව්වා. මදුරලියේ ඉඳන් ඉන්ද්‍රාණි අක්කා කතා කරා. කඹුරාවල ගමේ ඉන්න සියලුම දෙනාවයි, මොරපිටියේ රාණියක්කවයි, මේ විශේෂයෙන්ම රාණියක්කගේ අයියවයි, ඒ කට්ටිය තමයි එකතු කරගන්න කිව්වේ. මේ අයියා කියන්නේ රාණියක්කගේ හස්බන්ඩ්. හොඳද? වරකාපොල ඉඳන් මාලි කතා කරා. මාලි සිහින කුමාරි අන්නයා තමයි කතා කරේ. යා කතා කරලා කිව්වා රුවණිගේ බර්ත්ඩේ එක තියෙනවාද? එකහන්දා රුවණිට හැපි බර්ත්ඩේ කියන්න කියලා. රුවණි, ඔයාට සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm team එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. එකතු කරගන්න කියලා කිව්වා විදුමිනි බබාව, ඒ වගේම තමයි සුරංගිව, හිරුන්ව, ඩුබායි ඉන්න ප්‍රියන්තවයි, ඉන්දිකවයි එකතු කරගන්න කියලා කිව්වා. රුවණි, net fm team එකේ අපි හැමෝම ඔයාට සුබ ප්‍රාර්ථනා කරනවා. දැන් team එකේ ඉන්න කට්ටිය ගාන හැම ඕනි නම් කියන්න, කේක් කෑලේ කීයක් ඉවන්න ඕනිද කියලා ගාන හැම හදා ගන්න ඕනි නම්. නවගත්තේ ගම ඉඳන් ගාමිණී කරුණා ජීවයියා කතා කරා. නවගත්තේ ගම ගමේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා කිව්වා මේ අපි අහන්න යන සින්දුවට. බලංගොඩ හෙළපන්දිණි ඉඳන් ජයපාල අත්තනායක අයියා කතා කරා. මේ සින්දුව ඒ බලංගොඩ පැත්තේ තියෙන වයිබ් එකට මැච් වෙයි කියලාත් මට නිකන් හිතෙනවා. කුඹුරු ටිකක් එහෙම තියෙනකොට බලන්න මේ වගේ සින්දුවක් අහන්න සෙට් වුණා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. WhatsApp එකේ ඉන්න කට්ටිය ඊළඟට එකතු කරගන්නම්. හරි,

කොළඹට පොඩ්ඩක් වහින්න වගේ. නාන්න වෙයිද නැහැ ඔෆ්ෆෙලා යනකොට. සින්දුවට යන්න කලින් කට්ටිය එකතු කරගන්න ඕනි. කවද එකතු කරගන්නේ? මේ කවුද? පුංචි ෆැක්ටරියෙන් ඉඳන් අපි වැඩ කරන ගමන් ඔයාව අහගෙන ඉන්නේ කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. අම්මා සුනීතා, ඒ වගේම තමයි දුව හන්සි එකතු කරගන්න කියලා. කීන දෙනියෙ ඉඳන් අනෝම තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන නමක් ගමට තියෙන්නේ. මං එකතු කරගන්නම් කට්ටිය මේ අහන්න යන සින්දුවට. ඊට පස්සේ බෙලිගස් හන්දිය, මේ ඇවිල්ලා හැලියකට බෙලිගස් හන්දිය රශ්මික මෝටර්ස් එකේ සෙට් එක එකතු කරගන්න කියනවා. සමීර කුෂන් වර්ක්ස් එකේ ඉන්න සමීර අය ඇතුළු සෙට් එක මම එකතු කරගන්නම් කට්ටියෝ මේ සින්දුවට. බොරලස් ගමුවේ දිනිත, විමුක්ති, හර්ෂ, හේමචන්ද්‍ර, මල්කාන්ති, කමල්, සන්ධ්‍යා ඇතුළු සෙට් එක එකතු කරගන්න කියනවා. ඊට පස්සේ සුබ දවසක් වේවා ජනි, ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා. ගම්පහ ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් එකේ සෙට් එකත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම තමයි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. කොහෙන්ද මේ මැසේජ් එක එන්නේ? ගම්පොලින්ද? ලොකු දෝනි ටෂිනි, ඒ වගේම තමයි ඉඳුවර බබාලා සහ ඒ වගේම තමයි ත්‍රිකුණාමලයේ 10 කණුවේ ඉන්න සුදු දෝනි, ඊට පස්සේ සංජය පුතා, සස්ය බබා මාවත් එකතු කරගන්නවා කියලා කන්තලේ ජයන්තිපුර ඉඳන් සන්ධ්‍යා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඒකේ මේ ගම්බිම් එක මටක හරි අමාරුයි මැසේජ් එකේ තේරුම් මොකද්ද කියලා තේරුම් ගන්න. කොහොම හරි කට්ටියම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. යඩියන්තොට දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එකත් මේ වෙලාවේ සද්දරම් මාව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. මම මේ අතරේ බැලුවේ Facebook post එකට comment දාලා තියෙන කට්ටිය කවුද කියලා එකතු කරගන්න ඕනේනේ. මුලින්ම වැඩිපුරම comment දාලා තියෙනවා කියලා මට පේන්නේ බදුල්ල ඉඳන් අපි වහගෙන ඉන්න අපේ ඉෂාරා කරුණාරත්න, ඊට පස්සේ අශෝකා පල්ලිය ගුරුගේ අතුරුගිරි ඉඳන් comment එකක් දාලා තියෙනවා. ජනි ඔයාට කොහොමද මාවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ ඉෂාරා නම් comment ගොඩක් දාලා තියෙනවා. රෝහණ හෙට්ටි ආරච්චි, සුන්දර සතියන්තේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තුන්කම ඉඳන් තමයි message එක දාලා තියෙන්නේ. කොට්ටාව ඉඳන් ශෂිනි නංගිත් මැසේජ් එකක් දාලා තිනවා යාව සින්දුවකට එකතු කරගන්න කියලා. මං එකතු කරගන්නම්. ඊට පස්සේ අයේෂා සඳමාලි, රසික රංජිත්, අපේ අප්සරා, මේ කට්ටියම කමෙන්ට් දාලා තිනවා. තව ගොඩ දෙනෙක් ඉන්නවා, මං ඉස්සරහදි මතක් කරන්න. මඩම් පැල්ලේ ඉඳන් අපේ නිම්මිත් මැසේජ් එකක් දාලා තිනවා යාව සින්දුවට එකතු කරගන්න කියලා. මං එකතු කරගන්නම්. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. ආමේ රුක්මණී අක්කා, රුක්මණී අක්ක මැසේජ් එක දාලා තියෙන්නේ හෝකන්දර ඉඳන්. මම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන් මේ සින්දුවට. මේ වෙලාවේ net fm එකේ අපේ කට්ටිය කියන නිසාම අපේ රුක්මණී අක්කා කැදල් එන්ටර්ප්‍රයිසස් එකට ගිහිල්ලා තියෙනවා ගෙයක් හදන්න කතා කරගන්න. මහරගම තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එකට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන පණිවිඩය මම ඔයාලටත් මතක් කරන්න. කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ ඔයාගේ නිවාස සීනේ සැබෑ කරගන්න ඔයාට හම්බ වෙලා තියෙන හොඳම අවස්ථාව. මොකද ගෙදර හදන්න යන මුදල තියෙනවනේ. ඒ මුදල එකපාර ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔයා කැදල් එන්ටර්ප්‍රයිසස් එක්ක නම් ගෙදර හදන්නේ. කැදල් එන්ටර්ප්‍රයිසස් කණ්ඩායම ලංකාවේ කොතනක ඔයා ගෙදර හදන්න සූදානමින් හිටියත් එතනටම ඇවිල්ලා ගෙදර හදලා දෙන්න සූදානම්. අවුරුදු 10ක කාලයක් අරගෙන පොලි රහිතව වාරික වශයෙන් ගෙදර හදන්න යන මුදල ගෙවන්න අවස්ථාවත් ඔයාට ලබා දෙන්න. දැන් එහෙම අවුරුදු 10ක කාලයක් ගෙදර හදන්න කාලය ගත්තා කියලා මේ කාලය දුන්න කියලා ඔයාට ගෙදර හදන්න යන වියදම ගෙවන්න ගෙදර හදන්න ඒගොල්ලෝ අවුරුදු 10ක කාලයක් ගන්නෙ නෑ. එකටක් ගාලා හදලා ඉවර කළාද? කාමර දෙකක ගෙදරක් සාමාන්‍යයෙන් ඔයාට හදා ගන්න පුළුවන් 150,000ක් වගේ යනකොට. ඔයාට කාමර දෙකකට වඩා ලොකු හීනයක් තියෙනවා නම් ගෙයක් වෙනුවෙන් ඊට වඩා ලොකු ගෙයක් වුණත් හදන්න කැදල් එන්ටර්ප්‍රයිසස් කණ්ඩායම ඔට්ටුයි. මහරගම ඇල්හේන බාර තමයි ඔෆිස් එක තියෙන්නේ. අපි අර හෝකන්දර රුක්මණී අක්කා ගියා වගේ ඔයගොල්ලෝ ගිහිල්ලා හම්බ වෙන්න යන්න කලින් කෝල් එකක් දෙන්න 0744390352 50ට. එහෙම නැත්නම් 0744390352 51ට යමු සින්දු අහන්න.

0: සිංදු අහන්නේ යන්න කලින් කටු එකතු කරගන්න තමයි හදන්නේ. මේ අර පතිරාජ පෙදෙස කූඩුව හන්දිය කට්ටියගේ නම් ටික මට කලිනුත් කිව්වා වගේ මතකයි. රශ්මික තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අම්මා තිලකා සීමන් ආරච්චි ඒ වගේම තමයි ජෝතිපාල මහත්තයාගේ සිංදුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ජෝතිපාල මහත්තයාගේ සිංදුවක් අපි කලිනුත් ඇහුවා. හගෙන ඉඳලා නෑ ෂුවර් එකට. සුබ දහවලක් වේවා ජනි. අපිවත් සිංදුවකට එකතු කරගන්න කියලා. අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ නිකවැරටි ඉඳන් චම්පික ලලිත් පෙරේරා. එයාගේ යාළුව හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මම එකතු කරගන්නම්. ඊට පස්සේ සීගිරි සැලුන් එකේ මේ වෙලාවේ සද්දෙරම ඔයාව අහගෙන ඉන්නවා කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා ඉෂාන් මදුසංක. සීගිරි සැලුන් එක තියෙන සීගිරියද? හරියටම එවල නැහැ කොහෙද තියෙන්නේ කියලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. කොතන තිබුණත් මං හිතනවා ඉතින් සීගිරිය වෙන්න ඇති කියලා. මාකොළ ගල්පොත්ත හන්දියේ ප්‍රියන්ත සමරවීර අයියා මං හිතන්නේ කලිනොත් නම කිව්වද මන්දා. දුම්බර සිට අපේ අයේෂණංගිත් මැසේජ් එකක් දාලා තියෙනවා සින්දු අහන්න එකතු කරගන්න කියන තාත්තවයි. ඒ වගේම තමයි 2028 අවුරුද්දේ ඒ ලෙවල් ලියන්න ඉන්න යාළුවෝ හැමෝමයි විශේෂයෙන්ම මාවයි. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ කවුද මේ WhatsApp මැසේජ් එකක් දාලා තියෙන්නේ? මං අර ජර්මන් වල ඉන්න කෙනෙකුට උපන්දිනයට සුබතුවනේ. ඊට පස්සේ මං කිව්වනේ මේ අපිට ජර්මන් වලින් හම්බ වෙයි කේක් චොක්ලට් කියලා. මේ ඇවිල්ලා ඒව අපිට එවන්න විදිහක් නැහැලු ඒගොල්ලෝ කාලා. කෑගල් ඉඳන් රාම් අපිව අහගෙන ඉන්නවා. මං එකතු කරගන්නම්. හයි ජනි, මාත් ඉන්නවා අදත් වැඩ. එහෙම කියලා මැසේජ් එක දාලා තින්නේ අපි අර නම නැති. කවදාවත් ඉතින් නම කියන්නේ නැහැ මේ නම නැති. මං එකතු කරගන්නම් මේ සින්දුවට. අප්සරා බලාගෙන ඉන්න ඔයා ඉල්ලපු සින්දුව දෙනකන් තව පුංචි වෙලාවකින් සින්දුව ප්ලේ වෙනවා. බය වෙන්න එපා. ආයි ජනි මල්ලි, මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා. ශාමලි ප්‍රියංජල, ශාමලි ප්‍රියජල කෑගල් ඉඳන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හරිද නම කිව්ව ශාමලි? මං හිතනවා හරි ඇති කියලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊළඟට අපිවත් එකතු කරගන්න සින්දුවකට කියලා කඳාන ඉඳන් චන්ද්‍රකාන්ති මැසේජ් එකක් දාලා තියෙනවා. නිසංසලා ඉරන්ද ශවින්දි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. කවුද බොලේ මේ තේබුණ ගමන් ෆොටෝ එකකුත් ගහලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ? ජනී මල්ලි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා කියන්නේ කෑගල්ලේ ශිරෝමි අක්කා. මං දැක්ක ශිරෝමි අක්කා Facebook fan page එකටත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මං කොහොමත් නම කියන්න හිටියේ, මං එකතු කරගන්න. ත්‍රිකුණාමලයේ පහේ කණුවේ අපේ පුංචි බණ්ඩායියා පවුලේ හැමෝමත් එකතු කරගන්න කියනවා. ඊට පස්සේ අවිස්සාවේල් ඉන්න අයවන් අයියත් මැසේජ් එකක් දාලා තියෙනවා. මං එකතු කරගන්නම් මේ සින්දුවට.
1: මල්ටි පෙන්නේ ගඟ ගලන්නේ හනන

அரை ஒன்னா இல்ல போ சிந்துவாக் தின்னு அதாண்டி அப்ப அப்சராதமாய் மே மெசேஜ் தால இல்லுவேமே சிந்துவ தினக்காம் பலாகிட்டு මංගිතින් වීකෙන්ඩ් එකේ ඔයගොල්ලෝ සින්දු ඉල්ලුවම අනිවාර්යෙන් දෙනවනේ. ඉතින් ඒක හරියට තමයි මේ සින්දුව මන් දෙන්නේ. සින්දුවට යන්න කලින් එකතු කරගන්න ඕනි අපේ තංගල්ලේ අප්සරාව. අප්සරා ඉස්සර මේ සීගිරිය පැත්තේ තමයි හිටියේ. ඔය කාශ්‍යප රජතුමාගේ කාලේ. දැන් තමයි ඔය තංගල්ලට ඇවිල්ලා තියෙන්නේ. එකතු කරගන්නවා අප්සරාව. ඊට පස්සේ මාබිම කාන්ති අම්මව එකතු කරගන්න ඕනි. එනුක පුතාවයි සංගීත් පුතාවයි විශේෂයෙන්ම අපේ මේ ලියනාරච්චි අයියාගේ පවුල කට්ටියවත් එකතු කරගන්න කියලා කිව්ව සූර්ය වැවත්. උතුරු කළුතර සිට අපිට කතා කරා රොබර්ට් ද මෙල්ලයි. කතා කරලා කිව්වා ලීලාවති, ඊට පස්සේ මංජු යාළුවා හැයවත් එකතු කරගන්න කියලා කිව්වා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ යන්න හදන්නේ කඩවතට. කඩවත සිට ලක්මාලි මැසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියලා කියනවා යාගේ දුව තිනුලිවයි හස්බන්ඩ්වයි. මේ සින්දුවට මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. වැලිමඩ IK රස ෆුඩ් ප්‍රොඩක්ට්ස් එකේ යාළුවෝ කොහොම එකතු කරගන්න කියලා අපේ ඉන්දික උදේ කුමාර සුපුරුදු විදිහට මැසේජ් එකක් දාලා තියෙනවා. කාංචන නංගී, ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ අම්මා තෂිනි දුව, මේ කට්ටියව තමයි සින්දුවට එකතු කරගන්න කියන්නේ. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මේ සින්දුවට මම එකතු කරගන්නවා.

0: FM 94.8 Net FM Divainapura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අලි දියුණු කළ brand new bajaj 3 road rate දිවයින පුරා පිහිටි 1500 කට අධික අලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත david pieris motor company private limited within
3: වේලාව 2:44
4: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩි තහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
6: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
7: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත්තේ වගේමයි ගානත් අඩුයි ඔබත් අදම එන්න
8: කිල්ස් නැවුම් බවයි අඩුම මිලයි
9: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 17 අපි එන්නේ උදේ වවුනියාව සවස කැපිටිගොල්ලෑව නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්පෑ සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරු නවාතැන්

0: De unde era asta? Va ta vedea asta? Ya mă da pe cucusai rangșalave, grijmele tu rengu balanda. E da tonna? Tanya mai nori că sang e me.
1: Mantaram re, hatata, nostalgiano, romantică, matakă smaranaya.
2: අපිගාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ කාටද
3: net fm hello hello satyantaya
4: මේකත් අපෙන් කෙනෙක් ඉල්ලපු සින්දුවක් ඉතින් සින්දුව දෙන්න කලින් එකතු කර ගන්න ඕනේ කඩවත ලක්මාලිව එයා තමයි මේ සින්දුව ඉල්ලුවේ ඊට පස්සේ බලංගොඩට යන්න හදන්නේ බලංගොඩ පෙට්ටිගල ඉඳන් ශ්‍රියානි මට මැසේජ් එකක් දාලා තියෙනවා ලස්සන සින්දුවකට යව එකතු කරගන්න කියලා මම මේ සින්දුවට ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ඊට පස්සේ තලාවේ ඉඳන් උදය මැසේජ් එකක් දාලා තිනවා එයාගේ පුතා මිනිඳුයි එයාගේ ආච්චි අම්මවයි එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලාවල තින්නේ මම ගොඩක් ආදරෙන් ඕගොල්ලන්වත් එකතු කරගන්න ඊට පස්සේ මම අර කලින් නමක් කිව්ව නේද ප්‍රියාජලා කියලා නෑ ප්‍රියාජලා නෙවෙයිලු නම ප්‍රියංජලා එයා ටයිප් කරනකොට වරද්දලා ඉතින් ප්‍රියංජලා ඔයාව එකතු කරගන්නම් ඊට පස්සේ මැදවච්චියේ ඉඳන් අපිව අහගෙන ඉන්නවා කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා ඉන්දික එයාගේ වයිෆ් සාරා එවැගේම තමයි බබාලා ඉන්නවා ඉඳුමින ඉදුසර ඉමත්මා සහ සුනන්ද අරුණයියත් එකතු කරගන්න කියනවා සින්දුවකට මම එකතු කරගන්න නන් ස්ටොප් එකක් තමයි ඉල්ලලා තින්නේ නන් ස්ටොප් එකක් එන්නේ දෙන්න වෙලාව මදිනේ දැන් ඊට පස්සේ ජනි ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න ආ හැම කියලා මේ මැසේජ් එක දාලා තින්නේ අර තැන්ක් යූ කියන්න සින්දුව දුන්නට පල්ලේ වැද්දේ ඉඳන් අපිට මැසේජ් කරන ශාමිනි රණසිංහ ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් ජනි අපිත් සද්දෙරම net fm අහගෙන ඉන්නේ අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ කිරින්දිවැල පල්ලේ ගම ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන අයේෂා සඳමාලි එයා කියලා තියෙනවා එකතු කරගන්න කියලා හස්බන්ඩ් සුපුන්ව චූටි මැනික අකීෂව අම්මා කාන්තිව අයියාගේ දුව පලිංගුව එකතු කරගන්න ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම මේ අහන්න යන සින්දුවට

වෙලාව ඇවිල්ලා දෙකයි විනාඩි 53යි. ඒ කියන්නේ යන්න වෙලාව ඇවිල්ලා තියෙන. යන්න කලින් මට ඇවිල්ලා තියෙන මැසේජස් ටික ටග් ගාලා කියාගෙන යන්න තමයි හදන්නේ. තව කීප දෙනෙක් ඉන්නව එකතු කරගන්න. කුරුණෑගල ඉඳුල් ගොඩ ඉඳන් මට මැසේජ් එකක් දාලා තිනෝ තරංගා දිසානායක. මම ඔයාව එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ඊළඟට මම ඉල්ලපු සින්දු ටික අරන් ලබන ඉරිදා තෙන්න. එහෙම කියලා මැසේජ් එකක් දාලා තින්නේ බදුල්ල ඉඳන් අපි වහගෙන ඉන්න ඉෂාරා. මම එකතු කරගන්න. ඊළඟට හයි ජනි සුබ දහවලක් වේවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා. බලංගොඩ උඩවෙල ඉඳන් ගිම්හානි මදුෂිකා මැසේජ් එකක් දාලා තිනෝ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. මහත්තයා දනුෂ්කවයි, පුතා ධනුකවයි, ඊළඟට පවුලේ සියලුම දෙනාවත් එකතු කරගන්න කියනවා. නෙත් එෆේ පහන සියලුම දෙනාවත් එකතු කරගන්න කියනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න ගමන් යන්න තමයි හදන්නේ. මේ පැත්තට කෝල් කරපු, WhatsApp මැසේජස් එවපු, Facebook එකේ දාපු පෝස්ට් එකට කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි. හෙට උදේ 10ට සුපුරුදු දේදුණු මාවතෙන් හම්බ වෙමු. ගිහින් එන්නම් මම ජනි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: සුබ සන්ධ්‍යාවක්. වේලාව හවස

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නියස්.
2: අයබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිියස් සමඟ මම ඩිල්ශාන්. රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද ගැටුම් නැවතත් උත්සන්න වී තිබෙනවා. දෙපාර්ශ්වයම එකිනෙකාගේ භූමීන් ඉලක්ක කරගනිමින් ඒ රාත්‍රයේත් දැවන්ත මිසයිල සහ ඩ්‍රෝණ ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. රුසියාව එල්ල කළ නවතම ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ අවම වශයෙන් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් තවත් දස දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. යුක්‍රේන අගනගරය වන කියවුනුවර ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයකට රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රතිතවීමෙන් විශාල ගින්නක් හටගෙන ඇති අතර ගිනිනිවන හමුදාව මෙවන විටත් ගින්න පාලනය කිරීමට දැඩි උත්සාහයක නිරත වන බවයි BBC ප්‍රවෘත්ති සේවය පවසන්නේ. කෙසේ වෙතත් රුසියානු මිසයිල තුනක් සහ ඩ්‍රෝන යානා 100කට ආසන්න ප්‍රමාණයක් බිම හෙලීමට සමත් වූ බව යුක්‍රේන ආරක්ෂකංශ පවසනවා. කියෙව් නගරාධිපති විටාලී ක්ලිට්ස්කෝ කියා සිටියේ ඒ රාත්‍රයේ සිට අවස්ථා හතරකදී නගරය පුරා ගුවන් ප්‍රහාර සයිරන් නාද වූ බවයි. යුක්‍රේනයේ දකුණු දිග සපොරිෂියා ප්‍රදේශයේ නිවසකටද රුසියානු ගුවන් බෝම්බයක් පතිත වී තිබෙනවා. එයින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. මේ අතර යුක්‍රේනය විසින්ද රුසියාවේ මොස්කව් අගනගරය ඉලක්ක කරගනිමින් දැවන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් පැවසුවේ ඩ්‍රෝණයානා 600ක් පමණ සිය නගරය දෙසට එල්ල වූ බවයි. එම ප්‍රහාරවලින් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරයෙන් මොස්කව් නගර මැදේ සිට කිලෝමීටර 25ක් පමණ දුරින් පිහිටි රුසියාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳ ආයතනයක් වන වයිල්බෙරි සමාගමට අයත් ප්‍රධාන ගබඩා පරිශ්‍රයක්ද විනාශ වී ඇති අතර එහි විශාල ගින්නක් හටගෙන තිබෙන බවයි BBC ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ. රුසියානු හමුදාවන්ට අවශ්‍ය සන්නද්ධ උපකරණ සහ හමුදා සැපයුම් හෝමාරු වන ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස මෙම ස්ථානය භාවිත කරන බැවින් රුසියානු හමුදා සැපයුම් අඩපණ කිරීමේ අරමුණෙන් ඊට ප්‍රහාර එල්ල කළ බව යුක්‍රේනය කියා සිටියා. මීළඟ නෙත් නිවුස් පස්වරු හතරට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95 FM 94.8 Net FM.
3: Satti Antaya.
4: Hello, hello.
3: Satti Antaya.

සුබම සුබ සන්ධ්‍යාවක් වේවා ඔයාලා හැමෝටම. ඔන්න අදත් ආවා හවස තුනේ ඉඳලා හය වෙනකන්. හෙලෝ හෙලෝ සතියන්තේ, මේ වීකෙන්ඩ් එකේ අන්තිම ෂෝ එකත් අරගෙන. හැබැයි ඔක්කොටම කලින් කියන්න ඕන, අද විවේකී ඉරිදා දවසේ ඔයා ගෙදරට වෙලා ඉන්න වෙලාවේ ලස්සනම ලස්සන සින්දුරිකක් අහගෙන ෆුල් ෆන් එකේ ත්‍රිල් එකේ ඉන්න තමයි මේ පැය තුන ඔයාට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අහන්නකෝ, අද මේ දෙවාල බලනවා ඇතිනේ කෝ අනිත් කටහඬ කියලානේ. එයාවද පොඩි වැඩකට මම එළියට යවුවානේ. ඒ හින්දා මේ අද මම තමයි පැය තුන පුරාවට මාත් එක්ක ඉන්න සින්දු ටිකක් අහගෙන. ඉතින් ඉන්දුට අද මොකද උනේ කියලා ඔයගලන්ට බලන්න පුළුවන් Facebook එක පැත්තට ගියොත්. FB එකේ මම දාලා තිනවා අනෙත් FM official fan page එකේ. අද ඉන්දුර මොකද උනේ කියලා ලස්සන wall post එකකුත් එක්ක දැම්මගිල comment එකක් දාන්න. අද comment 500ක් ආවොත් අනිවාර්යෙන් ඔයා අද මට මෙසේජ් කරලා ඉල්ලන සින්දු ඔක්කොම ටික යන්න කලින් මම ඔයාට දෙනවා කියලා ප්‍රොමිස් එකත් එක්ක තමයි අද වැඩේ පටන් ගන්න හදන්නේ. ඉතින් 0711 95 95 95ට ඔයාට පුළුවන් මේ පැත්තේ WhatsApp මෙසේජ් එකක් දාලා ඔයාගේ ආදරණීයන් යාළුවෝ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න, ඒ වගේම කෝල් එකක් දෙන්න. මම අදත් ලෑස්ති වෙලා ඉන්නවා ඔයාව මුළු රටටම ඇහෙන අනේයා කතා කරන්න ඔයාට චාන්ස් එකක් දෙන්න. 0112 55 33 63 ෆෝන් එකත් මං ගාව තියෙනවා. ඉතින් දැම්ම පරක්කු වෙන්නේ නැතුව කෝල් එකක් දෙන්න. ඉතින් මේ පැය තුන පුරාවටම ලංකාවේ හිට්ම ලස්සනම ලස්සන සින්දුර එකක් එක දිගට අහන්න. එහෙනම් පැය තුන පුරාවටම රැඳිලා ඉන්න. එහෙනම් මම දිව්‍යා.

දවල් 3යි විනාඩි 19ක් වෙනකොට ඔයාට වටින කියන වැදගත් කාරණයක් තමයි ඔයාට මේ මතක් කරන්න හදන්නේ. අපි හැමෝටම තියෙන ඩ්‍රීම් එකක්නේ ගෙයක් හදාගන්නක. හැබැයි ඉතින් ගෙයක් කියන්නේ මේ අද හදලා තව මාසෙකින් දෙකකින් ආයෙ වෙනස් කරන්න කඩකඩ ඉන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. අපි ලොง ටර්ම් කරන වැඩක් තමයි ගෙයක් හදාගන්නවා කියන්නේ. සමහර අයකට අද වෙනකොට අපිට දකින්න පුළුවන් පරම්පරා ගානක් ජීවත් වෙන ගෙවල් තියෙනවානේ නේ. ඉතින් ඒ වගේ ඔහා හදන ගෙදරත් ඔහා ඉන්වෙස්ට් කරන සල්ලි වලටත් වටිනා කියන දේවල් වලින් තමයි මේ වැඩේ කරගන්න ඕනේ. මොකද ඒක පරම්පරා ගානක් අවුරුදු ගානක් පැවතින ඕනෙ හින්දා. ඉතින් ඔයා හදන ගෙදරට ඔයා ටයිල් කරනවා නම් ඔයා ගෙදර ටයිල් කරනවා කිව්ව ගමන් ඔයාට මතක් වෙන සන්නාමයක් තමයි ලංකා ටයිල්ස් කියන්නේ. ඉතින් ඔන්න මේ දවස්වල ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ඔයාගේ නගරයටත් එන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අද අගෝස්තු 15 වෙනිදා ඊයේ අද 16 වෙනිදා රඹෑවේ තමයි උදේවරුවේ හිටියේ. අද හවස් වරුවේ කියන්නේ මේ වන විට ඇති මැදවැත්තිය හරියේ. ඉතින් ඔගොල්ලෝ මේ අවට ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් ගිහිල්ලා මේ මොබයිල් ෂෝරූම් එකට ගිහිල්ලා දැවන්ත ඩිස්කවුන්ට්ස් රැසක් එක්ක ඔයාගේ ගෙදරට හරියන හොඳම ලස්සනම සහ අලුත්ම ලේටස්ම ඩිසයින්ස් වලින් ඔයාට ටයිල්ස් තෝරා ගැනීම හැකියාව තියෙනවා. ලංකා ටයිල්ස් කියන්නේ ඉතින් අනිවාර්යෙන් ඔයාගේ සොඳුරුම නවාතැන ලස්සනටම හැඩ කරන බ්‍රෑන්ඩ් එකක් කිව්වොත් මං හිතන්නේ අපි හැමෝම දන්න කාරණයක්. සහ ලංකා ටයිල්ස් කිව්ව ගමන් එදා මෙදා තුර අපිට විශ්වාසයේ රැඳෙන සන්නාමයක් තමයි ලංකා ටයිල්ස් කියන්නේ. ඉතින් හෙට දවසේ අගෝස්තු 17 උදේවරුවේ ඉන්නවා වවුනියාවේ, හවස්වරුවේ ඉන්නවා කැබිතිගොල්ලෑවේ. ඉතින් මේ නගර ආසන්නේ ඉන්න කෙනෙක් නම් ඔයාටත් පුළුවන් මේ ෂෝරූම් එකට ගිහිල්ලා, විශේෂයෙන් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකට ගිහිල්ලා ඔයාගේ නිවන් සිහිනයට අවශ්‍ය කරන ටයිල්ස් තෝරලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ මං යනවා වට්ස්ඇප් එක පැත්තට. අක්කේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා දර්ශනී අඟුරු වැල්ලේ ඉඳලා මැසේජ් කරලා තියෙනවා. අනිවාර්යෙන් ඔයාටත් ලස්සන සින්දුවක් දෙනවා. මේ ඇහෙන සින්දුව ඔයාට කලාවෙන් පුෂ්පා මැසේජ් කරලා තියෙනවා. ඇගේ හස්බන්ඩ් ඉන්නවා, ඊට පස්සේ දුවලා දෙන්න ඉන්නවා. අපි මාවත් එකතු කරගෙන ඊළඟ සින්දුව අහමු කියලා තමයි කියන්නේ. එතකම මං කෝල්ස් පැත්තට ගියපහම මට කෝල් කරා, අද පළවෙනි කෝල තමයි මගේ, කඩවතින් දිනුෂා. මේ වෙලාවේ අපිව සද්දෙටම අහගෙන ඉන්නාලු. හස්බන්ඩ් ඉසුරු අමායා එක්ක හැමෝම එකතු කරගන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් මේ පැත්තට කෝල් එකක් දෙන්න 011-255-33-63. එහෙම නැත්නම් WhatsApp මැසේජ් එකක් දාන්න ඉන්න කට්ටිය ඔක්කොම එකතු කරගන්නවා. 0711 95 95 95.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Heels within the Nam Nishpadana Sandha Adumamilak. Vambutu Gram Sia Krupel Tisnave. Komodo Red Fantasy Gram Sia Krupel Haye. Madhima Pramane Isogram Sia Krupel Desia Nave. Heels Nam Bavai Adumamilai.
2: CDP Stavara Tanpatuetin. Sieta Pahalavak Takwa. Asama Sama Polianupata. Vedi Visra Sandha. Bindua Ekaikai Hatai Tunsia Asuatai Tunsia Asuata Amatana. Nine Shredi Katakirima BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. Sri Lanka Mahabankwe Avasarat Balapatrabi Mudal Samagamaki.
3: Oyata Tina Sani Pavinaminatirokiat. Mekatawahanaku.
4: මගේ නම ජයවර්ධන රත්නපුරේ ඉන්නතම අසනීප වෙලා. න්යාගේ කකුල් දෙක සම්පූර්ණයෙන් පන්නතෝ ගියා. අත් දෙකත් පන්නතෝ ගියා. අසනීප වෙලා අවුරුද්දක් තර විදකම් කළා අපි පිටවල තින්න. පස්සේ නෙට් එකේ වැටලනමින් අපිට ඔය මහත්තයා දැනගන්න හම්බුනා. පස්සේ අපි එතුමා හම්බෙන්න ගියා. ගීර්ලිවර්ලා ඉතින් එතුමාගේ ටේටේ තුනක් ගන්නකොට අවලෙඩි සම්පූර්ණයෙන් සුව වුණා. හොඳට ඇවිදින්න පුළුවන් වුණා.
3: කතා කරන්න 0777
5: දැන් එතකොට ඔයා කියන්නේ එයාට ඉන්නවා විතරයි කියලාද?
6: අනේ මන්ද.
5: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
6: හතර වතේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයාගෙන් විතරයි.
7: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
0: Net FM 4 වතේ.
6: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්නා. දැන් තියෙන්නේ පියාඹන්න.
8: Net FM. Hello hello Satyantaya. Hello hello Satyantaya.

0: Is in the air. ഇന്ന് ആദരെ അല്ലകന്ന്
1: നെറ്റ് എഫ് എം. ഹലോ ഹലോ സത്യാന്തെ സത്യാന്തെ സത്യാന്തെ
2: මං කියවනේ අද මේ පැය තුන පුරාවටම ආඩ චාන්ස් එක මං අරන් දෙනවා අපිත් එක්ක ප්‍රෝග්‍රෑම් එකේ මුළු ලංකාවටම ඇහෙන්න කතා කරන්න. ඉතින් ඔන්න ඒ වගේ චාන්ස් එක ගත්ත මේ පැයේ පළවෙනි වාසනාවන්තයෙක් කතා කරන්න තමයි යන්නේ. ඒ තමයි අපේ කිතුල් කොටින් ප්‍රේමසිරි අයියා. ආයිබෝවන්.
3: ආයිබෝවන්.
2: ආයිබෝවන්. අද මේ හරි ෆන් එකේ ඉන්නා වගේ තේරෙනවා. මොකද ඒ
3: මං හරි සතුටින් ඉන්නේ net fm එකනේ ඉන්නේ.
2: ඒකනේ නේ දවස් පුරාම net fm එකනේ ඉන්නේ. ඉතින් අද කවුද ඉන්නේ අපි වහගෙන?
3: මේ අවස්ථාවේ මම මේ එකතු කර ගන්නවා මගේ පවුලේ කට්ටිය ටික තමයි එකතු කර ගන්න ඉන්නේ.
2: කියන්න කට්ටියගේ නම් ටික කියමු අපි.
3: අම්මා ගුණවති.
2: හා හා.
3: දිනෝසා, ධනේෂා, තමිලානි, දීතර, කිරණිඳු, net fm අහන සියලුම දෙනාත් එක්කව කර ගන්නවා. net stream එකේ සියලුම දෙනාත් එක්කව කර ගන්නවා. මේ කිතුල් කොටේ හැමෝමත් එක්කව කර ගන්නවා.
2: ගොඩක් ස්තුතියි. මේ ඉතින් කියන්නකෝ මේ net fm ගැන මොකද හිතන්නේ? කොහොමද ප්‍රෝග්‍රෑම්ස් ටික? ഉദയ ഹവാസനകാങ്ങിന് ഒക്കെ പ്രോഗ്രാംസ് പ്രോഗ്രാം ദിവസത്തിനോട് കോമറി കഥ കരണേ හරි එහෙනම් ගොඩක් ස්තුතියි අපිත් එක්ක කතා කරාට. අපි ආයෙ දවසක සම්බන්ධ කරගන්න දිගටම කෝල් කරන්න ඕනේ. හොඳද?
3: අනිවාර්යෙන් දීවා මිස්. මේ බුදුසරණයි.
2: බුදුසරණයි. ගොඩක් ස්තුතියි. ඉතින් ඒ වගේ ඔයාටත් පුළුවන් මේ පැතර කෝල් එකක් දෙන්න 0112553063. ඉතින් මේ සින්දුවත් එක්ක මේ සින්දු ඉවරනත් එක්ක මං හිතාගෙන ඉන්නවා ලයිව් එකක් එන්නානේ. ඔගොල්ලෝ මට මැසේජ් එකක් දාන්නට අග්ගල වට්ස්ඇප් එකට ලයිව් එකක් එන්න ඕනේ කීයටද? දැන් එන්නද නැත්නම් ඔගොල්ලන්ට ඕන ටයිම් එක කියන්න පුළුවන්? හරිද? ඉතින් ඒ හින්දා මේ ලයිව් එකට එන්න කලින් මම ඔයාලට තව දෙතුන් දෙනෙක් මතක් කරන වට්ස්ඇප් එකේ කවුද අපි වහගෙන ඉන්නේ කියලා. හෙලෝ හෙලෝ සතියන්තේ, ඔන්න මේ පැය තුනත් අහගෙන ඉන්න මම ඇවිත් ඉන්නවා කියලා අපේ කවුද මේ දුම්බරින් ලලිත අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. ඒත් එක්කම ලස්සන සින්දුවක් දෙන්න කියලා කුලියා පිටින් සෙට් එක මැසේජ් එක දාන මදුශංක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සුබ සඳාවක් කමාවත් සින්දුවකට එකතු කරගන්න බරුදල්පරින් එස් එල් ප්‍රනාන්දු ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ හැමෝම අද අහනවා කෝ ඉන්දු කියලා. ඉන්න කොහෙද ගියේ කියලා මම ලයිව් එකේද කියනවා. එහෙනම් ලයිව් එක පැත්තට එන්න. ආදාමත් net fm official fan page එක follow කරලා නැත්නම් like කරලා නැත්නම් දැම්ම ගිහලා follow කරලා like කරලා set වෙන. මම දැන් ඉඳලා live වෙනවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉති රියවැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පිරිස් e-mobility වෙත.
2: වේලාව හවස 3 විනාඩි 37යි දැන්.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
6: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 17 අපි එන්නේ උදේ වවුනියාව සවස කැබිතිගොල්ලෑව නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
7: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
8: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
9: Net FM. Hello, hello, Satyante.

ඉතින් ලයිව් එකට මේ වෙලාවේ ඔන්න සෑහෙන පිරිසක් එකතු වෙලා ඉන්නවා. අපි මේ ප්‍රශ්නයක් අහලානේ තියෙන්නේ පොදුවේ. මං ඇහුවා අද මේ කට්ටියකින්, අද ඉරිද දවසේ මේ ජොලියේ පොඩි ෆන් එකක් අරගෙන ගෙදරට වෙලා ඉන්නවනම් සහ සමානෙන් දැන් ඉරිදට මේ ටයිම් එක කියන කට්ටිය එක්කෝ ගම රට බලා ගිහින් ඉඳලා අහපව් තමන්ගේ දේශයට පාත් වෙන වෙලාවක් ඩ්‍රයිවිං ටයිම් එක. ඉතින් මේ ටයිම් එකේ මං ඇහුවා ඕගොල්ලන්ගෙන් ප්‍රශ්නයක්, ඒ තමයි ඔයාලගේ හොබි එක මොකද්ද කියලා. ඔන්න කට්ටිය අපිට දාලා තියෙනවා කමෙන්ට්ස් ටිකක්. අපේ ලලිත් අයියා දාලා තියෙනවා කමෙන්ට් එකක්, එයාගේ හොබි එක නම් ඉතින් net එකෙන් මහන එක තමයි කියලා. ඒකත් ඉතින් එක්තරා විදිහක සුපිරි හොබි එකක් තමයිනේ. ඉතින් මම ඔයාලට මතක් කරන්න මේ වෙලාවේ ලයිව් එකේ කවුද ඉන්නේ කියලා. පටන් ගත්ත වෙලේ ඉඳලා අපේ නිරෝෂක්ක ඉන්නවා අද පොලට ගිහිල්ලා. පොලේ වැඩ කරන ගමන්, පොලේ වැඩ කිඩ දාගන්න ගමන් එයා අපිව බලාගෙන ඉන්නේ, කියන්නේ ලයිව් එක බලාගෙන ඉන්නේ, රේඩියෝ එක බලන්න බැරි වුණත්. හරිද? එතකොට බිනර ප්‍රභාෂර ඉන්නවා, ලසන්ත ජයන්ත හේරත් අපිට කමෙන්ට් එකක් දාලා දෙන ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරගෙන යනවා කියලා. ගොඩක් ස්තුතියි ලසන්ත. ඊට පස්සේ අප්සරා ඉන්නවා, මේනක, ලක්මාලි, ප්‍රියදර්ශනි. ලක්මාලි නම් නිදාගන්න වෙලාවලු, හරි? ඒනම් නිදාගන්න තු අපි වහගෙන ඉන්නවනේ, ඒකම වටිනවනේ. ඉතින් ඔයත් තාම ලයිව් එක පැත්තට ආවේ නැත්නම් දැම්මෙන්න, තව ටික වෙලාවක් මම ලයිව් එකේ ඉන්නවා, ඔබ මතක් කරන්නත් ලෑස්ති වෙලා ඉන්න. ඉතින් ඒත් එකම මේ ඔයාට විශේෂ කරන පණිවිඩයක් කියන්න හදන්නේ. මේක හරිම වටින සහ විශේෂයෙන් ලංකාව විදිහට, රටක් විදිහට අපි දැනුවත් විය යුතු කාරණාවක් ගැන තමයි ඔයාට මතක් කරන්න හදන්නේ. ඒ තමයි රට මේකට ජාතික මෙහෙයුම, හානිකර මත්ද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන ගැන තමයි ඔයාට මේ මතක් කරන්න හදන්නේ. ඇත්තටම ගත්තොත් අද සමාජයේ වෙන දේවල් එක්ක, ඒ වගේම විශේෂයෙන් මේ තරුණ පරපුර ගොඩක් කලවට මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙනවනේ. ඉතින් අන්නේ ඇබ්බැහි වීමම ලංකාවේ තරුණ පරපුර විශාල වශයෙන් කියන විනාශයට පත්වෙන මොහොතක තමයි අපි ඉන්නේ. ඉතින් විශේෂයෙන් මේ මත්ද්‍රව්‍ය කියන දේවල් වලට එකපාරක් පුරුදු වුණොත් අනිවාර්යෙන් ඒකට ඇබ්බැහියෙන් වැඩ කරන කෙනෙක් බවට පත්වෙන එක අපි සෑහෙන සමාජයේ මේ තොරතුරු වලින් දැකලා තියෙනවානේ. ඉතින් ඒ නිසා ඔයත් ලංකාවේ වගකීමක් තියෙන පුරවැසියෙක් විදිහට, ක්‍රියාකාරී පුරවැසියෙක් විදිහට, ඔයාගේ පවුල කෙනෙක්ට, ඔයාගේ යාළුවෙක්ට, ඔයාගේ වටේ ඉන්න ක්ලෝස් සර්කල් එකේ ඕනම කෙනෙක් මත්ද්‍රව්‍යයට ඇඩික්ට් වෙලා ඉන්නවනම් ඔයා දෙපාරක් හිතන්න නැතුව අනිවාර්යෙන් යාවෙකින් ගලව ගන්න. මොකද තමන්ගේ යාළුවෙක්, තමන්ගේ හිතවතෙක්, පවුලේ කෙනෙක් මේකට ඇඩික්ට් වෙනකොට එයා විසින්ම ජීවිතේ නෑ අනාස්ති කරගන්න දෙයක් නෙවෙන්නේ නේ. ඉතින් අනේ මතක් කිරීමත් එක්ක ඔයත් අනිවාර්යෙන් මේ වගේ දෙයක් වෙනවා නම් පසුබහින්න එපා, අනිවාර්යෙන් අඩියක් ඉස්සරහට තියලා ඒ දේ වළක්වන්න උත්සාහ කරන්න. අපි යනවා ආයෙවතාවක් WhatsApp එකට. WhatsApp එකට මං යන්නම් ඊළඟ ටෝක් එකේදී නේ. කට්ටිය හෝ ගාලා මෙසේජ් කරලා තියෙනවා. ඉතින් ඔයත් තාම මෙසේජ් එකක් දෙන්න නැත්නම් 0711 95 95 95ට මෙසේජ් එකක් දාන්න, එහෙම නැත්නම් කෝල් එකක් දෙන්න 0112 55 33 63ට. අපි හම්බෙමු ඊළඟ පැයේදී.

0: ගලතරයි මණ්ඩලය.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන සෙවන කළ මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
4: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
5: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
4: අතික්‍රමණ
5: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
4: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
5: ඔබේ අසනත් වෙන් කරගන්න අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කර 0770668617 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
4: විමසීම් 0760 960 980.
5: අතික්‍රමණ
4: සාංසාරික සීමා ඉක්මවා යාමට.
6: FM 95 94.8 Net FM Divaina Pura
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
3: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
8: සුබ සත්‍යාවක් වේලාව 7:00 දැන්.

0: අටින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිියස් සමඟ මම ඩිල්ශාන්. විශේෂ කාර්ය බලකායේ ත්‍රිකුණාමලය කඳවුරය නිරධාරයට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලියමකදී අයිස් මද්‍රව්‍ය සහ කඩුවක් ඇතුළු තිවුණු ආයුද සමඟ සැකකරුවෙකු අතරංගුවට ගෙන තිබෙනවා. උප්පුවේලි පොලිස් වසමට අයත් ත්‍රිකුණාමලය පුලියන්කුලම දේවනගර් මදුමේ වීදියේ පිහිටි නිවසකදී වැටලීම සිදු කර ඇත්තේ. එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 11ක් කඩුවක් සහ යකඩ බටයකට යකඩ දැති රෝදයක් සවිකර සකස් කරන ලද මාරාන්තික තියුණු ආයුධයක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රිකුණාමලය පුලියන්කුලම දේවනගර ප්‍රදේශයේම පදිංචි 38 වන වියේ පසුවන්නෙක්. ඔහු විසින් දේවනගර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් කුට්ටි පුලි සහ විජේ ටීම් යනුවෙන් මැරකල්ලි දෙකක් නිර්මාණ කරගෙන ඇති අතර එම කල්ලි දෙකේම නායකයා ලෙස කටයුතු කරමින් ප්‍රදේශවාසීන් බියගැන්වීම සහ විවිධ අපරාධයන්හි යෙදී ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. මේළඟ නෙත් නිවුස් පස්වරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM. Sati Antaya.
4: Net FM. Hello, Sati Antaya.

අප දෙනගේ දෙවැනි පෑයට තමයි ඇවිල්ලා ඉන්නේ. වෙලාව හවස 4:00 විනාඩි 8යි දැන්. ඉතින් හවස 4:00 විනාඩි 8ක් වෙනකොටත් මම ඉන්නේ තාම ලයිව් එකේ. හොඳ හොඳ කතා මේ පැත්තේ වෙනවා. අපේ සෙට් එක, අපේ සුපුරුදු සෙට් එක, අපේ ඉෂාරා ඉන්නවා, විමුක්ති ඉන්නවා, නිරංජය අක්කා මේ සෙට් එකම ඇවිල්ලා ඉන්නවා ලයිව් එකට. ඉතින් ඔයත් තාම ලයිව් එකට සෙට් වුනේ නැත්නම් ඇවිල්ලා එකතු වෙන්න. මේක ඇතුලේ ලස්සන කතන්දර ටිකක් අපි කතා කර කර යනකම් ඉන්නේ. ඉතින් මම යන්න හදනේ WhatsApp එක පැත්තට අපේ කට්ටියව මතක් කරන්න. කවුද ඉන්නේ? හයි හයි, හෙලෝ හෙලෝ සතියන්තේ, දිව්‍යාකි කොහොමද? ඉන්දු අක්කි නැතුව පාළුවිනේ වාට කියලා දාලා තියෙනවා. ඌ ඉතින් අර මොනවා වුණත් අපිට අහගෙන ඉන්න බැරි වුණත් ඒ කරච්චලේට අපි පොඩ්ඩක් ඉතින් ආදරේ. ඉතින් කරච්චලේ අඩු වුණාම පොඩ්ඩක් පොඩි එකක් තියෙනවානේ. ඉස්කෝලේ නිවාඩු හිඳ මං සතුටින් ඉන්නේ. අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න අම්මා ලක්මාලි තිනුලි නංගි කඩවතින් තමයි මෙසේජ් කරන්නේ. හයි, සුබ දවසක් වේවා. කොහොමද? මමත් වෙනද වගේම මොනරාගලින් මේනක සඳරුවන් අහගෙන ඉන්නවලු අපිව. හයි ජයම්පති, බුලත් කොහොපිටියේ ලෑවලින් තමයි අපි වහගෙන ඉන්නේ. මගේ සුදු ටයි මටයි ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙන. සුදුගේ නම කිව්වොත් මම ලස්සන සින්දුවක් දෙනවා. සුදුගේ නම කියන්න තු ඉතින් බෑනේ. ඉතින් මේවා අපි වගේම රටක් ලෝකයක් දැනගන්න ඕන කාරණානේ. ඉතින් ඔයාලත් පුළුවන් මේ පැත්තට ඔයාගේ ගෙදර කට්ටියව, යාළුවන්, ඔයාගේ සුදුව, ඔයාගේ සුදු මහත්තයව, මේ හැම කෙනෙක්ම ආදරෙන් එකතු කරගෙන මැසේජ් එකක් දාන්න 0711 95 95 95ට ලයිව් එක පැත්තට ආවොත් නම් අපිට කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් එහෙනම් පරක්කු වෙන්නේ නැතුව ටග් ගාලා ලයිව් එක පැත්තට එන්න ඕනේ. හොඳද?

0: net.
1: Bajaj Vigo Luxury Superivasia. Bajaj Vigo Electric 3 Rotor Tech Melody Gunna Ubita. Rupia Luxury Vishisha Vatamak Samagin, Vesi Avar Nakatal at Novide. Mema Vishisha Dimanava, August to the Sekada Kapamana. We have the Adu Itiri Bajaj Vigo Eka Hamagaman of Malabia. Amy Pierce E Mobility within.
2: Oyao Yan Hadana Pitakana, Natang
3: Yerawa Naganagi Kipunisa, Mamu Dimanaki Luyana Trikala.
2: Madeling Paspangi Harigia.
3: Ekatamao Malakwagi Nagitalin.
4: Nagita Gandanang Link Paspangu. විතරමයි
5: box bar නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන box bar එකක් ගන්න හොඳම ක්‍රමය bar එක කිරලා බලන එක. මෙල්වා box bar වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. Sri Lanka Mahabanku Avasaralat Balapatra Labi Mudal Samagamaki.
8: Ceylon Green Life Plantation within Anagateta Agana Ayojanayak. Mahansiyak nathu masikawa superiya adayamak ganna dan mamatanna. 0.111437250.
9: Heels within the Nam Nishpadana sandaha aduma milak. Wambatu gram 100ක් රුපියල් 39. Komodo Red Fantasy Gram Sia Krupel Hayai. Madhima Pramane Isso Gram Sia Krupel Desia Navai. Kills Neum Babai Adumamilai.
10: Devandarasa Vatavata Avasa Yamudapi Kukusai Rangshalave Krishmanitu Rengum Balanna Edatonna Tanyamai Norikasan Yemme
11: Mantaram Re Hatata Nostalgiano Romantica Matakas Maranaya.
10: Guitar and Tataragana Violin at Atatuduna. Danti and Piabana.
12: Net FM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.
13: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divain

எதிகோன்னா அப்படி வெலா ஹவஸ் හතරයි විනාඩි 26ක් වෙනකොට WhatsApp එක පැත්තට යන්න හදන්නේ අපේ කට්ටිය මේ වෙලාවේ හොගාලා මෙසේජ් කරනවා කවුද ඉන්නේ කියලා බලමු. Good evening Divya Manike. අද ඉන්නකෝ අද ඉන්දුව මං යවුවනේ අනේ මනමාලෙක් මේ ගෙදරට එවලා යව බලන්න යවුවා මං. මොකද ඉතින් ඔය ළමයා හැමදාම මේකේ ප්‍රෝග්‍රෑම් කර කර ඉන්නේ කල වයසත් යනවා ඒ හින්දා ඉතින් මං යව්වා. ඊළඟ සතියේ ඉන්දු ආපුවම අහලා බලන්නක කොහෙද ගියේ කියලා. හරි එතකම කවුද ඉන්නේ ශාන්ත ටේලර්ස් එකේ නිදහස් මාවතේ අපේ කෑගල්ලෙන් තමයි මැසේජ් එකන්නේ. ලස්සන සින්දුවක එකතු කරගන්න කියලා මේ ඇහෙන සින්දුව ඔයාලා වෙනුවෙන් එකතු කරගන්න. හයි හයි දිව්‍ය සුබ සන්ධ්‍යාවක් වේවා. ඔයා වගේම අපි තද වැඩ දෙන්නක ලස්සන සින්දු ගොඩක් කියලා අපිට කියලා තියෙන්නේ. කවුද මේ බෝකුන්දර 10:90 පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සාලිය මංගලී ශිරන්ති සංජීව මහේෂ් ලක්බුතු මధుවන්ත මේ කට්ටියව තමයි ලස්සන හින්දි සින්දුවක් ඉල්ලලා තියෙන. මේ සින්දුවෙන් පස්සේ ආට ලස්සන හින්දි සින්දුවක් මන් දෙන්නම්. ලස්සන දවසක් නංගි. ඔයාටත් එසේම වේවා. අදත් අපි ඉන්නවා දුවලා දෙන්නම ආදරෙන් එකතු කරගන්න කියනවා. මත් නදී අමන්දි මහත්යවත් එකතු කරගන්න කියලා අපේ දොඩම් ගස්ලන්දින් මැනිකේ තමයි මැසේජ් එක දාලා තියෙන. ඉතින් මැනිකේ අක්කයි ගෙදර හැමෝමමයි ඔයාලවයි එකතු කරගන්නවා. ඒතික මට කෝල් එකක් ආවා අපේ නාලන්දින් සඳුගෙන්. සඳුත් මේ වෙලාවේ අම්මයි තාත්තයි එක්ක අපි වහගෙන ඉන්න ගමන්ලු ඉන්නේ. ඒතිකම අපේ කාන්ති අම්මත් ආදරෙන් එකතු කරගන්නවා. යනක පුතාව සංගීත් පුතාව වගේම ලියනාරච්චි අයියවත් එකතු කරගෙන අපි ඊළඟ සින්දු අහන්න හදන්නේ. හැබැයි ඊට කලින් ඔයාලට කියන්න ඕන පණිවිඩයක් තියෙනවා. අපේ නිවාස සිහිනයක් තියෙනවානේ අපි හැමෝටම විශේෂයෙන් තරුණ පරපුරේ ඉන යංග ජෙනරේෂන් එකේ කොල්ලෝ කෙල්ලොන්ට තියෙනවා. කවදා හරි සෙටල් වෙන්න ලස්සන ගයක් තිබ්බනම් හොඳයි කියලානේ බඳින්න කලින් වගේ. දෞරියකටත් හොඳයිනේ විශේෂයෙන් කෙල්ලන්ට හැමරේ. ඉතින් ඔයාගේ සොඳුරු නවාතන ඔයාගේ නිවහන ලස්සන්ටම කාලයක් පවතින විදිහට හදාගන්න ඔයාට ඕනම කරන දෙයක් තමයි හොඳ සවිශක්තිමත් හොඳ ක්වලිටි එකකින් තියෙන ටයිල් එකක් නේ. ඉතින් ටයිල් කිව්ව ගමන් අපිට මතක් වෙන හොඳම සන්නාමය තමයි ලංකා ටයිල්ස් කියන්නේ. ඉතින් මේ දවස්වල ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක රට පුරාම යන ගමන් ඔබේ නගරයටත් එන්න අවස්ථාව තියෙනවා. ඉතින් අද දවසේ අගෝස්තු 16 වෙනිදා රඹෑවේ තමයි උදේවරුවේ හිටියේ. දැන් හවස් වරුවේ ඉන්නවා මැදවච්චිය නගරේ. ඔබත් ඒ අවටින්න කෙනෙක් ගිහින් දැවැන්ත වට්ටම් වලට ඕගලන්ට ටෙස්ට් කරලා බලලා මල්ලලා බලලා හොඳ ක්වලිටි එකකින් තියෙනවද කියලා බලලා අලුත් ලේටස්ට් ඩිසයින්ස් වලින් ටයිල්ස් මිලදී ගන්න පුළුවන්. ඉතින් හෙට දවසේ අගෝස්තු 17 වෙනිදා උදේවරුවේ ඉන්නවා වවුනියාවේ, හවස් වරුවේ ඉන්නවා කැමති ගොල්ලෑවේ. ඉතින් මේ අවට ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ අවස්ථාව ගිහිල්ලා ලංකා ටයිල්ස් එක එකතු වෙලා ඔයාගේ චමත්කාරයේ සොඳුරුතම නිවහන වගේ නිවස ලස්සනට හැඩ කරගන්න. ඉතින් අපි එහෙනම් යනවා මේ සින්දුවට. වෙලාව හවස 4:27 දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj 3 road රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයින පුරා dpmc ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන් ගෙන්.
1: හෙලෝ හෙලෝ සතියන්තේට වේලාව හවස 4 විනාඩි 36යි. දැන්
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: අලුත් තැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: ඩේලි ඩ්‍රයිව් එකකට ස්මාර්ට් චොයිස් එකක් BYD C-Line 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD C-Line 5 Smart Drive Smart Savings 0112-125-125 අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
7: කීර්ස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි, ගානත් අඩුයි, ඔබත් අදම එන්න
8: කීර්ස් නැවුම් බවයි අඩුම මිලයි.
9: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැයත්

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේ දුනු මාවත.
1: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
2: Net FM. Hello, hello, Satyante.

0: ගිටාරෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: රෙතෙෆම් හැලෝ හැලෝ සතියන්තය. හැලෝ හැලෝ සතියන්තය.
2: මේ අදනං ඔයාල මරුවානේ මට මාර ආදරේ හිතිලා තියෙන ඔයාලට. ඒ ඇයි කිව්වොත් අද මේ ඔයාල මං හිතුවට වඩා මෙසේජ් ප්‍රමාණයක් මට හෝ ගාලා එවන එවන මම මේ ෆුල් ට්‍රයි කරනවා යන්න කලින් මේ ටික ඔක්කොම කියන්න. තව යන්නේ වෙලාව තියෙනවනේ, පැයකමාරක් විතර තව තියෙනවනේ කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයා මේ වැඩි කියලා කිව්වා කියලා නවත්තන්න එහෙම එපා. ඉතින් දාන්න මෙසේජ් මං ඔයාව එකතු කරගන්නවානේ. අපි යන්න හදනේ වට්ස්ඇප් එකට. මාකොල ගල්පොත හන්දියෙන් අපේ ප්‍රියන්ත සමර වීරයියත් අපිට මෙසේජ් කරලා තියෙනවා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. ඕලු මලි, සුබ සන්ධ්‍යාවක් වේවා. සුබ සන්ධ්‍යාවක් වේවාට නෙළුම් කුමාරි කෝ කියලා අහලා දෙනවා. නෙළුම් කුමාරි, අද මේ මං යවුවා වැඩකට, ඒ වැඩේ මොකද්ද කියලා ඔයාලට දැනගන්න ඕන නම් අපේ යෂෝ යන්න ෆේස්බුක් එකට ගිහිල්ලා මේ මම දාලා තියෙන වෝල් පෝස්ට් එකේ කැප්ෂන් එක කියවන්න. එතකොට ඔයාලට බලාගත්තේ හැකි නෙළුම් කුමාරිට මොකද වෙලා තියෙන්නේ කියලා. අරද ඔන්න මාත් ඉන්නවා හොඳින් මේ පැත්තේ ඉඳන් සාදරේ මාල වහගෙන ඉන්න කියලා අපේ අකුරැස් ඉඳලා යෂෝ තමයි මෙසේජ් එකක් දාලා තියෙන්නේ. ආදරේ යෂෝ ඔයාටත්. හෙලෝ හෙලෝ සතියන්දේ, සුබ දවසක් වේවා. ලස්සන ගීතයකට අපිවත් එකතු කරගන්න කියලා ගම්පහ ගෝල් ක්‍රියේෂන් එකේ අපේ ජයන්ත අයියත් ඉන්නවා. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න මනීෂ ජනදී අම්මා තාත්තා සුබ සන්ධ්‍යාවක් කියලා කියලා තියෙනවා. ගොඩක් ස්තුතියි. ඔයාවත් ආදරෙන් එකතු කරගන්න. ඒත් එක්කම අපේ වෙනද වගේම වල්පිට මුල්ලෙන් අපේ උපාලි අයියත් කෝල් කරා. වයිෆ් දමි ඉන්නවා, පුතාල දෙන්න තුෂානුයි මිහිරංග වයි නෙත්තීම් එක හැමෝම වයි මේ ඇහෙන සින්දුවට එකතු කරගන්න හදන්නේ. ඒත් එක්කම අපේ බදුරලියෙන් ඉන්ද්‍රාණියක්කත් කතා කරා. දුවයි පුතයි රාණි අක්කවයි එකතු කරගන්න කිව්වා. ඉතින් මේ හැමෝම එකතු කරගෙන මං ඊළඟ සින්දුවට යන්නයි හදන්නේ. හැබැයි ඊට කලින් ඔයාට මතක් කරන්නම් 0715 95 95 95ට ඔයාට පුළුවන් මේ පැත්තට වට්ස්ඇප් මෙසේජ් එකක් දාලා ඔයාගේ යාළුවන්ව බර්ත්ඩේ විෂස් තියනා නම් ස්පෙෂල් ඩේ එකක් නම් මේ ඔක්කොම මට කියලා හැමෝටම විෂ් කරව ගන්න පුළුවන් හැකියාව තියෙන හැමෝටම ඇහෙන්න. ඒත් එක්කම කෝල් එකක් දෙන්න මං තාම මේ පැයත් ඔයාට චාන්ස් එකක් දෙනවා ඔන්න එයා කතා කරන්න. 0112 55 33 63ට දැම් කෝල් කරන්න.

0: Anupaha FM Anu Hatarai Tashmaata Net FM.
1: How's Hatarai Vinadi Panahai then?
2: Sri Lankawe prathama wadawata Rhino roofing within handunwa dena. Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahitha Roofing Sheet. Rhino roofing within handunwa dena. Rhino Premier Roofing Sheet. Wedi vistara sandaha 13.96 amathanna.
3: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0.70013336.
4: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද 0.47031 3540.
1: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේව කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් ල ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හේන රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ. හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හේන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ 150,000 වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට දෙනවා. 150,000 කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0.74390 3250. එහෙම නැත්නම් ගන්න 0.74390 3251.
5: වීතරාගේ මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසන හන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව
6: නෙත් FM බුදු ගුණ හැන්දෑව.

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
3: Net FM. Hello hello Satyante. Hello hello Satyante.
4: FM Anupaha 94.8. Net FM. Divaina Pura.

0: මම බොරොන්දුනානේ අද මේ පැය තුන ඇතුළත ඔගලන්ට ප්‍රෝග්‍රෑම් එකේ කතා කරන්න chance එක දෙනවා කියලා. අ මේ වගේ අපේ දෙවනි පැයේ අවස්ථාව හිමි කරගත්තේ වාසනාවන්තය එක්ක තමයි මම කතා කරන්න හදාරේ. ආයිබෝවන් මෛත්‍රීපාල.
1: ආයිබෝවන් මි ජය වේවා නිත්‍යත්වයෙන් මේකට ආලෝවලෝ සඳහවට.
0: ජය වේවා. ඉතින් අද ඉරිදා දවසේ මොකද කරන්නේ? හමුදාවෙන් විශ්‍රාම වෙලා කියන අපේ රට රැකපු එක්කෙනෙක්නේ. ඒකනේ. ඉතින් මේ කවුද ළමයි බලාගන්නවා කිව්වේ? කවුද ළමයි ටික?
1: අපේ මොනපුරාලේම තමයි.
0: ඒ කියන්නේ සීයා කෙනෙක්නේ.
1: සීයා.
0: ඉතින් දැන් ඊළඟ සින්දුවට කාවද එකතු කරගන්න හදන්නේ?
1: මිස් මම ලයින් කීපක ඉන්නවා කට්ටියගේ වැඩසටහන් වල.
0: ඉන්දරහන්දෑවේ
1: ඒකෙමත් ඉන්නවා. 12ට තියෙන්නේ අපේ අද තිබුණේ
0: වැඩසටහන. ඔව් අපේ ජානියා එක්ක.
1: ඒකෙම හැමදාම ඉන්නවා. නන්ටි කියන්නේ මිස්.
0: කියන්නේ එකතු කරගමු අපි.
1: මංගලිකා, මදුකා, මදුරංග, මදුසංක.
0: එකලඟ නියුන දෙන්නේද?
1: ඔක්කොම මයන්නෙන් එන කට්ටිය. මංගලිකා, මදුකා, මදුරංග, මදුසංක.
0: මරු කට්ටිය ලස්සන නම් ටික ගැලපෙන්න දාලා තියෙන.
1: මයන්නේ කට්ටිය.
0: හරි, එහෙනම් ගොඩක් සූති අපිට කතා කරාට දිගටම යනදිලා ඉන්නවනේ අපිත් එක්ක.
1: ජයවේවා
0: බුදු සරණයි. අපි මෛත්‍රී පාල අයියගෙන් පස්සේ යන්න හදන්නේ වට්ස්ඇප් එකට. අද තනියෙන් මා හදන්නේ නෑ මා. මා දමා ඔබ කියා කියලා ඉන්දර කියන්නලු. මං ඉන්දර කෝල් එකක් දාලා වා කිව්වා කියලා කියන්න ඉෂාරා හොඳේ. දිවියා වෙනුවෙන්ම මේ සින්දුව හදලා තියෙන්නේ. ගොඩක් ස්තුති. මමත් අහගෙන ඉන්නවා කියලා අපේ සනුල් දාලා තියෙනවා මැසේජ් එක. නංගිවත් එකතු කරගන්නවා. නංගි සනුලි, ආදරණීය දිව්‍ය සුබ සන්ධ්‍යාවක් වේවා. ඔන්න අපිත් අහගෙන ඉන්නවා අද දවසේ. හෙලෝ හෙලෝ සතියන්තේ සුපුරුදු පරිදි උසස් පෙළ විභාගයේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ඉඳලා ඔයාව අහගෙන ඉන්නවලු. නිරෝෂන් බණ්ඩාරස කොස්වත්තස නිකවැරදියේ එක්රස් කිරීමේ මධ්‍යස්ථානයේ රොහන් මල්ලිව, කසුන් මල්ලිව, සිසිල් සර්ව මේ හැමෝම එකතු කරගන්නවා කියලා නිකවැරටි ඉඳලා අපේ චම්පික ලලිත් පෙරේරා තමයි මැසේජ් එක දාන්නේ. මටත් ලස්සන සිඳුවක් දෙන්නකෝ. මම කුරුණෑගල ඉඳුල් ගඩින් තරංගා දිසානායක. ආදරෙන් ආවත් එකතු කරගන්නවා. අක්කිමාවයි ගෙදර කට්ටියවයි ආදරෙන් එකතු කරගන්න කියලා. කොත්මලේ ඉඳලා අපේ තිවංක තමයි මැසේජ් එක දාන්නේ. ඉතින් මේ හැමෝම එකතු කරගෙන මම යන්න හදාන ඊළඟ සිඳුවට ආව එකතු කරගෙන තාමත් මැසේජ් එකක් දැම්මේ නැත්නම් ඔයා මොනවද කරන්න ඕනේ? තවත් ඉන්නේ නැතුව 0711 95 95 95ට දැම්ම මැසේජ් එකක් දාන්න හොඳේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: වේලාව හවස 5:02 දැන්.

0: දශම අටේ දිවයිනපුර කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නිය.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නියස් සමඟ මම ඩිල්ෂාන්. නොවරේලිය පැවති අතුරුපැදි ධාවන තරගයක් අතරතුර සිද වූ බිහිසුණු අනතුරකින් යතුරුපැදිකරුවන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. එම අවස්ථාව ආවරණය කළ නෙත් නියස් නියෝජිත රංජිත් රාජපක්ෂ පැවසුවේ තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා නොවරේලිය මහරෝහලට ඇතුළත් කෙරුණු බවයි. නොවරේලිය මහනගර සභාව සහ පෞද්ගලික සමාගමක් එක්ව තරගය සංවිධාන කර තිබුණා. ACC 400 යතුරුපැදි සඳහායි. කාලය මනින තරගයක් ලෙස සංවිධාන කර තිබුණු මෙය ආරම්භ කෙරුණේ නානුවය බ්ලැක් ෆූල් පාලම අසලින්. කඳු, බෑවුම් සහ වංගු සහිත තේවතු හරහා තරගකළුවන් මාගස්තොර දක්වා ගමන් කළ යුතු වුණා. තරගය පැවැත්වුණේ වැසි සහිත අයහපත් කාලගුණයක් පවතිද්දී. ලිස්සනසුළු මාර්ගයේ යතුරුපැදි දෙකක් ලිසා ගිය අතර ඒවා තේවත්තකට පෙරලීමෙන් අනතුර සිදු වුණා. නෙත් නියුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නියුස් YouTube නාලිකාවට සහ නෙත් නියුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.
4: Sati Antea.
5: Hello, hello.
4: Sati Antea.

මේ ළමයි දැන් දැනගත්ත උණුසුම් පුවතක් කොහට කියන්න තමයි මන් ටක් ගාල මේ මයික් එක ඔන් කරගත්තේ. ඔදන්නාද අද ජෝක් එකක් කරන්න පුළුවන් දිනයක් කියලා. අද ඉන්ටර්නැෂනල් ජෝක් ඩේ එකක්. හරිද? ඔයාට පුළුවන් ඕන විදිහකට ඔයාලගේ යාළුවන්ව දැන් රවට්ටලා ජොලියක් දාලා පස්සේ කියන්න ජෝක් එකක් කරේ කියලා. අද ඉඳු හිටියනගේ මට හොඳ ෆන් එකක් ගන්න තිබ්බ ඉඳුරු පොඩි ජෝක් එකක් දෙකක් කරලා. හැබැයි ඉතින් මොන ඕන ළමයා පවුනේ. හැබැයි ඉතින් ඔය යාළුවෝ ගත්තහම ඉතින් ජෝක් කරනවා පොඩ්ඩක් අර අන්දනවා. දැන් අප්‍රිල් පළවෙනිදාරි වගේ නම් එහෙම තඩ්ඩි බොරුවක් කියලා මෝඩයා කරවනවා. ඒ වගේ පොඩි වැඩක් අදත් ඔයාලට කරන්න පුළුවන්. යාළුවාට හොඳම යාළුවාට හරි නැත්තම් ඔය විශේෂයෙන් ඉන්නවා නේද යාළුවෝ. හැබැයි හිතන්නම් ඔයයි මමයි කියලා. අපි යාළුවෝ හැබැයි අපි කතා කරන මොන හරි වැඩක් තිබ්බත් විතරක්. ඒ වගේ කපටි යාළුවෝත් ඉන්නේ. අන්න ඒ වගේ යාළුවෙක් නිකන් ඉන්න ගමන් ගන්නනේ කෝල් එක. කෝල් එකක් අරගෙන හොඳ ජෝක් එකක් කරන හොඳ බොරුවක් කියන්න. බොරුවක් කියලා පස්සේ කෝල් එකක් දීලා ආයි කියන්න. ඒකනේ ජෝක් එකක් කියලා. ආ තව ටිකකින් ඉඳුර කෝල් එකක් ගන්න ඔයාලා කියන්න එපා. හරිද? ජෝක් එකක් කරන්න යන්නේ කියලා. අපි යනවා වට්ස්ඇප් එක පැත්තට. හායි කොහොමද? මම නම් ලයිව් එක අහගෙන ඉන්නේ කියනවා. ලයිව් එක කියන්නේ මං හිතන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක. Thank you. හැබැයි ඔයා කවුද කියලා දාලා නැහැ. Hi දිව්‍ය කොහොමද? අපි තහගෙන ඉන්නේ කඳානේ, චන්ද්‍රකාන්ති, නිසංසලා, එරන්ද, එරික්, දමිත් මේ හැමෝම එකතු කරගන්නවා මං හරිම ආදරෙන්. හායි මම ටෙෂාන්, කුරුණෑගලින් තමයි අපිට මැසේජ් එක දාන්නේ. මොකද උනේ කියලා අහනවා ඉන්දු අක්කට. ඉන්දු අක්ක ඉතින් ඉන්නවනේ පරිස්සමෙන් මොනවා වෙන්නද? අම්මවයි නංගිවයි නිඛිල්වයි මගේ ආදරණීය පෙම්වති නිපුණිකාවයි ආදරෙන් එකතු කරගන්න කියලා කියනවා. මැදවච්චයෙන් අපිත් හැමදාම නෙත් අහගෙන ඉන්නවා, SMS කරනවා. නිකමටවත් කියන්න හැලෝ නිතින් කේන්ති ගිහිල්ලානේ. ඉන්දික තමයි මැසේජ් එක දාලා තියෙන. වයිෆ් සාරා, දරුවෝ ඉන්නවලු ඉඳුමින, ඉඳුසාර, ඉමාත්මා, සුනන්ද, අරුණ ඉවත් එකතු කරගන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඔන්න බනින්න එපා, මං ආව එකතු කරගත්ත. හොඳේ මතුගමින් හිරුණිත් ඉන්නවා, එයාගේ හස්බන්ඩ් ඩිල්ෂාන්වත් එකතු කරගෙන ලස්සන සිදුවක් දෙන්න කියනවා. හම්බන්තොට කළුද දොල් කඩේ ශානක, ආනන්ද, නිලන්ත, මහිම, ශශීම, රන්දිමා අද සතියන්ත නිසා වන්දනා කරන අයට හොඳටම දොදොල් කන්න දීලා තියෙන්නේ. නෙත් FM හැමෝමවත් එකතු කරගන්නවා කියනවා ඊළඟ සිදුවට. ඉතින් මේ හැමෝම එකතු කරගෙන මං යන්න හදාන ඊළඟ සින්දුවට. ඉතින් මේ පැයදිත් ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් දෙන්න. මං ඔයාව ප්‍රෝග්‍රෑම් එකේ මුළු රටටම ඇහෙන්න ඔයාට කතා කරන්න චාන්ස් එකක් දෙන්න බලාගෙන ඉන්නේ. 0112553 63 මේ පැත්තට කෝල් එකක් දෙන්න. වට්ස්ඇප් එකක් දානවා නම් 0711 95 95 95 දැම්ම දාන්න.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM. Engineer lek widiyata mudalata wada pramithiya mage wagakimak navina takshanen apem ratheedi 100% pirisidu bilet walinma hadara nisai mama Melva RB 500 vishwasen nirdesha karanne
1: Melva eka Lankawen eka apima eka
2: okada rangame athapaya wagutu karagena kowara singha seiyawa bodi me uncle salli illagena wattawada
3: na jaya mage me angapata hondatama ridenawa
2: ganna link paspanguwa heta ude negitinna puluwan singha ek wage
4: negita ganna nan link paspanguwa with
5: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
8: යටිහිතට භාෂාවක් තියෙනවා. යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප. එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න. ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න. ඉතු වෙනවාමයි. ඉතු වෙනවාමයි.
9: Alpha Studio with Kasuni and Lehansa.
8: සතිය දවස් වල උදේ 6ට. උදේ 6ට.
10: Brought to you by
11: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්
12: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJ අපෙන්
13: Net FM Hello Hello Satyante

0: ඊළඟ සින්දුවට යන කලින් වෙලාව හවස 5යි විනාඩි 20ක් වෙනකොට ඔන්න මේ පැයි වාසනාවන්තයෝ මං ඔන්න අරගෙන ආව ඔන්න යා කතා කරන්න. මෙයා එන්නේ අපේ ගාල්ලෙන් ඉඳලා. හරිද? මෙයාගේ වොයිස් එක හරිම කියුට්. ඒ හින්දා තමයි මං එයාට දු හිතුවේ මේ පැයේ චාන්ස් එක දෙනවා කියලා. අයිබෝන් සීතා.
1: අයිබෝන් සුබ සන්ධ්‍යාවක්.
0: සුබ සන්ධ්‍යාවක් වේවා. ඔයා මොකද කරන්නේ ඉතින්?
1: ඒලාවේ ගෙදර වැඩ ටික ඉවර කළා. ඔයාලා වහගෙන ඉන්නා.
0: ගෙදර වැඩ දැන් ඔක්කොම ඉවරයිද?
1: ඔක්කොම කියන්නේ උයන් විතරයි තියෙන්නේ.
0: රැට උයන්නනේ.
1: ඔව්.
0: දැන් ඔයා මොනවද රැට ඉතින් උයන් හිතාගෙන ඉන්නේ? අපේ අම්මත් ඔහොම තමයි කියන්නේ. ඔන්න ඔහේ මොනවාරි හදලා කාලා නිකන් ඉම්මුවානේ. කවුද දෙන්න? හොඳයි හොඳයි. ඒකත් ලේසිනේ. චුට්ටක් ඔන්න ඔහේ හදාගත්තාම ඉවරයි. ඉතින් දැන් අපි මේ ඊළඟට ඇහෙන සින්දුවට කාවද එකතු කරගන්නේ සීතා? හරි එහෙනම් සීතා ගොඩක් ස්තුතියි අපිට කතා කරලා ආය දවසක් ගන්න ඕනේ හොඳේ.
1: හරි
0: ගොඩක් ස්තුතියි. ඉතින් ඒ වගේ ඔයාලත් පුළුවන් අවස්ථාව තියෙනවා මේ පැත්තට කෝල් එකක් දීලා මාත් එක්ක ඔන්න යා චැට් එකක් දාලා සින්දුරිකක් අහන්න. හරිද? ඉතින් සීතට සමු දෙන ගමන් අපි යන වට්සප් එක පැත්තට ආයවතාවක්. සුබ දවසක් අපි පොළොන්නරුව සෙවන පිටියේ නවංජනා ටේලර්ස් එකෙන් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියනවා. අපිත් එකතු කරගන්න මගේ පුතා මිනිදු, එයාගේ ආච්චි එකතු කරගන්න කියලා තලා විඳලා තමයි මැසේජ් එක දාන්නේ අපේ උදය. සුදුමණික අපිවත් සින්දුවකට එකතු කරගන්න. අපි ඇටයන්තොට පීපල්ස් බැංක එක ළඟ වීල් පාකගේ කොල්ලු සෙට් එක. ෂා ඔන්න මන් දැන් වීල් පාකගේ කොල්ලු සෙට් එක කියද්දි සද්දයක් දාන්න ඕනේ හොයි ඉඳන්. හරි අපි වැලිගමින් ප්‍රියන්ත මොකද්ද මේ ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. ඉතින් ගොඩක් ස්තුතියි අපිට කතා කරාට. පෞලිය හැමෝම එකතු කරගන්න ඔයාගේත්. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න නාතන්ඩිය පිලා කට්ටු මුල්ල නාලනී මල්ලිකාරච්චි භාග්‍ය දවල ඉන්ද්‍රාණී රත්නසිරි නිමල් අශෝක අවිෂ්ක මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඉතින් අපි දෙන්න තව පැය භාගයක් වගේ ටයිම් එකක් ඉන්නවා. තාමත් මෙසේජ් එකක් දැමෙ නැත්තම් මේ පැත්තට මෙසේජ් එකක් දාන්න හොඳේ.

0: FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM.
1: මාතර ශ්‍රී ලංකාල් මැසු රස සොයමිට කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ශ්‍රී ලංකාල් මැසු රස සොයමිට ඔබත් අදම රස බලන්න
2: BYD Sea Lion 5 plug-in hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න Sea Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න නැත්නම් අමතන්න 011-125-125
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
1: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
5: කිරස් නැවුම් බවයි අඩුම මිලයි.
6: හොඳ මමිලට quality 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
7: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 011-125-125 අමතන්න
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින් මේ හැන්දෑව නම් ටිකක් වෙනස් මෝටෝස්ද වැඩ වැඩිද ට්‍රැෆික් එක හිර වෙලාද එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන එකම තැන
8: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
9: ගින්දර හැන්දෑව විජානු
1: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු
10: Net FM. Hello, hello, Satyantea.

0: ගිටාරයෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.

මං ටික වෙලාවක් සද්ද නැති වෙද්දී ඔයා හිතුවානේ මං ගියා කියලා. පිස්සුදානේ ඔයාට කියන්නතු මම යනාද හැම. ඉතින් ඔයාගේ මගේ අන්තිම විනාඩි 15ට තමයි අපි දෙන්න මේ ඇවිල්ලා ඉන්නේ. ඊට කලින් ඉතින් මට මැසේජ් කරපු කට්ටිය මම මතක් කරන්න එපානේ. ඉතින් හායි දිව්‍යා මණික මමත් ආව සද්දට මහගෙන ඉන්නේ. මටත් ලස්සන සින්දුවක් ඕනි කියලා අපේ මාෂි උකුවේල ඉඳලා මැසේජ් කරලා තියෙනවා. නෙත් හැමදාම ආදරෙයි කියලා තියෙනවා. අපිත් ආදරෙයි ආතානේ. හායි කොහොමද ලස්සන සින්දුවක් දෙන්න. සමන්සිරි තමයි අපිට මැසේජ් කරන්නේ. සමන්සිරි සරස්චන්ද තිත් ගොඩක් තියලා වලානේ කොහෙන් කඩා ගන්නද කියලා හිතා ගන්න බෑ. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මකුල් ඔලුවෙන් රංජිත් අයියත් අපිට මැසේජ් කරලා හෙලෝ හෙලෝ සතියන්තේ කොහොමද ආත මමත් මොනරාගලින් මේනක සඳරුවන් අහගෙනලු ඉන්නේ. වැඩ කරන ගමන් තමයි හැබැයි අහගෙන ඉන්නේ. ලස්සන සිඳුවක් දෙන්න අකියෝ ප්‍රෝග්‍රෑම් එක ලස්සන කරගෙන යනවා. ගොඩක් ආදරෙයි කියලා තියෙනවා. ඉතින් ඔයාටත් මම ගොඩාරියක් ආදරෙයි. ඉතින් මේ විනාඩි 15යි තියෙන්නේ අපි දෙන්න අර හොඳේ. ඔයාට තාමත් විනාඩි 15ක් තියෙනවා මේ පැතර කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0711 95 95 95ට. එහෙම නැත්නම් ටක්කල් කෝල් එකක් දෙන්න 0112 55 33 63ට.

FM 95 94.8 Net FM Divina Pura.

මට යන්න වෙලාව ටික ටික ඇවිල්ලානේ තියෙන්නේ. ඉතින් ටග්ගල මම එකතු කරගන්න හදාන්නේ අපේ සෙට් එකව. කවුද මේ? නමක් නැති කෙනෙක් මැසේජ් එකක් දාලා දුන එකතු කරගන්න කියලා. හෙලෝ හෙලෝ දිව්‍යාක්කේ, මම දුම්බරින් ආයෂා. ඉන්දුවක් ඉවත් මතක් කරගෙන ඊළඟ සින්දුවට එකතු කරගන්න කියලා තියෙනවා. අයිබෝවන්, මඩපාත ලක්ෂ්මන්, තමරා, නිෂානි, චේතනා, තේජ, අවෝර් පුංචි පුතාවයි, භාග්‍ය, අවිෂ්ක, සේරුවාවිල, කේඩී, ඒ සමරසිංහවත් ආදරෙන් එකතු කරගෙන අපි යන්නයි හදන්නේ. එහෙනම් ලබන සතියන්තයේත් මේ විදිහට ආදරෙන් අපි හම්බෙමු. සෙනසුරාදා දවසේ මං එනවා දවල් 12ට අපේ ජානුත් එක්ක. එහෙනම් සතියක නිවාඩුවකින් හම්බෙන බලාපොරොත්තුෙන් අදට ගිහින් එන්නම්. මට මැසේජ් කරපු, කෝල් කරපු ඔයාලා හැමෝටම ගොඩාරියක් ආදරේ. එහෙනම් පරිස්සමෙන් හැමෝම ආදරේ. සතුටින් එන්න, මං ගිහින් එන්නම්. මං දිව්‍යා.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
1: ඕම් ප්ලාස්ටර්

0: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස් වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
1: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3872
3: දෙවන්දරසන් වතාවට අවසන් යමුදාපි කුකුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ
4: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානෝ රෝමාන්තික මතක ස්මරණය
5: FM 95 FM 94.8 Net FM
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: දනලාව සවස 6යි.
8: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
9: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුල සුවඳ රැඳුණු net FM බුදුකුණ හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පියදස්සී හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිද දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්ම

ලෝකනාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: Net FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව. කවදත් අලුත් කාගෙත් net. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: අද කතා නැත්තේ මොකද වගේලාද? ඔයා හෙපා හඳන්නට මගේ සුදා. ඕම් ප්ලාස්ටර් දෙම

0: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
1: Heels within the Nam නිෂ්පාදන සඳහා අඩුම මිලක් වම්බටු ග්‍රෑම් 100ක් රුපියල් 39 කොමුඩු රෙඩ් ෆැන්ටසි ග්‍රෑම් 100ක් රුපියල් 6යි මධ්‍යම ප්‍රමාණයේ ISO ග්‍රෑම් 100ක් රුපියල් 209යි Heels Nam බවයි අඩුම මිලයි
2: Daily Drive එකකට Smart Choice එකක් BYD C-Line 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD C-Line 5 Smart Drive Smart Savings Bidway kai kai dekai 125 125 ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න
3: කවදත් අලුත් කාගෙත් net

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: ඕම් බ්ලාස්ටර් දැම්මම කතා

0: ඇක්ටිවේට් කරගන්න.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙත් තමතන්න 0112-863-363 0776-716-3672.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 16 වැනිදා ඉරිදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. මෙත් නිවුස් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. මෙත් නිවුස් සජීව මැදිරියේ සිට මම ලක්ෂිකා කාවින්දිගමගේ ප්‍රවෘත්ති සංස්කරණය දිල්ශාන් තුෂාරරත්නායක. සිරස්තල අඟුලාන නාවික යාත්‍රා අනතුර ගැන පරීක්ෂණ. අතුරුදන් නිලධාරියා සෙවීමට කිමිදුම් කරුවන්ද යොදවයි. මෙට්‍රෝ බස්වලට විරුද්ධ වූ ගැමුණුගෙන් CIDට පැමිණිල්ලක්. පැයට කිලෝමීටර 140 ඉක්ම වූ සුළං සමග ලාලා හවායි දූපතට කඩාවදී. ගුවන් ගමන් 190කටත් බාධා. රුමේෂ්ගේ ලෝක වාර්තාව හබා යන ජර්මානු හෙල්ලය. ජුලියන් වෙබ යුරෝපීය ශූරතාව දිනයි. කුට්ටි පුලි සහ විජේ ටීම් හදාගෙන මැරයන් වෙන්න ගිය නායකයා අයිස් සහ ආයුධ සමග කොටු. අඟුලාන මුහුදේ ඊයේ පෙරළුණු නාවික යාත්‍රාවේ සිට අතුරුදන් වූ නාවික නිලධාරියා සෙවීම සඳහා වන මෙහෙයුම්වලට මුහුද රළුවීමෙන් බාධා පැමිණ තිබෙනවා. එහෙත් බාධා නොසලකමින් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර අයගම ප්‍රදේශයේදී ප්‍රපාතයකට වැටී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර දින 7කට පස්සේ අද සොයාගත්තා. අඩි 300ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට කඹ ආධාරයෙන් බැස සිරුර ඉහළට ගෙන ආවේ යුද හමුදා මෙහෙයුමකින්. එය තුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. අඟුලාන මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට ලක්වීම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීමට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබෙනවා. නාවික හමුදාව අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන්. පුහුණු සැසියක් අවසන් කර ආපසු පැමිණීමෙන් තිබූ යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්වුණා. ඊයේ සිදු වූ මෙම අනතුරෙන් තුවාල ලැබූ 11 බේරා ගැනුණු අතර ඔවුන් තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබන බවයි නාවික හමුදාව පවසන්නේ. කෙසේ වෙතත් ඔවුන්ගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවද ප්‍රකාශ කෙරුණා. අනතුරෙන් පසු මෙම පිරිස බේරා ගැනුණේ ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිවයි. මෙම අනතුරෙන් පසු එක් නාවික නිලධාරියෙකු තවමත් අතුරුදන්ව සිටිනවා. ඔහු සෙවීම සඳහා මෙහෙයුම් තවදුරටත් සිදු කෙරෙමින් පවතින බවයි අඟුලාන මුහුදු ප්‍රදේශයේ රැඳී සිටින නෙත් නිවුස් නියෝජිතයා කියා සිටියේ. මුහුද රළුවීම හේතුවෙන් බේරා ගැනීමේ මෙහෙයුම්වලට අවහිර පැමිණ තිබෙනවා. ඒත් ඒ අවහිරතාද නොසලකමින් මෙහෙයුම් සිදු කෙරෙමින් ඇත්තේ නාවික හමුදාවේ කිමිදුම් කරුවන්ද යොදවා ගනිමින්. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ මෙට්‍රෝ බස් රථ සම්බන්ධයෙන් තමන් සිදු කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට සිදුවන අපහාස පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ තමන් කිසිදු අවස්ථාවක මෙට්‍රෝ බස් සංකල්පයට විරුද්ධන වූ බවයි.
5: මෙට්‍රෝ බස් එකක් ඇඳගෙන දිගින් දිගටම ගහනවා ගහනවා මට අපහසුයි. මම බලන් හිටියා පෞගේ කාලේ පුරාම මේක නවතීද කියලා. මගේ ඥාතීන් කියනවා දිගින් දිගටම මාරි මේකට කරන්න කියලා. තමයි මම ඇත්ත මම ඕවා ගණන් ගන්නෑ. සාමාන්‍ය මොකද අපි පිට යම් කිසි දෙයක් දරා ගන්න පුළුවන් නම් ඒක දරා ගැනීමේ ශක්තිය තියෙනවා නම් විශේෂයෙන්ම ඒක තමයි හොඳ gati ගුණයක්. ඉතින් අපිට මම ඒ දරාගෙන හිටියා ඒ ශක්තිය පෞගිය ටිකේ මේක දරාගෙන හිටියා මම ඒක වැඩි ගණන් ගන්නෑ. නමුත් බාහිරෙන් එතේ මට බලපෑ මේක මට මේක කැමිනල දාන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම අපේ සමාජිකින්ගේ ඉල්ලීම මත දිගින් දිගට මේක කරන්න එපා කියලා මේ තරුණ දරුවෝ තරුණ ළමයි ප්‍රවාහණය කියන්නේ පුළුල් විෂයක්. පුළුල් විෂයක් ඒක කවුරුත් ඉගෙන ගන්න ඕන. මේක ඇත්තෙන්ම මේක පාසලක උගන්වන්න ඕන ප්‍රවාහණය කියන විෂයක් විදියට. නමුත් අවාසනාව මතු පිටින් දකින්න දේ බලාගෙන ගොඩක් අය මේක විවේචනය කරනවා. ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. මොකද මට දුක මේ ළමයි විශේෂයෙන්ම තරුණ ළමයි එක වෙලාවකට මට හිතෙනවා මේ ළමයි අඩු ගානේ වැස්සකටවත් ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවද කියලා. ඒක බරපතල ප්‍රශ්නයක්. මොකද
4: මෙම ව්‍යාපෘතිය මීට වසර 10කට පෙර තමන්ද ආරම්භ කිරීමට සූදානම් වූ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීද එය ආරම්භ කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
5: ලංකාවේ මුල්ම ප්‍රවාහණය පිළිබඳ පොත ලිව්වේ මම 2004. ඊට පස්සේ 2013 දෙවෙනි පොත ලිව්වා. ඉතින් ප්‍රවාහණය හරිම ගැඹුරු විෂයක්. ඉතින් මේ පිළිබඳ මතු පිටින් දකින්න නැතුව අද වෙනකොට මිනිස්සු විශේෂයෙන් මට මේ බස් ගැමුණු කියලා දිගින් දිගටම මම කැමති නැති දැන් මට නමක් තියෙනවා ගැමුණු විජයරත්න කියලා එහෙම කතා කරන්න ගරුත්වයක් දෙන්න ඕන මිනිස්සුෙකුට. ඉතින් එවැනි පහත් ගතිගුණත් එක තමයි පහත් ප්‍රකාශනකුත් කිරීම බරපතල මගේ මනස දිගින් දිගටම බද දෙනවා. ඒ වගේම ඉතින් මේක
4: පැසිෆික් සාගරයේ හටගත් ලාලා සුලිකුණාටුව නිසා හවායි දූපත් සමූහයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. පළමු කාණ්ඩයේ සුලිකුණාටුවක් වන ලාලා හවායිහි විශාලතම දූපත වන බිග් අයිලන්ඩ් ආසන්නයේ ගමන් කිරීමත් සමග එම ප්‍රදේශයට තද වැසි සහ ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ. කුණාටුවත් සමග පැයට කිලෝමීටර 130 146 අතර වේගවත් සුළං හමන අතර මිලිමීටර 600 ඉක්ම වූ වැසිද ඇදහැලෙනු ඇතැයි අනාවැකි පළව තිබෙනවා. මේ වන විටත් දූපතේ ස්ථාන 30කට වැඩි සංඛ්‍යාවක මාර්ග ජලයෙන් යටවී ගස් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා පැමිණ තිබෙන බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. ගොඩනැගිලි 100,000 වැඩි සංඛ්‍යාවක විදුලිය බිඳ වැටී තිබෙනවා. ප්‍රධාන රෝහල් තුනක විදුලිය විසන්දි වී ඇති අතර ඒවායේ කටයුතු දැනට පවත්වාගෙන යන්නේ ජනන යන්ත්‍ර මගින්. ගුවන් තොටුපළ කටයුතු වලටද බාධා පැමිණ තිබෙනවා. ගුවන් ගමන් 190කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර හෝ ප්‍රමාද කර තිබෙන බවයි විදෙස් වාර්තා පැවසුවේ. මොවි දූපතේ ඇතැම් ප්‍රදේශවල ජල සැපයුම්ද බිඳ වැටී තිබෙනවා. ඒ ගස් කඩා වැටි ජල සැපයුම් මාර්ගවලට හානි සිදුවීම හේතුවෙන්. මේ අතර කුණාටුවේ බලපෑම වැඩි කිරීමට හේතු වී ඇත්තේ සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම මත පදනම් වන එල්නිනෝ තත්ත්වය බව කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙනවා. පවතින දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් අදත් දේශපාලන නියෝජිතයන් විවිධ අදහස් පළ කළා. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ අධිකරණයේ බලයත් ආණ්ඩුවට ලබා ගැනීමේ අරමුණින් වර්තමාන ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.
0: කවුරු විරුද්ධ වුණත් අධිකරණය තමන්ගේ යටතට ගන්න පැලවත්තේ පාලනයට ගන්න මේ පැලවත්තට ඕන විදිහට මුළු රටම පාලනය කිරීමේ කුමන්ත්‍රණයේ ප්‍රධානම කාරණාවක් වෙනවා මේ 22 සංශෝධන. 22 සංශෝධනය ඇත්තටම රටට අහිතකරයි කියන එක හැමෝම. හැබැයි පැලවත්තට හිතකරයි. පැලවත්තට හිතකර ඕනෑම දෙයක් ඕනෑම විදිහක ඉටු කරා මේ ආණ්ඩුව සැදී පැහැදී ඉන්නවා. ඒක තමයි අද මේ ක්‍රියාත්මක වෙන්නේ. ඇත්තටම අවධානම් ගන්න ඕන දේවල් තියෙනවා නැති දේවල්. අද ජනතා විමුක්ති පෙරමුණ බලයට පැමිණීම ලොකු අවදානමක් අරගෙන තමයි මේ රටේ ජනතාව ඒ අයට බලය දු. එතකොට ජනතාවට පුළුවන් ඒ වගේ අවදානම් ගන්න ආණ්ඩුවක් පත් කරනවා. නමුත් අධිකරණයට අත ගහලා අධිකරණය කඩා කප්පල් වෙයිද නැද්ද කියන ඒ අවදානමක් අරගෙන තීන්දුව ගැනීම සුදුසු නැහැ. මේ ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විමසුමකටම ගියාන ජනමත විමසුමක් හැටියට ඡන්දයක්
4: අධිකරණයේදී වරදකරුවන්ට නිසි දඬුවම් නියම වෙද්දී විපක්ෂයේ ඇතැම් පිරිස් කලබලයෙන් කටයුතු කරමින් සිටින බවයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ.
6: දැන් මේ රටේ ගුරු අසංගතයෙන් අපේ තරුණ තරුණියන් බේර ගන්න අපි රකමේකට කියලා ගන්න සටහනක් අරගෙන යනවා. දැනන්ද කුඩු ඒ යන්ත්‍රව අත්තර ගොඩ ගන්නවා. ජනාධිපති වෙන්න පුළුවන්, හිටපු ඇමති වෙන්න පුළුවන්. එයාලට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද? ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනකොට ඔබ හරි සන්තෝෂයි. ඔබට සතුටක් එමයයි. දැන් රට යන විදිය හොඳයි කියලා. ඔබ සතුටු වුණාට අපරාධකාරයන්ට වෛරයක් එනවත් නැද්ද අපිත් එක්ක? එනවා. මෙච්චර කාලයක් ඔබේ ඡන්දෙන් ගිය කට්ටිය බාණ්ඩාගාරේ දේවල් එයාලා බෙදාගත්තා. විශ්‍රාම වැටුප් හදාගත්තා. විශ්‍රාමයේ ජනාධිපතිතුමන්ට වරප්‍රසාද සාද හදාගත්තා. දැන් පුළුවන් දේවල් කරන්න? දැන් බෑ. අලුත් නීති හැදෙනවා. එයාලා වෛර බඳිනවා. එයාලගේ කට්ටිය ඊළඟට කැරලි ගහන්න පටන් ගන්නවා. ඉරගෙවල් ඇතුලේ කැරලි. ගොමිය හවුස්සන්න බලනවා. සාමාන්‍ය මිනිස්සු හවුස්සන්න බලනවා. මේවා තේරුම් ගන්න කියලා කියනවා. දැන් මේ දවස්වල විපක්ෂ කෑ ගහනවා. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න හදනවා. කොටස 22 වෙනි සංශෝධන. ඉන්න මිනිස්කාරවරුන්ගේ වයස විශ්‍රාමයන් වයස අවුරුදු දෙකකින් වැඩි කරන්න හදනවා. ඒකට දැන් ලොකු ගාන කෝටියක් ඉතාම සුළු මිනිස්.
4: ජනතාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා බදුල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.
7: ආණ්ඩුව පොරොන්දු 1000 ගානක් දීලා ආපු ආණ්ඩුව බොරු කියලා ආපු ආණ්ඩුවට වැඩ කරන්න බැරි වැඩ වෙන්නේ නැති ආණ්ඩුවක් බවට පත් වෙලා ජනතාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. අද මම හිතන්නේ පදවියේ ශ්‍රීපුර සම්පකාර ඡන්දය දිනනවා. පදවියේ ශ්‍රීපුර කියන්නේ ආණ්ඩුවට වැඩියෙන්ම ඡන්දය දීපු පත්තා. ශ්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ පදවියේ ශ්‍රීපුර. ඉතින් අද බලා ගන්න පුළුවන් සම්පකාර ඡන්දය තිබ්බොත් මොකද වෙන්නේ? ඒකෙන් ඉඳන් ආණ්ඩුව ප්‍රතික්ෂේප වීගෙන යන්නේ සම්පකාරයෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. පුළුවන් නම් පළාත් සභා ඡන්දය දීලාත් බලන්න ආණ්ඩුව. ඉතින් අලුත්ම සිටුේෂන් වාහන වාතාවරණය තමයි ඕක. ඔය එක්කෙනෙක්ගේ කාලය දීර්ඝ කරා, අරග කරා, මේක කරා කියලා කවුරු කීප දෙනෙක් සන්තෝෂ කරන්නේ කියලා මම බලාගෙන හිටපු මැතිවරණ කොමසාරිසුත් කියනවා මේ දැන් මටත් තව පුළුවන් මැතිවරණ කොමසාරිස්කම කරන්න කියලා. එයාටත් ඕනලු. ඊළඟට මම බැලුවා විට්නේසරන් අර උතුරේ හිටපු මහාමිති කියනවා එයාටත් දැන් වයස තියෙනවලු. ඒ මිනිහා උතුරට කරපු මගුලකුත් නෑ. ආයෙත් ඇවිල්ලා කියනවා ආයෙ එයාටත් වැඩ කරනවා. වාසුදේව හොම්බ බිමයනගෙන වාසුදේවත් ඇවිල්ලා කියනවා මේ තව වයස යන්න බලා වාසුදේවලා වගේ ආයෙත් වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඕක තමයි මේ ආණ්ඩුවේ තියෙන தත්තේ. අලුත්ම தත්තේ ගොවියා ඉවරයි, දීවරයා ඉවරයි, රාජ්‍ය සේවකයා ඉවරයි, රටේ මිනිස්සු ඉවරයි. ආණ්ඩුවේ කිසිම බලාපොරොත්තුවක් දහසක් බලාපොරොත්තු මැද ආපු ආණ්ඩුවට වැඩ කරන්න.
4: ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා යයි බලයගත් ආණ්ඩුව ගොවි ජනතාවගේ ගැටලු අමතක කරමින් කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවා.
8: ගොවි ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා බලයට ආපු ආණ්ඩුව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නිශ්චිතවම සඳහන් කරපු කාරණා අතර ප්‍රධානතම කාරණයක් උනේ දේශීය ගොවියගේ අස්වැන්නට හොඳ මිලක් දෙනවා කියන. වර්තමාන ජනාධිපතිවරයා හැම වේදිකාවක හැම ගමකම එදා සඳහන් කර හිටියේ ගොවියට හොඳ මිලක්. අද ගොවියට හොඳ මිලක් දෙන එක කෙසේ වෙතත් වර්තමාන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය සහ ආණ්ඩුවේ ගමනාන්තය අනුව මුදලාලිට නම් මිලක් ලැබෙන. වී මිල අඩු වෙනවා. හාල් මිල එන්න වැඩි වෙනවා. මේ වී මිල අඩු වීමට සාපේක්ෂව හාල් මිල අඩු වෙලා නැහැ රටේ. ජනාධිපති වරයාදා මිනේරීට ගිල්ලා ගෝවියට හොඳ මිලක් දෙනවා කියලා කිව්වේ මේ පිටට වමන ගෝවියට. ගොයන් කැපෙන කාණ්ඩ පිටින් හාල් ගේන්නේ මොන ආණ්ඩුවද අපි හඳුනන්නේ? දේශීය ගෝවියගේ ආර්ථිකය කඩන් වට්ටලාද? පොර පහන දෙනවා කියලා ආණ්ඩුව පොරොන්දුනා. දැන් පාර්ලිමේන්තුව ඇහුවත් කියලා දෙනවා කියලා. පාර්ලිමේන්තුවේ ඉන්න 150 දෙනාට අනුව මේ රටේ ජනතාවට ප්‍රශ්නේ නැහැ. පොර ලැබිලා වී වලට අසීමිත මිලක් ඇවිල්ලා. මේ ආණ්ඩුව කියන විදිහ. හැබැයි ගෝවි ජනතාව පාට බස්සක් මොකද කියන්නේ? අසීප්පකාරව ඇවිල්ලා උද්ඝෝෂණය කරනවා. අවුද මේ ආණ්ඩුවේ පව් වැඩේ රාජනායකයන්. උන් ගෝවිය ගැන පමණක් නෙමෙයි නීතිඥවරු ගැනත් එහෙමයි. වෛද්‍යවරු ගැනත් එහෙමයි. සමස්ත මෙරටේ වෘත්තිකයන් විනාශ කරන්න උන් බලයට ඇවිල්ලා.
4: නුවරඑළියේ පැවති යතුරුපැදි ධාවන තරඟයක් අතරතුර සිදු වූ බිහිසුණු අනතුරකින් යතුරුපැදිකරුවන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. එම අවස්ථාව ආවරණය කළ නෙට් නිවුස් නියෝජිත රංජිත් රාජපක්ෂ පැවසුවේ තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහරෝහලට ඇතුළත් කෙරුණු බවයි. නුවරඑළිය මහනගර සභාව සහ පෞද්ගලික සමාගමක් එක්ව තරඟය සංවිධාන කර තිබුණා. සීසී 400 යතුරුපැදි සඳහා කාලය මනින තරඟයක් ලෙස සංවිධාන කර තිබුණු මෙය ආරම්භ කෙරුණේ නානුවය බ්ලැක්ෆෝල් පාලම අසලින්. කඳුබෑවුම් සහ වංගු සහිත තේවතු හරහා තරඟකරුවන් මාගස්තොට දක්වා ගමන් කළ යුතු වුණා. තරඟය පැවැත්වුණේ වැසි සහිත අයහපත් කාලගුණයක් පවතින විටයි. ලිස්සන සුළු මාර්ගයේ යතුරුපැදි දෙකක් ලිස්සා ගිය අතර ඒවා තේවත්තකට පෙරලීමෙන් අනතුර සිදු වුණා. විශේෂ කාර්ය බලකායේ ත්‍රිකුණාමලයේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ විශේෂ වැටලීමකදී අයිස් මද්‍රව්‍ය කඩුවක් ඇතුළු තියුණු ආයුධ රැසක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. උප්පුවේලි පොලිස් වසමට අයත් ත්‍රිකුණාමලය පුලියමන් කුලම දේවනගර් මදුමේ වීදියේ පිහිටි නිවසකදී මෙම වැටලීම සිදු කර තිබෙන්නේ. එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 11ක් කඩුවක් සහ යකඩ බටයකට යකඩ දැතිරෝධයක් සවිකර සකස් කරන ලද මාරාන්තික තියුණු ආයුධයක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රිකුණාමලය පුලියමන් කුලම දේවනගර් ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්. තවද මොහු විසින් දේවනගර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් කුට්ටි පොලිස් සහ විජේ ටීම් යනුවෙන් මැර කලි දෙකක් නිර්මාණය කරගෙන ඇති අතර එම කලි දෙකෙහිම නායකයා ලෙස කටයුතු කරමින් ප්‍රදේශවාසීන් බිය ගැන්වීම සහ විවිධ අපරාධයන්හි නිරත වී ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙන බවයි පොලිසිය පැවසුවේ. බ්‍රිතාන්‍ය බර්මින්හැම්හිදී පැවැත්වෙන යුරෝපීය මල්ල ක්‍රීඩා ශූරතාවලි පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගන්නට ජර්මනියේ ජුලියන් වෙබර් සමත් වී තිබෙනවා. එහිදී ජුලියන් වෙබර් දැක් වූ දක්ෂතාවය මීටර 98.4ක්. ඒ අනුව යුරෝපීය මල්ල ක්‍රීඩා ශූරතාවලියක හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී මීටර 90කට වැඩි දක්ෂතාවක් දැක් වූ පළමු ක්‍රීඩකයා බවට පත්වීමටද ඔහු සමත් වුණා. මේ අතර ජුලියන් වෙබර් වාර්තා කළ මීටර 98.4ක දුර මෙම වසරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ක්‍රීඩකයෙක් වාර්තා කළ දෙවැනියට හොඳම දුරවීම විශේෂත්වයක්. එය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග වාර්තා කළ මීටර 92.62ක දක්ෂතාවට පමණක් දෙවැනි වනවා. හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලොව අංක 1 සහ අංක 2 ක්‍රීඩකයන් වන රුමේෂ් තරංග සහ ජුලියන් වෙබර් මේ දක්වා මෙම වසරේදී එකිනෙකා මුණගැසී නොමැති අතර අගෝස්තු 20 සහ 21 දෙදින තුල පැවැත්වෙන ලුසාන් ඩයමන්ඩ් ලීග් තරගාවලිය තුල බොහෝ විට ඔවුන් එකිනෙකා මුණගැසෙනු ඇති බවටයි වාර්තා වන්නේ.
3: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
4: net news නිමව net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news ජනතාව විශ්වාස කරන සත්‍ය. රාව ප්‍රතිරාව.
9: ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳ පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකොරල මහතා දැක් වූ අදහස්.
10: මම දකිනවා net news මගින් එකිනෙක එහාට ගියපු කාර්යභාරයක් රට තුල ඉෂ්ට කරනවා කියලා. සෑම දිනකම වගේ තුන් පාරක් ඇත්තටම ඒගොල්ලෝ තමන්ගේ news නැත්නම් නව තොරතුරු ජනතාව වෙත ඉදිරිපත් කිරීමක් දක්නට ලැබෙනවා. මෙතනදී විශේෂයෙන් අපි දකින්නේ ඕන විසින් ඉතාමත් කාල

0: හිතන්නේ net news අනෙකුත් ඒවට සාපේක්ෂව සලකා බලනකොට ලාංකික සමාජය තුළ ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරන රේඩියෝ channel එකක ප්‍රවෘත්ති විචාරණයක් විදිහට ඇත්තට ඔවුන්ගේ ප්‍රවෘත්ති තුළ අර සාමාන්‍ය ජනතාවට වගේම ඒ කියන්නේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාවට වගේම මේ රටේ බුද්ධිමත් ජනතාවට වුවත් නැවත හිතන්නට අලුතෙන් තොරතුරු දැනගැනීමට වගේම අලුත් දේවල් ඉතාමත් ඉක්මනින් ඔවුන්ට ලබා දීම සඳහා ක්‍රියා කිරීමක් තමයි සිදු කරනු ලබන්නේ. ඒක මම හිතන්නේ ලාංකික සමාජය තුළ ඕන් විසින් ඉටු කරනු ලබන විශිෂ්ට සේවාවක්. ඒ සේවාව අපි ඉතාමත් අගය කළ යුතුයි.
1: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
3: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
4: ඒයි
3: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
4: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
3: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: Kills වැතින් දැන් ඔබට හොඳම දීමනා සහ වැඩි ඉදිරියක්. Elephant House Lemonade ලීටර 1.5ක් සඳහා 130ක වට්ටමක්. Prima Kottumi Noodles ග්‍රෑම් 400ක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා Kills වැතින්ම පමණයි.
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino Roofing විසින් හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. Rhino Roofing විසින් හඳුන්වා දෙන Rhino Premier roofing sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
10: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පෙඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
11: කවදත් අලුත් කාගෙත් නෙට්

0: කවදත් අලුත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රාත්‍රිය 7යි දැනුලාව.
3: අම්මේ රඹුටන්
4: ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
3: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
4: ඕනේ නම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
5: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
6: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
5: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
6: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
5: අතික්‍රමණ අතික්‍රමණ
6: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
5: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
6: ඔබේ අසනත් වෙන් කරගන්න අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කර 0670666817 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
5: විමසීම් 0760-986-980
6: අතික්‍රමණ
5: සාංසාරික සීමා ඉක්මවා යාමට.
1: කවදත් අලුත් කාගෙත් නෙත්

0: चित नित असपुअर नित असपुअर
1: හැම දිනාටම තෙරුවන් සරණයි. සතියන්ත ඉරිදාවේ හැම සිතකටම ධර්මයේ මෙහෙරියාව මේ නිශායම මුවදොර සිට සමීප කරවන්නට සැරසෙන සිත්නෙත් අසපුවයි අපි ආරම්භන්නට සූදානම් වෙන්නේ. ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහනට අදත් ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වකව ඇරියුම් කළේ බෙලිහුල් ඔය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී ආචාර්ය රාජකීය පණ්ඩිත අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට උන්වහන්සේව බොහොමත්ම ගෞරවයෙන් යුක්තව නමස්කාර පූරකව පිළිගෙන සිත්නේ තසපුවේ ධර්මානුශාසනාව ඔබට සමීප කරවන්නට අපි සූදානම් වෙනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ මේ වැඩසටහන ඔබට අහන්නට බලන්නට හැකියාවක් තියෙනවාගත සිහිපත් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව subscribe කරන්නටත් අපි ඔබට පින් සිතින් යුක්තව ආරාධනා කරනවා. එහෙමනම් අපි සූදානම් ඒ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ධර්මානුශාසනාව පැවැත්වීමට අතිපූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදුහු සාදුහු සාදුහු.

ශ්‍රද්ධාවන්ත පින්වතුනි හැම දිනාටම බොහොම පින්බර සැන්දෑවක් වේවා කියලා බොහොම මෙත් සිතින් මහා සංඝරත්නය වෙනුවෙන් මම පළමුවෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සුවසේ මේ දහම් කරුණු ඉගෙන කියාගෙන සිත්හි දරාගෙන ජීවිතයට ගලපාගෙන ධර්මයේ අමයුරු සැනසීම ලබන්නට භාග්‍ය වාසනාව වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා අද සිත්නේ තසපුවෙන් මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නට යෙදෙන්නේ කිරිබත්ගොඩ ජාතික නිවාස ක්‍රමය කන්දපාර අංක 10 නිවසේ පදිංචි පින්වත් පద్මා කරුණාතිලක ඒ ආදරණීය මැතිණිය ඒ වගේම චන්දිමා ඉන්දිකා දීපිකා කියන ආදරණීය දියණිවරු සහ චන්දන ආනන්ද තුෂාර කියන බෑණාවරු ඒ සත්පුරුෂ පින්වත් පිරිස තමයි මේ අත්‍යෝදාර ධර්ම දානමේ පින්කම අද සිත්නේ තසපුවෙන් සිද්ධ කරන්නට යෙදෙන්නේ ඒ අයගේ අත්‍යෝදාර ප්‍රාර්ථනාවන් මේ උලාර ධර්ම දානේ අනුහසින් පුරපස මෝරා නැගෙන චන්ද්‍ර මණ්ඩලයක් සේම ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි පළමු කොට මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා කවදා නමුත් පුරණ ගුණයක සැනසීම නොබෝ කාලයකින්ම හිමි වෙනවා යන කාරණය මේ අමා ධර්මයේ තුලින් නේකවර ඉස්මතු කොට වදාලා බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය නිසා ලෝකයක් සුවපත් වූ හැටි මේ උතුම් අමා ධර්මයේ තුලින් මනාව පිළිබිඹු වෙනවා අද පවා අපි මේ අසන බණපදේ නිසා ලැබෙන සැනසීම ඉසිසෙල්ලාම පහළ වුණේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ විරාගී හදවත තුළ. ඒ නිග්මිතිව තමයි දෙවියන් සහිත ලෝකයට ඒ අමා ධර්මීය දේශනා කිරීමත් සමග ඒ ධර්මයේ සහනය පැතිරිලා ගියේ. දෙවි මිනිසුන් ඉමක් බවක් නැති සංසාර කතරේ කෙලසුන්ගෙන් ජරා මරණ වලින් පිපාසිතව ආපු ගමනේදී තමයි බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් අමාවැස්සක් වගේ මේ අමා දහම් ධාරාව මතුවලා පැතිරුණේ. පින් ඇති මිනිසුන්ට ඒ දහම් පදමාලා අසන්නට ලැබීමත් සමගම ඔවුන්ගේ ජීවිතවල ඇතිවෙච්ච මහා පෙරැළිය අවසන් වුණේ මහා රහතන් වහන්සේලා බවට පත් වෙලා. ශාස්ත්‍රූන් වහන්සේ ලෙස බුදුරජාණන් වහන්සේ වදාහල ධර්මය ශ්‍රාවකයන්ටත් ප්‍රත්‍යක්ෂ කරගන්නට ලැබීම කියන කාරණය තුල ඉස්මතු වෙන්නේ මේ අවබෝධ කරපු ධර්මය ශාස්ත්‍රූන් වහන්සේ පමණක් නොව ඉක්බිතිව ශ්‍රාවකයන්ද අවබෝධ කළ බවයි. එහෙනම් මේ ධර්මය ශාස්ත්‍රූන් වහන්සේද ශ්‍රාවකයාද ප්‍රතිවේද කළ බැවින් ඒකාන්තේ නුවණැත්තෙකු විමසන්නට වටිනවා. එදා මෙදා තුර අවුරුදු 2500ක් වගේ අති දීර්ඝ කාලයක් අවම වශයෙන් සම්මා සම්බුද්ධ ශාසනය පවත්වන්නට යෙදුනේ පරම පූජනීය මහා සංඝරත්නය විසින්. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන් සංඝරත්නයේ මහා කැපවීම නිසා ඒ උත්තම ධර්ම මාර්ගයේ නිරුපද්‍රිතව මේ මුළු ලෝකය තුන පැවතුණා. එනිසා අපටත් අද ඒ අමා ධර්මය අසන්නට ජීවිතයට ගලපා බලන්නට අවස්ථාව සැලසුණා. කොටින්ම කියනවා නම් ධර්මයේ නැමැති ආදාස මණ්ඩලයෙන් අපේ හදවත් බලන්නට මේ යුගයේ අවස්ථාව සැලසුනේ මහා සංඝරත්නය නිසායි. ඉතින් ඒ අසම සම තුනුරුවන් වහන්සේලාගේ පිළිසරණින් පිට අපට වෙන පිළිසරණක් මේ ලෝකුහරයේ ඇත්තේ නැහැ. ඒ බවත් හොඳින් හිතට ගන්නට ඕන. බුදුසසුන යම්සේ දුර්ලභ වෙනවද අමා ධර්මයත් එසේම දුර්ලභවයි ලෝකයට ඇහෙන්නේ. මක්නිසාද ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම තමයි දුර්ලභම සිදුවීම. ඊළඟ දුර්ලභ සිදුවීම තමයි මිනිස් ජීවිතයක් ලැබීම. ඊළඟ දුර්ලභ සිදුවීම තමයි බුද්ධ ශාසනයක් ලැබිච්ච කාලයක මිනිස් ජීවිතයක් ලබා ඉපදිනා ඒ උතුම් ශාසනය අසුරු කරන්නට ලැබීම. මෙකී වරප්‍රසාද සහ දුර්ලභ අවස්ථාවන් මේ යුගයේ උපන් අපට ලැබිලා තියෙන්නේ ඒ මහා කරුණාව මුල් කරගෙනයි. බුදුහාදීන් ගැලෝ මහා කරුණාව මුල් කරගෙනයි මේ අවස්ථාලාභය අප සියලු දෙනාට ලැබුණේ. එනිසා ඒ කාරණේනොත් හිත සතුටු කරගෙන ගෙවෙන තප්පරයක් පාසා මේ උතුම් ධර්ම මාර්ගයේ පියවරක් හෝ ඉදිරියට තබන්න කල්පනා කිරීමයි වැදගත් කාරණය. එනිසා ඒව ගැනත් හොඳට හිතේ තියාගෙන අද මේ උතුම් ධර්ම පරයායට සමන් යොමු කරන්නට අදිෂ්ඨාන කරගන්න මම අද මාතෘකාව වශයෙන් සජ්ජායනා කරන්නට යෙදුනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජාතක පාළියේ දේශනා කොට වදාළ ගාථා ධර්මයක්. යෝ මාතරං වා පිතරං වා මච්චෝ ධම්මේන පෝසති.
ඉදචේව නම් පසංසන්ති පෙච්ච සංගේ පමෝදති. ඒක තමයි ගාථා ධර්මය. ඒ ගාථා ධර්මයේ තේරුම තමයි මේ මනුස්ස ලෝකේ ඉන්න යම් මනුස්සයෙක් දැහැමෙන් සෙමෙන් තමගේ අම්මා තාත්තා පෝෂණය කරනවා නම් ඒ මව්පිය උපස්ථානයේ සිද්ධ කරන ඒ ආදරණීය දරුවා නැත්තම් ඒ පුද්ගලයාට දෙවියෝ පවා ප්‍රශංසා කරනවා. ඉදේම නම් ප්‍රශංසාන්ති මේ ලෝකේත් ඔහුට ප්‍රශංසා ලැබෙනවා. පරලෝකෙ ගිහිල්ලත් බොහෝ ප්‍රශංසා ලැබෙනවා. පරලෝකෙ ගිහිල්ලත් බොහෝ සැපත සතුට ඔහුට හිමි වෙනවා. මක්නිසාද? මව්පිය උපස්ථානය නැමැති අසීමිත කුසලයේ හේතු කරගෙන. මේ ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වෙස්සුවන්න සාම කියන ප්‍රසිද්ධ ජාතක දේශනාව දේශනා කරමින්. ඒකට හේතු වෙච්ච නිදාන කතාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් මහා විහාරයේ වැඩ සිටින කාලේ ඒ කාලේ හිටියා මේ මහා ධනවත් සිටු පවුලක්. ඒ සිටු පවුලට තිබුණා අඩුම තරමින් කෝටි 17ක රන්කාසි නිධානය. ඒ කියන්නේ ඒ තරමින්ම විශාල ධනවත් පරම්පරාවක්. එතකොට මෙන්න මේ ධනවත් පරම්පරාවේ එකම පුතෙක් හිටියා. මෙන්න මේ එකම පුතා දවසක් දා දැන් මේ පුතා බොහොම ප්‍රියයි මනාපයි ආදරණීය අම්මට තාත්තට. එක දවසක් එතුමා විශාල මහ ප්‍රාසාදයක් තියෙනවා. ඒ ප්‍රාසාදයේ උඩම තට්ටුවට මෙලා වටපිට බලනකොට මහමග විශාල පිරිසක් දෙව්රම් විහෙර පැත්තට සුදුවත් හැඳගෙන මල් පහන් සුවඳ අරගෙන යනම දැක්කා. දැකලා මේ කුමාරයාට හිතුණා අහම්පි ධම්මං සොනිස්සාමි මමත් බුදුබණ පදයක් අසන්නට ඕන. දැන් බලන්න මේ කෙනෙකුගේ ජීවිතයේ පින මතු වෙන හැටි. තථාගතයන් වහන්සේ බැහැ දකින්න යන්න හිතුණා. ගිහිල්ලා අම්මට තාත්තට වන්දනා කරලා දැන් බලන්න මේ එකම පුතා පවුලේ අම්මට තාත්තට වන්දනා කරලා සුවඳ මල්ලා ආදී දේ ගන්නට සලස්වලා ඉන්නෙක් මෙතෙම පිරිසත් සමග දෙව්රම් වෙහෙරට ඇතුළු වුණා. ඇතුළු වෙලා මහා සංඝරත්නයට ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේට ඒ මල් පහන් ආදී දේ පූජා කරලා ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සමීපයේ තැන්පත් වෙලා දේශනා කරන අමයුරු ධර්මයේ ශ්‍රවණය කළා. ඉතින් මේ ධර්මය ඇහෙනකොට මේ තරුණ සිටු කුමාරයාට හිතුණා මටත් ගිහිගෙදර හැරදා පැවිදි සුව ලබන්නට ඇතනම් කියලා. එහෙම හිතෙන්නට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය බොහෝම බලවත් විදියට මේ සිටු කුමාරයාගේ හිතට කා වැදුණා. එනිසා ඔහු කල්පනා කළා මටත් පැවිදි ජීවිතයකට පත් වෙන්න ඇතනම්. ධර්ම දේශනා විවර වෙච්ච ගමන්ම මේ තරුණ සිටු කුමාරයා පිරිසත් නිග්මිලා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සිරිපා වැඳලා පැවිද්ද පිණිස අවසර ඉල්ලුවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මව්පියවරු අවසර නොදුන් දරුවෙකු තථාගතයන් වහන්සේ මහාන කරන්නේ නැහැ කියලා. ඉතින් අන්නේ වෙලාවේ තරුණ සිටු කුමාරයා හිතන ගත්තා කෙසේ හෝ අම්මගෙන් තාත්තගෙන් අවසරයක් අරගෙන මම මේ දෙව්රම් වෙහෙරට ඇවිල්ලා පැවිදි සුව ලබනවා කියලා අම්මට තාත්තට ගිහිල්ලා මේ කාරණේ මතක් කළා. ඉතින් අම්මයි තාත්තයි එකම පවුල එකම පුතා නිසා කියනවා ප්‍රිය පුත්‍රය මේ කුල පරම්පරාව ඉස්සරහට අරන් යන්න තියෙන එකම අංකුරය ඔබයි. එනිසා අපේ ඇස් දෙක වගේ අපේ හදවත වගේ අපේ ප්‍රාණය වගේ ඔබ මේ අපේ පරම්පරාව ඉපදුනේ. එනිසා තයා විනා කතං ජීවාම ඔබ නැතුව අපට ජීවත් වෙන්න බෑ. එනිසා තයි පටිබද්ධන්නෝ ජීවිතං ඔබත් එක බැඳිච්ච ජීවිතයක් තමයි අපට තියෙන්නේ. එනිසා අනිත් එක පුතා අපි මේ බොහොම ජරා ජීර්ණ බවට පත් වෙලා වයස්ගත වෙලා දැන් ඉන්නේ. අද මැරෙයිද හෙට මැරෙයිද කියලා කියන්නට දන්නේ නැහැ. එනිසා අප හැරදා යන්නට එපා කියලා කිව්වා. ඒ වගේම මේ අම්මයි තාත්තයි කියනවා පුතා මේ පැවිද්ද කියන එක අතිශයින් දුෂ්කර දෙයක්. සීතල කෑමක් ආහාරයක් වළඳන්න කැමති වුණාම උෂ්ණ දෙයක්මයි ලැබෙන්නේ. උෂ්ණ දෙයක් කැමති වෙනකොට සීතල දෙයක් ලැබෙන්නේ. එනිසා මේ ඔය තීරණේ වෙනස් කරගන්න කියලා අම්මයි තාත්තයි තරයේ කියා සිටියා. නමුත් මේ සිටු කුමාරයෙකුට කැමති වුණේ නැහැ. දින 7ක්ම වගේ නිරා ආහාර වැතිරිලා හිටියා. ඉතින් අම්මයි තාත්තයි කල්පනා කළා අපි දෙන්නා මේ දරුවට පැවිදි වෙන්න අවසර දුන්නේ නැත්නම් අද්දා මරිස්සති ඒකාන්තයෙන් මේ ළමයා මැරිලා යන්නට පුළුවන්. ආයි කවදාවත් දකින්න ලැබෙන්නේ නැහැ. පැවිදි වුණොත් බලන්තරි ලැබෙනවනේ කියලා අම්මයි තාත්තයි කොහොම හරි කැමැත්තෙන් වුණ දැන් අවසර දුන්නා. ඉතින් අම්මට තාත් දැන් කයේ බලයක් නැති වෙලානේ තියෙන්නේ. හොඳට දින 6-7ක් ආහාර පාන අනුභව කළ අම්මා තාත්තට වැඳලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙත ගමන් කළා. ගිහිල්ලා දැන් කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට අම්මගෙන් තාත්තගෙන් දැන් අවසර ලැබිලා තියෙන්නේ. ඉතින් අන්නේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවකට යොමු කළා මෙන්න මේ තරුණයාව නැත්තම් මේ දරුවාව මේ කුමාරයාව පැවිදි කරන්න. ඉමං කුමාරං පබ්බාජේහි මේ කුමාරයා පැවිදි කරන්න කියලා යොමු කළා.
ඉතින් ඒ භික්ෂුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ආඥාව පරිදි ඒ කුමාරයා පැවිදි කළා. පැවිදි වෙච්ච කාලේ පටන් මේ තරුණ භික්ෂුන් වහන්සේට මහා ලාභ සත්කාර ලැබෙනවා. ඉතින් සිටු පවුලක් නිසා, බොහොම ප්‍රසිද්ධ පවුලකින් පැවිදි වෙච්ච නිසා, තරුණ වයසේ පැවිදි වෙච්ච නිසා, විශාල ධනයක් හැරදා පැවිදි වෙච්ච නිසා මේ කාරණා මුල් කරගෙන මහා ලාභ සත්කාර ලැබුණා. ඉතින් මේ තරුණ ස්වාමීන් වහන්සේ, ආචාර්යයන් වහන්සේ, උපාධ්‍යායන් වහන්සේ ඇසුරෙන් උපසම්පදාව ලබාගෙන අවුරුදු 5ක් නිස්සය මුක්තක භික්ෂුවක් වනතුරු හොඳට වත් පිළිවෙත් පුරාගෙන ධර්මය ඉගෙන ගත්තා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළා, මම බොහොම ජන සන්නිපාතයේ ඇති පිරිස් බහුල ප්‍රදේශයක තමයි මම දැන් මේ වාසය කරන්නේ. ඒක මට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා මම විපස්සනා ධූරය පුරන්නට ඕන කියලා උපාධ්‍යායන් වහන්සේ ළඟ කර්මස්ථාන ඉගෙනගෙන උපාධ්‍යායන් වහන්සේට වන්දනා කරලා, බුදු සිරිපාද වන්දනා කරලා, ජේතවනාරාමයෙන් නික්මිලා එක්තරා ඈත පසල් දනව්වකට, ඈත ප්‍රත්‍යන්ත ග්‍රාමයකට වැඩම කළා. වැඩම කළ එක්තරා කැලෑ කුටියක වාසය කරන්නට පටන් ගත්තා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඒ විදියට අවුරුදු 12ක්ම එක දිගටම ඒ ආරණ්‍ය සේනාසනේ කුටියට වෙලා වාසය කළා. නිකම්ම වාසය කළා නෙමෙයි, විපස්සනා වඩමින් පිරිසුදු සීලයක් තබාගෙන අදම නිවන් පිණිස යොමු කළ සිතින් වාසය කළා. නමුත් අවුරුදු 12ක් මහන්සි වෙලත් ස්වාමීන් වහන්සේට මගඵල ලබන්නට අවස්ථාව සැලසුනේ නැහැ. ඉතින් ඔහොම වෙද්දී අවුරුදු 12ක් කල්ගත වෙනකොට දැන් අර පවුලේ හිටපු අම්මයි තාත්තයි දෙන්නම බොහෝම දුර්වල වුණා, වයස්ගත වුණා. එතකොට ඒ වයස්ගත වේගෙන යනකොට ඒ සිට පරම්පරාවට තිබුණු වතු කුඹුරු පිටි ගැන හොයලා බලන්න, එළහෙළ දාම් කරපුවා ගැන හොයලා බලන්න, ඒ වගේම ඒ පරම්පරාවේ තිබුණ වත් පොහොසත්කම් දේපලාදී ගැන හොයලා බලන්න, ඒවා වැඩි දියුණු කරගන්න ළමයේ කිටියේ නැහැ. එනිසා මේ පරම්පරාව ටිකෙන් ටික දුප්පත් වුණා. දුප්පත් උනේ කොහොමද? දැන් ඒ පරම්පරාව ඇසුරු කරගෙන හිටපු සේවකයෝ වටපිටාවේ ඉන්න අය කල්පනා කළා, දැන් මේ පවුලේ හොයන්න බලන්න කිසි කෙනෙක් නැහැ කියලා. ඒ සමාජයට මේ පවුලේ හිටපු සේවකයෝ අහුවෙච්ච දේ පොරෙන් අරගෙන පලා ගියා. සමහරවිට වෙලා ණය ඉල්ල ගත්තා. ඒ දෙන්න නෙමෙයි ණය ඉල්ල ගන්නෙ. ඊළඟට සමහරු තියෙන ඊට කඩන් ටික අයිති කරගත්තා. ඔහොම ඔහොම මේ වයසක සිටුවරයත්, ඒ සිටු දේවියත් ඒ දෙන්නට ඒ පරම්පරාවේ නැත්තම් ඒ වෙලහෙළඳාම් ආදී දේ හොයලා බලන්න බැරි වුණා. කොහොම හරි දැන් ඔන්න මුළු සිටු පරම්පරාවම බංගලොත් භාවයට පත් වුණා. බංගලොත් වුණා කියලා කියන්නේ මේ අම්මයි තාත්තයි හොඳටම දුප්පත් වුණා. මේ නිසා විශාල ධනයක් තිබිලා මොනවද උනේ කියලා හිතා ගන්න බැරි වෙන්නේ මේ අවුරුදු 12 තුළ මහා දුප්පතුන් බවට පත් වුණා. කොච්චර දුප්පත් වුණාද කියනවා නම්, දැන් සියලුම දේපල අහිමි වෙලා, කොටසක් පැහැර අරගෙන, කොටසක් හොරු අරගෙන, අන්තිමට මේ දෙපල සිඟමන් යදින තැනට වැටුණා. දැන් හොඳටම දුප්පත්, කබල් දෙකක් අතින් අරගෙන මේ දෙන්න ගෙයින් ගෙට සිඟමනේ ගිහිලා ලැබෙන දෙයකින් තමයි ජීවත් වෙන්නේ. කොහොම හරි අතිශයින් දුප්පත් භාවයට පත් වුණා. ඉතින් කොහොම හරි ඒ කාලේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ජේතවනාරාමෙන් නික්මිලා අනුපිළිවෙලින් අර භික්ෂුන් වහන්සේ වසන ආරණ්‍ය සේනාසනයට වැඩම කළා. ඉතින් වත් පිළිවෙත් සියල්ල සිද්ධ කරලා අහනවා, ස්වාමීන් වහන්සේ කොහෙන්දලද මේ එන්නේ? ජේතවනාරාමේ ඉඳන් එන්නේ කිව්වා. ඊට පස්සේ ඇහුවා, භාග්‍යතුන් වහන්සේ නිරෝගීව වැඩ සිටිනවද? ඒ වගේම මහා සංඝරත්නය නිරෝගීව වැඩ සිටිනවද? ඔහොමෝ මහලා. ඊට පස්සේ අහනවා, කිම් බන්තේ සාවද්ධියං අසුකස්ස නාම සෙට්ටි කුලස ආරෝග්‍යම්. ස්වාමීන් වහන්සේ දන්නවද අර සවැත්වරේ හිටපු මහා ධන සම්පත් තිබුණු අසබල් සිටු පරම්පරාව, ආන්නේ සිටු පරම්පරාව හොඳින් තියෙනවද කියලා ඇහුවා. ඒ මහා සිටුවරයාත් මහා සිටු දේමියත් හොඳින් වාසය කරනවද කියලා ඇහුවා. ඉතින් අන්නේ වෙලාවේ රාගන්තුකව පැමිණි භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කරනවා, ආවුසෝ මාතස්ස කුලස්ස පවත්තින් පොච්ච. ඇවැත්නි ආයස්මතුන් වහන්සේ, ඒ පවුලේ තොරතුරු මගෙන් අහන්නට එපා කිව්වා. කිම් බන්තේ ස්වාමිනිය, එහෙම කියන්නේ ආවුසෝ තස්ස කිර කුලස්ස ඒකෝ පුත්තෝ අත්ති. ඇවැත්නි ඒ පවුලේ එකම පුත්‍රයෙක් හිටියා. ඒ පුත්‍රයා බුද්ධ ශාසනයේ පැවිදි වුණා. ඒ පුත්‍රයා පැවිදි වෙච්ච දවසේ පටන් ඒ කුලය පරිහානියට පත් වුණා කිව්වා. දැන් ඒ අම්මයි තාත්තයි දෙන්න සිගමන් යදින පුද්ගලයන් බවට පත් වෙලා බොහෝම අසරණව ජීවත් වෙනවා කියලා ඔන්න දැන් අර ස්වාමින්වහන්සේ ප්‍රකාශ. ඉතින් මේ වචන ටික ඇහෙනකොටම අර ස්වාමින්වහන්සේ හොඳටම ඇඬුණා. ඉකිබින්දෙමින් ඉන්නකොට අහනවා, ඇයි අඬන්නේ කියලා. ඉතින් කියනවා, ස්වාමීනි ඒ මගේ අම්මයි තාත්තයි කියනවා. ආම් තේ සම්පුත්තෝ, මම ඒ දෙපළගේ පුත්‍රයා කියලා කිව්වා. ඉතින් අන්නේ වෙලාවේ අර ස්වාමීන් වහන්සේ නැවතත් කියනවා, ආවුසෝ තව මාතා පිතරෝ තන් නිස්සාය විනාසම්පත්. ඇවැත්නි ඔබේ අම්මයි තාත්තයි දෙන ඔබ හින්දා තමයි විනාශයට පත් වුනේ. යන්න තේ පටිජග්ගහයි, ඔවුන්ට උපකාර කරන්න කියලා කිව්වා. දැන් කොහොම හරි මේ ස්වාමීන් වහන්සේ හිතුවා, කොහොමද හිතුවේ, මම අවුරුදු 12ක් තිස්සේ උත්සාහවත් වුණා මාර්ගඵල ලබන්නට, නමුත් මට බැරි වුණා.
මේ ජීවිතේ මට මඟඵල ලබන්නට පින් නැතුවා ඇති. ඒ නිසා මගේ පැවිද්දෙන් දැන් මට ප්‍රයෝජනයක් නැති වෙයි. ඒ නිසා ගිහි ගෙදරට ගිහිල්ලා අම්මයි තාත්තයි පෝෂණය කරලා දන්පැන් පූජා කරලා මම සුගතිය යන්නට කටයුතු කරන්න ඕන කියලා මේ භික්ෂුන් වහන්සේට දැන් ඔන්න අදහසක් ඇති වුණා. එහෙම අදහසක් ඇති වෙලා ඒ අරණ්‍ය වාසයේ හැරදා මේ ස්වාමීන් වහන්සේ ඊළඟ දවසේ ගමන් ආරම්භ කළා සැබැත් නුවර බලා ගමන් කරන්නට. ඉතින් ඔහොම යනකොට ජේතවන පිටි විහාරම් පාපුනේ කියන්නේ දැන් ජේතවනාරාමය සමීපයට ඒ පැත්තේනේ පාර තියෙන්නේ. ආන්නේ ප්‍රදේශයට දැන් කොහොම හරි පා ගමනින්ම වැඩම කළා. ඉතින් කොහොම හරි එහෙම වැඩම කරාට පස්සේ එතන තියෙනවා එක්තරා දෙමන්සලක්. ඒ කියන්නේ පාර දෙකට බෙදෙනවා. එක පාරකින් ජේතවනාරාමයට යන්න පුළුවන්. අනිත් පාරෙන් සැවැත් නුවර නගරයට යන්න පුළුවන්. එතකොට දැන් එතන මේ ස්වාමීන් වහන්සේ ටිකක් නතර වෙලා මේ දෙමන්සලේ කල්පනා කළා මෙන්න මෙහෙම. කින්නු කොහො පටමන් මාතා පිතරෝ පස්වාමි සිස්සෙල්ලාම මගේ අම්මයි තාත්තයි බලන්ට යනවද? එහෙම නැත්නම් උදාහු දස බලන්. දස බල ධාරීන් මහන්සේ බලන්නට යනවද? අන්න එහෙම දැන් මෙහෙම කල්පනා කරලා එතනවා මයා මාතා පිතරෝ චිරම් දිට්ඨ පුබ්බා. අම්මයි තාත්තයි දෙන්න ඉතින් මම ගිහි ගෙදර ඉන්න කාලේ බොහෝ කාලයක් ළඟින්ම හිටපු දෙන්න. නමුත් ඉතෝ පට්ඨාය පනමේ බුද්ධ දසනං දුර්ලභං භවිෂ්‍යති. මේ උතුම් බුදුරජාණන් වහන්සේගේ දැකීම ඉතාම දුර්ලභ දෙයක්. බුද්ධ දර්ශනය දුර්ලභයි. ආය කවදා දකින්න ලැබෙයිද දන්නේ නැහැ. එනිසා අජ්ජමේව සම්මා සම්බුද්ධම් දිස්වා ධම්මං සුත්වා සේ පාතෝ මාතා පිතරෝ පස්සිස්සාමි. අද බුදුරජාණන් වහන්සේ බැහැදකලා ධර්මයත් අහලා සිරිපා වැඳලා හෙට දවසේ ගිහලා අම්මයි තාත්තයි බලනවා කියලා අර සැවැත් නුවරට යන පාරෙන් වෙන් වෙලා ජේතවනාරාමයට යන පාරට ඇතුළු වෙලා ජේතවනාරාමයට ගමන් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සියල්ලම බුදු ඇසෙන් බලාගෙනයි වැඩ සිටින්නේ. එනිසා භාග්‍යවතුන් වහන්සේ මේ කුල පුත්‍රයාගේ මේ භික්ෂුන් වහන්සේගේ උපනිශ්‍රේ සම්පත්තිය විස්මිත බුදු ඇසින් දැකගෙන දැනගෙන මේ භික්ෂුන් වහන්සේ ජේතවනාරාමයට පැමිණිලා ධර්මය ශ්‍රවණය කිරීම පිණිස ධම් සභා මණ්ඩපයේ තැන්පත් වෙලා ඉන්නකොට මාතු පෝෂක සූත්‍රය කියලා තියෙන සංයුක්ත නිකායේ ආන්නේ සූත්‍රය දවස දේශනා කළා. ඒ සූත්‍ර දේශනාවේ කියවෙන්නේ යමෙක් ගිහි ගෙදර ඉඳගෙන හෝ කොහොම හරි දැහැමෙන් සෙමෙන් අම්මයි තාත්තයි දෙන පෝෂණය කරනවා නම් ඒක සුගති මග නිවන් මග බවට පත් කර ගන්නට පුළුවන් නුවණැති කෙනෙකුට. කොහොමද සුගති මග බවට පත් කරන්නේ? අම්මා තාත්තා පෝෂණය කිරීම ඉඳුරාම කුසලයක්. ඒ කුසලයේ දියුණු කරගත්තොත් මරණින් මතු සුගති යන්නේක හේතු වෙනවා. මව්පියන් පෝෂණය කිරීමේ කුසලයත් හේතු කරගෙන එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවේශ වුණොත් එයාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් ඒ මගින් මම් පෙත සැලසෙනවා. ඉතින් ඔන්න ඔය ටික දේශනා වෙනකොට මේ භික්ෂුන් වහන්සේ අහගෙන හිටියා. අහගෙන හිඳලා ඒ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා අහං ගිහි හුත්වා මාතා පිතරෝ පටිදග්ගිතුන් සක්පෝමේත චින්තේසින්. මම හිතුවේ ගිහි ගෙදර ගිහිල්ලා ගිහි කෙනෙක් වෙලා පමණයි අම්මට තාත්තට සලකන්න පුළුවන් කියලා. නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පබ්බජිතෝව සමානෝ පටිදග්ගිතෝ උපකාරකෝ මාතා පිතෝ නන්ති වදති. පැමිණි ඌයේ නමුත් අම්මා තාත්තට උපකාරක වෙන්න පුළුවන්. එමේ දුනත් අම්මා තාත්තට පිහිට වෙන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එනිසා ඔන්නේ භික්ෂුව හිතන විදිහ බලන්න මම බුදුරජාණන් වහන්සේ බලන්නේ නැතුව ගියානම් සතාහං සත්තාරං අදිස්වාගතෝ බුදුරජාණන් වහන්සේ බලන්නේ නැතුවම මම සැබත් නුවරට යන්න ගියානම් අම්මා තාත්තා බලන්න ගියානම් ඒව රූපාය පම්බංජාය පරිහීනෝ භවෙය්‍යං. මේ උතුම් පැවිද්ද පවා මට අහිමි වෙන්නට තිබුණා. ඉදානිපන ගිහි අහුත්වා දැන් මම ගිහියෙක් නොවේ. පබ්බජිතෝව සමානෝ මාතා පිතරෝ පෝසෙස්සාමි. මම පැවිද්දත් රැකගෙන මහානකමත් තියාගෙනම අම්මා තාත්තා පෝෂණය කරනවා. දැන් බලන්න මේ උදාර අදහස කොච්චර ශ්‍රේෂ්ඨ දෙයක්ද. දැන් ඉතින් මේ භික්ෂුන් වහන්සේ දැන් දෙවුරම් මෙහෙ තියෙනවනේ සලාක බත ආදී දේ පිටුවල. ඉතින් ඒ වගේ තැනකට ගිහිල්ලා මේ උදේ පාන්දරම සවැත් නුවර නගර ප්‍රදේශයට පින්ඩපාත ගිහිල්ලා ඇකින්නකෝ පටමන් යාගුන් ගන්නිස්සාමි උදාහ මාතා පිතරෝ පස්තිස්සාමි. හිතනවා ඉස්සලාම කැඳ ටිකක් පින්ඩපාත කරනවද? එහෙම නැත්නම් අම්මා තාත්තා බලනවද? ඒ වෙලාවෙ හිතනවා කපනානම් මාතා පිතෝන සන්තේගත් තුත්‍යහත් දෙහෙන ගන්තුන් අයොත්තම්. බොහොම දුක්පත් වෙලා අසරණ වෙලා කාත් කවුරුවක් නැතුව ඒ අම්මගේ තාත්තගේ ළඟට හිස්සතින් යන්නට හොඳ නෑ කියලා අර කැඳ ටිකක් පින්ඩපාත කරගෙන තමන්ගේ ගිහි කාලේ ඒ සිටු මැදුර තිබුණ ප්‍රදේශයට යනකොට ඒ සිටු මැදුර ජරා ජීර්ණ බවට පත් වෙලා ඒකත් ඒ සිටු මැදුරත් අම්මටයි තාත්තටයි අහිමි වෙලා. ඉතින් ඔහම බලනකොට ටිකක් වටපිටාවේ අම්මයි තාත්තයි එක්තරා නිවසක පිටපැත්තේ මිත්‍යයකට හේතු වෙලා කොහොමාරි දුකසේ වාඩි වෙලා ඉන්නවා. දැක් ඒ කියන්නේ කිසිවක් නැති කිසිවක් කර කියාගත නොහැකි සිඟමන් යදින මිනිසු ඉන්නවනේ. ආන්නේ
විදිහට බොහෝම අසරණ වෙලා වැරහැලි ඇඳගෙන කබල් දෙකක් අතේ තියාගෙන කෙස රැවුලුත් වවාගෙන අන්ත අසරණ වෙලා ඉන්නවා දැක්කා. ඉතින් දැකලා කොහොම හරි දැන් මේ ස්වාමීන් වහන්සේ මේ අම්මයි තාත්තයි අඳුනගත්තා. ඉතින් දැන් අම්මටයි තාත්තටයි නමුත් ස්වාමීන් වහන්සේ එකපාරට අඳුර ගන්නට බැරි වුණා. ඉතින් ඒක නිසා ඒ වෙලාවේ අම්මා කියනවා ඒ තාත්තට මික්කත් 10ටිතෝ භවිසද වික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා පින්ඩ පාතට වෙන්නේ නැතුව අපි ඉස්සරහ හිටගෙන ඉන්නේ. ඒ වෙලාවේ කියනවා බන්තේ තුම්මාකන් දාතම්බ යොත්ත ගන්නත්දි අතිත්‍යත ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට පූජා කරන දෙයක් අපි ළඟ නැහැ වෙන තැනකට යන්න කිව්වා. දැන් මේ කතාව අහනකොට මේ ස්වාමීන් වහන්සේගේ හද මඩල පැලෙන්ට වාගේ විශාල වේදනාවක් ආවා. ඇස් දෙක පුරාමට කඳුළු පිරුණා. කඳුළු පිරීලා ඉකිබිඳිමින් අඬමින් එතනම ඉන්නකොට නැවත නැවතත් එහෙම කියනවා. අන්නේ වෙලාවේ දැන් අර මහ පිරිතුමා මහසිරු දේවියට කියනවා ගච්ඡ බන්තේ ජානාහි පුත්තෝ නුකෝනෝ ඒසෝ. අම්මට කියනවා ගිහිල්ලා බලන්න අපේ පුතාවද්ද කියලා. ඒත් අවුරුදු 12කින් දැකලා නැහැ 12 13කින් දැකලා නැහැ. ඉතින් කොහොම හරි මේ අම්මා ටිකක් ළඟට ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේගේ පතුල් වල පටන් ශරීරයේ මූණ දිහාම බලනකොට ඉතින් අම්මට පුළුවන් පුතා අඳුනගන්න. ඔන්න දැන් අඳුනගත්. අඳුන ගන්නකොටම තාත්තත් ඇවිල්ලා අඳුනගත්. අඳුර ගන්නවත් එක්කම හැබැයි ඉතින් ශරීරයේ ස්පර්ශ කරන්න යවට ගියේ නැහැ. පුදුමාකාර වේදනාවක් දුකක් ඇති වුණා දැන් මේ අම්මටයි තාත්තටයි. ඒ වගේම අම්මා තාත්තා ඉන්න ස්වභාවය නිසා මේ ස්වාමීන් වහන්සේට දරාගත නොහැකි මට්ටමක මහා වේදනාවක් ඇති වුණා. ඒ වෙලාවේ කියනවා මේ ස්වාමීන් වහන්සේ අම්මා තාත්තා මා චින්තයිත්ත අහං වෝ පෝසෙස් සාමි. අම්මයි තාත්තයි දෙන්න ඔය ඒ ගැන හිතලා දුක් වෙන්නට එපා. අසරණකම ගැන හිතලා දුක් වෙන්නට එපා. නුඹ දෙදෙනා අද පටන් මම පෝෂණය කරන්නම් කියලා කිව්වා. ඉතින් කොහොම හරි අස්වසලා සතුටු කරලා ඊළඟට කැඳ එක තැනක අම්මයි තාත්තයි වාඩි කරලා කැඳ පෙව්වා. කැඳ පෙවලා ඊළඟට පින්ඩපාතේ වැඩම කරලා පින්ඩපාතේ අරන් ඇවිල්ලා අම්මටයි තාත්තටයි ඒ ආහාර අනුභව කරවල ඉතුරු වුණොත් විතරක් ස්වාමීන් වහන්සේ වරන්දරව. නැත්නම් ආයසරය පින්ඩපාතේ වැඩම කරනවා. ওই විදිහට ඒ ආකාරයෙන් අම්මයි තාත්තයි දෙන්න සෑහෙන කාලයක් දැන් පෝෂණය කළා. ඒ ස්වාමීන් වහන්සේ ලැබෙනා වූ පුද්ගලිකව ලැබෙන සිවුරු පිරිකර ඒ ආදී දේවල් අම්මා තාත්තට ලබා දෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේට හම්බ වෙන පින්ඩ පාතේ අරන් ඇවිල්ලා අම්මා තාත්තට ලබා දෙනවා. ඉතින් ওই විදිහට සෑහෙන කාලයක් දැන් බොහෝ උත්සාහයෙන් පෝෂණය කරනවා. කිසි දවසක ඒක පිරිහෙන්නට සලස්වන්නේ නැහැ. ඉතින් කොහොම හරි දැන් ස්වාමීන් වහන්සේ බොහෝ දවස්වල බඩගින්නේ ඉන්නේ. භික්ක ලබන දිවසේහි 50 අලබන දිවසා බහුව හේසුම් කියනවා. පින්ඩ පාතේ ලැබිච්ච දවස් වලට වඩා නොලැබිච්ච දවස් වැඩි. ඒ කියන්නේ අම්මා තාත්තා පෝෂණය කරන පින්ඩපාත කරගෙන ඇවිල්ලා නමුත් ස්වාමීන් වහන්සේට වළඳන්ඩ පින්ඩපාත ලැබਿੱච්ච දවස් අඩුයි නොලැබਿੱච්ච දවස්ම වැඩි. එනිසා මේ ස්වාමීන් වහන්සේ අතිශයින් කෙට්ටු වුණා කියනවා. දැන් කලින් රන් රුවක් වගේ බබල බබල හිටියේ නමුත් දැන් හොඳටම කෘෂ වෙලා ගියා. හොඳටම කෙට්ටු වෙලා ගියා. ඉතින් කොහොම හරි දැන් මේ මෙහෙම කෙට්ටු වෙලා ඉන්නකොට නහරවැල් ඉලිප්පිලා ඉන්නකොට ඉන්නමනේ දෙවුරම් මෙහෙරේ ඊළඟට වටපිටාවේ නිතර මුණ ගැහෙන යහළු මිතුරු භික්ෂුන් වහන්සේලා එය ඇහුවා ඇවැත්නි පුබ්බේ තව ශරීර වන්නෝ සෝභති. ඇවැත්නි කලින් ඔබේ ශරීර මරණේ බොහොම සෝභමානයි. ඉදානිපන කිසෝ දැන් බොහොම කෙට්ටු වෙලා උප්පණ්ඩුප්පණ්ඩුක ජාතෝ ධමනි සන්තත ගතෝ ශරීරේ කහමන් වෙලා ඇයි මෙහෙම කෙට්ටු වෙලා තියෙන්නේ. ව්‍යාධීතේනු කෝප්පන්නෝ මොකක්ද රෝගයක් ශරීරේ තියෙනවද කියලා ඇහුවා. අන්න ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කරනවා ඇවැත්නි එහෙම රෝගයක් හොදයක් මට නැහැ මට පලිබෝධයක් තියෙනවා කියලා අර කාරණේ ප්‍රකාශ කළා. අන්නේ වෙලාවේ අර භික්ෂුන් වහන්සේලා කියනවා ආවුසෝ ඇවැත්නි භගවා සද්ධාදෙයයන් විනිපාතේ තුන්න දේති. මිනිස්සු ශ්‍රද්ධාවෙන් සංඝයාට පූජා කරන දේ මේ අම්මා තාත්තට හෝ ගිහියන්ට හෝ දෙන්න බෑ නේද? ත්වම්පන සද්ධාදෙයයන් ගහෙත්වා ගිහිනම් දදමානෝ අයුත්තං කරෝසේ. ශ්‍රද්ධාවෙන් මිනිස්සු පූජා කරන දේ අරගෙන ගිහිල්ලා ගිහියට ලබා දෙමින් ඔබ වැරද්දක් නේද කරන්නේ කියලා ඇහුවා. මේ ප්‍රකාශයත් එක්ක මේ භික්ෂුන් වහන්සේට විශාල පීඩාවක් හිතට ඇති වුණා. ඒ විශාල කලකිරීමක් හිතේ ඇති වුණා මම මේ වැරද්දක් දෝකලේ කියලා. ඉතින් කොහොම හරි මේ භික්ෂුන් වහන්සේලා පිරිස භාග්‍යවතුන් වහන්සේ ළඟටත් ගිහිනොයි කාරණේම ප්‍රකාශ කළා. බන්තේ ස්වාමීනි අසුකෝ නාම භික්ඛු අසවල් භික්ෂුව සද්ධාදෙය විනිපාතෙත්වා. සද්ධාවෙන් ගිහිය පූජා කරපු දේ අරන් ගිහිල්ලා ගිහියන් පෝෂණය කරනවා කිව්වා. අන්නේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනියේ භික්ෂුවට එන්න කියන්න. ඔන්න දැන් තථාගතයන් වහන්සේගේ ආඥාවෙන් මේ භික්ෂුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණිලා සිරිපා කමල් වන්දනා කරලා එකත් පසෙක වාඩි වුණාම බුදුරජාණන් වහන්සේ අසාව දාලා සත්‍යං කිරත්වම් භික්ඛු සද්ධා දෙයයන් ගහෙත්වා ගිහි පෝසේසි. ඇත්තද භික්ෂුව ඔබ
මේ ගිහි මහා ජනතාව ශ්‍රද්ධාවෙන් දෙන දේ අරන් ගිහිල්ලා ගිහියන්ව පෝෂණය කරනවා කියන්නේ. දැන් මේ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කරනවා සත්‍යම් භගවා. ස්වාමිනේ එකනම් ඇත්තක් තමයි මම මගේ අම්මයි තාත්තයි පෝෂණය කරනවා. ඉතින් අන්න මේ වෙලාවේ දැන් ගිහිය පෝෂණය කරනවා කිව්වට භාග්‍යතුන් වහන්සේ නැවත වතාවක් අසවදාලා ගිහි පෝෂෙන්තෝ කේ පෝෂේසි ගිහියා පෝෂණය කරනවා කියලා කියන්නේ කවුද ඔබ පෝෂණය කරන්න කියලා ඇහුවා. අන්නේ වෙලාවේ තමයි වදාලේ ස්වාමීනි මගේ අම්මයි තාත්තයි තමයි මම පෝෂණය කරන්නේ. අන්නේ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් සාදුකාර දුන්නා. සාදු සාදු සාදු භික්ඛු භික්ෂුව ඒකාන්තෙන් යහපති ඒකාන්තෙන් යහපති ඒකාන්තයෙන්ම යහපති. ත්වං මම ගත මග්ගේ ඨිතෝ ඔබ මාගිය මාර්ගයේම පිහිටපු කෙනෙක්. අහාම්පි පුබ්බචරියන් චරන්තෝ මාතා පිතරෝ පෝෂේසින් මම පෙර පාරමි පුර නවදී අම්මා තාත්තා පෝෂණය කළා තින බොහෝ වාරවල කියලා අන්නේ වෙලාවේ භික්ෂුන් වහන්සේ ඉල්ලීමක් කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පෙර පාරමි පුරන අවදීයේ මව්පිය වරුන් පෝෂණය කරපු හැටි අපට කියා දෙන්න කියලා මහා සංඝයාගේ විශාල ඉල්ලීමක් ඉදිරිපත් වුණා. අන්නේ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පාරමි පුරන සමයේ මව්පිය වරුන් පෝෂණය කරපු ඉතිහාසයේ එක්තරා එක සිදුවීමක් මේ මොහොතේ දේශනා කළා. අන්නේ චර්යාව හඳුනන සුවන්න සාම චර්යාව කියලා. කවුරුත් අහලා ඇති කොච්චර අහලා තිබුණත් ඒ තුළ ගතමනා විශාල පාඩමක් තියෙනවා ජීවිතේට. ඒ පාඩම් මාලාව මෙතෙකයි නිම්මානේ. ඉතින් ඒ නිසා මේ මොහොතේත් වෙලාවේ පමණින් ඒ චර්යාව ගැන අපි විමසලා බලමු. අතීතයේ බරණැස නගරයේට නුදුරේ එක්තරා වැඩි ගම්මානයක් තිබුණා. වැඩි ගම්මාන දෙකක් තිබුණා. ගඟෙන් එහා පැත්තේ එක ගම්මානයක්, ගඟෙන් මෙහා පැත්තේ එක ගම්මානයක්. ඉතින් මේ ගම්මාන දෙකේම එක ගම්මානයක පවුල් 500ක් ජීවත් වෙනවා, අනෙක් ගම්මානයේ පවුල් 500ක් ජීවත් වෙනවා. ඉතින් මේ ගම්මාන දෙකේම ඉන්නමා ඒ ගම්මාන දෙකට මුලා දෑනි දෙන්නේ. ඒ මුලා දෑනි දෙන්නත් වැඩි පුත්‍රයෝ දෙන්නේ. ඉතින් ඒ දෙන්නා බොහොම හිතවත් නිසා ඒ දෙන්නා අතර කතිකාවක් ඇති වෙලා තිබුණා. අපේ පවුල් දෙකේ අපේ පවුලේ දියණියකට මේ ඉපදුනොත් ඔබේ පවුලේ පුතෙක් ඉපදුනොත් අපි මේ දෙන්නම එකතු කරලා සුදුසු වයස විවාහ කරමු කියලා අන්නේ වගේ කතාවක් ඇති වෙලා තිබුණා. ඉතින් ඒ කාලේ එහෙම කතිකාවක් ඇති වෙලා තියෙනවා. ඔය තැබැත් නුවර දෙවුරම් විහාරය හදලා පූජා කරපු අනාථපිණ්ඩික සිරිතුමාගේ යහළුවෙකුත් ඒ විදිහට එකඟතාවයක් ඇති කරගෙන තිබුණා. ඉතින් ඒ අනුවය අනාථපිණ්ඩික සිරිතුමාගේ දියණිවරුන් එහෙම බඳා දීපු කතා බණ පොතේ තියෙනවා. ඉතින් කොහොම හරි මේ පිරිසත් එහෙම කතිකා කරගෙන කල් ගෙවනකොට ඒ પરම්පරාව එක්තරා දැන් ඒ කියපු වැඩි પરම්පරා දෙකක් නැත්නම් වැඩි ගම්මාන දෙකක ගම්මානේ කර ජේෂ්ඨ වැඩි පුත්‍රයාට දාව ඉපදුනා බොහෝම දැකුම් කලු රන්මන් පාට ඇති කුමාරේ. ඉතින් ඒ කුමාරයා ඉපදිච්ච මොහොතේම දුකූල වස්ත්‍රයකින් පිළිගත් බැවින් දුකූල පණ්ඩිතයන් වහන්සේ කියලා නම් වුණා. දුකූල පණ්ඩිතයන් මහා සනි පරම්පරාව ඉපදුනා. ඒ වගේම බොහෝම රූමත් දියණියක්. ඒ දියණියට පාරිකා කියලා නම තිබුවා. ඇතින් දැන් මේ දෙන්න බොහොම උස්මහත් වුණා. ටික කාලයක් යනකොට වැඩිවියටපත් වෙලා උස්මහත් වුණා. අවුරුදු 16ක වගේ කාලෙට එනකොට දැන් මේ දුකූල කුමාරයා ස්වර්ණමය පිළිමයක් වාගේ බබලනවා. පාරිකා දූ කුමාරිකාව ස්වර්ණමය පිළිමයක් වාගේ බබලනවා. මේ දෙන්නම බ්‍රහ්ම ලෝකෙන් ඇවිල්ලා තමයි මේ පිළිසිඳ අරගෙන තියෙන්නේ. අර මන පොතේ තියෙනවානේ අදිත්‍ය සත්‍යස්සහි පටිසන්ධිනාම බාහිරිකා කියලා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන තුරු ඒ අයගේ නැවත නැවත පිළිසඳ ගැනීම බොහොම බැරෑරුම් විය හැකි කියලා. දැන් බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙලා වැඩි පරම්පරාවක ජන්මලාභය ලැබුවා. නමුත් මේ දෙන්නගෙන් කවුරුවත් කිසිම ආකාරයක ශික්ෂාපදයක් උල්ලංඝනය කරන්නේ නැහැ. ඒ වගේම මේ දෙන්නගේ සිතේවත් කිසිම ආකාරයක කාමුක චේතනාවක් හටගන්නේ නැහැ. ඉතින් දැන් ඔන්න අර මේ දුකූල කුමාරයාට අම්මයි තාත්තයි කියනවා මේ දැන් ඔබේ සුදුසු කල වයසත් ඇවිල්ලා තියෙන නිසා විවාහයක් කරලා දෙන්න ඕනේ කිව්වා. ඉතින් මේ කතාව ඇහෙනකොට ඒ දුකූල කුමාරයා කන් දෙකේ ඇඟිලි ගහගත්තා. අසන්නට වටින්නේ නැති දෙයක්. නොඇසී යුත්තක් මම ඇහුවා කියලා. මොකද මේ වචනේ පවා ඒ කුමාරයාට බොහොම අමිහිරි වුණා. ඒ වගේම අර කුමාරිකාමරත් ඒ පරම්පරාවෙන් එහෙම නැත්නම් අම්මගෙන් තාත්තගෙන් යෝජනා වෙනකොට කන් දෙකේ ඇඟිලි ගහගත්තා කියනවා. නොඇසී යුතු දෙයක් ඇහුණා කියලා. ඉතින් කොහොම හරි දැන් මේ තරුණ කුමාරයා කුමාරිකාවටයි අම්මා තාත්තගේ බලහත්කාරයෙන්ම වගේ විවාහ සිද්ධ වෙන්නට දැන් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා දුකූල පඬිතුමා පාරිකා මේ කුමාරිකාවට රහසෙම පණිවිඩයක් යවුවා. මොකද්ද පණිවිඩය? සචේ පාරිකේ මේතුන ධම්මේන අත්ථේකා අඤ්ඤස්ස ගේහං ගච්ඡතෝ මයිහං මේතුන ධම්මේ තන්දෝ නත්ති. මේ බලන අවුරුදු 16ක 17ක තරුණ කුමාරයෙක් කරන ප්‍රකාශය. මොකක්ද කියන්නේ?
පාරිකාවෙනි ඔබට මෛතුන ධර්ම සම්භෝගයක් අවශ්‍ය නම් වෙන පරම්පරාවකට යන්න මට නම් එහෙම දෙයක් කිසිසේත්ම මේ ජීවිතේ අවශ්‍ය වන්නේ නැහැ. ඊළඟට ඒ වෙනකොට අර පාරිකා කුමාරිකාව දුකෝල පඬිතුමාට ඒ වගේම හස්නක් යවලා තිබුණා. ඉතින් දැන් බලන්න මේ අදහස් වල ගැළපීම මේ දේශනාව අවසානයේ ඒ අය කවුද කියලා ඔබට අසන්නට ලැබෙවි. ඉතින් මේ දෙන්න කොහොම හරි දැන් අකමැත්තෙන්ම විවාහ වුණා. අකමැත්තෙන්ම විවාහ වුණේ නමුතු තේ උභෝපි කෙලේශ සමුද්දං අනෝතරිත්වා ද්වේ මහා බ්‍රහ්මානෝ විය ඒකතෝ වසින්සුගේන. මහා බ්‍රහ්ම රාජවරු දෙන්නෙක් එකට ඉන්නවා වගේ කිසිම ක්ලේශ සමුදාචාරයක් නැතිව රාගික හැඟීමක්වත් නැතිව මේ දෙන්න වාසය කරනවා. ඉතින් දැන් මෞපිය පරම්පරාව ගත්තොත් දෙදෙනාගේම වැඩි පරම්පරාවක් කොහොමද ජීවත් වෙන්නේ, මොකක්ද ජීවනෝපාය කියලා හැමෝටම තේරෙනවා. සතුන් දඩයම් කළා ඒ මස් විගුණලා තමයි ජීවත් වෙන්නේ. නමුත් මේ දෙන්නයි කිසිමකට සම්බන්ධ වෙන්නේ නැහැ. කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අම්මයි තාත්තයි මේ පරම්පරාවේ අය කියනවා කින්නාම කම්මං කරිසද. දැන් ඉතින් මොනවද නුඹලා කරන්නේ? අපේ පරම්පරාවට උරුමව ලැබිච්ච රැකියාව ජීවනෝපාය මේක තමයි කිව්වා. ඉතින් දැන් මේ තරුණ කුමාරයයි කුමාරිකාවයි කියනවා අම්මා තාත්තා අම්මේ තාත්තේ තුම් හේසු අනුජානන්තේසු මයම් පබ්බජිසාම. ඔබ දෙදෙනාට පුළුවන් නම් අවසර දෙන්න අපි දෙන්න පැවිදි වෙන්න කැමතියි කිව්වා. දැන් ඉතින් මේ පරම්පරාවට මේ දෙන්න කොහොමද ගැලපෙන්නේ නැහැ. මොකද මේ පරම්පරාවේ තියෙන රැකියාවට ගැලපෙන්නේ නැහැ, ජීවනෝපායට ගැලපෙන්නේ නැහැ. එහෙම නැතුව ජීවත් වෙන්නත් බෑ. දැන් තරුණ වෙලා විවාහත් වෙලා ඉතින් කොහම හරි අවසර ඉල්ලුවා. ඔය අය කැමති නම් අපි දෙන්න පැවිදි වෙනවා කියලා. ඉතින් කරන්න දෙයක් නෑ. අම්මයි තාත්තයි එදේ පරම්පරා දෙකේම මේ දෙන්නට අවසරය දුන්න. එහෙනම් ගිහිල්ලා පැවිදි වෙන්න කියලා. ඉතින් මේ දෙන්න මොකද කළේ? ගංගා ගඟ දිගේ හිමාලය දක්වාම ගං ඉවුර ඇවිදගෙන ගියා. ඕකට ඉතින් දවස් ගාණක් ගත වෙන්න ඇති. එහෙම ඇවිදගෙන ගිහිල්ලා එක්තරා තැනකදී තියෙනවා මිග සම්මත කියලා ගංගාව. ආනේ මිග සම්මත කියන ගංගාව ගංගා ගඟට වැටෙන තැනට ගියා. එහෙම වැටෙන තැනට ගිහිල්ලා අර ගංගා ගඟ දිගේ ඉස්මත්තට යන එක නතර කරලා මිග සම්මත කියන මෙන්න මේ ගංගාව දිගේ ඉස්මත්තට යන්න පටන් ගත්තා. ඉතින් අන්නේ වෙලාවේ ඒ කාලේ හිටපු සග්නේව රජතුමාගේ පාණ්ඩු කම්බල සිලාසනේ උණු වුණා. දැන් මනුස්ස ලෝකේ පින් ඇති පාරමී ඇති ගුණ තේජසෙන් යුක්ත කෙනෙකුට කරදරයක් දුකක් විපතක් වෙනකොට ඒක සග්නේව රජතුමාට දැනෙන ක්‍රමයක්නේ. ඔය පාණ්ඩු කම්බල සිලාසනේ උණු වෙන ආකාරයේ දැනීම. ඉතින් සග්නේව රජතුමා බැලුවා මොකක්ද මේ කාරණය? බලනකොට දැක්කා දුකෝල පඬිතුමායි පාරිකා ඒ කුමාරිකාවයි දෙන්න ගිහි ගෙදර හැරදාලා බ්‍රහ්ම රාජවරු දෙන්නෙක් වගේ තපස් පැවිද්ද පිණිස දැන් මෙන්න හිමාලයට ඇවිල්ලා ඉන්නවා. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ආමන්ත්‍රණය කළා කිව්වා මහා පුරුෂවරු දෙන්නෙක් ගමින් නික්මෙලා ගිහි ගෙදරින් නික්මෙලා හිමාලයට ඇතුළු වෙලා ඉන්නවා. ඒ අයට වාසය කරන්නට සුදුසු ආරාමයක් මේ මවලා දෙන්න කියලා කිව්වා. අර ඒ කියපු විදිහට මහා විශාල ආරාමයක් මමලා දුන්නා. ඒ වගේම මේ ආරාමයට ඇතුළු වෙන පාරකුත් පේන්න සැලැස්සුවා. දැන් මේ දෙන්න අය පාර දිගේ ඇවිදගෙන ගිහිල්ලා සක්කේන මයිහන් දින්නා. සක්දේව රජතුමා තමයි මේ උතුම් උපකාරය අපට කරන්නට ඇත්තේ කියලා දැනගෙනම ඊළඟට මේ දුකූල පඬිතුමා ඇඳගෙන හිටපු දේවල් ඉවත් කරලා තාපසයෙකුට ගැළපෙන ඇඳුම් පැනඳුම් නැත්තටම ඇඳුම් ඇඳගෙන තාපස ප්‍රවෘජාවෙන් පැවිදි වුණා. ඊළඟට අර පාරිකා කුමාරිකාවත් ඇඳගෙන හිටපු ගිහි ඇඳුම් අයින් කරලා තාපස ජීවිතයකට ගැළපෙන විදිහේ ඇඳුම් ඇඳගත්තා. ඉතින් මේ දෙන්න කිසිම ක්ලේශයකට බැසගන්නේ නැතුව මේ දෙන්නගේ රූපයත් බොහොම රූමත්, වයසිනුත් භද්‍ර යෞවනයේ දෙන්නම ඉන්නේ. ඉතින් කිසි කෙනෙකුගේ හිතේ කාමක සිතුවිල්ලක් උපදින්න බලන්න මේ පාරමි පුරණ උතුමන්ගේ ජීවිත මොන තරම් පිරිසුදුද කියලා. ඉතින් මේ දෙන්න කාමාවචර මෙත්තම් භාවෙත්වා. දැන් මේ වනාන්තරයේ ඉන්න ආරාමේ කාමාවචර මට්ටමේ මෛත්‍රිය, ඒ කියන්නේ කාමාවචර කුසල් පිත් උපද්දවනවා මෛත්‍රියෙන් යුක්තව. මෛත්‍රිය අරමුණේ සත්වයාට මෙත්සිත පැතිරවීම වශයෙන් ඔය විදිහට වාසය කරනකොට ඒ මුළු වනාන්තරයේම සම්මේපි මිගපක්ඛිනෝ අඤ්ඤමඤ්ඤ මෙත්ත චිත්තමෙන් පරිලබින්සු. මුළු වනාන්තරයේම ඉන්න තිරිසංගත සතුන් පවා මෙත්සිත ලැබුවා කියනවා. කාගෙවත් අතර වෛරයක් තරහක් නැහැ. ඉතින් ඔය විදිහට දැන් පාරිකා කුමාරිකාව ඒ පාරිකා පඬිතුමිය එතුමිය තමයි සීල උපස්ථාන කරන්නේ දුකූල පඬිතුමාට. ඉතින් මේ දෙන බොහෝම සමගියෙන් බ්‍රහ්ම රාජවරු දෙන්නෙක් වගේ මහානදම් කරමින් කාලය ගෙවි යනකොට දැන් සක්දේව රජතුමා හිටපු ගමන් උපස්ථාන කරන්න එනවා. බලන්න කොච්චර පිරිසුදු ජීවිතද කියලා හිතලා බලන්න. ඉතින් එක දවසක් ඇවිල්ලා මේ දෙන්නගේ අනාගතය ගැන බැලුවා සක්දේව රජතුමා. මේ දෙන්නට මොකක් හරි කරදරයක් තියෙනවද? එතකොට දැක්කා ඉමේ සංතක් හෝනි පරිහායිසන්ති. මේ දෙන්නගේ ඇස් අන්ධ වෙනවා, නොබෝ කාලෙකින් එහෙම කර්මයක් ඇවිල්ලා තියෙනවා කියලා සක්දේව රජතුමාගේ දිවසට පෙනුණා.
ඒ වෙලාවේ කියනවා බන්තේ තුම්හාකං අන්තරායෝ පඤ්ඤායති. ස්වාමීනි ඔබ වහන්සේලා දෙන්නට මහ විශාල අනතුරක් පේනවා. පටිජග්ගණකම් පුත්තන් ලද්දුන් වට්ටති. එනිසා උපස්ථාන කරවා ගන්නට පුතෙක් ලැබෙනවා නම් හොඳයි කිව්වා. ලෝක ධම්මං පටිසේවේත කිව්වා. එකන ලෝක ධර්මයේ ප්‍රතිසේවණය කරන්න නැත්නම් මෛතුන ධර්මයේ ප්‍රතිසේවණය කරන්න දරුවෙක් ලැබීම පිණිස. අන්නේ වෙලාවේ දුකූල පඬිතුමා කියනවා සක්ක කින්නාමේතං කදේසේ. සක් දෙමඳුනේ මොකක්ද ඔය කියන්නේ? මයන් අගාර මැදේ වසන්තාපි. අපි ගිහිගදවත් කාලයක් වාසය කළා. නමුත් ඒතන් ලෝක ධම්මං පුලවක ගූතරාසින් විය දිගුත්තිම්ම. ඔය කියපු ලෝක ධර්මයේ මෛතුන ධම්ම සම්භෝගයේ අපි ප්‍රතික්ෂේප කළේ හරියට මේ පණු කැලක් ගැවසීගත් වැසිකිලි වලක් වාගේ. නැත්තම් පණු කැලක් වසාගත් අසුචි පිනක් වාගේ තමයි පිළිකුල් කළේ ඒ හීන හැසිරීම. ඉදානි පන අරඤ්ඤම් පවසෙත්වා ඉසිපම්බන්ජම් පම්බජිත්වා. දැන් මේ වනාන්තරයටත් ඇතුළු වෙලා ඍෂි ප්‍රවෘජාවෙන් පැවිදි වෙලා එහෙම දෙයක් කරයි කියලා ඔබ හිතනවාද? කොහොමද එහෙම දෙයක් කරන්න කියලා ඇහුවා. අන්නේ වෙලාවේ සංගේරතුමා ප්‍රකාශ කරනවා බන්තේ ස්වාමීනි සතේ ඒවන් න කරොත් එහෙම කරන්න කැමති නැත්නම් පාරිකාය තාපසියා උතුණී කාලේ පාරිකා ඒ තපස්වීවරියගේ ඒ උතුගැන් වෙන කාලයේ නාභින් හත්තේන පරාමසෙන් යහත ඇගේ නාභිය අතින් පිරිමදින්න කිව්වා. අන්නේ කාරණය දුකුල පණතුමා පිළිගත්තා. ඉදන් සක්කා කාතෝ එහෙම දෙයක් කරන්න පුළුවන් කිව්වා. කොහොම හරි සුදුසු වෙලාව බලලා ඒ විදිහට නාභිය පරාමර්ශනය කිරීම සිද්ධ වුණා. අන්නේ වෙලාවේ අපේ මහා බෝසතාණන් මහපේ දිව්‍ය ලෝකෙන් චුත වෙලා මේ පාරිකා තාපස උත්තමාමියගේ කුසේ පිළිසිඳ ගත්තා. දස මාසයක් ඇවෑමෙන් සුවන්න වන්නම් පුත්තං විජාය. හරියට ස්වර්ණමය පිළිමයක් වාගේ බොහොම දැකුම් කළු පුත් කුමාරයෙක් බිහි වුණා. එනිසා ඒ කුමාරයාගේ තිබෙන දැකුම් කළු භාමයක් සලකලා සුවන්න සාම කියලා නම් කළා. දැන් අම්මයි තාත්තයි විරාගී ජීවිතයක් එක පැත්තෙන් ගත කරන්නේ. එතකොට විරාගී ජීවිතයක් ගත කරන නිසා ඒ වගේම පැමිණෙන්නෙත් වඩින්නෙත් මහා බෝසතාණන් වහන්සේ. එනිසා ඉතින් ඒ ආත්ම භාවය ඒ තරම් දැකුම් කළු ආත්ම භාවය ඒ තරම් ලස්සන රූපයක්. ඉතින් කොහොම හරි දැන් පාරිකා උත්තමාභිය පලාපල පිණිස පළවැල පිණිස වනයට ඇතුළු වුණාට පස්සේ ඒ පර්වතයේ සමීපයේ ඉන්නම දියකිඳුරියෝ ආනේ දියකිඳුරියෝ ඇවිල්ලා මහා බෝසතාණන් මහාම්පේට උපස්ථාන කරනවා. මහා බෝසතාණන් රැක බලා ගන්නවා. ඒ වගේම ඒ දියකිඳුරියෝ දියකින්නරාවියෝ කින්නර පිරිස ඇවිල්ලා මහා බෝසතාණන් මහාම්පේට රැක බලාගෙන මලින් සරසලා අර සමහර දැන් පාරිකා තාපසිය ගමන් කරනවානේ පළවැල නෙලාගෙනේන්ට ඒ සියලු කටයුතු කරන වෙලාවේ කිරියම්මා බරු වගේ පේනෙන්න සලස්වලා අර මෙදියට සුවන්න සාම කුමාරයාට උපස්ථාන කරනවා. ඉතින් කිසි පාළුවක් තනිකමක් දැනෙන්නේ නැහැ. ඉතින් අර දිව්‍ය කුමාරයෙක් හැඩ ගන්වනවා වගේ පර්වතයට වඩම්මගෙන ගිහිල්ලා වඩාගෙන ගිහිල්ලා ඒ පැන් පොකුණු වල පැන් පහසු වෙන සලස්වලා වනේ පිපෙන සියලුම සුවඳ මල් අරගෙන ඇවිල්ලා කුමාරයාව සරසනවා කියනවා. ඒ ගන්ධමාදන කියන පර්වත ප්‍රදේශයේ තියෙන සියලුම ගහ කොළ වැල් මල් ඔය ඔක්කොම හරිම සුවඳයි කියනවා. ඉතින් කොහොම හරි සුවඳ සඳුන් කරඬුවක ඉන්නවා වාගේ මේ කුමාරයා දැක බලා ගන්නවා. ඉතින් කොහොම හරි දැන් මේ කුමාරයා අවුරුදු 16ක් වගේ වයසට ආවා. රත්තරන් හරියට ස්වර්ණමය ප්‍රතිමාවක් වගේ. අම්මා තාත්තාගෙනුත් දැන් කමඨහන් ආභාෂය ලැබෙන නිසා හොඳට මෛත්‍රිය වැඩුවා. ඒ මෛත්‍රිය කොච්චරද කියනවනේ වනාන්තරයේ ඉන්න වනසතුන් මේ කුමාරයාගේ යහළුවෝ වාගේ මෝ ඊළඟට තවත් ඒ වගේ සත්තු ඉන්නමන කුමාරයාට හරි ආදරේ. කිසියම් සතෙක් කුමාරයාට හිංසා කරන්නේ නැහැ. ඔය නපුරුයි කියන සත්තු පමණ හිංසා කරන්නේ නැහැ. කුමාරයාගේ පරිවාර සේනාව හැටියට ඉන්නවා. ඉතින් කොහොම හරි දැන් අවුරුදු 16ක් විතර යනකොට හොඳට දැනුම තේරුම තියෙන කාලේ ඒ වුණත් ආරාමයට වෙලා තමයි කුමාරයා බොහෝ සෙයින් ඉන්නේ. අම්මයි තාත්තයි පළවැලට යනවා. කුමාරයා ඉතින් කල්පනා කරනවා හදිසියේවත් අම්මා තාත්තට කරදරයක් හිමුණොත් අම්මා තාත්තා යන පාර බලා ගන්න ඕනේ කියලා පාරත් සලකුණු කරගෙන ඉන්නකොට දවසක් දා අම්මයි තාත්තයි පළමැලට ගිහිල්ලා එනකොට මහා වැස්සක් වැටුණා. ඒ වැස්ස වැටිච්ච වෙලාවේ එක්තරා ගහක් යටට මේ දෙන්නා ගියා. ඒ ගහ යට තියෙන තුඹසක්. දැන් මේ දෙන්නාගේ ශරීර දැන් තෙමිලානේ තියෙන ඒ ශරීර තෙමිලා වැටෙන වතුර බින්දු අර තුඹසේ කටෙන් තුඹස ඇතුළට ගියා. ඒ තුඹසේට විසකූරු සර්පයෙකුට අර මිනිස්යාගේ ශරීරයේ තියෙන දහඩිය හා මිශ්‍ර වෙලා එන වතුර නිසා හරියට ඒ ලුණු ගතියක් තියෙන හින්දා බොහොම සැරට දැනුණා. ඉතින් කොහොමාරි මේ විසකූරු සර්පයා එළියට ඇවිල්ලා නාසා වාතයක් පිඹහැරියා. නාසා වාතයක් පිඹහරන සමහර දෂ්ට කරන්නත් ඇති. එතකොට එහෙම දෂ්ට කරාට පස්සේ නාසා වාතයේ පිඹහැරියට පස්සේ ඒ දෙන්නම එතනම අඳ වුණා. ආන්නේ අනතුර තමයි අර සක්දේව රජතුමා දැක්කේ. එතකොට මේ අනතුර මේ විදිහට සිද්ධ වෙන්නට පෙර සංසාරයේ කරපු කර්ම විපාක ගෙතෙන්දි බලපෑවා. දැන් බලන්න මේ සුද්ධ සත්වයෝ දෙන්නේක්නේ. ඉතාලම පිරිසුදු සත්වයෝ දෙන්නේ. ඒකින් අදහස් කළේ තාපස ජීවිතයක් ගත කරන්නේ, භ්‍රමචරියාවක් තියෙන්නේ, මෛත්‍රී ධ්‍යාන වඩන්නේ,
බොහෝම අහිංසක ජීවිතයක් ගත කරන්නේ. ඒ තරම් පාරිශුද්ධයි. උපස්ථාන කරන සක්දිව රජතුමා පවා එනවා. ඒතර කොහොම අහනුභාවයක් ඇතිද? ඉතින් ඒ වුණත් කර්ම විපාක වළක්වන්න බෑ. ඉතින් කොහොම හරි අතීතයේ මේ දෙන්න වේද පරම්පරාවක දෙන්නේ. මෙහෙම ඉන්න කාලේ කොහමාරි එක්තරා මහා ධනවතෙකුට ඇසේ ලෙඩක් ඇදිලා දුකූල පඬිතුමා ඒ දවස වෛද්‍යවරයෙක් හැරෙට සියලුම බෙහෙත් ගල්වල ඇස සනීප කළා. නමුත් මේ මහා ධනවතා කිසිම දෙයක් මේ වෙදතුමාට දුන්නේ නැහැ. ඉතින් වෙදතුමා බොහොම උරණ වෙලා මේ වෛද්‍යවරයා ඇවිල්ලා තමන්ගේ භාර්යාව සමග කිව්වා මෙන්න මෙහෙම බෙහෙත් කළා ඇසත් සනීප වුණා. අසවල් ධනවතා කිසිම දෙයක් අපිට දුන්නේ නැහැ කිව්වා. ඉතින් ඒකෙන් හොඳටම තරහා ගියා. දැන් මේ වෙදතුමාගේ දේවියට දෙන්නටම තරහා ගිහිල්ලා කිව්වා මේ එයාගේ තියෙන සල්ලි වලින් අපිට වැඩක් නැහැ. බෙහෙසජ්ජන් තස්ස ඒකයෝගන් දත්වා අක්හිණි කානානි කරෝහි කිව්වා. ওই මිනිස්සයාගේ ඇස් දෙක අන්ධ කරන්න කිව්වා බෙහෙත් දාලා. දැන් කොහමද දෙන්නම බොහොම තරහෙන් ඉන්නේ. දැන් ඒ විදිහටම බෙහෙතක් දැම්ම අවසාන බෙහෙත කියලා ඇස් දෙක අන්ධ වුණා. ආන්නේ කර්ම විපාකේ බලන්න මේ නොෆිතූ තැනක නොෆිතූ ආකාරයේ මතුණා. බලන්න කර්ම විපාකේ එන තැන කොයි වෙලාවද කියලා අපට කියන්නට බෑ. කුසල කර්මයක විපාක කොතන මතුණත් හොඳයි, අකුසල කර්මයක විපාක කොතන මතුණත් බොහොම දුක්ඛිතයි. දැන් කොහමාරි ඇස් දෙක අන්ධ වුණාට පස්සේ දැන් මේ දෙන අඬ අඬ ආිනු යන්නේ මන් දැන් හොයාගන්න බෑ. කුමාරයාත් මේ දෙන්න බොහෝ වෙලාවක් නොමැති තැන මොකද කළේ? ඒ පාර දිගේ හොයාගෙන ගිහිල්ලා දැන් උන්න ඉතින් අම්මයි තාත්තයි අඬ අඬ ඉන්නවා. අම්මයි තාත්තයි කියනවා දරුවෝ ලං වෙන්න එපා කියලා. ඒ ගමන් දිග කෝටුවක් අරගෙන කුමාරයා අම්මටයි තාත්තට දුන්නා. මේ කෝටුවේ අගින් අල්ලගෙන කොහමාරි ළඟට අරගෙන ඊළඟට පාර දිගේ කොහමාරි අරගෙන වඩම්ම වාගෙන ආරාමයට ආවා. මහා වැස්ස දැන් මහල පෑවුව විතර යාන්ත. ඉතින් එහෙම වඩම්ම වාගෙන ඇවිල්ලා දැන් වෙනද වගේ මුකුත් කරගන්න බැක්. ඒ දෙන්නගේ මැස් පේන්නේ. දැන් කුමාරයා සියලු උපස්ථාන කරනවා. හරියට වත්ත සම්පන්න භික්ෂුන් වහන්සේ නමක් බුද්ධෝපස්ථාන, ධම්මෝපස්ථාන, සංඝෝපස්ථාන කරනවා වගේ, ආචාර්ය වත කරනවා වගේ, උපාධ්‍යාය වත කරනවා වගේ ඉතාම ගෞරවයෙන් සියලු උපස්ථාන කරනවා. දැන් කුමාරයා තමයි පළවැළ පිණිස යන්නේ. වෙනද මගේ නෙමෙයි කුමාරයා පළවැළ පිණිස ගිහිල්ලා ඇවිල්ලා අම්මා තාත්තගේ අම්මා තාත්ත නහවල පිරිසුදු කරලා ඇඳුම් ඒ තාපස ඇඳුම් හොදලා දීලා කෙස් ඩවුල් නියපොතු බාලා ඊළඟට පළවැළ අනුභව කරවලා ඔවුන් දත් මැද්දට පස්සේ තමයි කුමාරයාත් ඉතුරු දෙයක් වළඳන්නේ. ওই විදිහට තමයි දැන් ජීවිතේ ගෙවෙන්නේ. ඉතින් කුමාරයා තමයි දැන් වතුර ගේන්න යන්නේ. හැමදේම කරන්නේ කුමාරයා. ධම්මේ තාත්තයි පන්සලට වෙලා ආරාමයට වෙලා ඉතින් මෛත්‍රී භාවනාව කරගෙන බොහොම සමගින් දැන් මේ තුන්දෙනා ඉන්නවා. බොහොම ඉන්නකොට දවසක් දා මේ සුවන්න සාම කුමාරයා මිග සම්මත කියන නදියට ගියා වතුර ටිකක් අරගෙන එන්න. දැන් ඒ කාලේ තමහරි වෙට ඔය මැටි කල ආදී දේවල් නොතිබෙන්න ඇති. ඔය උණ ගස් වල තියෙන උණ බම්බු කපල ඒ වගේ තමයි සමහරට වතුර ගේන්න ඇති. කොහොම නමුත් වතුර හේම අරගෙන පැම් පහසු වෙලා එන්නට ඒ ගංගාවට යනකොට මෝ දෙන්නෙක් එනවා. මෝ දෙන්නෙක් ඇවිල්ලා අර මෝ දෙන්න එක ළඟින් ශරීර දෙක හේතු වෙන්න හිටිනවා. එතකොට එහෙම ගමන් කරනකොට මැදින් තියෙනවා අර වතුර ගේන භාජනේ. එතකොට මේ මෝ දෙන්න බොහොම පරිස්සමට මේ වතුර භාජනේ බිම වැටෙන්න නොදී හිමීට පරිස්සමට අරන් එනවා. බලන්න හරියට හිසේ තියාගත්ත තෙල් මුට්ටියකින් තෙල් බින්දුවක්වත් වැගිරෙන්නේ නැතුව අරන් එනවා වගේ අරන් එනවා. එතකොට මේ ඔක්කොම කරන්නේ කාමාවචර මෛත්‍රියෙන්. ඒ කියන්නේ ඒ වෙනකොට මෛත්‍රිය ධ්‍යාන තිබිලත් නැහැ. සාමාන්‍ය කාමාවචර සිතකින් කරන මෛත්‍රී භාවනාවෙන්. ඒක අර්පණා ප්‍රාප්ත නැහැ. ඒ කියන්නේ ප්‍රථමාදී ධ්‍යාන උපද්දවල නැහැ තම මෛත්‍රී භාවනාවෙන්. සාමාන්‍ය කාමාවචර මෛත්‍රී භාවනාවේ තියෙන බලය අනුහස බලන්න. එනිසා අපි කවුරු හරි කෙනෙක් සත්වයෝ සුවපත් වෙත්වා, බෛර නැත්තෝ වෙත්වා කියලා සාමාන්‍යයෙන් හිතුවත් ඒකත් මහා පුදුමානි සම්පදායකයි. ඒ තරම් බලයක් තියෙනවා. ඉතින් කොහොම හරි දැන් මේ වතුර ගේන්න ගිහිල්ලා දැන් මෝත් වතුර බීලා ගොඩ ආවා. කුමාරයාත්

මේ රජතුමා තේජස්වී රජබරේ තේජස්වීන් රජ කෙනෙක්. ඉතින් මේ මුවමස්වට තියෙන කැමැත්ත නිසා මේ විදිහට වන්න වැදිලා මුවමස් පොච්ච පොච්චා කකා කාලයක් කල් ගෙවුවා. ওই ප්‍රදේශයට ආවා. දැන් මේ ප්‍රදේශයට ඇවිල්ලා ඉන්නකොට මේ කුමාරයා දැක් අදහා ගන්න බැරි වුණා. රත්තරන් පිළිමයක් වාගේ කුමාරී මෝ දෙන්නෙක් කෙනවා වතුර කලේ අරන් යන්න. මෙහෙම දෙයක් දැකලම නැහැ. දැන් මේක ගිහිලා නගරයේ කිව්වොත් විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මේ මිනිස්සෙක්ද නාගයෙක්ද එහෙම නැත්නම් දෙවියෙක්ද අදහා ගන්නටත් බෑ. ඉතින් දැන් රජතුමා කොහොමත් ඉතින් දඩේමට බැඳිච්ච හිතක් නැතිෙන්නේ. සතුන්ට විදින සතුන් මරණ කෙනෙකුට මිනිසෙකුට විදිනවා කියන එක ඇත්තට ලොකු දෙයක් නෙමෙයි. අනිත් එක රාජමාණෙන් උදම් වෙලා ඉන්නේ මම තමයි එකම රජා කියලා. කොහොම නමුත් දැන් මේ රජතුමා හිතුවා මේ කුමාරයාට විදින්න ඕනි ඊතලයකින් කියලා. ඊතලයකින් විද්දා. ඊතලයකින් විදපුවාම දකුණු පසෙන් ඇතුළට වම් පසෙන් ඊතලේ යන්න ගියා. ඒ කියන්නේ ඇත්තට ශරීරයේ සිදුරු වුණා. දැන් කුමාරයා දැන් මෙච්චර ඊතල පහරක් කනකොට උනත් කුමාරයා අර ළඟ තියාගෙන ඉන්න කලයේ තියෙනනේ වතුර කලය බිම වැටෙන්නේ නැති වෙන්න ඒ වතුර කලය හිමි කොහොම හරි වැල්ලේ තියුවා. වැල්ලේ තියලා අම්මා තාත්තා ඉන්න පැත්ත සලකුණු කරලා ඒ පැත්තට හිස දාලා තමයි වැල්ලේ වැටුනේ. ඔන්න හිතලා බලන්න කොහොමනම් අදිෂ්ඨානයක් මේ කුමාරයාගේ මොන තරම් මෞපිය ගෞරවයක් තියෙන්නේ ඇතිද? මේ අපේ බෝපත් කුමාරයා සුවන්න සාම කුමාරයා. එතකොට දැන් ඒ පැත්තට වැටලා ඉන්නවා. ඒ වෙලාවේ වැටලා ඉන්න ගමන් දැන් සිරි මුව මඩලිනොත් උණුලේ වැගිරෙනවා. ඇයි දැන් ශරීරයේ සිදුරු කරගෙන මීතලේ ගිහිල්ලා නැතිනේ? ඒ උණුලේ වැගිරෙන ගමන් කාරලා උණුලේ ඉවත් කරලා අහනවා කෝනු මං උසුනා බිද්දි කවුද මට ඊතලෙන් බිද්දේ? මේ විදිහට ඇයි මට ඊතලෙන් බිද්දේ? ඉතින් අන්න ඒ වෙලාවේ දැන් ওই කතා බහ ඇති වෙලා අන්තිම රජතුමා කිව්ව මම තමයි බිද්දේ ඔහොම ඔහොම කියලා අවසානයේදී දැන් සුවන්න සාම කුමාරට හොඳටම අමාරුයි. හොඳටම අමාරුයි. දැන් ඒ වෙලාවේ දැන් මේ රජතුමා කියනවා ඔබ වහන්සේ දුක් වෙන්න එපා. මම ඔබ වහන්සේගේ අම්මයි තාත්තයි පෝෂණය කරන්නම් කිව්වා. දැන් මේ කුමාරයා කියන්නේ කවුද මෙතනින් පස්සේ මගේ අම්මයි තාත්තයි පෝෂණය කරන්නේ? මේ වනාන්තරයේ මට ද්‍රෝහි කෙනෙක් නැහැ. කිසිම සතෙක්වත් මට සතුරු නැහැ. හැමෝම මගේ මිතුරෝ. ඒ වෙකේ මේ ළඟට මගේ අම්මයි තාත්තයි පෝෂණය කරන්නේ කවුද කියලා ওই විදිහට ප්‍රකාශ කරනවා. මෙහෙම ප්‍රකාශ කරද්දී දැන් මේ රජතුමාට බොහොම දුක හිතුණා. රජතුමා කියනවා ඒ ගැන හිතන්න එපා. මම අද ඉඳන් අම්මයි තාත්තයි පෝෂණය කරන්නම්. කොයි පැත්තද අම්මයි තාත්තයි ඉන්නේ කියලා අහගෙන දැන් ඒ පැත්තට ගියා. දැන් බෝපත් සුවන්න සාම කුමාරයාට සිහි නැති වුණා. නමුත් හෘදේ වස්තු රූපය අසුර කරගෙන භවාංග ෆිත් පරම්පරාව වැඩ කරනවා. අත්පා ගල් ගැහිලා එහෙමම සුදු වැලි තලාවේ රන් පිළිමයක් වැතිරුණා වගේ දැන් මේ කුමාරයා වැතිරිලා ඉනවා. ඉරත් අවර බල ගමන් කරමින් පවතින්නේ. හැන්දෑ වේගනේ එන්නේ. කොහමද දැන් මේ මහ රජතුමා ගිහිල්ලා අම්මටයි තාත්තටයි බොහොම දුක්දායක වූ මේ පණිවිඩය ප්‍රකාශ කළා. නමුත් මේ පණිවිඩය ප්‍රකාශ කළාට පස්සේ දැන් ඉස්ලාම ගිහිල්ලා දුකූල පණිතුමාට තමයි කිව්වේ. ඊළඟ එක දිග විස්තරයක්. ඊළඟට ඒ කතාව කියනවා පාරිකා තාපසතුමිය අහගෙන ඉන්නවා. ඉතින් කොහොම හරි මේ දෙනට විශාල වේදනාවක් ඇති වුණා. නමුත් මේ දුකූල පණිතුමා කියනවා දැන් රජතුමා කිව්වේ මුවෙකුට විදිද්ද තමයි මේ මුවෙකුට විදින අතර තමයි කුමාරයාට විදුනේ කිව්වා. කුමාරයාට හිතලම තමයි විද්දේ. නමුත් මේ මුවෙකුට විදින වෙලාවේ ඒ කුමාරයාට වැදුනා කියලා එහෙම එකක් තමයි ඇඟෙව්වේ. ඉතින් කොහොම හරි මේ දෙන්නම රජතුමා කෙනෙහි වෛර කළේ නැහැ. ඒක මහා පුදුම දෙයක් වෙනතුනේ. තමන්ගේ එකම දරුවා නැති වෙලා ඉඳද්දි තුකෝල පණිතුමා කියන තාපසතුමියට ඔබ කිසිසේත්ම හිතේ නරකක් නපුරක් මේ රජතුමා කෙනෙහි ඇති කර ගන්න එපා. දැන් මේ දෙනා හොඳට මේක බෙදුණා. මේ දෙනා කියනවා එහෙනම් අප දෙදෙනා කැඳවාගෙන යන්න මේ අපේ සුවන්න සාම කුමාරයා වැතිරිලා ඉන්න තැනට. දැන් ඉතින් රජතුමා කැමති වුණේ නැහැ. නමුත් බලවත් ඉල්ලීමක්. ඊට පස්සේ මේ දෙන්නම කොහොම හරි දැන් අඳයිනේ. මේ දෙන්න කැඳවාගෙන ගියා. කැඳවාගෙන ගියාම දැන් මේ පුතා ළඟටම ගිහලා තැබුවට පස්සේ අම්මයි තාත්තයි දෙන්න මේ කුමාරයා ඔසබල උකුල තියාගත්තා. උකුල තියාගෙන ඊළඟ ඉස්සෙල්ලාම ඒ අම්මයි තාත්තයි දෙන්න සත්‍යක්‍රියාවක් කළා. මොකක්ද කරපු සත්‍යක්‍රියාව? ඒ දෙන්න ඒ සුවන්න සාම කුමාරයා පිළිබඳව ඒ සුවන්න සාම කුමාරයාගේ තියෙන ඒ සුචරිත ජීවිතය පිළිබඳව මෙනෙහි කර කර මෙනෙහි කර කර තමයි සත්‍යක්‍රියාව සිද්ධ කළේ. මේ සුවන්න සාම කුමාරයා ඉපදිච්ච දවසේ පටන් අත්‍යන්ත බ්‍රහ්මචාරී, අත්‍යන්ත කාය වාග් මනෝ සුචරිතයෙන් යුක්තයි. එනිසා මේ කුමාරයාගේ කිසි වැරැද්දක් අපි දකින්නේ නැහැ කියලා අම්මා සත්‍යක්‍රියා කරනවා. අම්මා සත්‍යක් තාත්තා සත්‍යක්‍රියා කරනවා. දැන් එක්කෙනෙක් සත්‍යක්‍රියා කරාට පස්සේ කුමාරයා එක පැත්තකින් දැන් වැතිරලා ඉන්නේ මේ පෙරළුණා අනිත් පැත්තට. එහෙනම් තේරුම් ගත්තා දැන් මේ විස උඩු දුවලා තියෙන විස වේගයේ ශරීරය ඇතුලේ තියෙන කියලා. ඊළඟට දැන් දෙන්නම සත්‍යක්‍රියා කරාට පස්සේ ඊළඟට දැන් කුමාරයා ඇස්සැරියා. ඊළඟට දැන් ඇස්සැරියට පස්සේ ඒ වනාන්තරයේ ඉන්නම දෙවඟන. මේ වනාන්තරයේ ඉන්න දෙවඟන මේ තුවන්න සාම කුමාරයාගේ ආත්ම භාව පහකට හයකට කලින් අම්මා. එනිසා කාලෙන් කාලට මේ කුමාරයා ගැන හොයලා බලනවා. එදවස කොහම හරි දේව සභාවකට ගිහිල්ලා ටිකක් ප්‍රමාද වෙලා තමයි සොයා බැලුවේ. ප්‍රමාද වෙලා සොයා බලලා බලනකොට ඔන්න දැනුණා සුවන්න සාම කුමාරය විශාල අනතුරකට පත් වෙලා ඉන්නවා. දැන් ඉතින් ඒ දෙමගණත් එතෙන්ට ඇවිල්ලා නොපෙනී සිට සත්‍යක්‍රියාවක් කළා. මොකක්ද කරපු සත්‍යක්‍රියාව? මට මේ
වනාන්තර මෙහි

මාල අඩවියේම සුවන්නසාම කුමාරයා හා සුවන්නසාම කුමාරයට වඩා වැඩියෙන් ප්‍රියමනාපෝ කෙනෙක් ඒ කාන්තෙන් මට නැයක සත්‍යයක්. ඒ වගේම තවත් සත්‍යයක් ක්‍රියාවක් එතන කළා. ඒ සත්‍යයක් ක්‍රියාව අවසන් වෙනකොටම සුවන්නසාම කුමාරයා නැගිට්ටා. කිසිම වේදනාවක් නැහැ. ඒ වගේම අර ඊතලයක් වැදුන පාරක්වත් පිටපෙච්ච පාරක්වත් මොකක්වත් නැහැ. එහෙමම නැගිට්ටා. නැගිටිනකොටම ඒ දැන්නෝ දැන් රාත්‍රියත් ගෙවිලා පහුවද ඉරත් උදා වෙලා. දැන් මේ නැගිටිනකොට ඉරත් උදා වෙලා ඒ වගේම අර අන්ධ වූ අම්මගේ තාත්තගේ ඇස් දෙකක් දැන් පේන්න පටන් ගත්තා. බලන්න පින්වතුනි මේ ගුණ ධර්ම වල තියෙන මහා බලය, සත්පුරුෂ කම් වල තියෙන මහා බලය, මෛත්‍රියේ තියෙන මහා බලය අම්මා තාත්තා රජතුමාට ශාපකලේ නැහැ. ඇයි අපේ දරුවට ඊතලෙන් විද්දේ කියලා. ඒ වගේම සුවන්න සාම කුමාරගේ සිටිවිල්ලක්වත් ඉපදුනේ නැහැ. මේ මා ද්‍රෝහි රජවරයා මට විද්දනේ කියලා. බලන්න ඒ සිත්වල තියෙන පරම මෛත්‍රිය. ඒ වගේම අර දෙවඟන ඇවිල්ලක් අර රජතුමාටවත් ද්‍රෝහි වුණේ නැහැ. මේ සාම කුමාරයා පිළිබඳව සත්‍යක්‍රියාවක් කරා. තමන්ගේ ගුණ ජීවිතය පිළිබඳව සත්‍යක්‍රියාවක්. ඕන දැන් ඉරත් උදා වුණා. සුවන සාම කුමාරයා සනීප වුණා. කිසිම රෝගයක් නැහැ. අම්මගේ තාත්තගේ ඇසුත් පෙනුණා. ඊළඟට ඉර උදා වෙනවත් එක මේ සියලු දෙනාම දැන් ආරාම භූමිය තමයි ජීවත් වැඩ ඉන්නේ. දැන් වැල්ල ඉඳගෙන ගංගාවේ වැලියුරේ ඉඳගෙන මේ දේ සිද්ධ වුණේ. නමුත් ඉර උදා වෙනකොට මර දේවානුභාවෙන් සියලුම දෙන ආරාම භූමිය පිහිටියා. දැන් ඉතින් රජතුමා බොහොම මේ බැගෑපත් වෙන්නට ඇති. රජතුමාට මේ මහා බෝසත් සුවන්න සාම කුමාරයා දීර්ඝ දේශනාවක් කළා. දසරාජ ධර්මයෙන් රට කරවන්න කියලා. එතුමා ඒ ප්‍රකාශය නැත්තං ඒ දේශනාව බොහොම ගෞරවයෙන් පිළිගත්තා. එදා දවසේ දුනු දිය කඩු අවි ආයුධ ඔක්කොම අතහැරියා. ආයේ කවදාවත් ගත්තේ නැහැ. මේ සිදුවීමෙන් පස්සේ එතුමා දන්පැන් පූජා කළ මරණැසට ගිහිල්ලා හොඳින් රට කරබල ඊළඟට එතුමා සුගතිය ගියා. ඒ වගේම සුවන්න සාම කුමාරේ අම්මයි තාත්තයි මෛත්‍රී ධ්‍යාන උපද්දෙව්වා. අවසානයේ අභිඥා උපද්දවලා ඒ තුන් දෙනාම මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකෙ ගියා. දැන් මේ පින්වතුන්ලා මේ සුවන්න සාම ජාතකය අහලා තියෙන අය දන්නව ඇති ඒ දුගෝල පඬිතුමා තමයි අපේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. පාරිකා උත්තමාවේ තමයි භද්දා කාපිලානි. මේ ජීවිතේ කාශ්‍යප කුමාරයාගේ ගිහි කාලේ භාර්යාව. ඊළඟට ඒ දෙවඟන තමයි උප්පලවන්නා උත්තමාවිය. ඒ වගේම එදා ඒ සක්දේවරත්තුමා හැටියට ඇවිල්ලා උපස්ථාන කරපු සක්දේවරත්තුමා තමයි මේ ජීවිතේ අපේ අනුරුද්ධ මහා රහතන් වහන්සේ. ඉතින් ওই විදිහට අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අර භික්ෂූන් වහන්සේට මෞපිය උපස්ථානයේ මහිමේ ප්‍රකාශ කරමින් ওই දේශනාව සිද්ධ කළ අවසන් වෙනකොට ඇතිවෙච්ච චිත්ත ප්‍රීතියට ඒ ප්‍රීතිය දිනුනු කළා. ඒ ප්‍රීතියම විඛම්බනය කරමින් විපස්සනාමට නම්වලා ඒ භික්ෂුන් වහන්සේ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝවාන් ඵලයේ පිහිටියා. දැන් මේ භික්ෂුන් වහන්සේගේ බලාපොරොත්තු වුණේ අම්මා තාත්තා පෝෂණය කරන්න ඕනේ. ඒකින්ද ගිහි ගෙදරට යන්න ඕනේ. නමුත් අවසානයේ සෝතාපන්න වෙලා සාසනීය ඉඳගෙනම ඒ අම්මට තාත්තටත් අවසරක මරණය ලබා දීලා ස්වාමීන් වහන්සේගේ සසර ගමනක් කෙටි කරගත්තා. අම්මා තාත්තටත් පිහිට වුණා. සසරම ජයගත්තා. එනිසා දැන් මාද මාතෘකාව වශයෙන් සජ්ජායනා කළේ කවුරු වාර කෙනෙක් ගිහිම මේවා පැවිදිව මේවා අම්මා තාත්තා පෝෂණය කරමින් මෞපිය උපස්ථානෙ හොඳට කරනවා නම් ඒක මහා උලාර වතක්. ඒ උලාර මත නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ අම්මයි තාත්තයි ජීවතුන් අතර ඉන්න කාලේ. ඒ ලැබෙන ආශිර්වාදය සසරටම බලපානවා. පාරමි පුරණ මහබෝපතාන මහම් වේලත් මෞපිය උපස්ථානේ පරතරට යනවා. මේක උදාහරණයක් පමණයි. ඉතින් එනිසා අන්නේ විදියට හැකි උපරිමයකින් මේ උතුම් ධර්ම මාර්ගය තුළ හික්මිලා ලැබිලා තියෙන අවසරෙන් ගිහි ගෙදරක ඉන්න කෙනෙක් නම් මෞපිය උපස්ථාන ආදී උපරිම පාරමිතාව පුරා ගන්න ඕනි. පැමිණෙක් වුණ සුදුසු පරිදි එහෙම පුරාගෙන මේ ජීවිතේ වියකී ගිලිහි යන්නට පෙර ලැබිච්ච මනුසත් භාවයට ධර්මයෙන් උපරිම සාධාරණයක් ඉෂ්ට කර ගනිමින් මේ ජීවිතෙන් සමුගෙන යන ගමන නන්දනීය ගමනක් කර ගන්නට සියලු දෙනාටම මේ කෙටි දහම් පිළිසඳන උපකාර වේවා කියලා බොහොම මෙත්සිතින් ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. අද සිරිනෙත් අසපුවෙන් මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නට යෙදුනේ කිරිබත්ගොඩ ජාතික නිවාස ක්‍රමය කන්ද පාර අංක 10 නිවසේ පදිංචි පින්වත් පද්මා කරුණාතිලක එම භාර්යාව චන්දිමා ඉන්දිකා දීපිකා කියන ආදරණීය දියණිවරු, ඒ වගේම චන්දන ආනන්ද තුෂාර කියන ඒ බෑනාවරු ඇතුළු ඒ පවුලේ සත්පුරුෂ පින්වත් පිරිස, ඒ අය බලාපොරොත්තු වෙනවා එම ලිපිනේ පදිංචි සරත් කරුණාතිලක ආදරණීය පියාණන්ගේ 93 වන ජන්මදිනය අද දිනට යෙදීම නිමිති කරගෙන බොහෝම මෙත්සිතින් ආශිර්වාද කරන්නට, නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නට, මේ උතුම් ධර්ම දානයේ පුණ්‍යානුභාවයෙන් එතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දෙපාර්ශ්වයෙන් පරලෝසපන් දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට පුණ්‍යානුමෝදනා කරන අතර විදේශගතව සිටින දූදරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම ඇතුළු ඒ පරම්පරාවේ සියලු දෙනාටම බොහොම මෙත් සිතින් ආශිර්වාද කරනවා, සෙත් මෙත් ප්‍රාර්ථනා කරනවා. මේ රැස් කරගත් උදාර පුණ්‍ය සම්පදාව සක්දෙව් රජතුමාට, සතරවරම් දෙව්රාජවරුන්ට, ආර්ය සුමන සමන් දෙවියන්ට, මිහිතලේ පටන් බඹ විමන් දක්වාම
මෙසක් මල පටන් පිරසක් වල දක්වාම සකලවිධ සත්ව ප්‍රජාවටම අයිති වේවා අනුමෝදම් වේවා කියලා අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්.

සම්බ සම්පත්ති සිද්ධියා සම්මේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ධර්මශ්‍රවණානිසංස බලයෙන් හැම හදවතක්ම නිවි පහන් වේවා කියලා මෙත් සිතින් මහා සංඝරත්නය වෙනුවෙන් මෙලෙසින් ආශිර්වාද කරමි. අභිවාද

0: ආරෝග්‍ය සම්පත්තේ සංඝ සම්පත්තිමේමච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිජ්ජතු
1: සාධු සාධු සාධු ඉරිදා සිටනේ තසපුවේ ධර්මානුශාසනාවයි ඔබ ශ්‍රවණය කළේ මිල කළ නොහැකි උතුම් දායාදයේ ධර්ම දායාදයේ ඔබ ලැබුවේ ගිලන් වූ හිතට මහා ඖෂධිය වූ ධර්ම ඖෂධයයි ඔබ ලැබුවේ ඒ උතුම් ධර්ම ඖෂධයෙන් මේ සසර ගමනේ මහා පීඩාව සම්පූර්ණයෙන්ම සුවපත් කරගන්නට ඔබට වාසනාව පෑදේවා ඒ උතුම් දහම් මග එලිපෙහෙලි කොට දහම් අවවාදයෙන් අපසිට සනසවාලු කරුදේශකයන්න් වහන්සේ පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ උතුම් ධර්මාවබෝධය ලැබේවා ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් net fm රේඩියෝ වේ මේ ධර්ම දේශනාවේ ධර්ම දායකත්වයේ දරන්නට ඔබට අපි ආරාධනා කරනවා 0174252014 අංකයට කතා කරන්නට ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා net fm බණ වැඩසටහන ඔස්සේ සිටනේත් අසපුව ඉරිදා සිටනේත් අසපුව අහන්නටත් ඔබට ආරාධනා කරනවා නේත්‍රාලෝක YouTube නාලිකාව subscribe කරන්න කියන ආරාධනාවත් සිදු කරමින් අපි කෙටි විරාමයක් ලබනවා ඉරිදා සිටනේත් අසපුව ධර්මානුශාසනාවෙන් හැම දිනාටම තෙරුවන් සරණයි
2: සිටනේත් අසපුව කවදත් අලුත් කාගෙත් net කාගෙත් net
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: රාත්‍රී 8යි විනාඩි 2යි
5: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ
6: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
5: ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
6: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
5: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උත්සාහය.
7: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය. මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න. 0773013036.
8: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර්. ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ. කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි. ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 0112027787. කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින් ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
9: මම ආල්ලේ මාපල්ලගම තුමනදාස් කෝට් එකේ පරීක්ෂණ කරා ගොඩක් මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා ඒකට බය වුණා අයිය කෙනෙක් තමයි කිව්වා මම සෙවණගලේ කමල් බන්දුල මහත්තය කියලා ඉතේ ගියා මම මාස 6කට බෙහෙත් ගත්තා බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ඇල්වා කරාපරින් කියලා මට එහෙම හට තැකක් නැහැ කියලා කමල් බන්දුල මහත්තය ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්
8: කතා කරන්න 0777 300 940 මේ අහන්නකෝ අහන් ඉන්නේ කියන්නකෝ වෙන මොකක් තෝරන නැ සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ
10: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා WhatsApp 0711 95 95 95 net fm facebook live
11: brought to you by
12: හරිදේ හරි තැනින් අරගන්න vision care සුපහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්

0: Sit net asapur. Net asapur.
1: අයිබවන් සුබ සන්ධ්‍යාවක්. අපේ ඉරිදා සිටින තසපුවේ දහම් සාකච්ඡාවයි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ධර්මදේශනාවෙන් අනතුරු අපේ ඔබට බොහොම ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා නේත්‍රාලෝක YouTube නාලිකාවට එන්න. ඇවිල් ඔබේ දහම් පවසමිවා ගන්න පමණක් නොවේ, විශේෂයෙන්ම අපි දිනදා ජීවිත ගත කරද්දී අපේ හිතේ නැගෙන්නා වූ විවිධ ප්‍රශ්න ගැටලු තිබෙනවා. සමහර ප්‍රශ්න නිසා අපේ ජීවිත නොඑක් ආකාරයේ හැලහැප්පීම් ඔස්සේ විනාශය කර යන අවස්ථා තිබෙනවා. ඉතින් අපි එවැනි තත්වයක් තුළ ධර්මය ජීවිතේ කොයි ආකාරයෙන්ද ගලපා ජීවිතය ධර්මය තුළින් දකින්නේ කොහොමද කියන කාරණේ ඔබට මට අපි හැමෝටම වැදගත් වෙන කාරණාවක්. ඒ නිසා ධර්මයෙන් තියෙන සහනය, සැලසීම, සැනසීම පිළිබඳව කතා කරන්නට අද දවසේ ධර්ම සාකච්ඡාව ඔස්සේ අපි වැඩි වශයෙන් බලාපොරොත්තු වෙන වෙනුවෙන් නැවත වාරයක් ඉරිදා සිටින තසපුව ධම් සාකච්ඡාවට අපි අතිපූජනීය වන්දනීය බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේව නමස්කාර පූර්වකව බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. අවසර ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ, අද මට හිතුණා ටිකක් බැඳීම් ගැන කතා කරන්න. බැඳීම් සහ අතහැරීම. ධර්මයට අනුකූලව අතහැරීම පිළිබඳ අපි හැම විටම කතා කරන අත්‍යවශ්‍ය දෙයක් විදිහට බැඳීම් කියන්නේ සසරේ මිනිසා ගෙන යන දෙයක් විදිහට තමයි අපි ගොඩක් වෙලාවට දකින්නේ. ඉතින් අපි අද දවස තුල මේ දෙකම කොහොමද කෙනෙකුගේ ජීවිතයට ලං කරගන්නේ කියන කාරණේ. කියන්නේ බැඳීම සැබවින්ම හානි කරද, අය අතහැරීම දක්වා වර්ධනය කරගන්නට හිත හසුරුවාගන්නේ කොහොමද? අනෙක් වශයෙන් දැන් ලෞකික ජීවිත අපි දිහා බැලුවාම, ලෞකික ජීවිතය දිහා බැලුවාම බැඳීම් කියන එක සාමාන්‍ය සමාජයේ ගැලවෙන්න බැරි බොහෝම සමීප දෙයක් බවට පත් වෙලා තිබෙනවා ලෞකික ජීවිතය. ඉතින් එය ලෞකික ජීවිතයට හානි කරද සහ ලෞකික ජීවිතයේදී බැඳීම් වලින් තොර වෙන්නේ කොහොමද වෙන වගේ ප්‍රශ්න ගොඩක් තිබෙනවානේ. ඒ නිසා අද අපි ඔබ වහන්සේගෙන් ඒ සම්බන්ධව ධර්මානුකූලව යම් විග්‍රහයක් බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ. මම ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ධර්ම සාකච්ඡාව ආරම්භයේදී ආරාධනා කරන මේ සඳහා බැඳීම කියන එක මිනිසුන්ට සසරට මොන ආකාරයෙන්ද බලපාන්නේ? අපි එතනින් පටන් අරගෙන ස්වාමීන් වහන්සේ ටික ටික මේ ප්‍රශ්නය ලිහා ගමු. අපේ ශ්‍රාවකයන්ට වඩාත් වැදගත් වේවි. ඒ සඳහා ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා.
2: හැම දිනාටම බොහොම මෙත් සිතින් මම නැවතත් ආශිර්වාද කරනවා. අද මේ උතුම් දහම් පිළිසඳරේ ඇසෙන කරුණු හැකි උපරිමයකින් ජීවිතයේ වෙත පමුණවාගෙන ධර්මයේ සුවය සහනය අද අදම අත්විඳින්නට භාග්‍යය වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත් වරුණ, බැඳීම් කිව්වම මුල් සසරම බැඳීමක්නේ. එතකොට ඒ සංසාරයේ පුරාමටම වෙච්ච බැඳීම් වල එක පැත්තකින් ආදීනව තමයි අපි මේ අත්විඳින්නේ. දැන් ඔය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම්භයේදී වැඩ ඉන්න දවසක මේ රාත්‍රී කාලේ තෙල් පහන් දැල්වෙද්දී බුදුරජාණන් වහන්සේ ඒ භූමියේ නැත්තම් දෙව්රම්භයේ භූමියේ දැකවදාලා අර ඉන්නේ පළඟැටියෝ වගේ සත්තු වරුණ. මේ පළඟැටියෝ වගේ සත්තු අර තෙල් පහනට එනවා, ඇවිල්ලා පිච්චිලා යනවා, විනාශ වෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේට ඒ වෙලාවේ උදානයක් පහළ වුණා. උපාති ධාමන්ති න සාරමෙන්ති නවන් නවම් බන්ධනම් බ්‍රූහයන්ති. ඒ කියන්නේ මේ ලෝක සත්වයෝ අලුතෙන් අලුතෙන් ආය ආයමත් බන්ධනයන් පසුපසම හොයාගෙන යනවා. හරියට දැන් අර පළඟැටියා පහන් දැල්ලට පැනලා පිටුනාට යම්තන් හරි එක පියාපත්කරි ඉතුරු වෙලා තියෙන නමරුණ ආයමත් යන්නේ මොකටද? අර දැල්ලටමයි. එතකොට අන්නේ කාරණය භාග්‍යතුන් වහන්සේ අර අවස්ථාවේ උදානයක් හැටියට හදවතේ පහළ වුණා. ඉතින් මම මේ සිහිපත් කළේ වරුණ, බුදුරජාණන් වහන්සේ අපට මේ අමා ධර්මයේ දේශනා කළේම සෑම බන්ධනයක්ම ඉක්මවා යනු පිණිස. එතකොට සත්වයෙක් දැන් ඔබ වේවා මා වේවා මේ සසරේ රැඳී සිටින්නේම ඇසට බැඳීම නිසා, කනට නාසයට දිවට කයට මනසට මේ ජීවිතයට බැඳීම නිසා, පේන රූප ශබ්ද ආදී ඒ අරමුණු වලට බැඳීම නිසා. හැබැයි වරුණ, දැන් මේ බැඳීම් වලින් අත මෙදෙනවා කියන එක එහෙම සුළුපටු දෙයක් නෙමෙයි. සුළුපටු හැකියාවකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට විශේෂයෙන් ප්‍රඥාව අවශ්‍ය වෙනවා. ප්‍රඥාව උපද්දවාලීම පිණිස සතිය අවශ්‍ය වෙනවා. තථාගතයන් වහන්සේගේ ධර්මයේ මඟ පෙන්වීම අවශ්‍ය වෙනවා. විශාල මහන්සියක් දරන්නට වෙනවා. ඇතැම් අවස්ථාවල විශාල දුකක් ශෝකයක් දරා ගන්නට වෙනවා. අන්න එහෙම තමයි මේ බැඳීම් ඉක්මවා යන්නට තියෙන්නේ වරුණ. ඉතින් දැන් ওই කාරණේ බොහොම සම්බුද්ධ ශාසනය තුල ගැඹුරින් ගැඹුරට සාකච්ඡා කරපු දෙයක්. බැඳීම කියවම මේ පරමාර්ථය තමයි ලෝභය වරුණ. එතකොට ලෝභේ නැත්තම් දුක්ඛ සමුදය කියන්නේ තෝකම තමයි වරුණ බැඳීම. ඒක පැත්තකින්. එතකොට මේ අවස්ථාවන් හඳුනාගෙන ප්‍රහාණය පිණිස තමයි තථාගතයන් වහන්සේ මේ අමයුරු ධර්ම මාර්ගයේම දේශනා කළේ. ඒක උපක්‍රමශීලීව කරන්න ඕනේ දෙයක් වරුණ.
1: දැන් ස්වාමීන් වහන්සේ අපේ දැන් මානවයා පිළිබඳ කරන ඉතිහාස වර්ණනාවේදී කියනවා ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් හරි සීමිතයි. ඉන්න තැනකුයි කන්න ආහාර ටිකකුයි තිබුණාම ප්‍රමාණවත් වෙනවා. දැන් අපි වුණත් ස්වාමීන් වහන්සේ අපේ ජීවිත දිහා හැරලා බලනකොට අපිට අල්ප අවශ්‍යතාවයන් තිබුණු කාලෙවල් තිබුණා. දැන් උදාහරණයක් ඉදිරියට ගන්නකො අඩුපාඩියක් ලැබෙන වැටුපක් ලැබෙන කෙනෙකු ඒකට අනුකූලව අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගත්තා. එතකොට අපි අර අවශ්‍යතාවයේ තිබ්බ තව ටිකක් වැඩිපුර වැටුපක් ලැබෙනකොට එහම හොඳයි. දැන් එතකොට සන්නහසේ එහෙම වැඩි වෙන්න අවශ්‍යතාවිනුත් වැඩි වුණා. බැඳීමුත් වැඩි වුණා. ඒවා කෙරෙහි තිබෙන ආශාවත් වැඩි වුණා. එතකොට සන්නහසේ දැන් අපි යන්නේම ඒ දෙසටමනේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අපිට එහෙම බැඳීම් වැඩි වෙනවා. මේ වැඩි වෙන නිසාම හිතට කරදර, ගතට කරදර ඇති වෙනවා. ඒ ගතට කරදර ඇති වුණත් හිතට කරදර ඇති වුණත් අපි ඒ වෙතටම යන්නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඒ තෘෂ්ණාව අපිට අතහරින්නට බැරි මොන හේතුව නිසාද? අපේ අවිද්‍යාව නිසාද?
2: පින්වත් වරුණ, සත්වයා සොයන්නේ සෝමනසේ සතුටනේ. දැන් අමා ධර්මයේ දේශනා කළානේ දුක්ඛේ සුඛං පත්තේති කියලා. සුඛේ බිහියෝ පිච්ඡතේ කියලා. දුකටපත් වෙච්ච කෙනා ඒ දුකෙන් අත මිදීමක්ම හොයනවා. ඒ වගේම සැපවත් වෙ ඉන්න කෙනා ඒ සැපද තවත් අභිවර්ධනය කරගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට සත්වයාට ඉන්ද්‍රියන් පිනවීමෙහිලා නැත්නම් ඉන්ද්‍රියන් පිනවලා ඒ ලබන ආසන්නම සතුට වෙත තමයි ඔය සත්වයා පියමන් කරන්නේ. එනිසා කොච්චර බැට කෑවා අර පළංගැටිය කොච්චර පිටුනත් ආය ආයමත් එතෙන්ට යන්නේ එකක් අවිද්‍යාව. ඒ වගේම මේ අවිද්‍යාවෙන් අවිද්‍යාවේ වැසී සිටින බව කියා දෙන්නට කෙනෙක් නැතිවීම. ඒ වගේ කාරණා කිහිපයක් මුල් කරගෙන තමයි සත්වයා ආයමත් මේ ආධාවනේ පරිධාවනේ කරන්නේ. අර වරුණ භාග්‍යතුන් අපි දේශනා කළා තියෙනවානේ. දැන් අපි ගත්තොත් සුනකෙහෙක් දන්වැලක ගැට ගහලා කණුවක හෝ එහෙම තැනක ගැට ගහපුවාම දන්වැලේ දිග තියෙන ප්‍රමාණයට තමයි ඔහුට හැසිරෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොටත් අපි වුණත් මේ ඔබම අපි සියලු දෙනාම මේ සංසාර ගමනේ මේ කියපෝ ඇසට කාන්ට ආදී මේ ධර්මතාවලට ආපු බැඳීම් සමුදායේ ඒ බැඳීම් ටික නිසාම ආය ආයමත් භවය කරාම පැමිණුණා. ආය ආයමත් ඇසම හෙව්වා, ඇසට පෙනෙන රූපයම හෙව්වා, ඒ රූපෙන් ලැබෙන ආස්වාදයම ගරුකොට සලකුවා. මොකද එතනින් එහා ගියපු විමුක්තියක් පිණිස සත්වයාට දොරටුවක් විවර වුණේ නැහැ. මොකද බුදු කෙනෙක් පහළ වෙන්න එපා, ධර්මය ඇහෙන්න එපා, ධර්මය පුරුදු කරන්න එපා. අනිත් එක වරුණ බන්ධනයක ආරම්භයද අපි ගත්තොතින් බැඳීම් කියලා කිව්වහම ලෝභ මූල සිත් පුද්ගල මනසක පහළ වෙනකොට කිසියම් ආස්වාදයක් තියෙනවනේ. එය සෝමනස්ස සහගතව පහළ වෙනකොට විශාල ආස්වාදයක් ඒ පුද්ගලයාට ලැබෙනවා. ඒකට කියනවා එකපැත්තෙන් කාමයේ ආස්වාදය කියලා. ඒතර කාමයේ ආස්වාදයට වැටුණාම බොහෝ දෙනාට කාමයේ ආදීනෝ පේන්නේ. ආදීනවත් යම් තරමකින් වැටුණාට නිස්සරණයක් පේන්නේ නැහැ. ඉතින් ඔන්නෝ තත්වේ නිසා වරුණ ආය ආයමත් මේ සත්වයා අර බැඳීම් කරාම හඹා ගියා. රූප කාම ලෝකයෙන් මිදෙනකොට රූප ලෝකයට අසු වුණා. එතනින් මිදුණාකෙම අරූප ලෝකයට අසු වුණා. එනිසා මේ කාම රූප අරූප කියන භවයේ කොතනක නතර වුණත් කෙබඳු ධර්මයකට බැඳී ගියත් ඒක එක පැත්තකින් බන්ධනයක් තමයි.
1: එතකොට බුදුරජාණන් වහන්සේ මේක සන්නස එතකොට බුදුරජාණන් වහන්සේ මේක ප්‍රතික්ෂේප කළා. දැන් අපි අහලා තිබෙනවා පැවිද්දෙක් නම් හංසෙක් වගේ වෙනවා. එතකොට ගිහියෙක් නම් මොනරෙක් වගේ වෙන්න ඕනේ. ඒ එහෙම හඳුන්වන එකනේ අපි ගිහියෙක් මොනරෙක් වෙනවාය කියන අර්ථයේදී හරි හැඩ වැඩ දාලා බර ඇති. කියන්නේ මොනරගේ තටු බරයිනේ ස්වාමීන් වහන්සේ. ගිල්ලෙන්න හරි අපහසුයිනේ. ඒ වගේ ජීවිතේ ඒ බර තියාගන්න ඕන කියන එක දැන් මම ඔය අහලා තියෙන විදිහ. සමහරවිට බුදුරජාණන් වහන්සේ කියනතේ එහෙම මේ මොනරෙක් වගේ කියලා වෙන්නට ඇති. හැබැයි මොනරෙක් වගේ අපිට එහෙම හැඩ වැඩ දාලා එහෙම නැත්නම් අපේ ජීවිත විවිධ අලංකාර කරගෙන එහෙම යන්න තහනමක් බුද්ධහමතන්ව තියෙනවා.
2: පින්වත් වරුණ, එතන භාග්‍යවත් බුදුරජාණන් අපේ දේශනා කළා හංසයෙකුගේ හංසෙක් අහසේ පියාඹනකොට පියාපත් බරක් ලොකුවට නැසෙන නිසා පහසුවෙන් හුලං කපාගෙන පියාඹන්න පුළුවන්. අන්න ඒ වගේ පැවිද්දෙකුට තුන් සිවුරයි පාත්‍රය බොහොම ස්වල්ප පිරිකරක් තියෙන නිසා වෙනයම් බැඳීම් නැති නිසා පැවිද්දන්ට බොහොම සේරිචාරීව එකෙන් අදහස් කළේ හුදෙකලාවේ වාසය කරන්න අවස්ථාව ලැබෙනවා. ධර්මය පුරුදු කරන්න නිදහස් අවස්ථාවක් ලැබෙනවා. හැබැයි ගිහි කෙනෙකුට අර තියෙන අඹදරු සම්බාධක ආදිය නිසා ඔහුගේ ගමන අර පියාපත් බාර සහිත මොනරෙකුගේ ගමනට උපමා කළා. එතන මෙහෙම දෙයක් වරන තේරුම් ගන්නට ඕනේ. දැන් ගිහිවත පැවිදිවත කියලා වත් දෙකක් තියෙනවානේ. ගිහි කෙනෙක් නම් ගිහි ශ්‍රාවකයා මොකක්ද කරන්නේ? ධර්මානුකූලව දැහැමෙන් සෙමෙන් ගිහි කටයුතු වල යෙදෙන අතර එයා ධර්මයෙන් හැසිරෙනවා. ඔහුගේ වතේ උත්තුංග අංගයක් තමයි සිව්පසයෙන් තුනුරුවන් වහන්සේට උපස්ථාන කරන අතර ඔහුත් පුළුවන් උපරිමෙන් ධර්මයෙන් හැසිරෙනවා. හැසිරෙන්නේ නැතුව ඉන්නේ නැහැ. හැබැයි පැවිදි ශ්‍රාමකයා මුළුමනින්ම කාලය කැප කරන්නේ අර ගිහියත්ව ශ්‍රද්ධාවෙන් පූජා කරන සිව්පසයෙන් දිවිබැටුම පවත්වන අතර නිවනට යොමු කළ සිතින් පූර්ණ කාලීන වාසය කරනවා. ඒ වෙනුවෙන්ම මහන්සි වෙනවා. හැබැයි එතන එහෙමයි කියලා ගිහිවත අවඥාවට ලක් කරන්නේ නැහැ. ගිහියා ඉන්න පැ අපිට සිව්පසයෙන් පූජා කරන්න. ඊළඟට ගිහියාට ධර්මානුශාසනා සිද්ධ කරන්න මහා සංඝරත් ඉන්න බෑ. ඒ නිසා එතන මේ එලෙසින්නේ ගිහිවත අවඥාවට බඳුන් කිරීමක් නෙමෙයි වරුණ. ඉතින් විශාකාව ගත්තත් සුදත්ත සිරිතුමා ගත්තත් ඒ පරම්පරාවේ දහස් දස දහස් ගණන් ශ්‍රාවකෝ ඉතිහාසයේ මෙහි වුණානේ. ඒ අය ගිහිගෙදර ඉඳන්ම ධර්මයේ පුරුදු කළානේ. ඒ වගේම සෝතාපන්නත් වුණා, සකදාගාමීත් වුණා, අනාගාමීත් වුණා. දැන් චිත්තගෘහපතිතුමා කියන අනාගාමීතුමන් වහන්සේ වෙනම ගිහිගෙදර වාසය කළේ. එතකොට වේලුකණ්ඨගේ නන්ද මාතාව. ඉතින් එහෙම බලනකොට වරුණ ඒ ගිහි ජීවිත උනත් අනවශ්‍ය විදිහට ආකූල කරගන්න නැතුව පවත්වන්න දක්ෂ වුණෝතින් මේ ධර්මය හා යෙදිලා එයාගේ ජීවිතයේ නිවනට යොමු කළ ජීවිතයක් බවට පත් වෙනවා. පැවිදි ජීවිතයක් වුණත් පැවිද්දට නොගැලපෙන දෙයින් පැවිදි ආකූල කරගත්තොත් අර ගිහිය කෙනා ලබන අමාසන සිල්වත් ලබන්න බැරි වෙන්න පුළුවන්. එනිසා වරුණ දැන් අපි මේ අවබෝධයෙන් මේ දේශ දකින්නට ඕනේ. කියන්නේ දැන් ගිහිගෙදර කියන කෙනෙක් සමාජ කල්පනා කරන්න පුළුවන් පැවිදි වුණා නම් හොඳයි, මහාන ජීවිතයට ගියා නම් හොඳයි කියලා. තාවකාලිකව ඇතිවන පීඩනය ඒ දෙදරීම දරා ගන්න බැරුව එහෙම හිතුණාට වරුණ මේ පැවිදි ජීවිතයක් හරියට ගත කරනවා කියන එක සුළුපටු කාර්යයක් නෙමෙයි.
3: ඔබ වහන්සේ හොඳ තැනකට ආවසන හස දැන් ගොඩක් වෙලාවට ගෙදර ප්‍රශ්නයක් ඇති වුණොත් තමන්ගේ බිරිඳ එක්ක ගැටලුවක් ඇති වුණොත් බිරිඳ ස්වාමියාත් එක්ක ගැටලුවක් ඇති වුණොත් දරුවෝ එක්ක ඥාතීන් එක්ක හරි කුමන හෝ කෙනෙක් එක්ක ප්‍රශ්න ඇති වුණොත් මට මේ ඔක්කොම එපා වෙලා තියෙන්නේ මම යනවා මහාන වෙන්න කියලා කිය. එතකොට මේ මහාන කම භික්ෂූත්වය කියන එක ඒතරම් ඒ කලකිරීම ඔස්සේ හොයාගන්න ඕන එකක් නෙමෙයි, ඊට වැඩිය ගැඹුරු අර්ථ සම්පන්න දෙයක්.
2: තින්වත් අරුණේ පැවිදි ජීවිතයක උතුම්ම පරමාර්ථයක් තියෙනවානේ සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තාය. හැම දුක් ප්‍රහාණය කරන්නට නිවන සාක්ෂාත් කිරීම පිණිස තමයි කසාමතක් දරාගන්නේ. කසාමතක් දරාගත් ඒ උතුමන් වහන්සේට තියෙනවා ඉසිස්සෙල්ලාම ශික්ෂාපද සමූහයක් ආරක්ෂා කරන්න. ඒ ශික්ෂාපද සමූහය ආරක්ෂා කරන අතරට ඉන්න එහා පැත්තට ගිහිලා ඉන්ද්‍රිය සංවරය පවත්වන්න ඕනේ, ප්‍රත්‍යසන්නිප්‍රිතේ පවත්වන්න ඕනේ, ජාගරිකානුගෝ යෝගයට එන්නට ඕන. ඒ වගේම ගුරු වැදුරු ඇසුරේ ධර්මයේ පුරුදු කරන්න ඕනේ. එතකොට විශාල මහන්සියක් ඒ වෙනුවෙන් දරන්න වෙනවා වරුණ. නැත්තම් කැමැති වෙලාවට ආහාර පාන අනුභව කරන්නද නැහැ. ඒ වගේම ගිහි ගෙදර හිටපු කෙනෙක් නම් ගිහි ගෙදර ඉන්න කෙනෙකුට සැහැන නිදහසක් තියෙනවා ඒ පැත්තෙන්. කැමැති දේ කරන්න පුළුවන්. ඊළඟට එහෙම අවශ්‍යතා පිරිමසා ගැනීමක් මේ පැවිද්දෙකුට කැපවන්නේ නැහැ. එනිසකොට ඒ විදිහට සිත කය වචනේ හික්මවාගෙන දමනය කරගෙන හැසිරෙනවා කියන එක සුළුපටු ප්‍රයත්නයකින් කරන්න බෑ. ඒකට එක පැත්තකින් වරුණ අවශ්‍ය කරන පාරමිතාවක් තියෙන්නට ඕන. දැන් පැවිදි ජීවිතයකට එන්න විශාල පිනක් ඕන. ඇවිල්ලා පැවිදි ජීවිතය තුළ සිල් ගුණ දම් රැකගෙන ඒ විදිහට ඒ උතුම් ධර්මයේ හැසිරෙන්නත් විශාල පිනක් ඕන. එතකොට ඒ ටික නැතුව අර තාවකාලික කරකිරීම නිසා බුද්ද සාසනයට ඇතුළු වුණයි කියලා බලාපොරොත්තු වෙන ප්‍රගතිය ලැබෙන්නේ නැහැ. සමහර අය ගිහි ජීවිතේ ඉඳන් කරගන්න තිබ්බ ටිකවත් නැති වෙලා යන්නට පුළුවන්කම තියෙනවා. එනිසා හොඳට කල්පනා කරන්න ඕනේ තාවකාලික වැතුන කලකිරීම නිසා නෙමෙයි, කරුණු හොඳින් අධ්‍යයනය කරලා ඒ බඹසර සීල් දරා ගන්න පුළුවන්ද? ඒ බඹසර සීල් නොකිලිටිව ආරක්ෂා කරන්න පුළුවන්ද? ඒකපත් එකව දිව්‍යචිතා කිග්මෙන්න පුළුවන්ද? නපුරු වචන ඉවසන්න පුළුවන්ද? දැන් ගිහි ගෙදරක ඉන්නමනම් අපි හිතමු ගයාට නපුරු වචන හරි වෙන යම් තාඩන පීඩන හරි මේ තමන්ගෙම කියන වටපිටාවේ ඉන්න පිරිසගෙන එල්ල වෙන්නේ. නමුත් පැවිද්දෙක් කියන්නේ ලාභයට බැනුම් ගන්න කෙනෙක් ලෝකේ ඕන තරම් බැනවදිනවනේ සාමාන්‍යයෙන් ගත්තාම. ඒතකොට හරි දෙයටත් බයිනවා, වැරද්දටත් බයින, සමහර කිසි වැරද්දක් නැහැ ඒත් බැනවදිනවා. එනිසා එහි එතකොට අර වගේ සුළු පිරිසකකින් එල්ල වෙන ඇනුම් බැනුම් රවුම් ගැරවුම් ඉවසන්න බැරුව මේ වගේ පොදු චරිතයක් වුණාට පස්සේ එල්ල වෙන බැනුම් නින්දා අවඥා ඒවා ඉවසා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවාද? ඉතින් එනිසා මේක වර්ණ මේ පැවිදි ජීවිතය මේ තාවකාලික ප්‍රශ්න වලට උත්තරයක් නෙමෙයි. පැවිද්ද කියලා කියන්නේ පැවිද්දේ මූලිකම පරමාර්ථය චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම. ඒ වෙනුමෙන් උපරිම කැපකිරීමක් කරන තැන තමයි පැවිද්ද කියලා කියන්නේ. ඕන තැනක ඕන තත්වයක් ඉදිරියේ දරා කියාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම දැන් මරුණ දැන් අපි හිතමුකෝ දැන් ගිහින් ගෙදර ගෙන්න කෙනෙකුට නම් කැමති දෙයක් තම්බගෙන කාලේ ඉන්න පුළුවන්. පැවිද්දට එහෙම බෑ. පැවිද්දට ආපුවම ලැබෙන දෙයකින් කුසගින නිමා ගන්නට ඕන. ගිහින් ගෙදර ඉන්න කෙනුට කැමති කැමති වස්ත්‍රාභරණ අඳින්න පළඳින්න ගලවන්න පුළුවන්. නමුත් පැවිද්දෙකුට එහෙම බෑ. පැවිද්දෙකුට තුන් සිවුරක් තියෙනවා, අතිරේක සිවුරුත් කැමති නම් තියා ගන්න පුළුවන්. ඒ වගේම වරුණ මේ අර ඒ తాවකාලික වැතුන කලකිරීම මත නෙමෙයි නුවණින් තීරණයක් ගන්න ඕනේ. එහෙමනම් කෙනෙක් පැවිදි ජීවිතයට එනවාද කියලා. එනිසා ගිහි ගෙදරදී ඒ කාරණා ටික මනාව හසුරුවා ගන්න දක්ෂතාවය ඉස්සෙල්ලා ඇති කර ගන්න ඕනේ.
3: සනස් ස්වාමී ළඟදී බංග්ලාදේශී ස්වාමීන් වහන්සේ ළමක් සමග දහම් පිළිසඳරක නියැලුණා. එහෙදි උන්වහන්සේ ඉපත් කළේ අපේ රටේ ක්‍රමයක් තියෙනවා, බෞද්ධයෝ නම් ජීවිතේ එකපාරක් හෝ තාවකාලිකව හරි පැවිදි වෙන්නට ඕන විශේෂයෙන්. එතකොට මම ඇහුවා උන්වහන්සේගෙන් ඇයි ස්වාමීන් වහන්සේම තාවකාලිකව පැවිදි වෙන්නේ කියලා, විවාහ වෙන්න කලින් පැවිදි වෙන්න ඕන කියලා කිව්වා තාවකාලිකව. එතකොට මම ඇහුවා ඇයි ස්වාමීන් වහන්සේ එහෙම කරන්නේ කියලා. එතකොට උන්වහන්සේ සිහිපත් කළා මේ ඒක විවාහ ජීවිතේ ලොකු හික්මීමක් කියලා. සහ ජීවිතයේ සාර්ථකව අවබෝධයෙන් බලන්න හේතුවක් කිය. සනස් මේ ක්‍රමවේදය පිළිබඳව. ඒ කියන්නේ අපිට එහෙම ජීවිතයේ ගිහි ජීවිතයේ සාර්ථකත්වයේ උදෙසා පැවිදි භවයේ යම් ගුණාත්මක දේවල් එකතු කරගැනීමේ හැකියාවක් හිමි තිබෙනවද?
2: පින්වත් වරුණ, එතන බොහොම පරිස්සමින් තේරුම් ගන්න ඕන තැනක්. කසාවතක් දරනවා කියන්නේ ඒකේ తాවකාලික භාවයක් නැහෙනේ. ඔබ දන්නවනේ කසාවතක් දැනීමේ මූලිකම පරමාර්ථය සම්බුදුක නිසර නිබ්බාන සත්‍ය කරණත්තායි. එතකොට ඒ වෙනුවෙන් ගිහි ගෙදරින් නික්ම යෑමක්. එතකොට දැන් తాවකාලිකව පැවිද්දක් අපේක්ෂා කරන කෙනා පැවිදි වෙනකොටම දන්නවා මම මේ ටික කාලයක් ඉන්නේ. එතකොට පූර්ණ නික්කම්මයක් එතන නැහැ.
3: හිතේ තියෙන දේ తాවකාලික ආපු ගමනක් කියලා.
2: ආපු ගමනක් කියලා. එතකොට එයාට ඒ తాවකාලික ගමන තුළ අර මේ පැවිදි ජීවිතයක් තුළ ලබන්න පුළුවන් උලහාර පළ ලැබෙන්නේ නැහැ. ගිහි ගෙදරක් සාර්ථක කරගන්න පුහුණු වෙන තැනක් නෙමෙයි. ඒකට තියෙනවා ගිහියෙකුගේ ගිහිවතක්. එයා ශ්‍රද්ධාවේ පිහිටලා ධර්මයේ පිහිටලා ගිහිවත සම්පූර්ණ කරමින් ධර්මානුකූල යමක් කමක් හම්බ කරලා සංඝ රත්නයටත් කොටසක් පූජා කළා. බුද්ධ පූජා ආදී කල්ඇතිවම පූජා කළා. ඒ වගේම කුමාර කුමාරී කාලේ කුමාර කුමාර බඹසර ආරක්ෂා කළා. අන්නේම තමයි විවාහයක් සාර්ථක වෙන සුදුසුකම්. කරන්න ඕන තරම් වැඩි වැඩ සිත් ටික සිද්ධ කරලා විවාහ ජීවිතයකට ගියයි කියලා ඒකේ සාර්ථකත්වයක් අපේක්ෂා කරන්න බෑ. එතකොට මේ හැඟීම් පාලනය ඒ කියපෝ ධර්මමය ශික්ෂණය ගිහි ගෙදරින්ද ලබන්න ඕනි. ඒකට තියෙනවා පංචශීල ප්‍රතිපදාව. ඉස්සෙල්ලා ඒක හික්මෙනවා. ඊළඟට තියෙනවා දසශීල ප්‍රතිපදාවක් ඔය නම් ගිහි ගෙදරින්ද පුරන්න. ඒ මගේ හික්මෙන්න පුළුවන් වරුණ. දැන් අනාගාමි වෙලත් ගිහි ගෙදර හිටපු උතුම හිටියනි. එනිසා මේ කසාවත කියන එක එහෙම තෝරා ගන්නව නම් ඒක ඉඳුරාම වැරදි. ඒ ශික්ෂණ ක්‍රම ඒ රටවල කොහොම කොයි විදිහට භාවිත වුණත් ඒක අපට අදාළ නැහැ. අපේ මේ අමා ධර්මය තුළ එහෙම ක්‍රමවේදයක් නැහැ. එහෙම తాවකාලික පැවිද්දක් අනුදැන වදාරලා නැහැ කොතනක. ඒක පැවිද්දක් වෙන්න පුළුවන් ද වන්නෝ తాවකාලික කියන වචන එකතු වුණාම. ඉතින් ඒ తాවකාලික පැවිද්දක් වෙන්න කලින් නම් తాවකාලික ගිහි ජීවිත විවාහ ජීවිත ඒවත් තියෙන්න පැහැ නේද? විවාහ ජීවිතයෙන් බැඳෙන తాවකාලිකවද නැහැ. එහෙම වුණොත් එම් බැඳීද? ඒක හිතලා බලන්නකොනේ. ඒ නිසා මේ උත්තම තේරීමට ඒ වගේ බාලගණී අර්ථ නිරූපණ ගලපෙන්නේ නැහැ වරුණ. අනිත් එක ඔගේ ආදීනව තමයි. ඊට පස්සේ දැන් කසාවතක් දරන් ඉඳලා අපි හිතමු ගෙදර ගියයි කියලා. ඊට පස්සේ දැන් අර මමත් උහම පැවිදලා හිට මම දන්නේ දෙයයි ගියට කියලා අන්නේම ගැට තිබ්බ ශ්‍රද්ධාවක් නැති වෙන්න බොහෝ සෙයින් ඕක හේතු වෙනව වරුණ. පොංච පොංච ගුණාත්මක භාවයන් ඔය තුල ඇති නැතුව නෙමෙයි. අපි මේ කතා කරන්නේ ඒ අර්ථයෙන් නෙමෙයි වරුණ.
3: සෝනස දැන් ඔය බැඳීම් ගැන අපි කතා කරපු නිසා බැඳීම් වල තිබෙන දුක පිළිබඳව යම් අවබෝධයක් ධර්මානුකූලව නිතරම දේශනා කරන නිසා මම ඔබ වහන්සේගෙන් මේ කාරණාවත් විමසා දැනගන්නට බලාපොරොත්තු වෙනවා. දැන් තාරුණ්‍යයට එළඹීමත් එක්ක විවාහය කියන එක සමාජයේ ප්‍රචලිත දෙයක්. ඒක සෝනස සහකරුවෙක් හෝ සහකාරියක් පිළිබඳව කතා කරනකොට දැන් එහෙම විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නට බැරි වුණු උදවිය ඉන්නවා. එතකොට එහෙම සමහර අය නම් කනස්සල්ලෙන් ඉන්නේ සම්බන්ධව මොකක් හෝ හේතු නිසා සමහරලාට ගහයන්ට පවරනවා. ඒ වගේ විවිධ අවස්ථාන් තිබෙනවා සමහරවිට. මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි දැන් එහෙම විවාහයක් සිදු නොවුනහම ඒක ස්වාමීන් වහන්සේ බැඳීමක් නොවේනේ. දැන් විවාහය කියන්නේ එහෙම නෙවෙයි ලොකු බන්ධනයක්. ඒ බැඳීමක් නොවේනේ සමහරු කියන සමහරවිට එහෙම වෙන්නේ සසරේ කරපු පවකට විවාහයක් හරියන්නේ. හැබැයි අතරතත් තව සමහරු කියනවා පෙර පිනකට තමයි එහෙම වුනේ. ඇතන සවනංශ ඒ කියන්නේ ඒ බැඳීමකට සංසාරයේ කරපු දේවලුත් හේතු වෙනවාද? ඒ පිනකටත් ගලපා ගන්නට අපිට හැකියාවක් තිබෙනවද?
2: පින්වත් වරුණ, කෙනෙකුගේ ජීවිතයේ සෑම ප්‍රවෘත්තියකටම කර්මයේ ඵලයේ ඇති සම්බන්ධය මේ ධර්මයේ අවධාරණය කරනවානේ. විවාහ ජීවිතයක් සාර්ථක වෙන්න හරි අඹ දරුවන් ලැබෙන්න හරි බහුභෝගී අසයසරින් බැඳෙන්න හරි කුසල කර්මවල බලපෑමමයි. ආයක කිසිම සැකයක් නැහැ. ඒ තැන් අසාර්ථක වෙන්න හරි වෙනයම් කඩා වැටීම් වෙන්න හරි විවාහ වුණාට පස්සේ දරුවෝ නැලෙන්න හරි අකුසල කර්මයේ බලපෑම. දැන් බෝධිරාජ කතාවස්තුවේ තියෙන්නේ පෙර ජීවිතයක ඒ දෙන්නම දූපතකට වෙලා බිත්තර කාලා සතු පැටව කාලා අන්තිමට ඒහි අවශේෂ විපාක හැටියට රජකුමාරයෙක් කුමාරිකාවක් වෙලා ඉපදිනාම දරුවෝ ලැබුණේ නැහැ. එහෙම කර්මයේ බලපෑම තියෙනවා. ඒක කිසිම සැකයක් නැහැ. ඒක එහෙමම තමයි. හැබැයි වරුණ මෙන්න මෙහෙමයි උතන හිතන්න ඕනේ. දැන් අපිට බුද්ධ ශාසනයක් ලැබුණානේ. අමා ධර්මයේ ඇහුණානේ. දැන් ඔය වචන ටික හරි ඔබ ප්‍රකාශ කළේ. ඔය වචන ටික හරි ප්‍රකාශ කළේ කවුරු නිසාද කියන්නේ? මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හිත නිසානේ ඔබට. නැත්තම් ඔහොම නෙවෙයිනේ ඔබ තේරුම් ගන්නෙ. මම තේරුම් ගන්නෙත් මෙහෙම නෙවෙයිනේ. ඒ නිසා දැන් අපිට මේ ජීවිතේ ඕනම තත්වයක් ධර්මයෙන් සමාලෝචනය කරන්න පුළුවන්. ධර්ම මෙෆින් ජීවිතය දෙස බලන්න පුළුවන්. එතකොට කෙනෙක් හිතන්න ඕනේ මෙන්න මෙහෙමයි. මට විවාහ වෙන්න පුළුවන් වුණා හෝ බැරි වුණා හෝ ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි. සංසාරේ භාර්යාව නොවිච්ච කෙනෙක් නැහැ. ස්වාමියා නොවිච්ච කෙනෙක් නැහැ. ඒ වූ සත්වයන් අතරනේ අපි මේ දැන් ඉපදිලා ඉන්නේ. එනිසා ඒ වචන ලොකු අගයක් ඇති දේවල් නෙමෙයි. හැබැයි කෙනෙක් ගිහි ගෙදරක ජීවත් වෙනවා නම් ඒ අවස්ථාව පසු කරන්නත් ඕනේ. ඒකේ වරදකුත් නැහැ. ධර්මානුකූල ගිහි ජීවිතයක් තියෙනවනේ ආවාහ විවාහකට සිද්ධ වෙන්න ඕනේ. ඒකේ වාද විවාද නැහැ. හැබැයි කෙනෙකුට එහෙම අවස්ථා මගහැරෙනවා හරි එහෙම නැත්නම් ඒ අවස්ථා අහිමි වෙනවා හරි එහෙම නැත්නම් බලාපොරොත්තු වෙන වෙලාවක කාලේ විවාහ වෙන්න බැරි වුණා හරි කියලා මනසින් කඩා වැටලා හරියන්නේ නැහැ. ඒ ඉතුරු වෙන ඒ තප්පරයේ පවා කැප කරන්න ඕනි සීලය පුරුදු කරන්න. රක්මචර්යාව පුරුදු කරන්න. සංසාරේ ඕන තරම් විවාහ වුණා. දැන් මේ අවස්ථාව මම සතුටින් පිළිගන්නවා. දැන් මෙහෙම හිතන්නවනේ. විවාහයක් ප්‍රමාද වෙලා හරි කරගන්න බැරි වෙච්ච කෙනෙක් හරි කලබලස පහුවෙච්ච කෙනෙක් හරි ඉන්නවනම් හිතන්නවනේ මේක මට ලැබිච්ච ආශ්චර්යම තපස්තාවක්.
3: විවාහය වගේම ස්වාමීන් වහන්සේ දරුව සම්බන්ධවත් ඔහොමයි දරුව නැති ස්ත්‍රියටත් එහෙම බොහෝ වෙලාවට සමාජයෙන් ලොකු දෝෂාරෝපණ එල්ල වෙනවා. හැබැයි එක පැත්තකින් මේ බැඳීම දරුවන් එක්ක තියෙන මහා බැඳීමනි ස්වාමීන් වහන්සේ තියෙන්නේ මහා ධනයක් කියලා කියන්නේ. ඒතරේ මේ බැඳීම නැතිවීම තුලත් තමන්ගේ හිතට ධර්මීය ලංකර ගැනීමට තව ඉඩ කඩක් තියෙනවායි කියලා අපි නිකන් බැලු බැලමට පේනවා. මේ සත්‍යතාවයක් තියෙනවද එතකොට?
2: පින්වත් වරු නැහැ. ඒක තමයි මේ තිසරණයේ තියෙන වෙලාවේ ඕනම තත්වයක් මනාව හසුරුවා ගන්න පුළුවන් යහපත පිණිස. පරලොව සුගතිය පිණිසත් කෙලවර නිමන පිණිසත් ඕනම තත්වයක් මනාව හසුරුවා ගන්න පුළුවන් දරුවෝ හිටියත් දරුවෝ නැතත් විවාහ වුණත් විවාහ නොවුණත් ලෙඩ රෝග හැදුණත් ලෙඩ රෝග හැදුනේ නැතත් එනිසා ඕනම තත්වයක් හසුරුවාගෙන යෝනිසෝ මනසිකාරයෙන් කල්ගෙවන්න තැනට ජීවිතය පමුණුවා ගන්න පුළුවන්. එතකොට දැන් මෙහෙම හිතන්න අපි තුමෝ දරුවෙක් නැහැ කෙනෙකුගේ ජීවිතේ දරු සම්පතක් නැහැ කියලා හිතමුකෝ. එයා කලකින්න වෙන්නක් නැහැ. එයා හිතනෝනේ දැන් හරි දරුවෝ හිටියා නම් එහෙම මට ඒ වෙනුනොත් සැහැණ කාලයක් කැප කරන්න වෙනවා. මේ සත්ව වංශෙම මගේ දරුවෝ වෙලා මගේ කුසින් මම බිහි කරලා ඇති. ඒක බුද්ධ වචනයක්නේ. මගේ වචනයක් නෙමෙයිනේ. එහෙම ඒ කාරණේ පරම සත්‍යයක් නම් මම මේ මොනවද මේ ප්‍රාර්ථනා කරන්නේ? මේ මෙහෙම ප්‍රාර්ථනා කරගෙන මෙහෙම වද වෙවි ඉන්නුමනාවක් නෑ. අනිත් එක ලෝකේ සතුරු කරන්නේ මේ අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මම මේ මොහොතේ අනුතරමින් පිරිතක් කියන්න හරි ඉතිපිසෝ ගාතාව කියන හරි මම මේ වෙලාව පාවිච්චි කරනවා. ටික වෙලාවක් ආනාපාන සතිය කරන්න මම මේ වෙලාව පාවිච්චි කරනවා. ඒ වෙලාවේ මම කියලා බුද්ධ වතක් කරනවා. මේ මහා පොළොවේම ඉන්න සත්වයන් අපේ දරුවෝ වෙච්ච වෙලාවේ කී වතාවක් ඒ පිට වෙච්ච මල මුත්‍ර වස්ත්‍ර අපයත් වලින් හොදන්නේ නැද්ද? ඒ නිසා දැන් මේ අවස්ථාවේ මට අවස්ථාවක් දැන් තියෙනවා. මම ගිහිල්ලා මේ දෝතින් බොහොමලුවක් අම දෙනවා. දෛත්‍ය රාජන් වහන්සේ නමක්කට උපස්ථාන සංඝෝපස්ථානයක් සිද්ධ කර ගන්නවා. අන්න එහෙමයි වරන මේ සත්පුරුෂයා කල්පනා කරන්නේ. එහෙම නැතුව මේ වද වේ පීඩා විඳ විඳ ජීවත් වෙලා මොට දානිත් එක අපි හිතමුකෝ විවාහ වුණා කියලා. එතකොට මලගම් යන දවසේ ස්වාමියාත් එක්ක බහරියා වෙනවද? මොන වලටද පැන්නේ බහරියා? මොන වලටද පැන්නේ ස්වාමී? මොන ඉන්දියාවේ නම් තිබුණා ගිනට පයින ක්‍රමයක්. ඔය දැන් ඒව නැහැ නේ. ඔය ගින්නට පෑන්න කියලා තියලා මෙන්න ලාභයක්වත් නැහැ නේ. එනිසා වරුණ මේ ඒ නිසා දැන් දරුව හිටියේ කියමු. දරුව එයිද යන ගමන්ට අපිට සහයෝගය දෙන්න. ඒක දරුවෙක් ඉදිරිපත් වේද මගේ අම්මා මම නිරයෙන් අත මුදවනවා කියලා. මගේ තාත්තා මම නිරයෙන් අත මුදවනවා කියලා. අන්තිමට නැහිලා නැහිලා කාලේ කැප කළා. අන්තිමට පශ්චාත්තාප මැද තමයි අම්මාවරු බොහෝ දෙනෙක් මේ ලෝකෙන් ජීවිතය අතහැරලා යන්නේ. තාත්තවරුත් එහෙමයි.
3: එතකොට ස්වාමීන් වහන්සේ දරුවෝ මහා ධනයක් කියලා හඳුන්වන්නේ.
2: පුත්තාවතු මනුස්සහන එක බුද්ධ වචනයක්. ඒකත් ඔබ ඉගෙන ගත්තේ මම ඉගෙන ගත්තේ භාග්‍යතුන් වහන්සේගෙන්. බලන්න බුදු කෙනෙකුගේ විස්මිත ප්‍රඥාව. සත්පුරුෂ දරුවෝ ඉන්න එක අම්මෙකුට තාත්තෙකුට සම්පතක් නෙමෙයිද? තමන්ගේ ජීවිතය අසරණ වුණාට පස්සේ ඔයලා බලලා ක්‍රියා කරන. ඒ වගේම තමන්ගේ කුල පරම්පරාව සිඳෙන්නේ නැතුව aran යන කීකරු දරුවෙක්, සත්පුරුෂ දරුවෙක්, තිසරණේ පිටපො දරුවෙක්, සිල්වත් ගුණවත් දරුවෙක්, මවට පියාට කීකරු දරුවෙක්, මම පියා දේවත්වයෙන් පිළිගන්න දරුවෙක්. එහෙම නොවන දරුවෙක් ඉතින් වස්තුවක් වෙයි. ඉතින් එනිසා ඒ කියන්නේ දැන් දෙව්දතුනොත් ඉපදුනේ අම්මා කෙනෙකුටනේ. දෙව්දතුනොත් ලෝකෙට බිහි කරපු තාත්තා තාත්තයි පුතේ දෙන්නම නිරිය ගියානේ. එනිසා සත්පුරුෂ වෙන්න ඕනේ දරුවෙක්. සත්පුරුෂෝ භික්කවේ කුලේ ජායමාන සත්පුරුෂේ කුපන්නෝ බහුනෝ ජනසත්තාහිතාය සුඛායෝති. බොහෝ දිනාට අර්ථහිත සුව පිණස වෙනවා. එහෙමයි බුද්ධ වචනේ තියෙන වරුණ. අම්මා තාත්තට හිත සුව පිණස වෙනවා. ස්වාමි භාර්ය ආදී සමස්ත සත්ව වර්ගයාටම සත්පුරුෂයෙක් ඉපදුනොත් හිත සුව පිණස පවතිනවා. අසත්පුරුෂයෙක් ඉපදුනොත් ඉවරයි ඉතින්. එනිසා දරුවන්ගේ වෙහසෙන් එන්න පුළුවන් පරම වෛරක්කාරය සංසාරේ. භාර්යාවගේ වෙහසෙන් ස්වාමියාගේ වෙහසෙන් පරම වෛරක්කාරය එන්න පුළුවන්. හැබැයි වෛරක්කාරයා ලං වෙන්නේ බැඳීම් වෙහසෙන්, ආදරී වෙහසෙන්, ප්‍රේමයේ වෙහසෙන්. ආයි අම්මා නෙමෙයි තාත්තා නෙමෙයි කවුරු කිව්වත් අහන්නේ. මට ඔහුම ඕනි, මට එහෙම ඕනි. එහෙම කෙනා ලෝකේ නැද්ද? ඉතින් එනිසා වරන මේ හරි පරිස්සමින් තෝරගන්න ඕනි තරක්. මොකද ආයුෂයත් බොහොම අඩුයි. බුද්ධ ශාසනයකුත් හම්බ වෙලා කන් දෙකත් බිහිරි වෙලා නැහැ, ඇස් දෙකත් පොට්ට වෙලා නැහැ. එතකොට මේ ලැබිලා තියෙන ජීවිතය අතපය කර වෙලාත් නැහැ. එනිසා මේ අවස්ථාවේ වඩාත්ම හොඳ තේ තෝරගන්න ඕනේ. එනිසා මේ කවුරු හරි මේ ධර්ම මාර්ගේ පමනක්ම තෝරගත්තත් ප්‍රශ්නයක් නැහැ. මේ සංසාර ප්‍රශ්නයේ දෙස බලද්දි වරුණ ලෝකේ ඉන සියලුම මානවයා ධර්ම මාර්ගෙම තෝරගන්නවා කියලා එකක් ඉතිහාසයේ වෙලත් නැහනේ. එනිසා මම මේ කියන්නේ දෙක එහෙමම සිද්ධ වෙනවා කියන එකේ නෙමෙයි වරුණ කියන්නේ. මේව අහගෙන ඉන්න සත්පුරුෂ ශ්‍රාවකයෝ තස්මාහි බොහෝ අඤ්ඤ මඤ්ඤම් පහය සුනාත ධාරේත චරාත ධම්මි. අඤ්ඤ වූ සියලුම දේ හැර දමා නමුත් ධර්මය අහනවා, ධර්මය දරා ගන්නවා, ධර්මයේ හැසිරෙන ඔය තුන කරා නම් හොඳට මෙත්. අන්න එහෙම ප්‍රශ්නයේ දෙස බලන්න ඕනි පළල්ව. දැන් ඔබ දැන් හිතන්න ඔබට මේ ජීවිතයේ ආදරණීය බිරිඳක් දරුවෝ හිමි වුණා. එතකොට ඔය ආදරණීය බිරිඳ සහ දරුවෝ ඊළඟ ජීවිතයත් ඔබත් එක්ක එනවා. පෙර ජීවිතයේට ආදරණීය බිරිඳ ඈවරු දරුවෝපත් එක්ක මේ ගමන ආවද? ආවේ නැහනේ. යන ගමනට එන්නේත් නැහනේ. මේ ජීවිතේ හම්බ වුණ හැබෑවක්. පෙරත් ඇසුරු කළා ඇති. එනිසා අපි වගකීම් යුතුකම් මනාව ඉෂ්ට කරන අතරට හිත තලා ගන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවෙන් නැහෙන්න අවශ්‍ය නැහැ. යුතුකම් ඉටු කිරීම එකක් නැහිම තව එකක් වරුණ.
3: සනස දැන් උතනට මම ගලරපල ඔබවහන්සේ දැනගන්නට කැමති රාගය, කාමය මේ වගේ දේවල් සනස දැන් බැඳීම් වල මුල් පුරුක් විදිහට තමයි අපිට ඒකට පේන්නේ ස්වාමී. මේවා ස්වාමීන් වහන්සේ කොහොමද අපි යම් ආකාරයකට පාලනය කරගන්නේ? පාලනය කළ යුතුද? පාලනය කළ හැකිද? සහ අපි ධර්මානුකූලව කොහොමද ඒ දිස බලන්නට ඕන ස්වාමීන් වහන්සේ? මේවා තමයි අපේ ජීවිතේ විවිධ බැඳීම් වලට මූලික වෙන හේතු කියලා අපි එහෙම හඳුනාගන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? සහ එහිදී ක්‍රියාත්මක වෙන්න ඕන කොහොමද?
2: පින්වත් වරුණ, සාමාන්‍යයෙන් පුරුෂයන් ස්ත්‍රීන් අතර ඇතිවන සම්බන්ධතාවලදී ඔය කියපෝ ඇඟමාසර ලොබ බැඳීමේ කාමුකත්වය තමයි ඍජුවම බොහෝ සෙයින් බලපාන්නේ. එතකොට දැන් අපි ගත්තොත් දුකෝල පණිතුමා පාරිකා ඒ උත්තමාවිය, කියන්නේ පෙර ජීවිතයක මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ බද්දා කාපිලානි. ඒ අය මේ වැඩි පරම්පරාවක ඉපදිලා පවා කාම සංඥාවක් උපදින්නේ නැහැ. එතකොට මේ ජීවිතේ බලන්න එකම යහනක සතපුනේ නමුදු දෙන්නගෙන් කෙනෙකුටත් රාගක ශ්‍රාගික සිතුවිල්ලක් උපදින්නේ. ආශ්චර්යයක් නෙමෙයිද? පුදුමයක් නෙමෙයිද? තන් කඳක් වගේ බබලන, දෙවුලියන් වගේ බබලන රූප ඇති උත්තම උත්තමාවියෝ. ඊළඟට මහා බෝසත් චර්යාව බලන්න ඉතිහාසෙ. ඉතින් ඒ වගේ තාම දුර්ලභ අවස්ථා කීපයක් හැරුණකොට අනිත් සෑම තැනකම කාමයේ මිශ්‍රණයක්මයි. එනිසා බරුණ එතෙන්දී ඔය මන්දනෙන් ගැලවෙනවා කියන එක ලේසි නෑ. බුදුරජාණන් අපේ දේශනා කරනවා පිරිමියෙක් හෝ කාන්තාවක් හෝ ඒ ඇති ඔය කියපු වර්ණ කියපු වර්ගයේ බන්ධනයකට බැඳුනට පස්සේ ඒ ඉක්මවා යනවා කියන සුළුපටු උත්සාහයකින් කරන්න බැරි දෙයක්. ඒක බලවත්ම බන්ධනයක්. ඊයේ පසරාගෙන බද්ධාතේ සුබද්ධා කියලා දේශනා කරලා තියෙනවා. ඉතින් එනිසා වරුණ දැන් ඒව ගැන අපි අමුතුවෙන් සාකච්ඡා කරන්න ඕනේ නැහැ නිතේ. ඒවට අහුවෙලා නැහැල යන චරිතන ලෝකෙ වැඩි ටික ටික නමුත් පාලනය කරගන්න ඕනේ. එන තාක් අරමුණු සුබව පිළිගන්න ගියොත් අර තියෙනව නේද මන පොතේ බොහොම ප්‍රසිද්ධ බුද්ධ දේශනාවක්. සුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු අසංවතං බෝජනම් හිච අමත්තඤ්ඤු කුසීතං හීන වේරියං තං වේ පසහති මාරෝ වාතෝ රුක්ඛං දුබ්බලං. ඒ අපි ඔක්කොටම ගිහි පැවිදි හැම ඔක්කොටම දේශනා කරපු දේශනාව. ඒ කියන්නේ එන තාක් ඇසට එන අරමුණු කරන්ට එන අරමුණු මේවා සුභවාදීව ගන්න ගත්තොත් මේවා සුභයි, ඉෂ්ටයි, කාන්තයි, ප්‍රියයි, මනාපයි, ආදරණීයයි, ප්‍රේමණීයයි, මගේ කියලා ගන්න ගත්තොත් එහෙම ඉන්ද්‍රිය අසංවර වෙනවා. ඉන්ද්‍රිය අසංවර වෙච්ච ගමන් අභ්‍යන්තරය ආකූල වෙනවා. කෙලෙස් උපදිනවා. ඒවට නතු වෙනවා. පැවිද්දක පැත්තෙන් ගත්තොත් භෝජනීය මාත්‍රාව දන්නේ නැත්නම් අකුසල් තවන වීරය යාසතුව නැත්නම් හරියට දුර්වල මුල් ඇති ගහක් පුංචි හොලඟකින් උනා උදුරලා දානවා වගේ මාර්යාගේ වසංගයට යනවා කියලා දේශනා කළා. ඔක ගිහියටත් අදාළයි වරුණ. පැවිද්දන්ටත් අදාළයි. අනිත් එක තමයි කාලයක් ගිහිල්ලා බොහෝ දෙනා මැසිබිලි නගන ඔබත් අහලා ඇති දන්නවනම් අපි විවාහ වෙන්නේ නැහැ. දන්නවනම් මේ බැඳීම් වලින් බැඳෙන්නේ නැහැ. කොහෙද ඉතින් ඒ කාලේ අපිට මේ ධර්මය ඇහුනේ නැහනේ. අපිට මේ අවස්ථාව ලැබුණේ නැහනේ කියලා එහෙම මැසිබිලි කියන අවස්ථාව උනතරම් තියෙනවනේ.
3: එහෙමයි සංස. ඒ කියන්නේ ඒ කාලයක් ගියාට පස්සේ ඕක ඕනතරම්ම කියවෙන අවස්ථා තියෙනවා. අපරාධ රසාද බැඳේ, මේ විවාහ මොනවද, මේ ජීවිතේ මොකද්ද, කර්මයක් මේ කොහොම කියන අවස්ථා ඕනතරම් මිනිස්සුන්ගේ
2: අනිවාර්යෙන්ම තියෙන. මොකද වරුණ කාමයේ ආස්වාදයට වඩා ආදීනෝ වැඩි. දැන් ඔබට වැටහෙනව නේද? කාමයේ ආස්වාදය ස්වල්පයි. ඒ ස්වල්ප ආස්වාදයට පුළුවන් වරුණ ඒක මෙහෙම කියන්නම්කො. කාමයේ ආස්වාදය අබෑටයක් වගේ. ඒ අබෑටයක් වගේ ආස්වාදයට පුළුවන් මහ මෙරක් වගේ ආදීනෝ වහන්න, මුවා කරන්න. ආන්නික මෝහයෙන් කරන්නේ වරුණ. එනිසා ඒ අපි ඔය කියපෝ කාට වුණත් ඒ සමයේ ධර්මය වුණා කියන්නකෝ කනකින් ගන්නෙ නැහැ. ඒ සමයේ ඒ දෙයට යනවම තමයි. ගිහිල්ලා අර ඒ සිදුවීම් වලට මොහොන දීලා ඇතිවන මහන්සිය දරා ගන්න බැරුව තමයි එහෙම දේවල් කියවෙන්නේ. ඉතින් එහෙම නෙමෙයි. ඒ අවස්ථාව කොහොම හරි පසු කරන්න ඕනි. යෝනිසෝ මනසිකාරයෙන් සාර්ථකව කාගෙත් එක්වත් ගැටිලා වෛර කරලා ඒ වයින් ඇති පළක් ඇත්තේම නැහැ. කවුරුත් අසරණයි. අපි තමු ස්වාමියෙක්ව බහරියාවක් කියලා ඕනෝන්ට තවා බලලා ඔරවල බලලා දන්නවනම් තමුන් එක්ක මම මේ මුණ ගැහෙන්නේ නැහැ කියලා එහෙම කියලා හරියන්නේ නැහැ. ඒ අවස්ථාව මෛත්‍රියෙන් පසු කරන්න ඕනේ. වෛර කළොත් ආයෙම සංසාරේ පොදි බැඳගෙන එනවා. එනිසා මොන තරම් අපි තමු ස්වාමියෙකුට මොන තරම් බහරියාව නිසා පීඩා එල්ල වුණා. බහරියාවට ස්වාමිය නිසා මොන තරම් පීඩා එල්ල වුණා. වෛරේ නෙමෙයි උත්තරේ. එකට එක කිරීම නෙමෙයි උත්තරේ. අර වාගේ වචන ප්‍රකාශ කිරීම නෙමෙයි උත්තරේ. උත්තරේ මොකද්ද? මෛත්‍රියම පමණයි. දරා ගැනීමම පමණයි. වෙන කිසිම උත්තරයක් නැහැ.
3: දැන් ස්වාමිනාහස දැන් ඔය මේ සම්බන්ධතාවලදී ආදර සම්බන්ධතාවලදී අපි බොහෝ වෙලාවට දකින්නේ එන්නේ ස්වාමිනාහස ඒ කියන්නේ ආදර සම්බන්ධතාවයේ බිඳුණු තැන කෙනෙක්ව මරන්නට එහෙම නැත්නම් තමන් මැරෙන්නට සියදිවි නසා ගන්නට තමන්ට හානි කර ගන්නට අනුන්ට හානි කරන එහෙමනේ පෙළඹෙන ස්වාමිනාහස. ඒතකොට ඒ තුල තමන්ගේ සසර තවත් දික් වෙනවා සහ මේ බැඳීම එක්ක නිරයට යන ඉඩකඩ වැඩි වෙනවා නේද ස්වාමී?
2: පින්වත් වරුණ ඒ කාරණේ එහෙමම තමයි. බ්‍රහ්ම ලෝකේ ආවා විවාහ තියෙනවද? දිව්‍ය ලෝකේ නම් දෙවියෝ දෙවඟනුන් ඉන්නවා. මනුස්ස ලෝකේ ඔය ආවාහ විවාහ ආදී දේ මෙහෙම ඇහුවොත් මම ඔබගෙන් පුද්ගල මනසක මුළුමනින්ම රාගේ ප්‍රහාණය වෙලා තියෙනවා නම් එයා අපිටමක ගිහිගෙදර ඉන්නවා නම් රාගේ ප්‍රහාණය වෙච්ච කෙනෙක් අනාගාමි කෙනෙක්නේ. එයා විවාහ ජීවිතයකට යයිද? යන්නේ. එහෙනම් රාගය කියන එක ඒකාන්තයෙන් බලපාලා තියෙනවම තමයි. අය නැහැ කියන්න බෑ. ඒතර රාගය නිකන් තනියෙන් හටගන්නේ නෑනේ. ඒ රාගය හටගන්නේ මෝහයත් එක්ක මිශ්‍ර වෙලා. මෝහයෙන් මොකද කරන්නේ? රාගේ ආදීනම මුවා කරනවා, වසන් කරනවා. අනිෂ්ටම අකාන්තම අප්‍රියම අමනාපම රූපය ප්‍රියම වූ මනාප වූ ලස්සනම රූපය කරලා පෙන්නනවා. ඉතින් වසඟ වෙනව හැර කරන්න දෙයක් නැහැ. මේක මේ පිරිමින පිරිමි වර්ගයට මදාල එකක්. මෙතෙන්දී එක වර්ගයක් බේරෙන්නේ නැහැ වරුණ කවුරු වුණා. අසාතං සාත රූපේන ප්‍රසිද්ධම ගාතාවක් ධර්මයේ තියෙන. අසාතං සාත රූපේන තේ රූපේන අප්‍රියම් දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මතිවත්තති. භාග්‍යතුන්ම දේශනා කරපු ගාථා ධර්මයක්. අමිහිරි දේ මිහිරි වේසෙන් එනවා ජීවිතේට. ආවෙ නැද්ද එහෙම? අසාතන් සාතු රූපෙන පිය රූපෙන අප්පිය ඇත්තටම අප්‍රිය දෙයක්, වැඩි කාලයක් බඳවන්න සිද්ධ වෙන දෙයක්. ලංගුනේ ප්‍රිය වේශේ ඇත්තටම මහ දුක්ඛ ස්කන්ධයක්, ලංගුනේ සපතක වේශේ. ඉතින් අර ධර්මය දන්නේ නැති කෙනා, සත්පුරුෂ ඇසුර නැති කෙනා, හැංගීම් ජය ගන්න දන්නේ නැති කෙනා අහු වෙනවා. ඔන්නම තමයි සංසාරේ දික්කුනේ. එනිසා ওই මාතෘකාව බොහොම පළල් ගැඹුරු කාරණයක් වරුණ.
3: හසන්ස දැන් එතකොට බැඳීමක් තියෙනවා. ඒ බැඳීම හොඳ පැත්තට හරවනවා. උදාහරණ භද්‍රාකාපිලානියයි පිප්පලි කුමාරයයි අපි උදාහරණයක් දුන්නා. නැත්තම් නපුල මාතා නපුල පිතාගම. ඒ බැඳීමකුත් තිබෙනවා. හැබැයි ඒක හොඳ පැත්තකටත් හරවගෙන. එහෙම ජීවිතයක් ගත කරන්න බැයිද? ඒ තුල අපිට බැඳීමේ තිබෙන ඒ තෘෂ්ණාවේ තිබෙන ආදීන වලට මුහුණ නොදී ඉස්සරහට යන්න පුළුවන්.
2: වර්ණ මුල් කාලේ බොහෝ චරිත මුණ ගැහෙනකොට එහෙම තමයි හිතන්නේ. මේ මේ ඒ ඔය තියෙන සම්බුද්ධ ශාපන උලාර චරිත තියෙනවනේ. ඒ උලාර චරිත වලට හිතින් ගිහිල්ලා එහෙම ස්වභාවයක් මටත් අත්විඳින්න ලැබෙනවා හොඳයි කියලා එහෙම තමයි ගොනු වෙන්නේ. එහෙම තමයි මුල් මුල් කාලේ සංඥා චේතනා ගොඩනගන්නේ. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ හැමදාම හැම කෙනෙකුටම. දැන් ඔය කියපු උලාර චරිත බන්දා කාපෙලානේ පිප්පලි මානවගතුමා සංසාරේ ආත්ම භව කීයක් නම් ඉතිහාසයේ ඒ උතුම් සුදුසුකම් හදාගන්න පාරේ පුරන්නේ නැද්ද? ওই කාත්ම භව කීයක පුහුණුවක්ද? එකම යහනක සරාගේ සිතුවිල්ලක් උපදින්නේ නැතුව ඉන්න පුළුවන් තැනට හිත් දෙකක් හැදුනා කියන එක ගෙගදර ඉඳලා සුළුපටු ප්‍රයත්නයක්ද? සංසාරේ කොච්චර බඹසර රකින්නද? කොච්චර මේ උතුම් සමත භවනා වඩන්නද? ඒ ඉතිහාසයත් එක්ක ගලපලා බලන්න ඕනි මරුණ. එතකොට එහෙමයි ඒ චරිත බිහි වුනේ. ඒ වගේම ඒ චරිතවල ඉපැරණිම තව ඉතිහාසයක් ඇති බණ පොතේ කතා නොමුණ. ඒ ඉතිහාසයේ කාමදැලේ ඒ කවුරුත් පැටලෙන්නේ නැති. එහෙම අවස්ථාවක් තියෙනවනේ. අහසෙන් ගියපු උලාර චරිත කාමරාගේ නිසා මහ පොළොට වැටිච්ච අවස්ථාවක් තියෙනවනේ. ඉතින් ඒව විස්තර සහිතයි. ඉතින් එහෙම බලනකොට වරුණ අපි මේ කතා කරන මා ඔබ අපි කවුරුත් මේ ප්‍රශ්නේදී අසරණ වෙනවා වරුණ. මේ බුදුරජාණන් වහන්සේට කීකරු වුණොත්, ධර්මයට මෙල්ල වුණොත්, සංඝයා ඇසුරු කළොත් මේ ධර්මයේ හැසිරීලාම තමයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න තියෙන්නේ.
3: සන්නසර තව තියෙන ගැටලුවක්. දැන් අපි මහා උත්තම චරිතයක් ලෙස විශාකාව පිළිබඳ කතා කරනවා සන්නස. ඇය අවුරුදු 7 තෝවාන් ඵලයට පත් වුණා කියලා අපි අහලා. එතකොට සන්නස දරුවෝ හදලා දරුවන්ගේ දරුවෝ එක්ක එහෙම දරුවෝ 32 දිනෙද්ද ඔන්නෝම සඳහනක් උත්තිය. දැන් එතකොට සන්නස එය කොහොමද බැඳීමකුත් තිබෙනවා. හැබැයි ධර්මයේ සෝතාපන්න ඵලයටත් පත් වෙලා තිබෙනවා. මේක අපිට පොඩ්ඩක් විග්‍රහ කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. එතකොට ධර්මානුකූල ජීවිතයක යම් හොඳ ඉහළ මට්ටමකටත් ඇවිල් යම් ඵලයකටත් පත් වෙලා ඊට පස්සේ ජීවිතයත් සාර්ථක ගත කරලා දරුවොත් හදාගෙන දරුවන්ගේ දරුවොත් බලා එහෙම හැඩගැහිච්ච ජීවිතයක් විශාකාවට තිබෙන්නේ. මේක ධර්මානුකූලව අපිට විග්‍රහ කරගන්න ඕන නම් කොහොමද ස්වාමීන් වහන්සේ විග්‍රහ කරගන්නේ?
2: පින්වත් වරුණ, විශාකාව කියන්නේ පදමොත්තර බුද්ධ ශාසනයේ ඉඳන්ම අපේ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍රදායිකාව වීම පිණිස ප්‍රාර්ථනා කරගෙන ආපු උත්තමාවිය. ඒ උත්තමාවිය පංචකල්යාණෙන් යුක්ත මහත් ආශ්චර්යයක් මැද මේ මහ පොළොවේ උපන් උත්තමාවිය. අවුරුදු 7 සෝතාපන්න වුණා. අවුරුදු 7 සෝතාපන්න වෙලා තමයි කලවයසාවට පස්සේ විවාහ වුණේ. දරුවෝ 20 මේ ලෝකයට බිහි කළා. එතකොට වරුණ ඒ වගේ චරිත බොහෝම සල්පයි මේ බුද්ධ ශාසනය තුල වුණා. එතකොට ඒ උලාර චරිතය හැම තත්වයක්ම ඉතා හොඳින් හසුරුවා ගත්තා. දරුව එතර ප්‍රමාණයක් බිහි කරපු අම්මා කෙනෙක් හැටියට ධර්මයේ හැසිරෙන ප්‍රමාද උනේ නෑ. අනිත් එක සෝතාපන්න වීම විවාහ ජීවිතයකට බාධාවකුත් නෙමෙයිනේ. සෝතාපන්න වෙච්ච දෙන්නෙක් විවාහ වුණා කියන්නේ ඒ විවාහය සාතිසේ සාර්ථකයි. ඒ කියන්නේ ඒ දෙන්නගේ අතින් කවදාවත් සීල විපත්‍යක් ඇති වෙන්නේ නෑ. කාමරාග පටිග ප්‍රහාණය වෙලා නෑ. නමුත් ඒ අර කෙව වගේ සෝතාපන්න උතුමන් වහන්සේ වෙලා ගදී යම් සීලකින් දන්නන් සෝතාපන්නුනේ සීලෙ බින්දෙන්නේ. අපි තුමු බන්ධ සීලේ ඉඳන් සෝතාපන්න වුණා කියලා ඒ සීලය ආයි බින්දෙන්නේ නැහැ කවදාවත්. එතකොට විශ්වසනීය බව ඇති වෙන දැන් නකුල මාතා නකුල පිතා හොඳම උදාහරණේ. එතකොට මේ දෙන්න මොන තරම් මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකෙක් සහ ශ්‍රාවිකාව. පරලෝකයේදීත් අපි දෙන්න එකට මුණ ගැහෙන කැමතියි කියලා නැවිලා කිව්වේ භාග්‍යතුන් වහන්සේ ළඟ. එතකොට භාග්‍යතුන් අපි දේශනා කරන දොයි විකාර කියන්න එපා මං ඉස්සරහා කියලා එහෙම දේශනා කරේ නැහනේ. එහෙනම් සම ශ්‍රද්ධාවෙන් සම සීලයෙන් සම සුතයෙන් සම ත්‍යාගයෙන් සම ප්‍රඥාවෙන් සමන්නාගත වෙන්න. පරලෝකයේ දෝනෝන් මුණ ගැහෙන්න පුළුවන්. එනිසා සර්වඥන් වහන්සේ කියන්නේ සියල්ල දන්නා උතුමන් වහන්සේ. ඒක දේශනා කරපු ධර්මයේ තරුණ තරුණියෝ හරි ජීවිතේට ගලපගත්තොත් ඔවුන් බලාපොරොත්තු වන සොඳුරු අනාගතයට යන්න පුළුවන්. එනිසා යම් ස්වාමියෙක්ව භාර්යාවක්ව තරුණයෙක්ව තරුණියක්ව ඔවුන්ට ආදරයක් ප්‍රේමයක් ඇත්තටම තියෙනවා නම් තම ආදරණීයයා ඉස්සෙල්ලාම තිසරණේ පිහිටවන්න ඕනේ. ඒ වෙනුවෙන් ආදර්ශය වෙන්න ඕනේ තමන්. තිසරණේ පිහිටලා ඉන්න ඕනේ. තම ආදරණීයයා සීල පංචශීලයේවත් පිහිටවාලීම පිණිස තමන් පංචශීලයේ පිහිටපු කෙනෙක් වෙන්න ඕනේ. අන්න ඒ විදිහට වරන මේ ධර්මයෙන් ප්‍රතිමූර්තියක් හදාගන්න ජීවිත අභ්‍යන්තරේ ධර්මයේ අතරමැදි වුණොත් ප්‍රශ්න විසඳලා යනවා.
3: ඒ කියන්නේ ගිහිවත කියන්නේ නේද ස්වාමීන් වහන්සේ?
2: එහෙම තමයි ගිහිවත කියන්නේ. එතකොට ධර්මයේ පිහිටලා ධර්මයේ අතරමැදි කරගෙන ධම්මීර උල්ලංඝනය නොකර යම් ජයම්පති යුවලක් ලෝකේ ජීවත් වෙනවා නම් ඔවුන්ට ඒ විවාහ ජීවිතයේ අවඩ පිණිස හේතු වෙන්නේ නැහැ. යහපත පිණිසම හේතු වෙන්නේ. ඒ බඳු භාර්යාවක් ලැබීමේ ස්වාමියෙකුට මහ සම්පතක් බවට පත් වෙන්න පුළුවන්. එබඳු ස්වාමියෙක් ලැබීමේ භාර්යාවකට මහා සම්පතක් බවට පත් වෙන්න පුළුවන්. අනිත් එක වරුණ ඇඟමසේ තියෙන සතුට తాවකාලිකයිනේ. ඒක මාස කිහිපකින් අහවර වෙලා ආයයි. එතනින් පස්සෙතව අවුරුදු ගානක් එකට ජීවත් වෙන්න බෑ. ඒතර කයේ තියෙන අසුබය, පිළිකුල් බව මේ ඔක්කොම ප්‍රකට වෙනවානේ. විශේෂයෙන් පැවිද්දක ජීවිතයක් තනියෙන් කුටියක පවත්වනකොට උනත්, එතකොට දැන් මේ ශරීරයේ තියෙන ආදීනව ගැන 아무තුන් කියන දෙයක් නෑනේ. එතකොට මේ කුණු ගොඩකට තව කුණු ගොඩක් එකතු වුණාම වගේ දෙයක් වුණාම කොච්චර අපහසුතාවයක් ඇති වෙයිද? ඕනොන්. ඉතින් වරුණ මම මේ කියන්නේ ඒක තමයි මේ කයේ ස්වභාවය. එතකොට ඒ වගේ ස්වභාවයන් පිළිකුල් ස්වභාවයන් පැන නගිද්දි පව අපි හිතමු කොහොමද දැන් භාර්යාවටෝ සාමයාටෝ දරා ගන්න බැරි බලවත් මට්ටමක රෝගයක් ව්‍යාධියක් ඇති වුණා. මල මුත්‍රා ගොඩේ ඉන්න වුණා. අර භාර්යාව හෝ සාමයා සත්පුරුෂ කෙනෙක් වුණොත් සියතීම මල මුත්‍ර පව ආයින් කරලා ඒ සියලුම උපස්ථාන ටික සිද්ධ කරයි මැරෙන තුරාවට. අන්න එතෙන්ටයි ජීවිතේ හිග්මවල තියෙන්න ඕනි. අන්න එහෙම කෙනෙකුගේ ජීවිතය ගොනොන්ත උපකාර වෙයි වරුණ.
3: සමහර අය අපි දැකලා තිබෙනවා ජීවිතේ සතුටෙන් ඉන්නකොට බොහොම සතුටින් එකතු වෙලා ඉන්නවා. යම් ප්‍රශ්න මතු වුණාට පස්සේ ගැටලු මතු වුණාට පස්සේ විවිධ ලෙඩ රෝග හමු වෙයි. ඔවුනොවුන අත්හැරලා දාලා යනවා. ඉනිහාට ගිය බැඳීමක් කියන්නේ බැඳීමක් අර ඔබ වහන්සේ කිව්වා වගේ ගිහිවත සම්පූර්ණ කොට ධර්ම මාර්ගයට තිසරණයට පිළිපන් මනසක් ඇති කරන්නට පුළුවන් බැඳීමක් ගොඩක ගැනීමට මම මේ ධර්ම සාකච්ඡාව ඉවහල් වේවි. බොහෝ අය කියන කාරණාවක් තමයි අර ඔබවහන්සේ මුලින් සිහිපත් කළා වගේ විවාහ ජීවිතේ මට දැන් තිත්ත වෙලා තිබෙන්නේ කියලා. හැබැයි අපි ඒ තිත්ත වෙලා තියෙනවා කියනවට වඩා අපි ඒ මට්ටමකට ජීවිතේ හසුරුවාගෙන තිබෙන්නේ. ඉතින් ධර්මානුකූලව ඒ දෙස බැලුවා නම් මේ ලබා දුන්නු අවවාද අනුශාසනා ඇසුරු කොටගෙන දහම් මාර්ගයක් ඔස්සේ ජීවිතේ හසුරුවා ගන්නට හැකියාවක් ලැබුණා නම් හරි හැටි තිසරණයේ පිහිටා කටයුතු කරන්නට අපිට හැකියාවක් ලැබුණා නම් එවැනි වචන නොකිය වෙන්නට තිබුණා. සහ ඒ තුරුණු සමහරලාට ස්වාමීන් වහන්සේ දැන් ඒ වගේ වචනයක් කියන්නේ තිත්ත වෙලා තියෙන්නේ. මට නම් දැන් ඇති වෙලා තියෙන්නේ, පා වෙලා තියෙන්නේ කියනකොටම ඒ තුල තියෙන ස්වාමීන් වහන්සේ ද්වේෂය නේද ස්වාමීන් වහන්සේ? ඒ දුක මත පදනම් වෙලා ඉන්නේ ද්වේෂය නේද?
2: පින්වත් වරුණ, ඒ වගේ මානසික මට්ටමක් හැදිච්ච ගමන්ම දවසේ වැඩිපුර වෙලාවක් ද්වේෂමූල පිට තමයි පහළ වෙන්න ඉඩ තියෙන්නේ. මොකද හේතුව දකින දකින අරමුණේ ඇති වෙන ද්වේෂමූල පිට. හොඳින් කතා කරත් වැරදි, නරකට කතා කරොත් කොහොමත් වැරදි, කොච්චර හොඳ දෙයක් කරත් වැරදි. ඉතින් ඒ වගේ තැනකට මනසක් පිරිහුණාට පස්සේ ලෙහෙසි නෑ එකට ජීවත් වෙනවා කියන එක. එනිසා ඒකයි කිව්වේ හොඳ මෛත්‍රියක් පිහිටලා තියෙන්න ඕනි, අනුකම්පාවක් පිහිටලා තියෙන්න ඕනි, පළල්ව ජීවිතයක් දිහා බලන්න ඕනි. හැඟීම් වලට වසඟ වෙලා තීරණ අරගෙන හරියන්නේ නෑ වරුණ. එනිසා ඒක වෙනම කතා කරන්න ඕනි මාතෘකාවක්. කවුරු කොහම වුණත් මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවිතේට ගලපාගෙන තිබුණත් ඒ ගලපගත්ත පමණින් සැනසෙල්ල තියේ. විවාහ වුණා හෝ වේවා නොවුණා හෝ වේවා, පැවිදි වුණා හෝ වේවා නොවුණා හෝ වේවා, මෙන්න මෙහෙම කිව්වොත් වරුණ, ලෝභය යටපත් කරපු පමණට, ලෝභය අවම කරපු පමණට පුද්ගලයාගේ මනස බොහෝම පහසු විහරණයෙන් පවතිනවා. අනිත් කෙනෙක් ගැනත් එහෙම තමයි කියන්න තියෙන්නේ. යම් අරමුණක කෙනෙක් උපන්දුමා ගත්තොත් ඒකාන්තයක අපහසු පිණසම පවතිනවා. අය කිසිම සැකයක් වාදයක් ඒ තුළ ඇත්තේ නැහැ. එනිසා මේ මුළු ධර්ම මාර්ගයේම ටිකෙන් ටික නමුත් කෙලෙසුන් ප්‍රහාණය කිරීම පිණිස, කාම කෝප දෙමිනි දුරු කිරීම පිණිස, ඒ උදෙසාමයි දේශනා කළේ. ඉතින් ඒ මූලික අරමුණ ඉටුවන තාලෙට පැවිද්ද ඉඳුරාම හසුරුවා ගන්නට වෙන ගිහි ජීවිතත් හැකි උපරිමෙන් හසුරුවා ගන්න ඕනි මරණ.
3: ගිහි ජීවිතේ හසුරුවා ගන්නට ස්වාමීන් වහන්සේ අවසාන විනාඩි කිහිපෙට වෙත් තිබෙන නිසා තව පොදිස් ලබා දෙනවා නම් මෙන්න මේ විදිහට ජීවිතේ හසුරුව ගන්න. ඔබේ තියෙන ප්‍රශ්න ගැටළු හමු වේ විරසක වෙලා රණ්ඩු සරුවල් වෙලා ඒ නිසා ජීවිතේ එපා කරවාගෙන එහෙම ඉන්නවාට වඩා මෙන්න මේ විදිහට හසුරුවා ගත්තොත් ඔබේ ජීවිතයේ තියෙන ගැටළු අඩු කරගෙන පීඩාවන් අඩු කරගෙන සැනසීමක් උදා කරගන්නට පුළුවන් ධර්මයෙන් ඒ ධර්ම මාර්ගයේ යනවා නම් මෙන්න මෙහෙම යන්න කියලා ඔබ වහන්සේටම යෝජනාවක් කළොත් අපිට ඒ සඳහා මඟ පෙන්වීමක් ලබා දෙන්න කියලා කෙටියෙන් හෝ අපිට මේ අවසන් වෙනදි කිපි තවදුරටත් ඒ මඟ පෙන්වීම ලබා දෙන්න සෝදාස.
2: පින්වත් තරුණ මොනම තත්වයකවත් තිසරණේ පළදු කර ගන්න එපා. මොනම තත්වයකවත් සීලේ බිඳ ගන්න එපා. මොනම තත්වයකවත් වෛර කරන්න එපා. මෙන්න මේ හිතන්න ඕන. මගේ මේ ආදරණීයයා දවසක් කරි මගෙත් එක සතුටෙන් ඉන්න ආපු කෙනෙක්. දවසක් කරි සතුටෙන් හිටියා. තප්පරයක් කරි සතුටෙන් හිටියා. එනිසා මේ මුළු ජීවිත කාලය වුණත් මම මොහු කෙරේ මෛත්‍රියම පතුරවනවා. මොකද වෛරයෙන් වෙලිලා ගියොත් එහෙම මේ ජීවිතයේ පීඩාව ආයෙමත් කල්ප ගානකට එනවා. එනිසා මට ප්‍රශ්නේ විසඳ ගන්නටයි උවමනාව තියෙන්නේ. විසඳ ගන්න උවමනාව නම් මෛත්‍රියම පමණයි. අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ මට තාඩන කළා පීඩන කළා ගැහුවා බැන්න මාව මුලා කළා මාව රැමැත්තුවා කියපු දෙය කළේ නැහැ. එහෙම හේතුව ප්‍රශ්නේ තවත් ආකූල වෙනවා වරුණ. එනිසා ඒ තැන ජය ගන්න බලන්න ඕනේ. ජය ගන්න තියෙන්නේ බ්‍රහ්ම විහාර ගුණ ජීවිතය දිනු කිරීමමයි. අපි හිතමුකෝ තමන්ගේ ආදරණීයක් කෙතෙක් විශ්වාසය පළඳු කළා තිබුණා කරන්නවනේ පරම දුසීලකම් කළා තිබ්බා. මම නම් එහෙම කරන්නේ නැහැ එච්චරයි. ඒ කරපු දේ ඔහු රැගෙන ආවේ. ඇය රැගෙන ආවේ. මම ඒක උරණ වෙන්නේ නැහැ. ගහලා බැලන ප්‍රශ්නේ විඳන්න පුළුවන් කමක් නැහැ. හොඳින් ආදරෙන් මෛත්‍රියෙන් කතා කරනවා සාකච්ඡාව ධර්මානුකූල කරගන්නවා ප්‍රශ්න විසඳෙන්නේ නැත්නම් එතනින් කාත හැරලා දානවා. හැබැයි යුතුයකමක් කිසිසේත් මම පැහැර හරින්නේ නැහැ. අන්නේ මේතල සත්පුරුෂ භූමියේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනි වරුණ. කියන එක ලේසි වෙයි ගලප ගන්න එක අමාරු වෙයි. කරන්න දෙයක් නැහැ වරු. අමාරු වෙන හැටි ගලපගත්තොත් තමයි ප්‍රශ්නේ විසඳලා යන්නේ. මේ ජීවිතේ ආපු කුමක් හෝ කායික මානසික පීඩාවක් මතුමතුත් එනමට අපි කවුරුත් කැමති නැහැ. කැමති නැත්නම් ඒ කායික මානසික පීඩාවේ හේතු ආයෑ එකතු කරන්න හොඳ නැහැ. සාර්ථක විවාහ ජීවිතයක් පිණිස බලපාන ප්‍රධාන හේතුවක් තමයි සංසාරේ ඕනෝන් වැඩි කාමසේවණේ නොකර තිබීම. පෞල් කඩා කප්පල් නොකර තිබීම. ඒ වගේම එහෙනම් ඒ වගේ අකුසලයක බලපෑමක් ගැලවෙච්ච ගමන් මේ ජීවිතයේ බඳු පීඩාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එනිසා මේ ජීවිතය තුළ වැඩි කාමසේවණයකට කිසිසේත් යන්නේ නැහැ. බොරු කේලම් තැපලීමකට කිසිසේත් යන්නේ නැහැ. ආන්නේ වගේ හික්මෙන්න බලන්න ඕනේ. එහෙම හික්මලා තියෙන තත්වය කොහොම හරි ධර්මානුකූලව හසුරුවා ගන්න බලන්න. ගුටි බැට කාලා හරි ගමන් නැහැ පීඩාව දරා ගන්න ඕනේ. පෙරලා පහර දින දිනපු කෙනෙක් නැහැ. ඇනුම් බැනුම් කොච්චර ආවත් කමන්නේ ඒක දරා ගන්න ඕනි. කවදාවත් පෙරලා බැනපු කෙනෙක් දිනලා නැහැ ලෝකේ. ඒ නිසා බලන්න අන්න එහෙමයි මේ ධර්ම මාර්ගය තුල ගන්වන්නේ විශේෂයෙන් ඔබ අහපු ප්‍රශ්නයට අදාළව. ඉතින් ඒ නිසා අන්නේම හිතලා තමයි මේ අවස්ථාව පසු කර ගන්න තියෙන්නේ. ඒ වගේම පින්වත් වන්න මෙන්න මේ වචනයත් ඔතන කියන්න ඕනි. ඔබේ හෝ මගේ හෝ වෙන කාගේ හරි කෙනෙකුගේ ජීවිතයට කායික මානසික පීඩාවක් එනවා නම් ඔබ දේ දැන් සිහිපත් කළා කර්මයේ බලපෑමක් තියෙනවා. මම සංසාරේ මෙහෙම දුක් දීලා ඇති. මමත් මෙහෙම පීඩා දීලා ඇති. ඒකනේ මා කරා පැමිණෙන්නේ. ඒ නිසා මම මේ මොහොතේ පෙරලා කාටවත් පීඩා දෙන්නේ නැහැ. අන්න එහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉවසීමමයි කරුණ ඉවසීමමයි.
3: ජීවිතයේ කරදර බාධක දිනන්නට යන කෙනෙකුට මේ දහම් අවවාද මම හිතන්නේ මහා අනර්ග වස්තුවක් බවට මහා වටිනා දායාදයක් බවට පත් වෙනවා නොඅනුමානයි. ඔබට ආරාධනා කරන්නේ ධර්මයේ තියෙන්නේ එය තමන්ගේ ජීවිතේ පහුරක් කොටගෙන සසරෙන් එතර වෙන්නට. ඉතින් මේ ධර්ම මාර්ගයයි මේ අපූර්වට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දහම් ಗುಣ මතුවෙන ආකාරයට ධර්මයේ ಗುಣ මතුවෙන ආකාරයට සසරේ ආධිනව හඳුනාගත හැකි ආකාරයට ඔබට ලංකලි යතුම් දහම් අවවාදාදත් සිග්නිත අසපුවේ නොපැකිලිව අපේ ජීවිත සුවපත් කිරීම උදෙසා දේශනා කරන්න තියෙනු අතිපූජනීය වන්දනීය බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තව බොහෝ කල මේ සසුනඹර බබලව මේ උතුම් දහම් අවවාදයෙන් සිත් සුවපත් කරන්නට ශක්තිය ධෛර්යය දෙවි සම්මා දෘෂ්ටික දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදයද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සසර ඉම දකින්නට නිවන් සුව ලබන්නට මේ සියලු කුසල් පාරමී ධර්මයක් වේවා කියලා බොහොම ගෞරව සිතින් සමස්ත ශ්‍රාවක පිරිස වෙනුවෙන් ප්‍රාර්ථනා කරන සම්මාස
2: සාධු සාධු සාධු. බොහොම සතුටින් මම අනුමෝදම් වෙමි. පින්වත් වරුණට පවුලේ සියලු දෙනාටම නෙත් FM කාර්ය මණ්ඩලයට මේ උතුම් දහම් පිළිසඳරේ යෙදී සිටපු සියලු දෙනාටම තුනුරුවන් මහන්සියලාගේ සූවිසි ගුණමහා මහිමේ අනුහසින් ඉතා පහසුවෙන් මේ උතුම් දහම් කරුණු ජීවිතයට ගලපාගෙන කොයිතරම් අපහසු වුණත් ධර්මයෙන්ම ඒ අවස්ථාවන්ට මුහුණ දීලා කොයිතරම් නීරස වුණත් මෛත්‍රියම පතුරවාගෙන කොයිතරම් වේදනාකාරී වුණත් ඉවසීම අනුකම්පාව පෙරදරි කරගෙන ජීවත් වෙලා මේ ජීවිතයේ ධර්මයේ හැසිරෙන්නට උපරිමෙන් පරලොව ජීවිතය. එතකොට කොහොමද සැනසීම ලැබෙන්නේ? ශාන්ත නිවනේ සැනසීමක් මුණ ගැසෙවි. ඒ උදෙසා පාරමි පුරා ගන්නට හැම දිනාටම භාග්යය වාසනාව ලැබේවා ලැබේවා කියලා මම මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
4: සාදු සාදු සාදු. අපි බොහොම සතුටින් අනුමෝදන් වෙනවා ස්වාමීන් වහන්සේ. අනුමෝදනාවත් සමගින් අපි අද වැඩසටහන සිත්නි තසපෝ නිමවට පත් කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා ඔබට මේ වැඩසටහන් නැවත නැවත අහන්නට හැකිවගත් බොහොම ආදරයෙන් සිහිපත් කරන්නට කැමති. අපෝ සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒක තමයි කල්යාණ මිත්‍රත්වය. එයත් සිහිපත් කරනවා. ඒ වගේම මේ වස් කාලය තුල

0: 62 37 දුරකථන අංකය එවෙනුවෙන් විවෘතයි. ඒ ආරාධනාවත් කරනවා. ඒ වගේම ලබන 25 වෙනිදා අගෝස්තු මාසයේ 25 වෙනිදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ඒ අසිරිමත් අතික්‍රමණ පට්ඨාන ධර්මානුශාසනාව අපේ අතිපූජනීය වන්දනීය කම්මට්ටානාචාර්ය උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ඒ අසිරිමත් පින්කමට ලියාපදිංචි වෙන්නට බැරි වුණු අය ඉන්නවා නම් උදෑසන 8:30 සිට රාත්‍රි 7 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන්නේ ඒ පින්කමට නැත්නම් මේ පට්ඨාන ධර්මානුශාසනාවට භවනාමය වැඩසටහනට සහභාගී වෙන්නට අපේක්ෂාවෙන් ඉන්න ලියාපදිංචි වෙන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් විස්තර දැනගන්න පුළුවන් 0112 69 41 02 0112 69 42 දුරකථන අංකයට කතා කරලා එයත් සිහිපත් කරමින් අද සිතේ තස පුණිමා කරනවා. එමට තෙරුවන් සරණයි.
1: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
2: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්. ඇයි ශුග කියන මූනෙල්ලගෙන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0247 31 33 540.
3: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
4: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
3: අතික්‍රමණ
4: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
3: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
4: ඔබේ අසනත් වෙන් කරගන්න අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කර 0770 666 8017 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
3: විමසීම් 0760 980 980.
4: අතික්‍රමණ
3: සාංසාරික සීමා ඉක්මවා යාමට.
2: කවදත් අලුත් කාගෙත් නෙත්

0: කවදත් අලුත් කාගෙත් නෙත් දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: යටිහිතේ භාෂාවක් තියෙනවා. යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප. එයා හොඳට දන්නවා අපි හැඟීම් රූප මතක තියාගන්න. ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න. ඉතු වෙනවාමයි. ඉතු වෙනවාමයි.
2: Alpha Studio with Kasuni and Lehansa.
1: සතිය දවස් වල උදේ 6ට. උදේ 6ට.
3: Brought to you by
4: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
0: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

0: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබුවන් තෙරුවන් සරණයි. නෙතෆම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට අපි සූදානම් වන මොහොතේ අපි ඔබට මතක් කරනවා ලෝතුම්ම දානය ධර්ම දානය නිසා මේ උතුම් ධර්මානුශාසනා සඳහා ඔබට ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට පුළුවන් 0777 275 214 0777 275 214 අංකයට කතා කරලා ඔබේ පින්බර දායකත්වයන් පිළිබඳ විමසීම් කරන්නට පුළුවන්. නෙතෆම් රේඩියෝව නිරන්තරයෙන්ම ඔබට පින්කම් පැවැත්වෙන තැන්. ඒ පින්කම් පිළිබඳ ඔබට මතක් කරනවනේ. ඉතින් අභිධර්මය සිහිය භාවනාව ජීවිත අවබෝධය පිණිස අනන්ත සමන්නාගත පဋාණ ධර්මානුශාසනාවක් පැවැත්වෙනවා. පැවැත්වෙන්නේ අගෝස්තු මාසේ 25 වෙනිදා උදේ 9 ඉඳලා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිසරයේදී අපි දන්නවා BMICH කිව්වහම ධර්මදේශන සඳහා අත්පත්‍රිකාව දිවාහාරය ඔබේ ආසනේ වෙන් කරවා ගැනීම සඳහා මෙන්න මේ WhatsApp නම්බරයකට අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කරලා 0770668080017 අංකයට WhatsApp මැසේජ් එකක් තියන්න. අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කරලා පැවැත්වෙන්නේ අගෝස්තු 25 වෙනිදා BMICH දී. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි සූදානම් උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට නැමදුම් පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා පූජ්‍ය මාතර මහින්ද ස්වාමින් වහන්සේට උතුම් වූ ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
2: සමන්ත චක්කවාලේසු රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට ඇති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යාදෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේ අපේ පින්වතුන් හැමදාම වෙනදා වගේම අදත් බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මුළු මහත් ලෝකයාටම මහත් වූ අනුකම්පාවෙන් දේශනා කරන ලද සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. චදමි උතුම් වූ සද්ධර්මානුශාසනාව ලක්ෂ සංඛ්‍යාත දිස්විදිස් නිශ්‍රාවක පිරිසට ශ්‍රවණය කරන්නට මේ උතුම් වූ පුණ්‍යවන්ත දේශනාවේ දායකත්ව අරගෙන කටයුතු කරනු ලබන්නේ නොම්බර 16 රෝයල් ටෙරස් මූණගම හොරණ කිනලිපිනි පදිංචි මල්කා සන්ධ්‍යා කුමාරි මහත්මිය ඇතුළු ඒ පවුලේ පුණ්‍යවන්ත පිරිස. අපි ඒ වෙනුවෙන් තමයි මේ දේශනාව පවත්වන්නේ. ඉතින් දේශනාව අවසානයේ ඒතන්ට පුණ්‍යානුමෝදනා කරන අරමුණින් අපි අදත් ඉරිදා ධර්ම දක්ෂිණා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි, අද ධර්මානුශාසනාව සඳහා මා මාතෘකා වශයෙන් තෝරා ගන්න කල්පනා කළා. පසුගිය සතියේ දේශනාවේ විකාශනය වෙච්ච ඒ දේශනාවක තවත් කොටසක් අපේ පින්වතුන්ට දේශනා කරන්න. අපේ පින්වතුන්ට මතක ඇති පසුගිය සතියේ අපි අපදාන පාළියේ පරප්‍රසාදක මහරහතන් වහන්සේගේ කතාව ඇසුරු කරගෙන අපේ පින්වතුන්ට ධර්මානුශාසනාවක් පවත්වන්නට යෙදුණා. ඒ ධර්මානුශාසනාවේ අපේ පින්වතුන්ට අපි බොහොම වටිනා කාරණාවක් ටිකක් පැහැදිලි කළා. ඒ තමයි මේ භාග්‍යවතුන් වහන්සේ නමකට වන්දනා කරන්න පුළුවන් මේ ලෝකේ බොහෝම වටිනා කියන ගාථා රතණයන් හතරක් පිළිබඳව. මම අද දවසේ එදා පොරොන්දු වෙච්ච පරිදි ඒ ගාථා රතණයන් වල අර්ථය අපේ පින්වතුන්ට මේ වෙලාවේ පැහැදිලි කරලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. මොකද පින්වතුනි, මුලින්ම කියන්න ඕන කාරණාවක් තමයි මේ ලෝකේ අපට පුද පූජා පවත්වන්න සංසාරයේ අති දුර්ලභව ලැබෙන රත්නයක් තමයි බුද්ධ රත්නය කියලා කියන්නේ. සමහර ලාවට මහා කල්ප අසංඛ්‍ය ගානකින්වත් මහා කල්ප අසංඛ්‍යකටවත් සැරයක් හරීම අඩුයි අපට බුදුරජාන් වහන්සේ නමකට උපස්ථානයක් කරන ලැබෙන එක, වන්දනාවක් කරන ලැබෙන එක. කොටින්ම කියනවන මේ බුද්ධ කියන වචනේවත් අහන්න ලැබෙනවා කියන එක හරීම දුර්ලභ කාරණාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ නමකට අපට පින්වතුනි උපස්ථානයක් කරන ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයකදී විතරයි. ඉතින් අපි පසුගිය දේශනාවේදීත් අපේ පින්වතට මතක් කරානේ, මනුස්ස භාවයක් ලැබෙන එක හරීම දුර්ලභයි. ඒක කන කැස් බේවා වී සුදුරින් අහස බලන උපමාවෙන් අපේ පින්වතුන්ට අපි ඒක පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම තමයි දුර්ලභ දෙයක් තියෙනවා මේ බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙනවා කියන කාරණාව. එතකොට මම එදා අපේ පින්වතුන්ට මතක් කළා, දැන් මනුස්ස භවයක් ලබනවා කියන එක දුර්ලභයිනේ. ඒ වගේම බුදු කෙනෙක් පහළ වෙන එක දුර්ලභයි. දැන් දීපංකර බුදුරජාන් වහන්සේ පහළ වුණාම මහා කල්ප අසංඛේකට පස්සේනේ කොණ්ණඤ්ඤ භාග්‍යවතුන් වහන්සේ පහළ වුණේ. එතකොට මේ මහා කල්ප අසංඛේම බුදු කෙනෙක් පහළ වුණේ නේ. එතකොට බුදුරජාන් වහන්සේලගේ පහළ වීම ඉච්චරටම දුර්ලභයි. මෙතන හිතන්න ඕන කාරණාව මොකක්ද දන්නවද? ඔක නෙවෙයි හිතන්න ඕන, හිතන්න ඕන පින්වතුනි, මිනිසත් භවයක් උනත් දුර්ලභව ලැබෙන්න පුළුවන්. බුදු කෙනෙක් උනත් දුර්ලභ, බුදු කෙනේ පහළ වෙන එක දුර්ලභ උනත් පහළ වෙන්නත් පුළුවන්. හැබැයි ඒ දුර්ලභම අවස්ථා දෙක එකට එකතු වෙලා ලැබෙනවා කියන එක හිතන්නකො කොච්චර දුර්ලභයිද කියලා. කොච්චර දුර්ලභයි. එහෙනම් අපේ පින්වතුන් හිතාගන්න මේ ඔබමා ලබල තියෙන මේ මිනිසත් ආත්ම භාවය කොච්චර වටිනාත්මයක්ද. දුර්ලභ මනුස්ස ජීවිතය දුර්ලභ බුද්ධෝපාද කාලයක උපදුණා. ඒත් එහෙමනම් අපිට සමහර වෙලාවට මම අර එදා කිව්වා වගේ මේ බුදුරජාන් වහන්සේලා 100කට පස්සේ වෙන්නේ නැති අපට බුද්ධෝත්පාද කාලයක් මුණ ගෙහෙන්නේ නැති. බුදුරජාන් වහන්සේලා 1000ක් මේ ලෝකේ 15 පස්සේ වෙන්නේ නැති අපට මේ බුද්ධෝත්පාද කාලයක් මුණ ගෙහුනේ. සමහරවිට භාගතුන් වහන්සේ 115 පස්සේ වෙන්නේ නැති අපට මේ බුද්ධෝත්පාද කාලයක් මුණ ගෙහුනේ. ඒක අපට පින්වතුනි කියන්න බෑ. මොකද මේ අවස්ථා දෙකකට එකහුව වෙලා ලැබෙනවා කියන කාරණා පින්වතුනි හරීම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. මම ඒක අපේ පින්වතුන්ට ගිය වර දේශනාවේදී අර ධම්මරුචි මහරහතන් වහන්සේගේ කතාවෙන් ඔප්පු කරලා පෙන්නුවනේ. ධම්මරුචි මහරහතන් වහන්සේට මේ ලෝකේ පහළ වෙච්ච මේ අවසාන බුදුරජාන් වහන්සේලා 24 නමකින් දිනමයි දෙක ගණන ලැබුණේ. 20 දිනමක්ම දෙක ගණන ලැබුණේ නේ. එතකොට හිතලා බලන්න බුදුරජාන් වහන්සේලාගේ 15 හරීම දුර්ලභයි. බුදුරජාන් වහන්සේ නම 15 වෙච්ච කාලයක මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක හරීම දුර්ලභයි. එතකොට එහෙමනම් අපිට මේ අවස්ථාවේ ඇත්තටම මොකද්ද කරන්න ඕන? අපි මොනමගේ දියද්ද මේ වෙලාවේ කරන්න ඕන කියලා මම හිතන්නේ ඉතින් නුවණින් කල්පනා කරන්න ඕන කාරණාවක්. ඇත්තටම නුවණෙත් එක්ුණා නම් එක දිගටම බුද්ධෝපස්ථානය කර කර ඉන්නවා මිසක් ආය බාහිර අන් කිසිම කටයුත්තක් වෙනුවෙන් තමන්ගේ හිත යොමු කරන්නේ නැහැ. මේ වගේ අවස්ථාවක වටිනාකම දැනිච්ච කෙනෙක් ඉන්නවා නම් තේවා පින්වතුනි ලංකාවේ මිනිස්සු නොවිඳිනව නෙමෙයි. එහෙම නොවනැත්ත මේ ලංකාවේ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේට පින්වතුනි බොහෝම සද්ධාවෙන් අප උපස්ථාන කරනවා. භාග්‍යතුන් වහන්සේට ජීවිතේ බොහෝම සද්ධාවෙන් පින්වතුනි පුදු පූජා පවත්වනවා. ඒ නිසා අපේ පින්වතුනුත් ආන්නී විදියට කරන්නේ ඒක. එතකොට බුදුරජාන් වහන්සේ නමකට යමක් පූජා කරාම ලැබෙන විපාකය මම අර උපමාවකින් පෙන්නුවනේ. කොහොමද යොදුන් 10,000ක සමතලා භූමියක පින්වතුනි එක කෙළවරක ඉඳලා අනික් කෙළවර දක්වා එකට එකක් ආසන ගෑවෙන පරිදි ආසන පේලි 10ක් පනවනවා. ඒ සෑම ආසනයකම වාඩි කරවනවා කවද? සෝවාන් වූ ආරයන් වහන්සේලා. එවැනිම ආසන පේලි 5ක් පනවනවා. එකට එකක් ආසන ගෑවෙන පරිදි එක කෙළවර ඉඳලා අනික් කෙළවර දක්වා ආසන පේලි 5ක් පනවනවා. ඒ සෑම ආසනයකම වාඩි කරවනවා සකදාගාමි වහන්සේලා. ඉවෙනිම ආසන පේලි 2 පනවනවා. එහිත් වාඩි කරනවා අනාගාමින් වහන්සේලා. ඒ වගේම තවත් පේලි 1 ආසන පනවලා එහිත් වාඩි කරනවා රහතන් වහන්සේලා. තවත් 1 පේලිය ආසන පනවලා එහිත් වාඩි කරනවා පසේබුදුරජාන් වහන්සේලා. ତେର මෙන්න මේ විදියට යොදුන් 10,000ක සමතලා භූමිය සමතලා භූමියක් සියලු ආර්යයන් වහන්සේලාගෙන් පුරවලා යම් කිසි කෙනෙක් ධනක් දුන්නොත් පින්වතුනි සියලු පරිස්කාරයන් සහිතව ධනක් දුන්නත් එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් උදෙසා දෙන දානේ විපාකේ සොලොස් කලාවෙන් එක කලාවක තරම්වත් ආනිසංස ලැබෙන්නේ නැහැ කියලා තමයි රතන සූත්‍ර අට කතාවේ වේලාම සූත්‍ර අට කතාවේ දක්වලා තියෙන්නේ. ඒතර හිතලා බලන්න අපේ පින්වතුන් භාග්‍යවතුන් වහන්සේ නමකට දෙන දාණය කොච්චර ආනිසංස තියෙනවද? අද කාලෙ තින් පින්වතුනි 90 බාලදහස් තියෙන උදවිය ওই ප්‍රමාණය දන්නේ නැති නිසා නෙමෙයි නෝනැත්තාගේ බුද්ධ පූජාවට ගරහන්නේ. සමහර පින්වතුනි හිතන්නේ මේ ජීවිතේ තියෙන්නේ හොඳට සැප විඳින්න. මොනවද මේ ලෞකික පංචකාම සැප විඳින්න? ඇස පිනවන්න, කන පිනවන්න, ශරීරයේ පිනවන්න, දිව පිනවන්න. මුගකයි හිතන්නේ ඒක කියලා. එහෙම හිතෙනවා සසර පිළිබඳ අවබෝධයක් නැති බාලයට හැබැයි සංසාරයේ පිළිබඳ අවබෝධයක් තියෙන නුවණැත්තා පිනවන්නේ ඕවයි නෙවෙයි. ඒ පිනවන්නේ මොනවයින්ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා උපස්ථාන කරලා, ධර්ම රත්නියට උපස්ථාන කරලා, මහා සංඝ රත්නියට උපස්ථාන කරලා, ඔන්න ඒ වගේ කාරණාවල් වලින් තමයි පින්වතුනි නුවණැත්ත පිනවන්න පුළුවන්. බුදීගලු දන්නවා මේ අවස්ථාව මට මගහැරුණොත් ආය සසරේ කවදා මෙබඳු ජීවිතයක් අපට ලැබෙයිද කියන කාරණාව අපි කාටවත් කියාගන්න බෑ. සංසාරේ කවද ලැබෙයිද කියලා අපි කාටවත් කියාගන්න බෑ. මොකද භාග්‍යතුන් වහන්සේ නමකට උපස්ථාන කරන එක මෙච්චර ආනිසංස ලැබෙනවා නම්, ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරලා ලැබෙන ඒ විපාකය, ඒ පින පින්වතුනි ආය සංසාරයේ පින්වතුනි අපි කවදා ලබන්න? සමහර ලාවට තව බුදුරජාණන් වහන්සේලා 100ක් පහළුණාම, බුදුරජාණන් වහන්සේලා 1000ක් පහළුණාම, සමහර ලාට භාග්‍යතුන් වහන්සේලා ලක්ෂයක් මේ ලෝකේ පහළුණා වෙන්න පුළුවන්. අපට ආයමත් මේ වගේ බුද්ධෝත්පාද කාලයක් වුණ ගෙහෙන්නේ. ඒක කොච්චර දීර්ඝ කාලයක් වින්නොතේ අපට බලන් ඉන්න වෙනවද? ඒක නුවණැත්ත දන්න නිසා, ඒ නුවණැත්ත වින්නොතේ ජීවමාන සංඥාවෙන් බුද්ධ උපස්ථාන කරනවා. ඇතරම් වින්නොතේ අපි භාග්‍යතුන් වහන්සේට උපස්ථානයක් කරද්දී පුළුවන් තරම් අපි උත්සාහ කරන ඕන කාරණාවක් තමයි භාග්‍යවතුන් වහන්සේ ජීවමානයි කියන සංඥාවෙන් උපස්ථාන කරන එක. ඒක හරි දුර්ලභ අවස්ථාවක්නේ. දැන් අපි පින්වතුන් බලන්න, අපේ භාග්‍යවතුන් වහන්සේ හොඳ කාරණාවක් අපේ පින්වතුන්ට මේකට කියන්න. අපේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවම උන්වහන්සේගේ ධාතු ශරීරය උන්වහන්සේ අදිෂ්ඨාන කළානේ. ඒ මොකටද අදිෂ්ඨාන කළේ? තමන් වහන්සේගෙන් පස්සේදී මේ ශාසනයට එන සිව්වනක් පිරිසට අනේ මටත් බුදුරජාණන් වහන්සේට උපස්ථානයක් කරගන්න තිබුණා නම්, දනක් දෙන්න තිබුණා නම්, පූජාවක් පවත්ව ගන්න තිබුණා නම්, මගේ දෑතින් භාග්‍යතුන් වහන්සේට කුටියක් හදලා පූජා කරන්න තිබුණා නම්, මිනිමි ආදී වශයෙන් සිතුවිල්ලක් පහළ වෙච්ච වෙලාවක එයට හිතුණොතින් අනේ ඉතින් බුදුරජාණන් වහන්සේට ඒක කරන්න දැන් නැහැ නේ කියලා, ආන්න එහෙම සිතුවිල්ලක් ඇති වෙන්නේ ඉඩ දෙන්නේ නැති නිසා, එහෙම සිතුවිල්ලක් ඇති වෙච්ච කෙනෙකුට එහෙම සිතුවිල්ලක් උපදින්න සුදුසු නැති නිසා අන් භාග්‍යතුන් වහන්සේ අන්නේ පිරිසට අනුග්‍රහ කළා තමයි භාග්‍යතුන් වහන්සේගේ මේ ධාතු ශරීරය අදිෂ්ඨාන කළේ. රෝම කෝපියක්වත් අපේ භාග්‍යතුන් වහන්සේගේ ධාතු ශරීරය අළු වෙලා නැහැ. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවම ඒ ධාතුන් වහන්සේලා බෙදින්න ඕන විදිහ උන්වහන්සේ අදිෂ්ඨාන කළා. බෙදින්න ඕන විදිහ විතරක් නෙවෙයි, මේ ලෝකයේ පින්වතුනි ධාතු අන්තර්දානේ, මේ ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන්නේ තවත් බොහෝ කාලයකට පස්සේ. එදාට කොහොමද සිද්ධ වෙන්නේ? දවසක් එක මිනිස්සේ මලක් අරගෙන කන්දක් වඳින්න යනවා. ඇත්තටම කන්දක් කියලා කිව්වට ඒක කලින් චෛත්‍යයක්. භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න චෛත්‍ය. ତର මේ කාලේ සමහර ලාවට ඉසෑයට නොඑක් දින පුදු පූජා පවත්වන වෙති. නමුත් කාලයක් යනකොට මිනිසුන්ගේ ළඟින් මෙන්න මේ බුද්ධෝපස්ථානය, එමෙ නැත්තම් ධර්මයේ කියන එක ක්‍රමානුකූලව මිනිසුන්ගේ ළඟින් අයින් වෙලා යනකොට ওই චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු ආදි සිද්ධ වෙන්නේ නැහැ. ඒතර වෙන්නේ මොකද්ද? ඉව ගරා වැටෙනවා. ඔය මතකනේ අපේ පින්වතුන්ට ඔය කාලයක් ස්වර්ණමාලි මහසෑයත් එහෙම තිබුණා. ඔය සමහර ඡායාරූප එහෙම දකින්න ලැබෙනවනේ. ඉතින් ප්‍රතිසංස්කරණ කටයුතු කරන්න නැති වෙනකොට ඒව ගරා වැටෙනවා. ගස් වැවෙනවා. පස් වලින් වැටෙනවා. ඉතින් මෙන්න මේ වගේ කාලයකදී ඒ මුළු චෛත්‍යම පස් වලින් වැහිලා ගස් වලින් පිරලා හඩ කන්දක් වගේ තමයි තියෙන්නේ. නමුත් අර චෛත්‍යයට වැඳ වැඳ ආපු උදවිය ඒ ස්ථානයට ගරු කරනවා. සමහරලට දැන් එක පරම්පරාවකයි චෛත්‍යයට වඳිනවා කියලා බුදු සංඥාවේ වැඳට සමහරලට ඒගොල්ලෝගේ දරුවෝන්ගේ කාලේ වෙනකොට එච්චර අවබෝධයක සම්බන්ධයෙන් නැති වෙන්න පුළුවන්. ඒතර ඒ දරුවන්ගේ කාලේ වෙනකොට ඒ සම්බන්ධයෙන් එච්චර අවබෝධයක් නැති වෙන්න පුළුවන්. දැන් අපිට මේ ඉලෙමිනි වෙන යුගයක්නේ. තව ඉස්සරහට අපේ පින්වතුන්ට ඔහොම පින්වතුනි මේ සම්බුද්ධ ශාසනයෙන් පිහිටක් ළඟා කරගන්නවා කියන එක හිතන්නවත් බෑ. මේ ජීවිතේ අපේ පින්වතුන් හිතාගන්න මේ බොහොම දුර්ලභ අවස්ථාවක් මේ ලැබිලා තියෙන්නේ. මොකද මේක ඉන්නේ ඉන්න පිරිහෙනවා. ඒක නතර කරන්න බෑ. මේ පිරිහීම නතර කරන්න බෑ. හැබැයි තින් ශාසනයේ පිරිහෙද්දි උනත් මං හැමදාම අපේ පින්වතුන්ට කියන කාරණාව තමයි තමන් නොපිරිහුණු කෙනෙක් බවට පත් වෙන්න ඕන. බුදුදහම පිරිහෙන්න පුළුවන් විනාශ වෙන්න පුළුවන්. හැබැයි බුදුදහම විනාශ වුණාට ඒ විනාශ වෙන බුදුදහම ඇතුලේ තමන් විනාශ වෙන උත්සාහ කරන්න එපා. තමන් ධෛර්යවන්ත වෙන්න ඕන. එතකොට දැන් ඒ විදියට කාලයක් යනකොට ඒ චෛත්‍ය ගරා වැටිලා කන්දක් බවට පත් වුණාම පරම්පරා කීපයක් යද්දි තුදන වඳිනවා. දවසක් එක මිනිසෙක් අර පරම්පරාවෙන් පැවතගෙන ආපු චාරිත්‍රයක් වගේ මල් ටිකක් අරගෙන ඔය කන්ද බඳින්න යනවා. එතකොට මේ වඳින්නේ ඇයි? මොකටද වඳින්නේ? මේක වැන්දම් මට මොකද ලැබෙන්නේ? මේ මොකක්වත් දන්නේ නෑ. ඒ මනුස්සයත් කාලෙත් තිස්සේ වැඳ වැඳිනවා. දවසක් මේ මනුස්සයා මල් ටිකක් අරගෙන ওই විදියට ඔය කන්ද වඳින්න යනවා. මේ මනුස්සයා මගක් දුර ගිහිල්ලා කල්පනා කරනවා, මම මේ දවස ගානේ ඇවිල්ලා මේ කන්දට මල් තදා යනවා, මල් දදා යනවා, මොකද්ද මේකේ තියෙන ප්‍රතිඵලය? ඉතින් මේ මනුස්සයා කරන්නේ අම්මා තාත්තගේ කාලේ ඉඳලම කරගෙන ආපු එක දැක්ක නිසා. දැන් සමහර චාරිත්‍රය එහෙමනේ පිරිහිලා නේද? දැන් සමහරලට ගෙට ගෙව දෙන උත්සවවලදී ඔය මංගල සම්මත අවස්ථාවන් වලදී කරන සමහර චාරිත්‍ර මේ පරම්පරාවෙකින් අහන්නකෝ. ඇයි ඔයගොලු වතුරු කලයක් කරන් යන්නේ ගිය ඇතුළට ඉස්සල්ලාම? ඇයි මේ මුල්ගල කියල එකක් ඉස්සර වෙලාම දෙන? මොකද ඔක හේතුව? ඇයි ඔය මුල්ගල ඇතුලේ අර මේ පස්සනක් මල් දාන්නේ? ඔය ලද පස් මල් වගේ දේවල් දාන්නේ ඇයි කියලා අහන්නකෝ. උඟ දෙනෙත් දන්නේ නෑ. ඒ කියන්නේ ඒ කරන්නේ ඇයි? ඒගොල්ලෝගේ අම්මා තාත්තත් ගියත් දුරක් හදන කාලේ එහෙමයි කලේ. සාමාන්‍ය මේ සමාජයේ මිනිස්සු ගියත් දුරක් හදන කලින් ඔයවත් පිළිවෙත් එක කරනවා. ඒක බලන් ඉඳලා තමයි සමහරකයි කරන්නේ. හේතුවක් මොනෝ මොකක්වත් දන්නේ නෑ. ඒ වගේ තමයි දැන් මේ කාලේ වෙනකොට මේ මනුස්සයා මේ චෛත්‍ය වන්දන මල්ටිකාරන් යනවා. හැබැයි දන්නේ නෑ හේතුව මොකද්ද කියලා. අම්මා තාත්තගේ කාලේ ඉඳලා කරගෙන ආපු එක කරගෙන යනවා. නමුත් මේ මනුස්සයා ටික දුරක් යනකොට කල්පනා කරනවා, මම මේ හැමදාම මේ කන්දකට මල් ගිහින් දානවා, මල් ගිහින් දානවා, මොකද්ද මේකේ ප්‍රයෝජනෙ? මේ කිසිම වැඩක් නැති දෙයක් නේ මම මෙච්චර කාලේ මේක කරන්නේ කියලා. අර මගක් දුර අරගෙන ගියපු මල් ටික විසි කරලා දාලා ගෙදර එනවා. ඔය මිනිස්සයා තමයි අපේ ගෞතම බුද්ධ ශාසනය තුල සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පූජාව කරන අන්තිම මිනිස්සයා. ඒ මිනිස්සයා ඒ මල් ටික අරගෙන අර මගක් දුර යනකම් උනත් හිතේ තියෙන මේක පූජා කරනවා කියලානේ. අන්නේ මගක් දුර යනකම් මේ මිනිස්සයා ගෙනියන ප්‍රමාණයට, අර මල් ටික ගෙනියන ප්‍රමාණයට මේ මිනිස්සයාට පින් සිද්ධේනවා. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ මහා කාරුණිකයන් වහන්සේ කියන්නේ ඇයි? අන්නේ මිනිස්සයා අරමුණු කරලා තමයි මේ ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කළේ. එතනින් පස්සේදී ආයි මේ ලෝකේ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට පුදු සත්කාර කරනවා කියලා කෙනෙක් නැහැ. ඒ නිසාම බුද්ධ අදිෂ්ඨානයෙන් ලංකාවේ වැඩ ඉන්න සියලුම ධාතුන් වහන්සේලා, ගෙවල් වල වැඩ ඉන්න, පන්සල් වල වැඩ ඉන්න, චෛත්‍යයන් වල වැඩ ඉන්න සියලුම ධාතුන් වහන්සේලා ස්වර්ණමාලි මහසෑය අභිමෝට ඇවිල්ලා, එතන වැඩ ඉන්න ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා එක්ක නාගදීපේට වැඩම කරලා, නාගදීපෙන් භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ ලැබපු බෝධි මණ්ඩලයට වැඩම කරනවා. ඒ වෙනකොටත් මේ කෝටි ලක්ෂයක් සක්වලක් ඇතුලේ පිඟුතරි වැඩ ඉන්නේ සියලුම ධාතුන් වහන්සේලා එතනට වැඩම කරනවා. ඒතර මං කුවා භාග්‍යවතුන් වහන්සේගේ රෝම කෝපියක්වත් අළු වෙලා නැහැ. ඒ සියල්ලක්ම මේ සමම්පිච්ච මල් පොහොට්ටු වගේ ඊටාම කුඩා කුඩා ප්‍රමාණයට තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒතර මේ සියලු ධාතුන් වහන්සේලෙකට එක්කහුවෙලා භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියාක් මෙන් නිර්මිත බුදුරුව නිර්මාණය වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ සැබෑම බුදු සිරුර නිර්මාණය වෙනවා. ත්‍රී බුදුරජාන් වහන්සේගේ රූපය නිර්මාණය වුණාම ඉතින් සදහන් කරනවා යමාමා පෙළහර වගේ විශේෂ ප්‍රතිහාරයක් පානවා කියලා. මම හිතේ අහලා තියෙනවා මේක මේ ඔය මං කියවපු තැන නම් අට කතාවේ මේ කතාව තිබුණේ නැහැ. මම කියව කොටස තියෙන්නේ අට කතාවේ ඔය පංචාන්තර දහණය පැහැදිලි කරන තැන. එතන නම් මේක නැහැ, වෙන කොහෙවත් තියෙනවද දන්නේ නැහැ. මම අහලා තියෙනවා සමහර හාමුදුරුවෝ බණවලට එහෙම කියනවා එතන ඉඳගෙන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා පවත්වනවා කියලා. මගේ තැනක් හොයාගන්න බැරි නිසා මම මේක මෙතන කියන්නේ නේ, ඒක හරි කියලා වැරදි කියලා කියන්නේත් නෑ. නමුත් අර අතන තියෙනවා භාග්‍යතුන් වහන්සේ යමහමා පෙළහර වගේ විශේෂ ප්‍රතිහාරයක් පානවා කියලා. ඊට පස්සේදී ඒ මොහොතේම ගිනි දැල්ලක් පැන නගිනවා. බිමින් පටන්ගත්තු වේ ගිනි දැල්ල අකනිටා බඹලෝ දක්වාම ඉහළට එසවෙනවලු. දින හතක් ඒ ගිනි ජාලාව පවතිනවා. ආන් ඒ ගිනි ජාලාවට අහුවෙලා භාග්‍යතුන් වහන්සේගේ බුදු සිරුර දැවිලා අළු වෙලා ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනවා. එතනින් පස්සේදී තමයි කියන්නේ මේ ලෝකයේ අබුද්ධෝත්පාද කාලය කියලා. එතන විශේෂයෙන් සඳහනක් කරන පින්වතුනි, ඒ ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන දවසේ එතන කිසිම මිනිසෙක් නැහැ කියලා. ඉසු ඉන්නව ලෝකේ. නමුත් එතන කිසි මිනිසෙක් නැහැ, කිසි මිනිසෙක ඒ කාරණාව දන්නේ නැහැ. දිවුරු විතරයි එතනට ඉන්නේ. ඉතින් යාපු දිව්‍ය බ්‍රහ්මයෝ බොහෝම සංවේගයෙන් ඒ ස්ථානය තුන් වතක් පැදකුණු කරලා අනාගතයේ අපිට මෙවැනිම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම දැකගන්න ලැබේවා කියලා වන්දනා කළ එතනින් පිටත් වෙනවා. ආය බුද්ධ ශාසනයක් නැහැ. ඊළඟට ආයෙන්නේ මෙත්තේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය. ඒතර ඔන්නෝය තැනට එනකම්ම බුදුරජාණන් වහන්සේ මේ ධාතු ශාරීරිය අදිෂ්ඨාන කරලා තියෙන්නේ. අද හිතන්නක කෙනෙකුගේ ගෙදරකට සරවක්්‍ය ධාතුන් වහන්සේ නමක් ලැබෙනවා. ඒකින හිතෙන්න පුළුවන් මම මගේ උනන්දුවේ මේ ධාතුන් වහන්සේ වැඩමවා කියලා. නෑ, තමන්ගේ උනන්දුවෙන් වැඩමවා නෙවෙයි. තමන්ගේ සද්ධාව හරි ප්‍රමාණයට ආවම බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරනවා තමන්ට ධාතුන් වහන්සේ නමක් ලැබලා දෙන්න ඕන කියලා. ඒතොර සරවක්්‍ය ධාතුන් වහන්සේ නමක් කාගේ හරි නිවසක වැඩ ඉන්නවනම් එක හොඳින් මතක තියාගන්න, තමන්ව මේ ලෝකේ භාග්‍යතුන් වහන්සේගේ මේ සර්වඥතා ඥාණයට ආවර්ජනා පටිබද්ධ ඥාණයට විශේෂයෙන්ම ගෝචර වෙච්ච ශ්‍රාවකේ කියලා. තමන්ව විශේෂයෙන්ම ගෝචර වෙච්ච ශ්‍රාවකේ කියලා හිතාගන්න. මොකද මේ වගේ විශේෂ කාරණාවක් ධාතුන් වහන්සේ නමක් කෙනෙකුට ලැබෙනවා කියන එක. වින්නතේ මේ අවස්ථාව සමහර පන්සල් වලටවත් නෙයි. සමහර පන්සල් වල හාමුදුරලා අපේ එක්කලත් පින්වතුනේ කියලා තියෙනවා අපේ හාමුදුරනේ ඔබ වහන්සේට මේ සර්වඥ ධාතුන් වහන්සේ නමක් වගේ ලැබුණොත් මට දෙන්න පුළුවන්ද? සමහර පන්සල්වල පින්වතුනි පාරිභෝගික ධාතුන් වහන්සේලා වැඩේ නේ. කියන්නේ ඔය මේ දැන් ඔය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පොතු කියන්නේ පොත්ත ගලවන්න සුදුසු නෑ, ඔය ගැලවිලා වැට පොතු ආන් ඒ වගේව තමයි සමහර නිවෙස්වල වැඩේ ඉන්නේ. කියන්නේ සර්වඥ ධාතුන් වහන්සේ නමක් නෑ. එකෙන් කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව ලැබෙනවා කියන කාරණාව අති විශේෂයි කියන එක. තේමි කියලා බුදු පූජාව නතර කරන්න ඕනේ, තමන් බුදු පූජාව කරගෙන යන්න. භාග්‍යතුන් වහන්සේ තමන්ට අනුකම්පා කරන්න ඕන වෙලාවට අනුකම්පා කළයි. ඒ නිසා මේ භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයෙන් තමයි ධාතුන් වහන්සේලා වඩින්නේ. මට මේ කතාව කියන්න ඕන කමක් තිබුණේ වෙන කරුණක් කියන්න. දැන් ওই භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කලේ කොහාටද? භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ආඥාව පැතිරෙන මේ කෝටි ලක්ෂයක් සක්වලකට. භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ අණ කෝටි ලක්ෂයක් සක්වලක් ඇතුලේ පවතිනවා. හැබැයි තින් එහෙම සීමා කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේගේ ආඥා ශේස්ත්‍රය ඒ කෝටි ලක්ෂයක් සක්වලක් කියන කබ පෙට්ටියක් කරලා දකුණු දිසාවට ගියෝතින් එක සක්වලකට එක අබැටේ ගානේ දදා පිංගුතුනි ඒ තරම් දුර ගියත් බුදුරජාණන් වහන්සේගේ ආඥා ශේස්ත්‍රයේ පැතිරෙන සීමාව නවතින්නේ අනන්තයි. නමුත් බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරන්නේ කෝටි ලක්ෂයක් සක්වලක් ඇතුළට විතරයි. කදී ප්‍රමාණය විතරයි නිවන් දකින ශ්‍රාවකයෝ ඉන්නේ. දැන් එතකොට මෙන්න මේ ආඥා ශේස්ත්‍රියටම තමයි ওই සර්වකි ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කළේ. අපි වෙනතුන් දන්නවද කෝටි ලක්ෂයක් සක්වලක් කියලා කියන්නේ දැන් එක සක්වලකට ලෝක 31ක් තියෙනවා. සතර ආපායයි, මනුස්ස ලෝකයයි, දිවි ලෝකයයි, රූපතල 16යි, අරූපතල 4යි ඔක්කොම 31ක් තියෙනවා. ඒතර ඔකට කියන්නේ එක සක්වල. ඒතර කෝටි ලක්ෂයක් කියන්නේ ඉවෙනි සක්වලවල් කෝටි ලක්ෂයක්. ඔහොම කිව්වට තේරෙන්නේ නැහෙනි. මම අපේ ඉලක්කම් ක්‍රමයෙන් කියන්න. කෝටියට තියෙන බිංදු 7ක්, ලක්ෂයට තියෙන බිංදු 5ක්. බිංදු 7යි බිංදු 5යිකට එකහො කරාම බිංදු 12යි. අංක 1 ලියලා බිංදු 12ක් ලිව්වොතින් අපේ ඉලක්කම්ට කියන්නේ මොන ඉලක්කම කියලාද? අපේ විවහාරේ ට්‍රිලියනයක් කියලා. ඒතර බුදුරජාණන් වහන්සේගේ මේ ආඥා ශේස්ත්‍රය ට්‍රිලියනියා සක්වලවල් ට්‍රිලියනයක් පුරාවටම පැවතිනවා. කියන්නේ මනුස්ස ලෝකම වගේ ට්‍රිලියනයක් තියෙනවා. මේ කෝටි ලක්ෂයක් සක්වලක් ඇතුළේ ට්‍රිලියනයක් තියෙනවා මනුස්ස ලෝක වගේ. හැබැයි තින් විද්‍යාවෙන් එකක්වත් තාම හොයාගෙන නැහැ. ඉතින් බින්දුතුරි දැන් ඔය සමහර සක්වලකටම අපේ භාගතුන් වහන්සේ අදිෂ්ඨාන කළේ අබෑට ඇතර ධාතුන් වහන්සේ නම. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න දෙවිවරු, බ්‍රහ්මයෝ, මිනිස්සු මේ කොමල වන්දනා කරන්නේ එකම එක සැයයකටයි. අපේ බින්දුතුම් බලන්නකෝ. එහෙම ධාතු ශාරීරිය අදිෂ්ඨාන කරපු භාග්‍යවතුන් වහන්සේ අපේ ලංකාවට කොහොම අදිෂ්ඨානයක් කළාද? බින්දුතුරි බලන්න. භාග්‍යවතුන් වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේ ලබල දුන්නේ අපිට. සතර දළදා වහන්සේලාගෙන් දිනමක්ම ලබල දුන්නේ අපිට. වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එකම තැන වැඩ ඉන්න තැන අදිෂ්ඨාන කළේ අපිට. බලන්නකෝ අපේ පින්වතුන්, අපේ භාග්‍යවතුන් වහන්සේ අපට කොච්චර අනුකම්පාවක් දැක්වුවද. අපි පින්වතුන් හිතන්නේ අපේ බුදුරජාන් වහන්සේ මේ රටට මෙච්චර අනුකම්පාවක් කළේ ඇයි? මොකක් නිසා වෙන්නේ නැද්ද? පින්වතුනි මේ ලංකාවේ උපදින්නේ ඒ බුදුරජාණන් වහන්සේ කිරි සද්ධාව පිහිටුවාගෙන අපෝපස්ථාන කරන ශ්‍රාවකයෝ බිහි වෙන නිසා. අපේ බුදුරජාණන් වහන්සේට පින්වතුනි මේ කෝටි ලක්ෂයක් සක්වලක් ඇතුලේ වැඩිමනක්ම පොද පූජා පවත්වන්නේ, වැඩියෙන්ම පොද සත්කාර කරන්නේ අවසාන වෙනකම්, මේ ශාසනය අවසාන වෙනකම්ම පින්වතුනි පූජාවල් පවත්වන්නේ ලංකාවේ. මං එක අපේ පින්වතුන්ට ඔප්පු කරන්න. අපේ භාග්‍යවතුන් වහන්සේ උපන්න දඹදිව, ඒ කියන්නේ ඉන්දියාව, ඉන්දියාවටවත් බුදුරජාණන් වහන්සේ මෙච්චර අනුකම්පාවක් කරේ නෑනේ. හේතුව අපේ පින්වතුන්ට තේරෙනවද? බලනකො අද ඉන්දියාවේ බුදුරජාන් වහන්සේගේ ධර්මයට මොකද වෙලා තියෙන්නේ කියලා. පිරිහිලා. භාගතුනාංශ උපන්න භූමියේ භාගතුනාංශගේ ධර්මයේ නේ. තාම අල්ප ප්‍රමාණයේ තිනවනන් තියෙන්නේ. ඒතර ඒ රටේ බුදුරජාන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ කොහෙද? කෞතුකාගාරවල. දැන් සමහරලාවට ලංකාවට එමෙ හිටපු ගම වඩම්මන්නේ කපිල වස්තු ධාතුන් වහන්සේලා කියලා හිම වඩම්මනවනේ. ඒ කොහින්ද වඩම්මන්නේ? චෛත්‍යක තිබිලාද? පන්සලක තිබිලාද නේ? කෞතුකාගාරකින් වඩම්මන්නේ. ඒ රටට ඒක පෞරාණික වස්තුවක්. පින්වතුනි, ඉතින් ඊහිම ඒ රටේ ස්වභාවයෙන්ම තේරෙනවනේ. ඒ කියන්නේ දැන් ඒ වැඩේ ඉන ධාතුන් වහන්සේට මලක් පහනක්වත් පූජා කරන්නේ නැණි කවුරුවා? කෞතුකාගාරක වැඩ ඉන්නවා කියලා වුණා. ඉතින් ඒ රටේ ඔන්නෝයි තත්ත්වය බුදුරජාණන්සේ දන්න නිසා තමයි මේ තරම් වටින ධාතුන් වහන්සේලා ඉන්දියාවටවත් අදිෂ්ඨාන කළේ නැත්තේ. භාග්‍යවතුන් වහන්සේ ධාතු ශාරීරියේ ලංකාවට අදිෂ්ඨාන කළේ වැඩි ප්‍රමාණයක් මේ ලංකාවේ තමයි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේට බුද්ධෝපස්ථාන කරලා වැඩිම නක්ම පින් පුරා ගන්න පිරිසක් ඉන්නේ. ඒක මම කීක ඔප්පු වෙනවා කියලා. දැන් සාමාන්‍යයෙන් ඔය මියන්මා රට ගත්තොත් තාම හොඳ බෞද්ධ රටක්. හැබැයි පින්වතුනි, ඒ රටේවත් මේ ලංකාවේ තරම් බුද්ධෝපස්ථානයක් වෙන්නේ නැහැ. තායිලන්තේ වෙනවා. තායිලන්තේ යම් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ওই හැම තැනකටම වඩා භාග්‍යවතුන් වහන්සේට ජීවමාන සංඥාවෙන් බුද්ධ උපස්ථාන කළා පින්පුරාගෙන ලංකාවේ අය. තිරබණ බුදුරජාණන් වහන්සේ අපි ගැන කොච්චර විශ්වාසයක් තිබුවද? ඔව් කවදාවත් හිතලා තියනවද? බලන්නකෝ ලංකාවේ පින්වතුනි පන්සල් නෙමෙයි නිවෙස්වල සර්වඥ ධාතුන් වහන්සේලා කොච්චර වැඩ ඉන්නවද? ඔය සමහර ගෙවල් වල ගියාම පින්වතුනි ඉන්නේ හිතෙන්නේ නෑ ඒ ඇත්ත කරන්නේ බුද්ධ උපස්ථාන දිහා දැක්කම. බුද්ධම සද්ධාවකින් කරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ මේ ධාතු ශාරීරිය අදිෂ්ඨාන කරේ ඔන්නෝය ප්‍රයෝජනීයක් තියෙන මිනිසු වෙනුවෙන්. ඒ වෙනුවෙන් තමයි මේ ධාතු ශාරීරිය අදිෂ්ඨාන කළේ. ඒතර ලංකාවේ පින්වතුනි අද බලන්නකෝ භාග්‍යතුන් වහන්සේගේ චෛත්‍යයක් හදන්න බොහෝම කෙටි කාලෙකින් පුළුවන්නේ. සමහර කෙනෙකුට ගියක්වත් හදාගන්න වෙච්චර කෙටි කාලෙක. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ධාතු චෛත්‍යයක් විහාරයක් ඉතාම කෙටි කාලෙකින් හදලා නිම කරනවා. භාග්‍යවතුන් වහන්සේ මේ වෙලාවේ අපි එක්කලම වැඩ ඉන්නවා කියන සංඥාවෙන් තමයි සරණ යනුනේ. ඒක හිතලුවක් නෙවෙයි. එහෙම හිතන්න කියලා කිව්වේ භාග්‍යතුන් වහන්සේමයි. කොහෙද මහා පරිනිබ්බාන සූත්‍රයේ ආනන්ද හාමුදුරුව එක්කලා කියනවනේ. සියාකෝ පනානන්ද තුම්හාකං ඒවමස්ස ආනන්ද නුඹලාට මෙනි මෙහිම හිතෙන්න පුළුවන්. අතීත සත්තුකම් පාවචනං මෙතෙක් කලක් අපට දහම් දෙසූ අපේ භාග්‍යතුන් වහන්සේ දැන් පිරිනිවන් පෑවා. දැන් භාග්‍යතුන් වහන්සේ නේ. භාග්‍යතුන් වහන්සේ කියනවා එහෙම කියලා ඊළඟට කියනවා නකෝ පනේතං ආනන්දේ වන්දට්ටබ්බා. ආනන්ද නුඹලේ මිතන්න එපා. කොහොමද හිතන්න එපා කිව්වේ? භාග්‍යතුන් වහන්සේ නේ දැන් පිරිනිවන් පාල කියලා හිතන්න එපා කිව්වා. භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ වැඩ ඉන්න කොහෙද? ජීවමාන සංඥාව තුල. බුදුරජාණන් වහන්සේ අපට ජීවමාන සංඥාවට අදිස්ථාන කළා තියෙන්නේ. අපේ සෑම පූජාවක්ම භාග්‍යතුන් වහන්සේ පිළි අරගෙන තියෙන්නේ. අපි කරන හැම වන්දනාවක්ම භාග්‍යතුන් වහන්සේ බාරගෙන තියෙන්නේ. එමන කොහොමද ජීවමාන සංඥාවෙන් භාග්‍යතුන් වහන්සේට අපි උපස්ථානයක් කරන්නේ? ඒකේ ප්‍රමාණය හිතා ගන්න තමන්ගේ වශයෙන්. මේ ලෝකේ තමන් යම් කිසි කෙනෙකුට යමක් දුන්නා නම් ඒ දීපු දේවල් වලින් වටිනාම දේ මම මේ වෙනකොට දීලා තියෙන්නේ මම සරණ ගියපු මගේ භාග්‍යවතුන් වහන්සේටයි කියලා හිතෙන්න ඕනේ. ඒ නිසා මම අද අපේ පින්වතුන්ට යෝජනාවක් කරන්නේ ජීවිතේ එක වතාවක් හරි බුදුරජාණන් වහන්සේට අපේ පින්වතුන් ඔය තමන්ගේ දෑතින් ජීවිතේ එක වතාවක් හරි පින්වතුනි තමන්ගේ ශක්ති ප්‍රමාණින් බුදුරජාණන් වහන්සේට විශේෂ බුද්ධ පූජාවක් තියන්න. තමන්ට නෑයෙකුට අමුත්තෙකුට සංග්‍රහ කරපු විදිය මතකනේ. ඊට වඩා පොඩ්ඩක් හරි උසස් විදියට බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් තියන්න. කොහොමද? නිවසකනම් භාග්‍යතුන් වහන්සේ බොහෝම දිගපළල තියෙන මේසයක් මත වඩම්මවලා, ඒක තමන් පරිහරණය කරන මේසයක් වුණාට කමක් නෑ, හොඳ සුදු ඇතිරිල්ලක් එල්ලලා ඒක මත වැඩම කරලා, ඒ ඉදිරි පිටින් පින්වතුනි බොහෝම වටිනා කියන බඳුන්වල භාග්‍යතුන් වහන්සේට අපි පින්වතුන් දානි වේලක් පූජා කරන්න. එහෙම පූජා කරලා භාග්‍යතුන් වහන්සේ ජීවිත එක වතාවක් හරි හිම ආහාර වේලක් පූජා කරන්න. ගෙදරක බැරනම් මහසෑය ළඟට හරි අපි පින්වතුන් ওই ටික ගිහිලා පූජා කරන්න. તો විදිහට බුදුරජාණන් වහන්සේ ජීවිත එක වතාවක් හරි අපේ පින්වතුන් ওই පූජාවක් කරන්න උත්සාහ කරන්නකෝ අපේ පින්වතුන්. මම මේ ලෝකෙ දීලා තියෙන වටිනාම ආහාරය මම දීලා තියෙන්නේ මම සරණ ගියපු මගේ භාග්‍යවතුන් වහන්සේටයි කියන සද්දාව පිටුව ගන්න. මේ ලෝකෙ මම නුයික් දිනෙකට වස්ත්‍ර දීලා තියෙනවා. හැබැයි මේ ලෝකෙ මම දීපු වස්ත්‍ර අතරින් උසස්ම වස්ත්‍රේ මම දීලා තියෙන්නේ මගේ බුදුරජාණන් වහන්සේට කියලා සිතුවිල්ලෙන් අපේ පිඟුතුම් පුළුවන් නම් සුගත චීවරය පූජා කරන්න. සුගත චීවරේ කියන්නේ සාමාන්‍ය සිවුරකට වඩා පින්වතුනි උසින් පළලින් වැඩි. මගේ මතකේ නිවැරදි නම් මම වැරදුනොත් ආයෙ නැවත දේශනාවකදී ඒක හදන්නම්. මට මේල මතක් වෙන්නේ නැහැ. නමුත් මගේ මතකේ නිවැරදි නම් අඩි 13යි අඟල් 6යි අඩි 18යි අඟල් 3යි. ඔන්න ඔය ප්‍රමාණය තමයි උස පළලෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ සුගත චීවරේ. ඒතර මෙන්න මේ වගේ සිවුරක් සකස් කළා බුදුරජාණන් වහන්සේට අපේ පිංගුතුන් පූජා කරන මේ වස් කාලේ. අපේ පිංගුතුන් තමන්ගේ ජීවිතේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ජීවිතේ එක වතාවක් හරි හොඳ පාන වර්ග පූජාවක් කරන්න. පිංගුතුනි අපේ පිංගුතුන් ජීවිතේ මෙන්න මේ කියන්නා වූ පූජාවල් අපේ පිංගුතුන් ජීවිතේ කරන්න. මොකද ආයි අපේ පිංගුතුන්ට කවදා මේ වගේ උපස්ථානයක් කරගන්න ලැබෙයිද කියන්න දන්නේ නැහැ. ඒකේ මම මේ ටික කරන්න කියන්නේ. ඒ කාලෙත් තුඟක් ගියා. මම අද දවසේ පොරොන්දු වුණා අර කලින් කියපු ගාත හතරේ ආර්ථී කිව්වා කියලා. මම ඒ ආර්ථී බොහොම කෙටියෙන් කියලා දෙන්නම්. පින්තුනි, බුදුරජාණන් වහන්සේට මේ විදියට පූජාවල් කරගෙන යන අතරේ අපේ පින්තු උදේ හව අඩුම තරමි අතින් යම පූජ කරන්න අවස්ථාවක් නැත්තා. භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින්වත් පූජාවක් කරන්න. මම අපදාන පාළි කලින් දේශනාව අපේ පින්තුන්ට කිව්වා. සේන කියන බ්‍රාහ්මණයා එක වතාවක් බුදුරජාණන් වහන්සේට ගාත හතරක් කියලා කල්ප 90 ගානක් සතර අපායේ නමවත් ඇහුවිනේ. දිව්‍ය මනුෂ සැප විඳලා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ පින්තුනි නිවන් අවබෝධ කරගත්තා. ඉතින් මේ ගාත හතර හරීම වටිනවා. මොකද මේකේ වටිනාකම තියෙන්නේ පින්තුනි මේ ගාත හතර බුදු කෙනෙක් අභියස අරහත්ත්වයට පත්වෙච්ච රහතන් වහන්සේ නම ප්‍රකාශ කරපු ගාත හතර. දැන් අපි සමහරලාට හුඟක් කරන වන්දනා ගාථා සමට පාලියෙන් ඊළඟට හුඟක් ඒවා කියන්නේ අපි සිංහල භාෂාවෙන් හදපු කවිනි. ඒත් ඒවා මේ වරදී කියලා කියන්නේ නැහැ මම. හැබැයි උච්චාරණය කරද්දී නම් අපි පරිස්සම් වෙන්න ඕන ගීතස්වරයට යන්නේ නැති වෙන්න කියන්නේ. ඒක පාලි ගාතාවක් වුණත් කවියක් වුණත්. ඉතින් මෙනි මේ විදිහට පින්වතුනි අපි ස්තුති පූජාවක් නේ කරන්නේ. හැබැයි මේ ගාථා හතර මට හිතන හොඳම ගාථා හතරක් කියලා මේක රහතන් වහන්සේ නමක් බුදුරජාන් වහන්සේට කියපු ගාථා හතර. ඉතින් මොකද මේ ගාථා හතර මම අදත් නැවත කියන්නම්. උසබං පවරං වීරං මහේසින් විජිතාවිනං සුවන්නවන්නං සම්බුද්ධං කෝදිස්වාන පසීදති. මොකද ඒකේ තේරුම උසබ කියලා කියන්නේ ශ්‍රේෂ්ඨයි කියන එක. සාමාන්‍යයෙන් කෙනෙක් ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ අපි උසබ කියලා කියනවා. ඊළඟට පවරං කියලා කියන්නේ උතුම් කියන එක. වීරං කියන්නේ මහා වීරයන්න් වහන්සේ කියන එකට. පිටුදෙන ඇයි අපේ භාග්‍යතුන් වහන්සේට මහා වීරයන්න් වහන්සේ කියන්නේ? මේ විශ්ව ධාතුවේ වැඩ ඉන්න එකම වීරයන්න් වහන්සේ භාග්‍යතුන් වහන්සේ. මේ ලෝකේ ඉන්න නිර්භයම උත්තමයා භාග්‍යතුන් වහන්සේ. බුදුරජාන් වහන්සේ මේ ලෝකේ කාටවත් බිය නැහැ. උදාහරණයක් කියනවා නම් අපේ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ ලැබපු මොහොතේ පින්තුනි දස දහසක් සක්වලවල් වල ඉන්න දිව්‍ය බ්‍රහ්මියෝ එදා බෝධි මණ්ඩලයට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට බුද්ධ උපස්ථාන කළා. මහා බ්‍රහ්මියා භාග්‍යතුන් වහන්සේට කුඩිය දැරුවා. සුයාම දිව්‍ය භාග්‍යතුන් වහන්සේට පවන් සැලුවා. සක්‍ර දෙවිය භාග්‍යතුන් වහන්සේට සක්කණ්ඩ පිම්බා. සතරවරන් දිව්‍ය කඩුවතින් අරගෙන සතර දිසාවෙන් භාග්‍යතුන් වහන්සේට ආරක්ෂාව සැලසුවා. ඒ විතරක් නෙවෙයි මහා කාල නාරජ්ජුරුවෝ භාග්‍යතුන් වහන්සේට බේලුව පණ්ඩව කියන වීණාව වාදනය කරමින් ස්තුති පූජා කළා. ඔන්නේ පූජා මැද එදා පින්තුනි ගිරිමේ කළ ඇතුපිට නැගගත්තු අදහසක් මවාගෙන සෑම අතකින් ආයුධය බෙගින් අරගෙන මාරයා මේ මහ පොළොව වගේ දහ ගුණයක් විශාල දස බිම්බරක් මරසෙනගක් එක්ක එනවා. සිද්ධාර්ථිය අපි කෑලි කරමු. වෙනීරියක් වගේ සිද්ධාර්ථියන් අපි සිදුරු කරලා දාමු. නගුලකින් සානෝ වගේ බිම දාලා අපි කෑලි වෙනකන් කපලා දාමු. මෙනි මෙවැනි වදන් කී කියනවා. ඕං ඔය මහසේනාවේ හඬහපෝ එදා බුද්ධෝපස්ථානයට ආපු මහා බ්‍රහ්මයා මොකද කළේ? පිංගුතුනි බියටපත් වෙච්ච ප්‍රමාණය කොච්චරද කියද කියනවා නම් බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා තමයි නතරුනේ. පිටිපස්සවත් බලන්නේ නැතුව බ්‍රහ්ම ලෝකෙ ඉල්ලා නතර වුණා. භාග්‍යතුන් වහන්සේට පූජා කර කර ශක්‍ර දෙවියෝ තමන්නේ කාපු දෙලක්ෂ ගාණක් තමන්ගේ පරිවාර දෙවගණන්ට කියනවා උඹලා උඹලගේ දිවි රැකගන්න ಇಲ್ಲ මම්මගේ දිවි රැකගන්නවා කියලා තවුතිසාව ගිලා නතර වුණේ. ආරක්ෂාවට හිටපු සතරවරන් දෙවරු කඩු දාපු තැන්වල විසි කරලා චාතුම් මහරජගේ දිවි ලෝකේ නතර වුණේ. මාරසේනාව දැකලා එදා බුදුරජාන් වහන්සේ ඉදිරියේ මාරි ඇවිල්ලා අභියෝග කරනකොට කිසිම සත්‍ය භාග්‍යතුන් වහන්සේ ළඟ හිටියේ නෑ. නමුත් පින්වතුනි අර සියල් ලෝම බියටපත් වෙලා ගියාට අපේ භාග්‍යතුන් වහන්සේගේ අර දස බිම්බරක් මරසෙනක දැක්ක කියලා රෝම කෝපයකින්වත් පින්වතුනි තැතිගේමාවක් ඇති වුණේ නෑනේ. ඒකයි කියන්නේ භාග්‍යතුන් වහන්සේට මහා වීරයන්න් වහන්සේ කියලා. එතන තවත් සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ දානි අදිෂ්ඨාන කරනවා. කෝමම සාරා සංඛේ කල්පලක්ෂයක් පුරපු මගේ දානිය කොහෙද දැන් නැද්ද මගේ ළඟ? ඒ වෙනකොටම දානේ නෙමෙති යෝධයා පැන නැගලා භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරන ස්වාමීනි මම ඔබ වහන්සේගේ ළඟ ඉන්නවා. ඔබ වහන්සේ මං කොහොම තනි කරන්නද සාරා සංඛේ කල්පලක්ෂයක් පුරාවටම ඔබ වහන්සේ මා වෙනුවෙන් කරපු කැපකිරීම මං කොහොම අමතක කරන්නද? එදා කදිරංගාර ජාතකයේ ඔබ වහන්සේ පසේ බුදුරජාන් වහන්සේට පුදන්න අරගෙන යන දාන පාත්‍රය ඔබ වහන්සේ රැගෙන යද්දී මාරියා ගිනිවලක් මවල ඔබ වහන්සේට බාධ කරද්දී ඔබ වහන්සේ මා වෙනුවෙන් තබපු පියවර ඔබ වහන්සේ අර ගිනිවල දැකලව තාපසර ගත්තේ නේ. හරියට නෙළුම් මලක් මත මැද තියෙන රේණු ගොඩකට අඩිය තියෙන වගේ බුර බුරා නැගෙන අර ගිනිවලට ඔබ වහන්සේ අඩිය තියුවල් තියලා තමන්ගේ ජීවිතය පූජා කරලා බුදුර පසේ බුදුරජාන් වහන්සේට දාන පාත්‍රය පිදුවා. මා වෙනුවෙන් එහෙම කැපකිරීමක් කරපුවා ඔබ වහන්සේව මං කිසි අමතක කරන්නේද කියලා දානේ පැන නගිනවා. ඒ දානේ පැන නගිනවාත් එක්කම පිංගතුනි එක බිම්බරක් පලා ගියා. ඒ විදිහම සීලිය ආවර්ජනය කරද්දී සීලියත් අර විදිහම ප්‍රකාශ කරනවා සාරා සංඛේ කල්පලක්ෂය පුරාවටම ඔබ වහන්සේ මා වෙනුවෙන් කරපු කැපකිරීම මං කොහොම අමතක කරන්නේද? සීලයේ පැන නගිනවාත් එක්කම තවත් බිම්බරක් පනා ගියා. ওই විදියට දස පාරමිතා පැන නගිද්දී දස බිම්බරක් මාර සීනාවම පිංගුතනි පරාජයටපත් වෙලා දිව ගියා. ඒකයි භාග්‍යතුන් වහන්සේට මහා වීරයන්න් වහන්සේ කියන්නේ. එනිසා කියනවා මහීසින් විජිතා විනා. විජිතාවි කියලා කියන්නේ කෙලෙස් රාජ්‍ය දින්න කියන එකට. කවුද මහා මහීසින්? මහා ඍෂිවරයන්න් වහන්සේ. එනිසා කියනවා මෙතන මේ ලෝකේ ශ්‍රේෂ්ඨ වූ මේ ලෝකේ උතුම් වූ මහා වීරයාණන් වහන්ස කෙලෙස් රාජ්‍ය දිනූ මහා ඍෂිවරයාණන් වහන්ස සුවන්න වන්නං සම්බුද්ධ ස්වර්ණ වර්ණීම් බබලන මාගේ අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේව දකින කාටද මේ ලෝකේ පැහැදීමක් ඇති වෙන්නේ නැති කෝ දිස්වාන පසීදති බණක කොච්චර ලස්සන අර්ථයක් ස්තුතියද භාග්‍යතුන් වහන්සේට මේ කරන්නේ කොච්චර ලස්සන වර්ණනාවද බුදුරජාන් වහන්සේ වෙනුවෙන් මේ ගාථාවෙන් අපි කරන්නේ ඊළඟ දෙවෙනි ගාථාවේ කියනවා හිමවාවා පරිමේයෝ සාගරෝව දුරුතරෝ තතේව ජානං බුද්දස්ස කෝ දිස්වාන පසීදති හිමවාවා පරිමේයෝ හිමාල පර්වතී දිගපළල ප්‍රමාණ කරන්න බෑ අප්‍රමාණයි සාගරව දුරුත්තරෝ මේ මහා සාගරය කියන එක මේ ලෝකේ තනි පුද්ගලයෙකුට තරණය කරන්න බෑ තතේව ජානං බුද්දස්ස ඔබ මා සරණ ගියපෝ මගේ භාග්‍යවතුන් වහන්සේගේ ධ්‍යාන විශ්යත් ඒ වගේ භාග්‍යවතුන් වහන්සේගේ ධ්‍යාන විශ්ය අචින්තියයි හරියට මේ ලෝකේ ප්‍රමාණය කියන්නත් බෑ ඒ ධ්‍යානවල තියෙන ඒ ධානයට අභියෝග කරන කාටවකුත් බෑ. උදාහරණයක් කියනවනම් එදා අපේ භාග්‍යතුන් වහන්සේ ගණ්ඩබ්බ රුක්ෂමූලයේ ළඟ ඉඳලා තෞතිසාවට වඩිනවා පිඟුතුනි මහ පොළොවේ පියවරවල් දෙකක් තබලා. පළවෙනි පියවර තබන්නේ යුගන්ධර පර්වතයට. යුගන්ධර පර්වතයේ මහ පොළොවේ ඉඳලා යොදුන් 42000ක්

එම නැත්තම් පර්වත මුදුන භාගතුන් වහන්සේගේ ශ්‍රී පාමුලට නැමුණද මේ දෙකෙන් මොකක්ද උනේ කියලා දිවස් තියෙන ඉරදි තියෙන දෙවියන්ට හොයාගෙන බැරි වුණාලු. ඉතින් භාගතුන් වහන්සේ තව දෙසාවට වැඩියම එදා මේ ආරංචියට දස දහසක් සක්වලවලින් දිවි බ්‍රහ්මියෝ අතුරු සිදුරු නැතුව මේ තවතිසාව පුරව ගත්තනේ. දෙවරු කොහොමද ඉන්නේ? ඉදිකට තුඩක් තියන්න පුළුවන් පුංචි ඉඩක 60-70ක් ඉන්න පුළුවන් ප්‍රමාණයට තමන්ගේ ශරීරය කුඩා කරගත්තා. එහෙම අතුරු සිදුරු නැති මේ දිව්‍යතලයේ භාග්‍යතුන් වහන්සේ වැඩඉන තින ආසනය තමයි පණ්ඩු කම්බල සෛලාසනය. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ පණ්ඩු කම්බල සෛලාසනයට වඩිනවා වැඩ ඉන්න. පණ්ඩු කම්බල සෛලාසනය කොයි වගේද කියලා කියනවා නම් උස යුදුම් 15යි, දිග යුදුම් 60යි, පළල යුදුම් 50යි. යුදුනක් කියන්නේ සැතපුම් 10යි. ඒත් යුදුම් 15ක් උසයි කියන්නේ සැතපුම් 150ක් උසයි. යුදුම් 60ක් දිගයි කියන්නේ සැතපුම් 600ක් දිගයි. යුදුම් 50ක් පළලයි කියන්නේ සැතපුම් 500ක් පළලයි. මේන් මේ වගේ උස දිග පළල ආසනියක් තමයි පණ්ඩු කම්බල සෛලාසනිය කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේට උයසා විශාල ආසනියක් ප්‍රයෝජනයක් නැහැනේ වැඩ ඉන්න. ඕක දෙවියන්ටත් හිතෙනවා. දිදිවරු හිතල මෙහි මීතන සමහරු. අනේ මේ ඉඩ කඩ නැති මේ දිව්‍ය තලයේ බුදුරජාණන් වහන්සේ දෙනග ආසනිය වැඩ හිටියම අපරාධ ආසනිය තව කොච්චර ඉඩ ඉතුරු වෙනවද? තව කී දිනකට වාඩි වෙන්න පුළුවන් අවස්ථාවද නැති වෙන්නේ කියලා සමහර දිවියන්ට හිතෙනවා. භාගතුනාංශවක නුවණින් දැකලා එදා පණ්ඩු කම්බල සෛලාසන මස්තකේ වැඩ ඉන්නවලු උන්වහන්සේ වැඩ ඉන්නකොට උන්වහන්සේ ඇඳගෙන හිටපු පන්සකොළ චීවර දෙකොන ආසනේ දෙපැත්තෙන් බිමට නැමුණලු. ඒ කියන්නේ දරැසල හැටපු දෙවියන්ට බ්‍රහ්මන්ට හිතාගන්න බැරි වුණාලු. භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ප්‍රමාණයට ආසනේ කුඩා වුණාද නැත්නම් ආසනේ ප්‍රමාණයට භාග්‍යතුන් වහන්සේගේ ශාරීරික විශාල වුණාද මේ දෙකෙන් කෝක දුන්නේ කියලා හොයාගන්න බැරි වුණාලු. කාටද? දිවස් තියෙන, ඉරදි තියෙන, ධාන තියෙන දෙවියන්ට බ්‍රහ්මයන්ට. ඒකයි භාග්‍යතුන් වහන්සේගේ ධාන විශ්ය අචින්තය කිව්වේ ඒකයි. ඒක කාටවත් තේරුම් කරගන්න බෑ. එනිසා මේ බමුණ කියනවා ඉබ්බන්දු ධානියක් තියෙන අප්‍රමාණෝ තරණය කරන්න අමාරු ඉබ්බන්දු ධානියක් තියෙන භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ දෙස දකිනකොට කාටද පැහැදීමක් ඇති වෙන්නේ? කෝදිස්වානප්පසීතති. ඊළඟට තුන්වෙනි ගාථාවේ කියනවා වසුදහා යතහා පමීයා චිත්තාවන වටංසක තතේව සීලං බුද්දස්ස කෝදිස්වානප්පසීතති. වසුදහා යතහා පමීයා, වසුදා කියන්නේ පොළොවට. මේ මහ පොළොව පින්වතුනි ශක්තිමත්. මේ මහා පොළොවේ අප්‍රමාණ ශක්තියක් තියෙනවා. මේක බිඳින්න බෑ කාටවත්. ඒ වගේම තමයි හාත්පසින්ම මල් වලින් පිරිච්ච වනලැහැබා. විසිතුරු වනලැහැබා. කොහොමද? ඒ වනලැහැබේ කඳ, අතු, කොළ මේ හැම තැනකම තියෙන මල් විතරයි. මෙන්න මෙබඳු වූ මල් වනයක් මැදට ගිහිල්ලා හිටගත්තොත් ඒ කිනාටේ මල් වනේ දිහා හැරෙන දිසාවෙම පේන මොනවද? මල්ම විතරයිනේ. ආන්නේ වගේ තමයි අපේ ලෝතුරා භාග්‍යතුන් වහන්සේගේ මුළු බුද්ධ ශරීරයේ දිහාම බලාගෙන ඉන්නකොට පේන්නේ සිල් විතරයි. මල් වගේ සිල් විතරයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ හිටගෙන හිටියත් පහදිනවා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ දිහා බලාගෙන හිටියත් පහදිනවා. භාග්‍යතුන් වහන්සේ අන්‍යයන්ට ධර්ම දේශනා කරන දිහා බලාගෙන හිටියක් පහදිනවා. භාග්‍යතුන් වහන්සේ දන්වල දෙන දිහා බලන් හිටියක් පහදිනවා. භාග්‍යතුන් වහන්සේ පාත්‍රයේ හෝදන දිහා බලන් හිටියක් පහදිනවා. භාග්‍යතුන් වහන්සේ වඩින දිහා බලන් හිටියක් පහදිනවා. පින්වතුනි භාග්‍යතුන් වහන්සේගේ ඔය හැසිරීමේ කිසිම තැනක පින්වතුනි අංශු මාත්‍රීකින්වත් වරදක් නැහැ. මුළු ශරීර ස්කන්ධේම තියෙන සිල් විතරමයි. උදාහරණයක් කියනවා. භාග්‍යතුන් වහන්සේ සිවුර පෙරව ගත්තම ඒ යට වාටිය පින්වතුනි කොහොම තියෙනවද කියලා කිව්වොතින් ඒක හරි එකේලිව තියෙනවලු. නූල් පටකින්වත් උස් පහත් වීමක් නැහැ. මෙහිම සිවුර පෙරව ගත්ත භාග්‍යතුන් වහන්සේ යොදුනක් දුර වැඩියත් ඒ සිවුරේ අර එකේලි බව වෙනස් වෙන්නේ නැහැලු. හරියට උදාහරණයක් කියන කොයි වගේද? නිලුම් මලක මල් පෙති ටිකකට අල්ලලා කතරකින් කැපුවම ඒ රේඛාව තනි රේඛාවක් හැඩට තියෙන මොන විදියකටද?
භාග්‍යවතුන් වහන්සේගේ සිවුර

0: වාටිය යටිකොන ආගේ විදිර තමයි චක්‍රාකාරව තියෙන්නේ. ඔහොම සිල් රකින්න අපිට නෙමේ ඔයි විදිර සිවුරඳින්න මේ ලෝකේ පින්වතුනි මහා සාරිපුත්තු මහරහතන් වහන්සේටත් බැරි වුණානේ. ඇයි මතක ඇතින අර අවුරුදු 7 සාමණේරයන් වහන්සේ මහා සාරිපුත්තු මහරහතන් වහන්සේගේ මොකද්ද පින්නපු වරද? සිවුරේ කොනක් වෙනස් වෙලා. ඒතර තීරණනේ බුදුරජාණන් වහන්සේගේ මේ සීලය සාරිපුත්තු මහරහතන් වහන්සේ රකින්න බෑ කියලා. ඒකයි කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සීලස්කන්ධේ මේ ලෝකෙ උතුම්. ඒකේ මේ ලෝකෙ කාටවත් සමාන කරන්න බෑ මේ සීලස්කන්ධයට. බුදුරජාණන් වහන්සේගේ මුළු සිරුර මර්ධනය කරත් කවදාවත් කිසිම අඩුපාඩුවක් හොයන්න බෑ. අර දවසක් ඔය උත්තර කියලා මානවකයා බ්‍රහ්මයි සූත්‍රයේ තියෙන උත්තර මානවකයා මාස 6ක් භාග්‍යවතුන් වහන්සේ ළඟ වැඩ ඉඳගෙන නිදන වෙලාව විතරක් කුටියෙන් එළිය හිටියේ අනිත් සෑම මොහොතක් දිහාම බලන් හිටියා භාග්‍යවතුන් වහන්සේගේ අඩුපාඩුවක් හොයන්න. විගුණුතුනි අපි ළඟ මාස 6ක් ඉන්න ඕනේ නෑ. විනාඩි 6ක් හිටියොත් වැරදි 100 ගාණක් හොයන්න පුළුවන්. අපි ඇඟිලි පොඩි කරපු විදිය, අපි කකුල් පද්දපු විදිය, අපි මේ අතින් නහය හාරපු විදිය, කන් හාරපු විදිය, ඈ එහෙට මෙහෙට හැරිච්ච විදිය, ඌව පිංගුතුනේ 100 ගාණක් හොයා ගන්න පුළුවන්. අද අපි මේ වීඩියෝ පටයක් බැලුවොත් අපි පිංගුතුනේ අපි වැරදි 100 ගාණක් හොයා ගන්න පුළුවන්. පිංගුතුනේ භාග්‍යවතුන් වහන්සේ අසීහියෙන් ඇසිපිල්ලමක්වත් ගහන්නේ නෑ. භාග්‍යවතුන් වහන්සේ සිහිය නැතුව ඇඟිල්ලක්වත් හොලවන්නේ නැහැ. මාස 6ක් ඉඳලා උත්තර බ්‍රාහ්මණයට හොයාගන්න බැරි වුණා. උත්තර භාග්‍යවතුන් වහන්සේට කියන උත්තර මානවකයා ස්වාමීනි මම මාස 6ක් ඔබ වහන්සේ ළඟට වෙලා හිටියේ ඔබ වහන්සේගේ අඩුපාඩුව හොයාගන්න කියලා. භාග්‍යවතුන් වහන්සේ ආනෝ ඉතින් හොයාගත්තද? නෑ ස්වාමීනි කිව්වා. භාග්‍යවතුන් වහන්සේ ආනෝ මානවකය නුඹ මගේ ළඟට වෙලා මාස 6කින් මගේ අඩුපාඩු කොහොම හොයන්නද? බුදු වෙන්න කලින් අවුරුදු 6ක් මාරයා මගේ පස්සෙන් එවිලා තඩුවක් හොයාගෙන බැරි වෙච්ච කේ. ඒ කියන්නේ කෙලෙස් තියෙන කාලෙත් භාග්‍යතුන් හන්සේ gadupadu තිබිලා නේ. කෙලෙස් නැතුව භාග්‍යතුන් හන්සේ gadupadu කොහොම හොයන්නද? ඒකයි භාග්‍යතුන් හන්සේගේ සීලස්කන්ධේ මේ ලෝකේ අසමානයි. ඒ නිසා කියනවා ඊ විසිතරු මල්වණියක් වගේ බබලන ඉබ්බඳු සීලස්කන්ධයක් තියෙන භාග්‍යතුන් හන්සේ ඔබ වහන්සේව දැක්කම කාටද මේ ලෝකේ පහදීනේ කෝදිස්වාන පසීතති. බර කොච්චර ලස්සනද මේ ගාථාවල තේරුම. ඊළඟ කියනවා අනිලජෝව අසංකෝබෝ යතාකාසෝ අසංකියෝ තතේව ඥානං බුද්දස්ස කෝදිස්වානප්පසීදති. අනිලජෝව අසංකෝබෝ, මේ මහා සාගරය කියන එක කලබන්න පුළුවන් එකක් නෙවෙයි. අහස කියන එක ගිනි තෙල විනාශ කරන්න පුළුවන් එකක් නෙවෙයි. යතාකාසෝ අසංකියෝ තතේව ඥානං බුද්දස්ස, භාග්‍යවතුන් වහන්සේගේ ඥාණයත් ඒ වගේ. ඒක කලබන්නවත් බෑ, විනාශ කරන්නවත් බෑ. සාගරය වගේ, අහස වගේ භාග්‍යවතුන් වහන්සේගේ ඥාණය. බුදුරජාණන් වහන්සේගේ ඥාණයට අභියෝග කරන මේ ලෝකේ කවුරුවත් සමර්ථ නැහැ. ඒක කොහොමද ඔප්පු කරන්නේ? බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ එහෙම ආවනි. සමහර බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ වාදීන් පරද්දන්න ඉනවා. ඔයක බ්‍රාහ්මණේ මාස 4ක් තනියෙන් කාමරයක ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේ පරද්දන්න පුළුවන් වෙන විදිහට ප්‍රශ්න හදන්ගෙනවා. මාස 4ක් පුරුදු වෙලා ඉන්නේ ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ ළඟ වාඩි වෙලා ප්‍රශ්න අහන්න හැදුවේ. බමුණ ප්‍රශ්නයක් අහන්න කලින් භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නෙට පිළිතුරු දීගන්න බැරි වෙච්ච බමුණ භාග්‍යවතුන් වහන්සේගෙන් පිළිතුරු අහගත්තම ඒ බමුණ බුදුරජාණන් වහන්සේ ළඟ වැඳලා කියන්නේ ස්වාමීනි තව ඩිංගෙන් මන් නැහෙනවා. ඔබ වහන්සේ ඉස්සර නෝනන තව ඩිංගෙන් මන් නැහෙනවා. ඉතින් බමුණනේ ප්‍රශ්න අහන්න ආවි. මාස 4ක් පුහුණු වෙලා ආපු එක ප්‍රශ්නයක්වත් භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවේ නේ. සත්‍යක හිම ආවි භාග්‍යතුන් වහන්සේ ළඟට මොනවා කියලාද? ගෝලියොන්ට කියන උඹලා දැකලා තියෙනවද ශ්‍රමණ බවත් ගෞතමගේ ශරීරයෙන් දාඩි දානව නැණි? වරිල්ලාද මාත් එක්ක આવොත් බලා ගන්න පුළුවන්. එහෙම කියලා එක්කන් ආපු ගෝලියෝ සත්‍යක බුදුරජාණන් වහන්සේ ළඟ වාඩි වෙන්නේ භාග්‍යවතුන් වහන්සේට වඳින්නේවත් නැතුව. එහෙම වාඩි වෙච්ච සත්‍යක බුදුරජාණන් වහන්සේගේ නගව ප්‍රශ්නෙට පිළිතුරු වශයෙන් භාග්‍යවතුන් වහන්සේ සත්‍යකගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට උත්තර දී ගන්න බැරි වෙච්ච සත්‍යකගේ මුළු ශරීරියම දහඩියෙන් තෙත් වෙනවා. ආවේ බුදුරජාණන් වහන්සේගේ දාඩිය බලන්න. නමුත් ගෝලියොන්ට බලා ගන්න පුළුවන් වුණේ සත්‍යකගේ දාඩිය. සච්චක වාඩුවනේ භාගතුන් වහන්සේට වඳින්නවත් නැතුව අවසාන දේශනාව අහපු සච්චක නැගිටින්නේ මොකක් කියලාද? අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය පටිච්චන්නං වා විවරෙය්‍ය මූලහසවා මග්ගං ආචකේ අන්ධකාරේ වා තේල පජ්ජෝතං ධාරෙය්‍ය චක්කුමන්තෝ රූපානි දස්සෙන්ති කියලා තමයි නැගිටි. ඒ කියන්නේ අද පටන් මම ඔබ වහන්සේගේ සරණ යන ශ්‍රාවකෙක් වෙනවා කියලා තමයි පින්වතුනි නැගිටි. එමනම් බලන්න භාගතුන් වහන්සේගේ ඥාණයට මේ ලෝකේ කාටවත් අභියෝග කරන්න බැහැ. නිසයි කියන්නේ කෝදිස්වානප්පසීදති ඉබ්බදු ඥානයක් දකින කාටද මේ ලෝකේ පැහැදීමක් ඇති වෙන්නේ නැත්තේ. ඒ නිසා මම අපේ පින්වතුන්ට විශේෂයෙන්ම මේ වෙලාවේ යෝජනා කරනවා බුදුරජාණන් වහන්සේ උදෙසා මෙන්න මේ ගාථා හතර අපේ පින්වතුන් බුද්ධ වන්දනාවට එකතු කරගන්න. අඩුම තරමේ මොකක් නැතත් මේ ගාථා හතර හරි කියලා බුදුරජාණන් වහන්සේට උදේ හවා පින්වතුනි වන්දනා කරලා ස්තුති පූජාවක් කරන්න. ඉතින් මේ විදියට මේ දුර්ලභ මනුෂ ජීවිතය තුළ ඒ බුද්ධ උපස්ථානයන් කරගෙන යන්න අපේ පින්වතුන්ට ශක්තිය ධෛර්යය සැලසේවා ආර්ථනාවෙන් අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේ මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව මුළු මහත් ලෝකයාටම මහත් වූ අනුකම්පාවෙන් දේශනා කරන්න අද මේ උතුම් වූ පුණ්‍යවන්ත දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරනු ලබන්නේ නොම්බර 16 රෝයල් ටෙරස් මෝණගම හොරණ පදිංචි මල්කා සන්ධ්‍යා කුමාරි මහත්මිය අද දේශනාවේ දායකත්වයේ දරනවා. ඒ වගේම ඇයගේ අගෝස්තු 14 වන දින ජන්මදිනයේ නිමිත්තෙන් ඇයට සහ පවුලේ හැම දිනාටම ආශිර්වාදයේ කරමින් තමයි අද මේ උදාර සද්ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන්නේ. අපි තුමියට ආශිර්වාදයේ කරන අද ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් වෙනුවෙන් මේ දේශනාව පැවැත්තුවා. ඉතින් විශේෂයෙන්ම හිතන්න අද මේ දේශනාව අහලා කෙනෙක් බුද්ධ වන්දනාවට මේ ගාථා ටික එකතු කරගත්තා. කවුරු හරි කෙනෙක් මේ ගාථා ටික මේ බණ ටික අහලා බුදුරජාන් වහන්සේ ටික බුද්ධෝපස්ථානයක් හරි තිව්වා. අපි දන්නවා නිත් නාලිකාවේ බණ හුඟාක යහනවා. දැන් ওই පෞගේ දවසේක පොයේක අපි දේශනාවක් පැවැත්තුවා. ඒ දේශනාව තුළ අපි විශේෂයෙන්ම සිහිපත් කරා මේ වස්තු මාසේ අෂ්ටාංග උපෝසත සීලය අදිෂ්ඨාන කරගෙන දුතාංග සමාදානින් ඉන්න කියලා. ඇත්තට මට දෙතුන් දිනක් කතා කළා එදායි දේශනාව අහලා පොයේ දවසේ කරපු ස්වාමීනි අපි අදම අදිෂ්ඨාන කරගන්නවකෝ මේ තුන් මාසෙම සිල් රැකගෙන දුතාංග සමාදන් වෙන්න. එතකොට ඒ වගේ අදිෂ්ඨානයක් ඇතු කරගත්තේ බණ අහපු නිසා. ඒ නිසා මේ නිත් නාලිකාවේ බණ හුඟක් අය අහනවා. ඉතින් ඉවැනි දේශනාවකට දායකත්වයක් දරනවා කියන්නේ විශාල පිනක්. ඉතින් එතුමියට මේ හැම පිනක්ම අනුමෝදන් වෙලා එතුමියට නිදුක් නිරෝගී සුව සම්පත්තිය දිගාසිරි සම්පත් ලැබිලා කායික මානසික සුවපත් භාවයේ ළඟා කරගන්නට මේ පින උපකාර වේවා කියලා අපි මේ වෙලාවේ සාදෝ කියා ආශිර්වාදේ කරනවා. ඒ වගේම මිය පරලෝකීය සියලු ඥාතින්ටත් පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් මේ සියලු පින් නිවන් පිණසම පාරමිතාවක් වේවා කියලා අපි සාදෝ කියා පින් අනුමෝදන් කරගමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං
1: සාදු සාදු සාදු නෙතෆම් ධර්ම දක්ෂිනා උතුම් වූ ධර්මානුශාසනාවයි එලෙස අවසන් වූයේ පින්වත් දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. අපි ඔබට මතක් කරනවා නෙතෆම් රේඩියෝව සමග පින් පුරන්නට හැකි හොඳම දවස තමයි පොහෝ දිනය කියන්නේ. ඉතින් ශ්වේත පූජා පින් කම්මාලාව ඔබේ ගමේ විහාරස්ථානයේ ඔබ සංවිධාන කරන්නට කැමතිනම් එකම දිනයකදී දිවිනේ චිරප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් වැඩම කරවල සිදු කරන මේ උතුම් වූ ශ්වේත පූජා පින් කම්මාලාව ඔබේ ප්‍රදේශයේ සංවිධාන කරන්නට ඔබ කැමතිනම් 077 41 51 272 අංකයෙන් අපේ දර්ශනට කතා කරන්න 077 41 51 272 අංකයට. එමනම් ඒ අතරේ අපි මතක් කරනවා උතුම් වූ දඹදිව වන්දනාව සඳහා, උතුම් වූ බුද්ධ දේශයේ වන්දනාව සඳහා ඔබට මඟ පෙන්වන්නේ ට්‍රැවල් නෙත් ආයතනයේ සියලු පහසුකම් සහිතව විශ්වසනීය ආයතනයක් විදිහට ඔබට මඟ පෙන්වන ට්‍රැවල් නෙත් ආයතනයේ ඉදිරි වන්දනා වාරයන් පිළිබඳ විමසීම් කරන්නට ඔබ කතා කරන්න 01162863-0776-716-3672 කියන අංකවලට. ධර්මය සුරේ ඔබේ ජීවිතය ගත කරන්න දිගින් දිගටම නැතෆෙම් රේඩියෝ සමග රැඳීන්නට කියලා අපි ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ ඔබට පුළුවන්කම තියෙනවා මේ උතුම් වූ ධර්මානුශාසනාව යළි ශ්‍රවණය කරන්නට. ඔබට සම්මා සම්බුදු සරණයි.
2: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා. කවතත් අලුත් කාගෙත් නෙත්.

Net FM. Spirit Mandebeeld. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව්බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව්බඹුහු අදත් වැඩ සිටිති. දෙව්බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM, Spirit Mandebeeld. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nit FM, Nit Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්කම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත් දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නොහඳුනන යම් කෙනෙක් වේද? එවන් අයට අමා මෑණී සනරාමරයන් හඳුනා ගැනීම සඳහාත් ගර්භණී මව්වරුන්ට තම කුස තුළ සිටින දරුවා පින්වන්ත සෝභාව සම්පන්න දරුවෙකු ලෙස බිහි කිරීම සඳහාත් සියලු මංගල කාරණාවලට ප්‍රථම භාවිත කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත් ප්‍රතිඵලම ලැබෙන නරසිංහ ගාථා ශ්‍රවණය කරමු.

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමෙතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM, Net Spirit Vanderbilt.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවුවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අබියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැති කර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිද දිනීමේ මංගලකාරණා සත්‍යත්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය. කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පද්මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.